බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

ප්‍රියා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විසිහත්වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
2: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
3: අපගේ net වගේ
1: ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4. 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
2: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
3: පොත් අපගේ net වගේ.
1: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
4: රටකට බණ අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය.
5: සදහම් සුරය.
6: net FM ධර්ම දක්ෂිනා.
7: ධර්ම දක්ෂිනා.
8: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
9: මායя පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
10: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
11: Taman tamange sasara gani hitala karana pinkam pinotuni karannu nandu wenna.
4: Divaine chira prakatama yativara sarin buddu bana ahana horawa.
6: net FM ධර්ම දක්ෂිනා.
7: ධර්ම දක්ෂිනා.
4: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බන අහන වෙලාව.
0: කවදත් අලුත් කාගේ

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. මේ ලස්සන උදෑසන අද දවසේදී මා ඔබ වෙතට අරගෙන එන සුභාරංචිය හරි පරපතලයි අභියෝගාත්මකයි. කෙනෙකු කෙනෙකුට සමාව නොදුන්නොත්, සමාව දෙන්න බැරි නම්, සමාව දෙන්න නොහැකි නම් මම හිතන්නේ ඔහුට හෝ ඇයට ජීවිතයේ හරි තැනට යන්න ඇති මාවත ඇහිරෙනවා. සමිදානන් වහන්සේගෙන් පේදුරුතුමන් මෙන්න මෙහෙම අහනවා. අපි කී වතාවක් සමාව දෙන්න ඕනාද? උන්වහන්සේ පිළිතුරු දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැත්තෑවාර සැත්තෑවක් සමාව දෙන්න. ඒකේ තේරුම බයිබලීය භාෂාවට අනුව හත කියලා කියන්නේ අනන්තය දක්වන ඉලක්කමක්. උන්වහන්සේ අපට කියනවා සමාව දෙන්න. හැම තැනකටම හැම දෙයකටම සමාව දෙන්න. සමාව දෙන්න ඕන හැම තැනකටම සමාව දෙන්න. අපි කියන්නේ ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන මම ඒ දේ කළා කියලා ඒ බැරිම තැනටත් සමාව දෙන්න ඔබට පුළුවන් නම් සමිදානන් වහන්සේ ඔබව ආසිරි වරප්‍රසාදයෙන් වස්වනවා නියතයි. සමාව කියලා කියන්නේ මහා වරප්‍රසාදයක්. ඒක මානසික සුවයට ශාරීරික සුවයට අතිශයින්ම වැදගත්. එබැවින් මගේ ආදරණීය දරුවෙනි, සමිදානන් වහන්සේ සතුට ආදරය ප්‍රීතිය ඔබට ලබා ගන්නට ඕන නම් කියනවා අමතක කරන්න, සමාව දෙන්න, පිරෙන්න ආදරයෙන්. ආදරයෙන් පිරෙන්න නම් අමතක කොට සමාව දිය යුතුමයි. සමාව දෙද්දී සමාව ලැබෙනවා. ඉතින් ඒ වර ප්‍රසාදය තුළ ඔබට ලස්සන දවසක් මම ප්‍රාර්ථනා කරමින් ජේසු පිහිටයයි ඔබට පතනවා. එසේනම් ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන අපි ඔබට කියන්නට බලාපොරොත්තු වන්නේ මේ කාලය ගැන. කාලය අපගේ ජීවිතයට ඉතාමත් වටිනා දෙයක්. නමුත් අපි සමහර වෙලාවට මේ කාලයට බනිනවා. අද ඉතාමත් අමාරු දවසක් කියලා බනිනවා. නමුත් මේට හේතුව කාලය නොවේයි, අපිමයි. අපි අපගේ වගකීම හරියාකාරව සිද්ධ කරන්නේ නැතුව අපි කාලයට බනින්නේ. ඉමාම් ෂාෆි කියන වියතානම් කිව්වා අපි අපගේ කාලයට දොස් කියනවා. නමුත් ඒ කාලයේ කිසිම වරදක් නැමැතිව අපි ළඟ අඩුපාඩු තියාගෙන අපි කාලයට බනිනවා. එවැගේම කාලයට අපි හැර කිසිම වැරදි කරන්නෙකු නැහැ. එවැගේම ඒ වියතානම් පැවසුවා අපි කාලය කිසිම පවක් නොකර වැරද්දක් නොකර අපි කාලයට නිකම් බනිනවා. නිකං හරි කාලයට කතා කරන්නට අවස්ථාවක් ලබා දුන්නොත් ඒ කාලය අපිට අපහාස කරයි. හේතුව අපගේ වගකීම හරියාකාරව කරන්න නැතුව සේවාව කරන කාලය තුලදී, වැඩක් කරන්න ඕන කාලය තුලදී අපි කරන්නේ මොකද්ද? කාලය නාස්ති කරනවා. ඒ නාස්ති කරන නිසා අපිට අපේ වගකීම හරියාකාරව කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ කාලය තුලදී අපි සෑම කෙනෙක්ම ඒ වටිනාකම දැනගෙන අපි ක්‍රියා කරමු. අල්ලා දෙවියන් ඒට භාගිය ලබා දෙත්වා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevithayak
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
0: Net FM Alpha Studio.

0: Net FM Alpha Studio with Vishan Kaya, Kasuni and Gehansa.
1: ලොවේ සැම එකම තැයි දූ තරුවන් වේවා වාද නැතේ බේද නැතේ
2: ලස්සන ලොවහෙට අපට උදා වේවා.
1: ඒකනේ උදේ 6 විනාඩි 5 වෙලාව 2026 10 මාසයේ පළමු වනදා, ඒ කියන්නේ ඔක්තෝබර් පළමු වනදා බ්‍රහස්පතින්දාව. අද ලෝක
2: ළමා දිනය,
1: ලෝක
2: වැඩිහිටි දිනය.
1: අපි දෙන්න දැන් අද හරිම සතුටින් මෙහෙම කතා කරනවා. අර කිව්වනේ වාත නැතේ බේද නැතේ ලස්සන ලොවහෙට අපට උදා වේවා. එතකොට ලොවේ සැම එකම තැයි දූ දරුවන් වේවා. දූ දරුවන් කියලා කිව්වහම ගෙහන්සා, ගෙහන්සට මොනවද හිතෙන්නේ කියලා මට කියන්න බලන්න.
2: මල් වගේ චූටි ළමයි.
1: එච්චරක්ද කියලා මම කල්පනා කරා. දැන් මෙහෙම හිතන්නකෝ ගෙහන්සා, දැන් අපිට ළමයි කියලා කිව්වහම දැන් ගෙහන්සා, හරිද? අද ඇල්ෆා ස්ටුඩියෝ හැඩ වෙලා වර්ණවත් වෙලා තියෙන ඇවිල්ලා ඉන්න විශේෂ ආරාධිත අමුත්‍ය, හරිද? එතකොට ඔන්න ළමයි, ලෙහන්සා ළමයි, හරි. එතකොට මම ළමෙක් නෙමෙයිද? ගෙහන්සගේ අම්මා ළමෙක් නෙමෙයිද?
2: ළමෙක් තමයි.
1: ගෙහන්සගේ තාත්තා ළමෙක් නේද? දරුවෙක් නේද? එතකොට ගෙහන්සගේ අම්මගේ අම්මට, කියන්නේ ගෙහන්සගේ ආච්චිට තාම ගෙහන්සගේ අම්මා එයාගේ ළමයා.
2: ඔව්.
1: එයාගේ දරුවා, එයාගේ චූටි පුතා, එයාගේ චූටි දියණිය. නේද?
2: අනිවාර්යෙන්ම.
1: ඒ කියන්නේ අපි හැමෝම දූ දරුවෝ, අපි හැමෝම දුවල පුතාලා, අපි හැමෝම ළමයි. ඉතින් ඒ නිසා අද ලෝක ළමා දිනේ, ලෝක වැඩිහිටි දිනේ අපිට හිතන්න දේවල්, කරන්න දේවල් ගොඩාක් තියෙනවා නේද ගෙහන්සා? එහෙම හිතලා බලමු.
2: ඔව්, ගොඩාරියක් තියෙනවා.
1: ඔයාගේ විශ් එක මොකද්ද?
2: ඉතින් ලෝක ළමා දිනේ කියලා කියන්නේ කසුණියකි අපිට මේ තෑගි හම් වෙන දවසක් විතරක් නෙමෙයි. හැම දරුවෙකුටම ආදරෙන් ආරක්ෂිතව සතුටින් වැඩෙන්න අයිතිය තියෙනවා කියලා අපි ආයේ ආයෙමත් මතක් කරගන්න හරි ලස්සන දවසක්.
1: ඉතින් මේ ලස්සන දවසේ අපි ලස්සන දේවල් වපුරවමු. ලස්සන දේවල් වපුරවාම, ලස්සන දේවල් බෝ කරාම අපිට ලස්සන දේවල් නෙලා ගන්න පුළුවන් නේද? දැන් ලස්සන මල් ගහ කෙටවම ලස්සන මල් ගොඩක් හැදෙනවනේ, හරි. එතකොට හරිම රසවත් පළතුරු අපි හිතමු, අඹ ගහ කෙටවම අපි රසම කනවා. ඒ වගේ අපි ලස්සන දේවල් අපේ හිතේ තියෙන ලස්සන අපි එළියට දෙමු. අපේ හිත ඇතුලේ තියෙන ආදරේ අපි එළියට දෙමු. අපේ හිත ඇතුලේ තියෙන කරුණාව, දයාව අපි වපුරවමු. එතකොට අපිට අර කිව වගේ වාද නැතුව, බේද නැතුව ලස්සන ලෝකයක් අරගෙන යන්න පුළුවන්. එකම රෑනක, එකම රටක දූ දරුවෝ විදිහට ලෝකයක් ලස්සන කරන්න පුළුවන්. ඉතින් එහෙම කරමු. ජය වේවා, සුභ වේවා. දෙනිත ෆෙමල්ෆෝ ස්ටුඩියෝ අපි ප්‍රාර්ථනා කරනවා මේ පටන් ගන්න මාසය, මේ පටන් ගන්න ලස්සන දවස සුවඳවත් වේවා, වර්ණවත් වේවා කියලා.

0: යාලු යාලු පොඩි ළමයි අපි. ඔන්න අද මම කිව්ව විදියට ඉන්න උනේ අපි හැමෝම දුවදරුවෝ. අපි හැමෝම පොඩි ළමෙක්. ඉතින් ඒ නිසා ඒ පොඩි ළමයි එක්ක අපි හද හරි ලස්සනට හිතේ හැටියට ඉමු. හරි, එහෙනම් ඔන්න අද ලස්සන චූටි දක්ෂම දක්ෂ යාළුවෙක් ඉන්නවා.
1: මේ තමයි නමේ ශ්‍රේණියේ ඉංගිරිය ගාමිණී මධ්‍ය මහාවිද්‍යාලයේ ඉගෙනුම ලබන හෙසන්‍යා සස්විය හපුආරච්චි.
0: හෙසන්‍යා සස්විය හපුආරච්චි, ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින් කසනියක්කි.
0: මම මොකුත් අහන්නතු අහනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන. එතනින් වැඩේ පටන් ගමු.
2: ඇත්තර මම පොත් ගන්නම කියලා නෙමෙයි ආවේ, net එකට එන්න තමයි ආවේ.
0: හා, ඊට පස්සේ?
2: ඊට පස්සේ මම net එකට L5 ස්ටුඩියෝ එකට එන්න හම්බුණා. එතනින් තමයි මම මේක ආරම්භ කරේ.
0: අන්න. BMICH Alpha Studio ආවා. හරි, මම බැලුවා ලොකු එයාටත් වැඩිය ටිකක් පොඩ්ඩක් පොඩි කැමරාවකුත් උස්සගෙන මෙහෙට යනවා මෙහෙට යනවා. හරි, මෙන්න බොලේ බලද්දි ගෙහන්සා මෙයා ඡායාරූප ශිල්පිනියක්.
1: ඒකනේ.
0: ඉතින් මේ ඡායාරූප ශිල්පයේ පැත්තෙන් හරි ලස්සන වැඩ ගොඩාක් කරන දක්ෂ දරුවෙක්. අපේ රටේ හරිම දක්ෂ දරුවෙක් මේ ඇවිත් ඉන්නේ. ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා අපිවත් හැඩ කරායා. ඊට පස්සේ ඉතින් තේරුණා අපේ මේ ලස්සන මැදිරියට එන්න නේද?
2: අනිවාර්යෙන් කසනියකි.
0: දැන් මොකද හිතෙන්නේ?
2: ඇත්තරම මට ගොඩාක් සතුටුයි.
0: මේක හිතේ තිබ්බ ආසාවක්ද හීනයක්ද ඒ ගැන කියන්න බලන්න.
2: ඇත්තරම මම මේක හීනයක් ඉදිරියටයි තියාගත්තේ. මම ගොඩාක් බලාපොරොත්තු වුණා L5 ස්ටුඩියෝ එකට එන්න.
0: කොච්චර කාලෙක ඉඳන්ද?
2: අවුරුදු 5කටත් වැඩි.
0: ඒ මොකද දන්නවද? කලබල පැංච අහලා. දැන් කලබල පැංච ඒවනේ ඉස්සර ඇල්ෆා ස්ටුඩියෝ තියෙන වෙලාවෙ පුංචි උදැස්සනෙන තිබුණේ. ඉතින් ඊට පස්සේ අවුරුදු ගානක ඉඳලා උත්සාහ කරලා තියෙනවා මෙහෙට එන්න ඕනේ එන්න ඕනේ එන්න ඕනේ කියලා. ඉතින් ඒ හීන හැබෑ වෙලා තියෙනවා. ඒ හැබෑ උනේම ගෙහන්සා ආසාව. පැෂන් අපි කතා කරනවා නේද? පැෂන් එක ෆැෂන් එක වුණාම දැඩි ආශාව තමන්ගේ විලාසිතාව බවට පත් වුණාම බලන්නක කොච්චර දේවල් කරන්න පුළුවන්ද? දැඩි ආශාව විලාසිතාව බවට පත් වුණු අපේ චූටි දියණිය ගැන ඇල්ෆා ස්ටුඩියෝ අද මේසේ උඩ දැක්කම අපිට තේරෙනවා. ගෑන්ස මොනවද තියෙන්නේ?
1: මෙතන තියෙනවා සර්ටිෆිකේට්ස් ගොඩකුයි, ලස්සනම ලස්සන පින්තූර.
0: දැන් එතකොට අද ඉන්නේ මේ චූටි රෝසමල විතරද?
1: නෑනේ, අද යාගේ ආදරණීය අම්මයි තාත්තයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා.
0: ඉතින් මේ තොන්දෙනාම ඡායාරූප ශිල්පය ගැන ගොඩාක් හොඳට දන්නවා. තොන්දෙනා ළඟම කැමරා ගොඩාක් තියෙනවා. මම බැලුවා දැන් ධෝනි දිහා බලලා අම්මා දිහා බලන මෙන්න අම්මත් කැමරාවක ඉස්සරහින් ෆොටෝ ගන්නවා. හරිද? ඊට පස්සේ ආයෙහා පැත්ත බලන මෙන්න තව කවුරු හරි ඉන්නවා. ඒ බලද්දි තාත්තා තාත්තත් කැමරාව ඉස්සරහින් ෆොටෝස් ගන්නවා. ඉතින් මේක ලොකු සම්බන්ධයක්නේ, මේක ලස්සන කතාවක්නේ. ඉතින් අපි මේ දේවල් අද චුට්ටක් කතා කරමු. මං හිතනවා අද ලෝක ළමා දිනේ දවසේ, ලෝක වැඩිහිටි දිනේ දවසේ එකම පවුලේ හරි ලස්සන කතා ගොඩක් අපිට අහන්න පුළුවන්. අපි ධෝනිගෙන් මොකද්ද මුලින් අහන්නේ ගහන්සා?
1: අපි අහමු නංගියගෙන් මේක පටන් ගත්තේ මොල් කාලෙද? කියන්නේ ඔයාට මෙච්චර ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන් කියලා ඔයා හොයාගත්තේ පටන් ගත්තේ මොල් කාලෙද?
2: ඇත්තටම මං ඡායාරූපේ මුලින්ම හැදෑරුවේ නිකුන් ස්කෝල් එකෙන්. ඒකේ රොහාන් සර් තමයි මට මේකේ මූලික ආරම්භය දුන්නේ. ඊට කලින් අප්පච්චි තමයි ඔක්කොම වැඩ කටයුතු කරේ.
0: අප්පච්චි මොනවද කියලා දුන්නේ මගේ දෝනිට?
2: කැමරාවක් හසුරවන්නේ කොහොමද කියලා.
0: කොහොමද කියලා දුන්නේ? කියන ෂොට්ටක් කියලා දීපු එකක් දෙකක්. අපි නම් ඕවා ගැන වැඩිය මුකුත් එච්චර දන්නේ
2: නැහැ. කැමරාවක් අල්ලන්නේ කොහොමද? ෂටර් ස්පීඩ්, ඇපර්චර්, ISO භාවිත කරලා කොහොමද ෆොටෝ ගන්න කියලා ඉවසිමි.
0: හා, දැන් මට සාමාන්‍ය මුලින්ම ඡායාරූප මං හිතන්නක මම හරියට විෂය පාවිච්චි කරලා ගන්න මුල්ම ඡායාරූපේ කසුණියක්. ඒක මට කියලා දෙන්න ගන්න විදිය.
2: ඔටෝ ගහනවා නම් ෆ්ලෑෂ් ගහන්න ඕන. මෙතන කාමරේ හැටියට ISO, aperture, shutter speed භාවිත කරලා ගහන්න ඕන.
0: ඒ කියන්නේ? ඒ කියුවේ මොනවද?
2: ඒ කියන්නේ කැමරාවක ෆොටෝ එකක් ගන්නකොට මැනුවල් නම් ඒක භාවිත කරන්න ඕන විදිහක් තියෙනවා. ඒ ක්‍රමයේ තමයි ද්වාර වේගයයි ISO එකයි aperture එකයි.
0: කොහොමද? දැන් එයාගේ නිල ඇඳුම පේනවද ගහන්සාවට?
1: ඕනේ.
0: නිල ඇඳුමේ තියෙනවා එක එක ලාංඡන, එක එක හැඩ ඒව තියෙනවා. අපි අහමුද ඒ ගැන?
1: හා, අපි අහමු.
0: කියන්නකෝ.
2: මුලින්ම තියෙනවා මගේ ජූනියර් ප්‍රිෆෙට් බැච් එක. ඊගාවට තියෙනවා කොළඹ කොළඹ ශේෂ්ත්‍ර පක්ෂි විද්‍යා කවෙන් හම්බුණ පාඨමාලාවේ හොඳම ළමයා විදිහට හම්බුණ බැච් දෙකක් තියෙනවා. ඊට පස්සේ විෂයන් වලට ලකුණු 75ට වැඩි බැච් එකක් තියෙනවා. ඒ වගේම පරිසර නිමින්න
0: විෂයන් වලට ලකුණු 75ට වැඩි. පරිසර මොකද කියන්නේ?
2: පරිසර නිමු.
0: පරිසර නිමු
2: එන්න. ඉතින් හරිතර නිමු හම්බ වෙනවා.
1: ෂා දැන් කසුනියක් හැමෝටම දැන් ඔය එක එක විදිහ ආසාවල් තියෙනවනේ. දැන් ෆොටෝග්‍රාෆි පැත්තට ආස ගොඩක් අය ඉන්න පුළුවන්. හැබැයි මේ නංගිගේ විශේෂත්වය තමයි එයාට හොඳ නොලෙජ් එකක් තියෙනවා සහ එයා හරිම බැලන්ස්ඩ්. දැන් එයා ප්‍රිෆෙක්ට් කරනවා කිව්වා එයා හොඳට එයාගේ එඩියුකේෂනල් පැත්ත හදාගන්නවා. බලන්න කසුනියක් හැම එකම ලස්සනට බැලන්ස් කරගෙනනේ.
0: හරියටම හරි හොඳ පෞරුෂයක් එයාට තියෙනවා නේද? තාම නමේ ශ්‍රේණිය ඉගෙන ගන්නේ. හැබැයි හොඳට කතා කරනවා. මේ මම මෙයාට එදා ආපුවාම නමක් දැම්මා. මතකයිද? මං දාපු නම මතකද? BMIC චල්ෆා ස්ටුඩියෝ ආවහම කුරුළු බබා. මම මෙයාට කුරුළු බබා කියලා නම දැම්මා. ඒකට හේතුව එයාගේ මහන්නකෝය.
1: මොකද හේතුව?
2: ඇත්තටම මම කුරුල්ල ගැන වැඩිපුරම විස්තර හොයාගත්තේ ගෙවතෙන්. ඊට පස්සේ තමයි මම ශේෂ්ත්‍ර පක්ෂි විද්‍යා කවයට බැඳුනේ. ඒකෙදි මට ප්‍රොෆෙසර් නිහාල් දයාවංශ, ප්‍රොෆෙසර් සරත් කොටගම, ඒ වගේම ප්‍රොෆෙසර් ජගත් ගුණවර්ධන සර්ලා මට ගොඩක් උදව් කරා. ඒ වගේම දීපාල් වරකගොඩ මහත්මයා, එයා තමයි ලංකාවේ සෙරන්ඩි බිස්කෝප් පවුල්, එහෙම නැත්නම් පඬුවන් බස හොයාගත්තේ. මේ තියෙන්නේ ෆොටෝ එක.
0: අපි මේව ඔක්කොම තව විනාඩි 3කින් එනවා Facebook live එකක්. හරි. නැත්නම් film Facebook live එකක්. මේ දක්ෂ දෝඩිවයි එයාගේ අම්මව තාත්තව ඔක්කොම අරගෙන මෙයා ගත්ත ෆොටෝස් ඔක්කොම අරගෙන අපි Facebook live එකක් කියමු. ඒ අතරේ කියමු. ඉතින් කියන්නකෝ.
2: ඊට පස්සේ මට අප්පච්චිගේ මාර්ගෙන් හම්බුණා ප්‍රවීණ ඡායාරූප ශිල්පී ප්‍රසාද් අපුවරච් මහත්තයව. එයා තමයි මට ඔක්කොම කියලා දුන්නේ. කියන්නේ කුරුල්ල එක ඉවසීමෙන් ෆොටෝ ගහන්නේ කොහොමද? අපිට දැන් මිනිස්සෙක්ව හිටවල ගත්තා වගේ කුරුල්ල එක ෆොටෝ ගහන්න බෑනේ. ඌ ළඟට යනකොට යනවනේ. ඒක දැන ඉවසීමෙන් ඌගේ චර්යා හඳුනගෙන කොහොමද ඒක, ඒ කියන්නේ කැමරාව හසුරවන්නේ කියලා ඒස ගොඩක් මට කියලා දුන්නා.
0: එතකොට මෙනික දැන් අපි හිතමුකෝ මං කුරුල්ලෙක් කියලා. එතකොට දැන් මම කුරුල්ලෙක් වුණොත් මාව ෆොටෝ එකක් හැටියට ගන්න, කුරුල්ලව ෆොටෝ එකක් හැටියට ගන්න, ඔයාලට කොච්චර වගේ වෙලාවක් කියයිද? එහෙම කියන්න පුළුවන්ද?
2: එහෙම වෙලාවක් නෑ.
0: කියන්න බෑනේ.
2: එතන තියෙන පරිසරයේ තත්ත්වය අනුව තමයි කැමරාවේ ෂටර් ස්පීඩ් ඒ ටික ඔක්කොම පාවිච්චි කරලා හදන්නේ.
0: ඒකට මොකක් හරි ටෙක්නික් එකක් තියෙනවද කුරුල්ලන්ට?
2: කුරුල්ලන්ට නම් දැන් ඉගිලිලා යන ෆොටෝ එකක් ගන්න නම් ෂටර් ස්පීඩ් එක උඩරිම හයි දාන්න ඕන. දැන් මිනිස්සෙක් වගේ ගන්න නම් නැත්නම් කුරුල්ලෙක් ෆ්‍රීස් කරලා ගන්න ඕන නම් ෂටර් ස්පීඩ් එක අඩු තත්ත්වෙ තියන්න. ෆ්‍රීස් කරන්න නම් උඩට යවන්න ඕන ෂටර් ස්පීඩ් එක.
0: හා
2: 2018 වගේ.
0: ආ අසයිනේ ඔහොම
1: කියද්දී.
0: දැන් මේ දැන් කුරුල්ල කෙනෙකුටක් දන්නවනේ. අපිට මේ කුරුල්ලෙක් දෙන්නේ කියන මොන හරි විශේෂත්වය අපි දන්නේ නැති අහලා නැති දෙයක් කියන්න පුළුවන්ද?
2: එහෙම කිව්වොත් නම් කියන්නේ පඬුවන් බස්ස ගැන තමයි. එයා දීපාල් වරකගොඩ මහත්මයා තමයි හොයාගත්තේ.
0: පඬුවන් බස්සව නේද?
2: ඒක මේ ලෞකේ ඉන්නේ නෑ. මෙයා ලංකාවට ආවෙනික සත්‍ය. සිංහරාජ තමයි මුලින්ම හම්බුනේ.
0: හරි. ඉතින් ඔන්න ඔකයි කතාව. අපි දන්නේ නැති ගොඩක් දේවල් අපිට අද ඉගෙන ගන්න පුළුවන්. අන්න ඒකයි දූ දරුවෝ. හරි. දරුවෝ කියලා කියන්නේ අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ගෙහන්ස. එකටයි වයසක් නෑ. දැන් බලන්න මම දන්නේ නැහැනේ මේ දේවල්. ගෙහන්ස දැනගෙන හිටියද?
1: පොඩ්ඩක්වත් නැහැ.
0: නෑනේ. එතකොට දැන් හැබැයි මේ දෝණි දන්නව නේද? නමේ ශ්‍රේණිය ඉගෙන ගන්න දෝණි. ඉතින් අපිට ඒක හොඳ පාඩමක් නේද?
1: අනිවාර්යෙන්.
0: ඒ නිසා ලෝක ළමා දිනේ දවසේ අද ලස්සන තේමාවක් තියෙනවා ගෙහන්ස. තේමාව තමයි මනසින් සවිමත් දරුවන් පොහොසත්. එහෙනම් දැන් මේ අද ඇවිල්ලා ඉන්න දක්ෂයා මනසින් කොච්චර සවිමත්ද?
1: අනිවාර්යෙන්ම
0: පොහොසත්ද? ඒ නිසා අපි එහෙම හිතලා වැඩ කරොත් අපිට කොච්චර පොහොසත් රටක් හදාගන්න පුළුවන්ද? එහෙම හිතමුද?
1: අනිවාර්යෙන්.
0: ජය වේවා.
3: NetFM Alpha Studio. Alpha Studio.
4: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසය වගකීමයි සුඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අදම
5: ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.
8: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි. සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. මතුරුවන් පළවා හරින විශේෂඥයා.
9: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
10: මේක තමයි විස්තරේ. දන්න ඕන පත්තරේ.
11: කොල්ල කෙල්ල කොට

0: ලොකලම දිනය ලොක වැඩිහිටි දිනේ උදෙහය වෙනට 25 ඉනිත ෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ වෙලව. ඉතින් අද අපි ආරාධනා කරනවා මනස සවිමත් කරගෙන පොහොසත් මනසක් ඇති කරගෙන අපි එකම දෝදරුව හැටියට ඉදිරියටම යමු. අපේ දරුවෝත් අල්ලගෙන අපි හයියක් අරගෙන නේද තව සවිමත් වෙලා ඉදිරියටම යමු. නියමයි නේද එහෙනම් ගැම්ම?
1: නියමම නියමයි.
0: දෙමු දත් පොඩියක්. අද ඉන්නේ කවුද කියහන්ස අපිත් එක්ක?
1: අද ඉන්නේ ඉංගිරියෝ ගාමිණී මධ්‍ය මහාවිද්‍යාලයේ හෙසන්‍යා සස්වි හපු ආරච්චි.
0: ඒ කියන්නේ නමේ ශ්‍රේණිය ඉගෙන ගන්න පුංචි ඡායාරූප ශිල්පිනිය. ඇය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇවිල්ලා ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා තේරුණා අද අපේ ලස්සන ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න. ඒ කියන්නේ බම්බලපිටියේ තියෙන අපේ ප්‍රධාන මැදිරියට ඇවිල්ලා එයාගේ දක්ෂතා රටට මැහෙන්න කියන්න පෙන්නන්න. දැන් එයා එහෙම එතන අභිමානයෙන් ආඩම්බරයෙන් කතා කරනකොට ඉස්සරහට වෙලා වාඩි වෙලා දෝනි දිහා හරි මාතරෙන් ආඩම්බරයෙන් බලාගෙන ඉන්න ඇයගේ අම්මයි තාත්තයි ඉන්නවනේ අද ඇල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක එකතු වෙලා. වැඩිහිටි දිනේ දවසේ අපිට මේක හරි ආඩම්බරයක්, හරි ආඩම්බර කතාවක්. මම මුලින් මහන්න කැමති තාත්තගෙන්. තාත්තා සුබෝදැසනක්. ඉතින් කියන්නකෝ හෙසන්නගේ තාත්තා, දැන් ඔබත් ඡායාරූප ශිල්පියෙක් නේද? ධෝනිට මේක කියලා දෙන්න ඕනි කියලා මුල ඉඳලම සැලසුමක් තිබුණද?
2: එහෙමවත් නැහැ. මෙයා පරිසරය ගැන දක්වපු විශේෂ උනන්දුවත් එක්ක එකම මට හිතුණා මෙයාට ඡායාරූප ශිල්පිය ගැන පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ කියලා.
0: හා, එතකොට ඒකට කැමැත්තක් තිබුණද ධෝනිගේ?
2: කැමැත්තක් තිබුණා. හා, විශාල කැමැත්තක් තිබුණා. ඊට පස්සේ හැමතිස්සෙම හොඳ කැමරාවක් එයාටත් අරන් ඉල්ල හිටියා.
0: හා
2: හා, ඒ ගමන මම කැමරාවක් අරන් දුන්නා. ඔයා ඕන එකක් කරගන්න කියලා කැමරාව අතට දුන්නා. මොකද ටිකක් වටිනා කියන කැමරානේ.
0: ඔව්.
2: ඉතින් මෙයා කඩලා බිඳලා දාගනීද කියන සැකෙත් තිබුණා මට. හැබැයි ඒ සැකේ මෙයා ඇති කළේම නෑ. එයා එක හරිම පරිස්සමින් පාවිච්චි කරලා. ඇත්තටම කුරුල්ල ගැන ගන්න නෙමෙයි එයා කලින්ම ඒක එක එක ඒවා ඔය මල් අරව මේවා තමයි ඉතින් පටන් ගත්තේ. ඊට පස්සේ තමයි මෙයා කුරුල්ල ගැන විශේෂ ආසාවක් දක්වලා සමනල් විශේෂයෙන්ම කැමරාව අරගෙන ගිහිල්ලා සමනල්ලා ළඟටම ගිහිල්ලා ගන්න උත්සාහ කරනවා. සමනල්ලා ඇගිලිලා යනවා. ඇගිලිලා ගියානි කියලා බත්කූරෝ එහෙම තමයි ගත්තේ. ඊට පස්සේ තමයි මෙයා මේ ෆොටෝ කුරුල්ල ගැන විශේෂ යොමු වීමක් වුණේ. ඊට පස්සේ මම කොළඹ කැම්පස් එකේ පක්ෂි විද්‍යා ක්ෂේත්‍රයේ මගින් විශේෂ දැනුමක් මෙයාට ලබා දුන්නා පක්ෂීන් ගැන. පක්ෂීන් ගැන විතරක් නෙමෙයි අපිට මේ පරිසරයේ සම්පූර්ණ ගහකොළ හඳුනා ගැනීම, සත්තු හැම සතෙක්ම වගේ හඳුනා ගැනීම සම්බන්ධව කොළඹ විශ්වවිද්‍යාලයෙන් අපි තුන්දෙනාම දැනුම ලබා ගත්තා. මෙයා නිසා තමයි අපි එතෙන්ට යොමු වුණේ අපි තුන්දෙනාම.
0: බලන්නකෝ දැන් එතකොට තාත්තට වැඩිය ලස්සනට ධෝනි ෆොටෝස් ගන්නවද?
2: ගන්නවා ගන්නවා. තාම මේ තරඟයකට ඉදිරිපත් වෙලා ෆොටෝ එකකට ජය ගන්න බැරි වුණා. නමුත් මෙයා මේ අවුරුද්දකටත් අඩු පොඩි කාල සීමාවකදී යා ගත්ත ඡායාරූප තුනක්ම මේ තරඟ වලින් ඉස්සරහට ඇවිදින් තියෙනවා.
0: අපි ඒක න අහමු නේද හෙසන්යාගේ?
1: හා,
0: හෙසන්ය කියන්නකෝ මේ මොනද මේ මොන තරඟ වලින්ද ධෝනි ජයග්‍රහණය කරේ කියලා?
1: මේ ෆොටෝ එක ඩෙල්මා කන්සර්වේෂන් එකෙන් මේව කරේ. ඊට පස්සේ ඒකෙන් මෙන් තමයි සර්ටිෆිකේට් එක හම්බුනේ. මේක වෝට් අතරින් 60 දෙනා අතර තේරුණා.
0: ආ, ඒ ෆොටෝ එක ගහන්ස ගන්න අපි Facebook live එකට පෙන්නමු. ඊළඟට මොකද තියෙන්නේ?
1: මේක තියෙන්නේ මන්දාව පළවෙනි ඡායාරූපේ පළවෙනි විල්පත්. මේක තමයි විල්පත්ෙන් ගහපෙක. මේක සුභා සුමිත්‍රෝ එකෙන් තමයි ගෙනව කරේ.
0: අපි මයික් එකට මේවිල්ලා කියමු පැටියෝ. හරි, මොකක්ද ආයි කියන්න?
1: මේක මං මේ
0: පළවෙනිම ඡායාරූපේ ගත්ත නේද?
1: ඒකෙන් තේරිච්ච පළවෙනි ඡායාරූපේ තමයි මේක. විල්පත් වේදි ගහුවේ.
0: හරි,
1: මේක ලංකාවෙන්ම 10 දෙනා අතර තේරුණා.
0: හා හා හා,
1: මේ ෆොටෝ එක තේරෙන්න තියෙනවා මේක දෙවෙනි වටේට තේරුණා.
0: හා හා හා හා, ආනේ
1: බලන්න
0: බලන්න මේ ෆොටෝ එක පොඩ කියන්න ගහසයි ගන්නේ.
1: ඒකේ ඉන්නේ අනේ චූටි පැටියව අම්මා වදාගෙන.
0: ඒ මේ රිලව් දෙන්නෙක් නේද ඉන්නේ ධෝනේ? රිලව් දෙන්නෙක්. ඒ කියන්නේ අම්මා බදාගෙන ඉන්නවා එයාගේ චූටි බබාව. බලන්නේ සෙනෙහස, ආදරය, ඒ හැමදේම මේ ෆොටෝ එක ඇතුලේ තියෙනවා නේද? ඒ කියන්නේ මේ ඇත්ත ලෝකේ නේද හෙසන්යා? අනිත් ෆොටෝ එකත් අපි පෙන්නමු. දැන් හෙසන්යට මේ විදිහට ෆොටෝස් ගන්නකොට ඇති වුණු විශේෂ සිදුවීම් මොනවාද? සත්ව ලෝකයේ මේ කුරුල්ලන්ගේ රිලව් අනම්මනම් කියන්නකෝ.
1: ඇත්තටම කිව්වොත් විශේෂයක් නැහැ. සමනල්ලු ගේන තමයි. සමනල්ලු ළඟට යනකොට ඉගිලිලා යනවා.
0: මොකද්ද මොකද්ද?
1: සමනල්ලු ළඟට යනකොට ඉගිලිලා යනවා.
0: එතකොට දුක හිතෙනවනේ අයියෝ කියලා.
1: අනිවාර්යෙන්.
0: තාම සමනලෙක ෆොටෝ එකක් ගන්න බැරි වුණාද?
1: අරන් තියෙන ඇති ඉන්න.
0: හා එතන ඒ ෆොටෝස් දෙක තුනක් මෙතන තියෙනවා.
1: සමනලු නම් ගෙනාවේ නෑ අද.
0: හා වෙන දවසක ආයි තරන් එන්න හොඳේ?
1: අනිවාර්යෙන් ගේනවා.
0: අපි අම්මත් එක්ක කතා කරමු. දැන් අම්මට හිතෙනවා ඇති අම්මා නම් රජිනක් වෙලා තියෙනවා කියලා. නේද අම්මා?
1: ඔව් ඇත්තම.
0: හෙසන්යා, හෙසන්යාගේ අම්මා කියන්නකෝ දැන් නෙතෙෆෙ මල්ෆා ස්ටුඩියෝ අද එන්න ලැබුණ එක ගැන, මේ හීන හැබැයි උනේ එක ගැන මොකද හිතෙන්නේ?
3: ගොඩක් සතුටුයි. මෙයා පොඩි දවස්වල ඉඳලම කතා කර කර කිව්වා අපි ගිහිල්ලා කතා කරමු කියලා. මේ ඉතින් ඒකට මේවා එකක් උනේ නැහැ. ඊට පස්සේ මෙයා කොහොම හරි net එකට දැන් නිතර නිතර කිව්වනේ alpha studio එකට ගන්නවා කියලා.
0: ඊට
3: පස්සේ මෙයා ෆෝන් එක අරන් messages දැම්මා. දාලා ඉවරලා මේ කොහොම හරි කිව්වා මට ඉස්කෝලේ යන්න ඕනේ, මට alpha studio එකට යන්න ඕනේ කියලා තමයි එදා සඳුදා ආවේ. ඔව් ඉස්කෝලටත් කියලා තමයි ආවේ.
0: යුනිෆෝම් එකෙන්ම නෙවෙයි,
3: යුනිෆෝම් එකෙන්ම ආවේ. ඊට පස්සේ තමයි ඉතින් ඔය අපි හිතුවේම නෑ ඉතින් එහෙම වෙයි කියලා. ඉතින් ගොඩක් සතුටුයි.
0: ඔව් මම දැක්ක දැන් පැයක් විතර ඉඳලා කැමරාවකුත් අතේ තියාගෙන අපේ ස්ටුඩියෝ එකේ ෆොටෝස් ගන්නවා ගෙහන්සා. ඊට පස්සේ මෙන්න එහෙට යනවා මෙහෙට යනවා නේද? ඉංගිරි ගාමිණී මධ්‍ය මහාවිද්‍යාලයේ නේද තෝනේ?
1: ඔව්.
0: ඉස්කෝලේ කෙනෙක් කියන්න.
1: ඇත්තරම ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් ගොඩාක් වටිනවා. ප්‍රින්සිපල් සර් ඒ වගේම මිස්ලා සර්ලා ගොඩාක් මට උදව් කරා මෙතනට එන්න. මීඩියා එකේ ලක්මාලි ටීචර්, ඒ වගේම අර්ණතරත ගුවන්විදුලි වැඩසටහනේ මధుරිකා දිල්හානි ටීචර්, ඒ වගේම සත්ත්ව විද්‍යා එකේ තරුෂිනි වර්තනා ටීචර්, ඒ වගේම බුද්ධිකා ටීචර්ත් මට ගොඩාක් උදව් කරා. නම් කියවිච්ච නැති හැමෝටම ගුරුවරුන්ට ස්තුතියි.
0: මේ මං එතන බලාගෙන හිටියේ ගෙහන්සා බලන්න මේ හෙසන්නයට, හෙසන්නයට අකුරක් හරි කියලා දීපු හැම කෙනෙක්ගේම සම්පූර්ණ නමේ ඉඳලා මතකයි.
4: ඒක කස්සුණියක් කිය හැමෝටම පිහිටන් නැති ගතිගුණයක්.
0: ඕ ධෝනි, ඔයාට ආයේ ජාති අන්තරයටම යන්න පුළුවන්. ඡායාරූපයේ ශිල්පයේ පැත්තෙන් ඉදිරියටම යන්න පුළුවන් ඇල්ෆා ස්ටුඩියෝ එකට අඩිය තිබ්බ කියලා කියන්නේ මැනික. ඔයා තවත් මැනිකක් වෙනවාමයි. හරිද? දැන් අපි ගොඩක් වෙලා කතා කරානේ Facebook live එකට එන්න කියලා කියමු ගහන්ස. Facebook live එකට ආව නම් මේ ධෝනි ගත්ත ෆොටෝස්, එතකොට සර්ටිෆිකේට්ස් මේ ඔක්කොම බලා ගන්න පුළුවන්. අද ලෝක ළමා දිනේ දවසේ හරිම ලස්සන වැඩ ගොඩක් නේද? BBMI stage එකටත් එන්න කියලා කියමු.
4: ඉක්මනටම ඔයාලා හැමෝම අදත් පොත් ප්‍රදර්ශනයේට ඉන්න. මොකද අපි ඉන්නවා, ලෙහන්ස ඉන්නවා, ඔයාලට ඔයාලගේ දක්ෂතා ලෝකෙටම පෙන්වන්න ඕන නම් අපි Alpha Studio එකට එන්න අමතක කරන්න එපා.
0: කලබල පෙන්චා පෙන්චා පෙන්චි මේ හැමෝමද ලෝක ළමා දිනේ දවසේ, වැඩිහිටි දිනේ දවසේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරලා ඇල්ෆා ස්ටුඩියෝ එකට ආව නම් මේ හෙසන්නේ වගේ ඔන්න ඕගලන්ටත් මේ විදිහට ඇවිල්ලා ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් ඉස්කෝලේ නිල ඇඳුම් ඇඳගෙන නේද?
4: අනිවාර්යෙන්
0: සුබ වෙන්නමයි ප්‍රාර්ථනාව අපේ ඔගොල්ලෝ හැමෝටම.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: හැමක දරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසය වග කීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක්. ඇයි හිටට දාන්නේ? විශ්වාසය වග කීමයි එක සිඟ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: දයාසිරි නිමල් මාතර. මට කපේ අමාරුවක් තියලා මම පරීක්ෂා කරා හොස්පිටල් එකේ. කිව්වා හાર્ට් ඇටැක් එකකට එන්න තියෙනවා, මේ බයිපාස් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම බයිපාස් කරන්න කැලිපි නෑ. ඉතින් මට මේ දැනගන්න ලැබුණා ලෙෆ්ට් එක්ස්ට්‍රීම් එකෙන් කෙවරගල ආයුර්වේද ආයතනයේ. ඒක ගිහිල්ලා මම දැන් තුන්පාරක් විතර බෙහෙත් අරන් තියෙනවා. මට දැන් හොඳයි.
2: කතා කරන්න 0777 3940.
4: FM 95 FM 94.8 Net FM Net FM Alpha Studio with Vishan Kaya, Kasuni and Gehansa.
2: Facebook Live එකේ අපි අපේ හෙසන්ගේ ලස්සන ෆොටෝස් ගොඩක් පෙන්වනවා නේද? ඒවා අපි හිතනවට වැඩිය ලොකු කතාවක් තියෙන ඡායාරූප. දැන් අපි දැක්ක ගමන් එක්ක කුරුල්ලෙක් දකිනවා, එක්ක ගහක් මලක් මොකක් හරි. හැබැයි ඒකේ කතාව අපිට හොඳට තේරෙනවා ෆොටෝ එක දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්නකොට ගහන්සා. දැන් මෙතනදී හෙසන්යාගේ ඇහැ හොඳට පාවිච්චි කරලා, ඉවසීම හොඳට පාවිච්චි කරලා, ඒ නිර්මාණශීලීත්වයත් එක්ක ගත්ත හැම ෆොටෝ එකකම කතාවක් තියෙනවා. ඇතුලේ කතාවක් තියෙනවා. ඉතින් ඒක මාරයි.
5: කසනියකි මමත් පොඩි දෙයක් කියන්නද? මම දැක්ක දැන් උදේ ඉඳලා දැන් ආපු වෙලේ ඉඳලම දැන් නංගි කතා කරනවනේ. කතා කරනකොට නැන්දයි මාමයි පුදුමාදරෙන් තමයි නංගි දිහා බලන් හිටියේ.
2: එයාගේ අම්මයි තාත්තයි.
5: ඔව්. ඒ කියන්නේ හරි නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඉතින් මේ වගේ දෙමාපියෝ ලබන්න අනිවාර්යෙන්ම ඇයි ගොඩාක් වාසනාවන්ත වෙන්න ඕනේ.
2: ඔව්. දැන් අද වැඩිහිටි දිනේ දවසේ ගෙහන් සපය ඔක Facebook Live එකෙත් කිව්වා මේක අපි හැමෝටම මාර ආදර්ශයක්. දැන් හෙසන්ය ධෝනි නිසා තමයි අම්මයි තාත්තයි තව මේක ඉගෙන ගන්න ඕනේ. දැන් ධෝනි පාස් කරගෙන යනවනේ හැමදේම. ඉතින් ධෝනි ඉදිරියට යනවා, තරඟ වලින් ජයග්‍රහණය කරනවා. එතකොට මේක ගැන මම තව දැනගෙන ඉන්න ඕනේ. එතකොටනේ මට ධෝනිට මේක කියලා දෙන්න පුළුවන් කියලා ඒ අම්මයි තාත්තයි විශ්ය ගැන ඉගෙන ගන්නවා. ඉතින් එහෙම තමයි අපි වෙන්න ඕන නේද? දරුවන්ට හයියක් වෙන දෙමාපියෝ තමයි අපේ රටේ හැම තැනකම ඉන්න, හැම ගෙදරකම ඉන්නේ. මේ වෙලාවේ අපි මේ කතා කරන වෙලාවේ අම්මල කුස්සියේ උයන ගමන් පොල් ගානවා, පොල් මිරිකනවා, පරිප්පු එක බලනවා, බත ඉදෙනවා නේද, ඇඳුම් අයින් කරනවා, බබාගේ කොණ්ඩි ගොතනවා, මේ ෂූස් හොයනවා. ඒව මේව වැට කොටයි. දැන් අද ලෝක ළමා දිනේ දවසේ ඉස්කෝලවල විවිධ වැඩසටහන් තියෙනවා, ඒ වෙනුවෙන් ලෑස්ති කරනවා නේද. ඉතින් මේ වගේ හරිම කාර්ය බහුලයි අපේ අම්මල තාත්තලා. එතකොට ඉස්කෝලේ ගුරුවරු මේ අපේ වැඩිහිටියෝ, දැන් වෛද්‍ය වෘත්තියේලා ඉන්න මේ හැම අය, බයි කියන්නේ අපේ රියදුරු මහත්වරු, පොලිසිය, හමුදාවේ, මේ හැමෝම ලොකු වැඩක් කරනවානේ ගෙහන්සා. ඉතින් මේ අපි හැමෝම අම්මල තාත්තලා, වැඩිහිටියෝ, දරුවෝ, මං අර කියෝ වගේ අපි හැමෝම දූ දරුවෝ. මේ විදිහට හිතන්න ගත්තොත් අපිට මේ වගේ හරිම ලස්සන වැඩ ගොඩක් කරන්න පුළුවන් කියන පණිවිඩය තමයි අපිට අද මේ ලස්සන දවසේ දෙන්න තියෙන්නේ. ඉතින් හෙසන්යා කියන්න බලන්න ධෝනිට ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් යන්න කලින් ඔයාගේ යාළුවන්ට මොනවද කියන්න තියෙන්නේ?
5: ඇත්තටම විශේෂයෙන්ම මගේ අම්මටයි අප්පච්චිටයි ගොඩක් ස්තුති කරනවා. ඒ වගේම නම් කියවුන නැති හැම ගුරුවරෙට්ටම සහ ප්‍රොෆෙසර් කෙනෙක්ටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මං ඉදිරියට බලාපොරොත්තු වෙනවා සත්ව විද්‍යා ගැන මේ ඇල්ෆා ස්ටුඩියෝ එකේදී සතියට එක වතාවක් හරි කුරුල්ලෙක් ගැන අලුන්ට කියලා දෙන්න.
2: නියමයි.
5: ෂා.
2: අපි ඒකට ඔයාලට අවස්ථාව දෙනවාමයි. අනිවාර්යෙන්ම මම දන්න ඕන අද කිව්ව කියලා මතක තියාගන්න උදේ 6:43 වෙලාව. හෙසන්යා, ඒ කියන්නේ ඉංගිරිය ගාමිණී මධ්‍ය මහාවිද්‍යාලයේ හෙසන්යා ධෝනි දැන් 9 ශ්‍රේණිය ඉගෙන ගන්නේ. මේ ධෝනි වැඩි දවසක් යන්න කලින් ජාත්‍යන්තරයට යනවා. හරිද? ජාත්‍යන්තර ඡායාරූප ශිල්පිනියක් වෙලා එන්න ධෝනි ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඔයාගේ ඒ හැකියාව ගැන අපිට කියන්න, කුරුල්ලෝ ගැන අපිට කියන්න. අර කුරුල්ලන්ගේ මිත්‍යා අදහස් ගැන කිව්වනේද? ඒක එකක් දෙකක් ටක් ගාලා කියමුද? පුළුවන්ද ටක් ගාලා කියන්න ඕන හැබැයි තප්පර ගානකින් කියන්න ඕනේ.
5: මේ ඉන්නේ මැක්පයි රොබින්, ඒ කියන්නේ පොල් කිච්චා. මෙයාගෙන ඇත්තටම මිත්‍යා මතය කියන්නේ මිනිස්සු කියනවා මෙයාව දකින්න හොඳ නැහැ වෙන කෙනෙක්ට පෙන්වන්න ඕන කියලා.
2: තව චුට්ටක් උඩට කරන ෆොටෝ එක. හරි.
5: ඇත්තටම මේ වුණාට මෙයා මිත්‍යාවක් නෙමේ, මේක ඇත්තටම මේ සෝබාදහමේ අසිරියක්. මෙයා උදේ පාන්දර නැගිටලා අපිව අඩුම ගානේ 5:00 විතර නැගිටවනවා අපිව. ඇත්තටම කියන්නේ මෙයා සෝන් එකයි කෝල් එකයි දෙකක් දානවා. ඉතින් ඒකට මේ මිනිස්සු කියන්නේ ඒක මිත්‍යා මතයක් විදිහට මෙයාව දකින්න හොඳ නැහැ කියලා.
2: එයාගේ නම මොකද කිව්වේ?
5: මැක්පයි රොබින්.
2: ආහහ. එයා සෝන් එකයි කෝල් එකයි දෙකම දානවා.
5: ඔව්, කෝල් එක දාන්නේ මෙයාට අනතුරක් වෙනකොට, සෝන් එක දාන්නේ නෝමල් එයා උදේ පාන්දර හැම වෙලෙම ඉන්නකොට.
2: මේ වගේ විස්තර ගොඩක් තියෙනවා. අපි ඉස්සරහදී ගෙහන්සා ඩිජිටල් තිරේදී හෙසන්නත් එක්ක කතා කරමු. අම්මා තාත්තත් එක්ක තව වැඩිදුර විස්තර කතා කරමු. ඒ කියන්නේ අපේ NFM YouTube Facebook එකට ඉස්සරහා දවසකදී හෙසන්නගේ වීඩියෝ එකක් දැක ගන්න බලා ගන්න පුළුවන්.
6: හරි.
2: ඉතින් ඉක්මනටම අපි හෙසන්නත් එකතු වෙලා බර්ත්ඩේ කේක් එක කපමුනේ.
6: හා. ඉතින් අද පස්සෙනි උපන්දිනය සමරනවා කියලා වෙලා තියෙනවා බ්‍රයිට්වුඩ් ජාත්‍යන්තර පාසලේ අනුහස් දෙවුදිස. ඒ වගේම අද මගේ උපන්දිනය කියලා වෙලා තියෙනවා ශමිනි රණසිංහ පල්ලෙබැද්දෙන්. අද 8 උපන්දිනය සමරනවා දොම්පේ ප්‍රාථමික විද්‍යාලයේ ඔෂිනි සවින්ද්‍යා. එක ශ්‍රේණියේ නිතිලි තිනාරට යගේ පවුලේ කට්ටිය විශ් කරනවා කියලා වෙලා තියෙනවා.
2: මේ හැමෝටම අද ඔක්තෝබර් පළමු වෙනිදා අපේ එකම ප්‍රාර්ථනාව අපි හැමෝටම ලස්සන දූතරුව හැටියට ලස්සන වැඩ ගොඩක් කරන්න පුළුවන්කම ලැබෙන්න කියලා. ඉතින් මනස පොහොසත් කරගෙන ඉදිරියට යමු. ඉමාශි ප්‍රකාශන කියලා කියන්නේත් මනස පොහොසත් වෙන තැනක්. මොකද එතන වැඩ ගොඩක් වෙනවා. ප්‍රශ්නපත්‍ර තියෙනවා, හැමදේම තියෙනවා දරුවන්ට ගන්න පුළුවන්. දැන් මේ දවස්වල ඉමාශි කුටියට එන්න කියලා අපි ආරාධනා කරනවා. ඕලෙවල්ස් වලට ඒ නවයක් ගන්න, එහෙම නැත්නම් ඒලෙවල්ස් ඉහළින්ම සමත් වෙන්න, මේ හැමදේම සාර්ථක කරගන්න. ඔයාට පුළුවන් ඉංග්ලිෂ් මීඩියම් සිසුන්ට අනකි අවස්ථාවක් දීලා තියෙනවා. වෙළඳපළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සහ විස්තරාත්මක උත්තර හොයාගන්න ඇති අපහසුතාවයට ස්ථිර විසඳුමක් විදිහට ඉමාශි පාස්ට් පේපර් බුක්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගන්න පුළුවන් මේ සියලුම පොත්පත් අධ්‍යාපනික උපකරණ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ BMICH ශාලාවට ආවනම්, ඉමාශි කුටියට ගියානම් රිසිසේ හිතේ හැටියට මිලදී ගන්න පුළුවන්. එහෙනම් අපි අද ඉංගිරිය මධ්‍ය මහාවිද්‍යාලයේ අපේ හෙසන්නයාගේ හෙසන්නගේ අම්මයි තාත්තයි එක්ක ගිහින් එමු. හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. මම කසුනි.
6: මම ගිහන්සා.
4: NetFM Alpha Studio. Alpha Studio. FM 95. FM 94.8. Net FM. Divine Pura. Divine Pura.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොඩ්ඩන්ගේ ස්මාර්ට් සෝදානම.
4: පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 076 716 3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් පළමුවනදා බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කේසර් බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල. ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහළට 95 වෙනස් නොවේ. ලෝක ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය අද. net එක්ක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේත් විශේෂ වැඩසටහන්. ජනාධිපතිවරයාගේ දුරකාලයෙන් 145ක් ඉවරයි. තවමත් ආණ්ඩුව කරන්නේ පහුගිය ආණ්ඩු සමයේ ආරම්භ කරපු ව්‍යාපෘති විවෘත කිරීම පමණයි. මරික්කා රතු කට්ටේදී කියයි. ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අද සිට. ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් පිරිමි අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකාව අද තරඟබිමේ.
0: Net News, the truth people trust.
6: අද ළමයින්ගේ දවස. හැබැයි ළමයින්ගේ විතරක් නෙවෙයි වැඩිහිටියන්ගේ දවස. ඒ වෙනුවෙන් වැඩ ගොඩක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ තද සිදුවනවා. ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.
0: විශ්වාස කරන සත්‍ය.
6: ඔක්ටෙන් 92 පෙට්‍රල් ඩීසල් සහ සුපිරි ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණා. ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටියේ ඩීසල් මිල ලීටරයක් රුපියල් 10කින් ඉහළ නැංවූ බවයි. ඒ අනුව ඩීසල් ලීටරයක 9 මිල රුපියල් 392ක්. සුපිරි ඩීසල් මිල ලීටරයක් රුපියල් 50කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව හි 9 මිල රුපියල් 528ක්. ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් 15කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක 9 මිල රුපියල් 414ක් වනවා. කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සහ භූමි තෙල් මිල සංශෝධනය නොකළ බවයි ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි. ළමා අයිතීන් සුරකීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සලකමින් ලෝකයේ සියලුම රටවල ලෝක ළමා දිනය එසේත් නොමැතිනම් විශ්ව ළමා දිනය සමරනු ලබනවා. එක් එක් රටවල වර්ෂයේ විවිධ දිනයන්හිදී මෙම ලෝක ළමා දිනය සැමරීම විශේෂත්වයක්. වර්ෂ 1856 ජූනි 2 ඉරිදායින් ඇරඹී ලෝක ළමා දින සැමරුම ලෝපුරා රටවල් ජූනි 1 වනදා නොවැම්බර් 20 වනදා ආදී ලෙස විවිධ දිනයන්හිදී යොදාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනය සමරනු ලබන්නේ ඔක්තෝබර් 1 වනදායි. මේ අතර ලෝපුරාම ලෝක ළමා දිනය ප්‍රථම වරට එක්ව සමරනු ලැබුවේ 1955 වසරේ ඔක්තෝබර් 1 වනදායි. මේ අතර ජාත්‍යන්තර වැඩිහිටි දිනයද ඔක්තෝබර් 1 වනදා සමරනු ලබනවා. දියුණු රටවල වයස අවුරුදු 65ට වැඩි ජනගහණය වියපත් ජනගහණය ලෙසත්, දියුණු වෙමින් පවතින රටවල වයස අවුරුදු 60ට වැඩි ජනගහණය වියපත් ජනගහණය ලෙසත් සලකනු ලබනවා. රටක ජනගහණය ප්‍රධාන කොටස් තුනක් යටතේ වර්ගීකරණය කරන අතර උපතේ සිට වයස අවුරුදු 14 දක්වා ළමා ජනගහණය ලෙසත්, අවුරුදු 15 59 අතර ජනගහණය ශ්‍රම බලකාය ලෙසත්, 60ට වැඩි ජනගහණය වියපත් ජනගහණය ලෙසත් සැලකෙනවා. මේ අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පැවසුවේ ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 වනදා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූ බවයි. එමෙන්ම වැඩිහිටි දිනේ වෙනුවෙන් අද සිට හත්වනදා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මක බවද ඇය පැවසුවා. මේ අතර ලෝකලමා දිනේ වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතාද සුභපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. දරුවන් යනු ජාතියේ වටිනාම සම්පත බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයක ප්‍රමුඛ වගකීම් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එමෙන්ම දරුවන්ගේ සිහින, අපේක්ෂා සහ නිර්මාණශීලීත්වය තුළ රටේ හෙට දවස තීරණය කරන බැවින් දරුවන් වෙනුවෙන් අප ගොඩනගන රට යනු ඔවුන්ට හෙට දිනේ භාරදීමට පමණක් සූදානම් කරන රටක් නොවේ. අද දවසේම ඔවුන්ගේ සිහිනවලට ඉඩ සලසන, ඔවුන්ගේ හඬට සවන් දෙන සහ ඔවුන්ගේ හැකියාවන්ට පූර්ණ අවකාශය සලසා දෙනු ලබන පරිසරයක් සහිත රටක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුභපැතුම් පණිවිඩයේ සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 27 වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 7 දිනේ අදයි. අද දිනේද පෙරවරු 9 සිට මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘත වනවා. මේ අතර අදට යෙදෙන ලෝකලමා දිනයට සමගාමීව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වන ළමුන් සඳහා කතන්දර පොතක් නොමිලේ ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසනවා. එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික බුවනක වන්නියච්චි මහතා සඳහන් කළේ ළමුන් වෙනුවෙන් අද දිනේ සුවිශේෂී වැඩසටහන් කිහිපයක්ද ප්‍රදර්ශන භූමියේදී ක්‍රියාත්මක බවයි.
7: අද ඇත්තටම දරුවන් වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න අපි සූදානම් කළා තියෙනවා. ඒ අතර මූලික වෙන්නේ මේ පොතක් අපි ත්‍යාගයක් හැටියට දෙනවා. මේක ඇත්තටම මේකේ මූලික පදනම තමයි අපි පාඨක ප්‍රජාවක් අපි අලුතෙන් හදාගන්න වෙනවා. මේ දැන් තියෙන පාඨක ප්‍රජාව නැති වුණායින් පස්සේ අපි ළමයින්ගෙන් පටන් ගන්නට ඕන කියලා තමයි හිතුවේ. ඒකින්ද ළමයින්ට නිර්මාණශීලීව හිතන්න, අලුත් විදියට හිතන්න පොඩි පොත් පිංචක්, නමුත් ලොකු කන්ටෙන්ට් එකක් මේක. ඒකින්ද මෙන්න මේ පොත අපි දරුවන්ට නොමිලේ ලබා දෙනවා. අද ලෝක ළමා දිනය වෙනුවෙන් සඳහා ළමයින්ට එන්න පුළුවන් ළමයින්ට දෙනවා, කුලෙන් ළමයින්ට දෙනවා, වැඩිහිටියන්ට පුළුවන් ළමයන් වෙනුවෙන් ඔක අරගෙන යන්න. මේක මග නොහරින්න අපේ ප්‍රධාන කාර්යාලයට ඇවිල්ලා කොළ හැදෙන මන්තරේ සහ ඉංග්‍රීසි භාෂින් පාලිලා තියෙන The Green Growing Magic කියන පොතත් නොමිලේ රැගෙන යන්න. පුංචි අදහසක් පොතේ තියෙන්නේ අපි ගාව තියෙන සම්පත් සීමිත නම් ඒකෙන් කොහොමද අපි ප්‍රයෝජනයක් ගන්න, ඒකන බැන බැන ඉන්නවද, අවලාද කියනවද, ඊට වඩා යමක් අපිට මේකෙන් කරන්න පුළුවන්ද කියන එක තමයි දරුවන්ට උගන්වන්නේ. කියන්නේ ඒ ආකල්පයේ මුලින්දම පුරුදු වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මොකද මේ පොත නිර්මාණය කරේ මම. එමෙන්නා ඒ වගකීම මට තියෙනවා.
6: මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ වන්නේ net fm රේඩියෝ වයි. අවශ්‍යතා සහිත පාසල් දරු දැරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමියේ ඇති net fm කුටියේ පොත් කැටේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. මේ අතර දක්ෂතා දක්වන දරු දැරියන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත net fm alpha ස්ටුඩියෝ හිදී සිදුවනවා. එමෙන්ම අදට යෙදී ඇති ලෝකලමා දිනයේ වෙනුවෙන් එහිදීද විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මකයි. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිමාවට පත්වන්නේ ඔක්තෝබර් මාස 4 වනදායි. ජනාධිපතිවරයාගේ ධූරකාලයෙන් 45% ගත වී ඇති අතර තවදුරටත් වත්මන් ආණ්ඩුව සිදු කරනු ලබන්නේ පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කරනු ලැබූ ව්‍යාපෘති විවෘත කිරීම පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේබව ප්‍රකාශ කළේ net news YouTube නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගී වෙමින්.
8: කෝවිඩ් අර්බුද ආර්ථික අර්බුදවලට පස්සේ වට ක්‍රමින් ස්ථාවර වෙමින් පවතිනවා කියලා මේ මහා බැංකු වාර්තාවට
9: දැන් මහා බැංකුවට වඩා මට විශ්වාසයි ලෝක බැංකුව. ලෝක බැංකු වාර්තාව අරන් බලන්න. ලෝක බැංකු වාර්තාව අනුව 65% දක්වා දරිද්‍රතාවය වැඩි වෙලා තියෙනවා කියන එක ඒ වාර්තාවෙන් ඔප්පු වෙනවා. ආහාර උද්ධමනය 8.5 ඉඳලා 8.7 දක්වා 0.2 අගෝස්තු මාසයේ සිට සෙප්තැම්බර් මාසය දක්වා වැඩි වෙලා තියෙනවා.
8: ඒ උද්ධමනේ ගත්තම ඔබතුමාට හිතෙන්නේ දැන් ලෝකේ පවතින මේ යුද්ධත් එක්ක ඒක හේතුවක් වෙනවා අපේ රටට විතරක් බලපාන එකක්
9: නෙමෙයි කියලා. මම උදාහරණයක් කියනවා. මම ගිය සතියේ මාලදිවයින හිටියා. දැන් අපේ සංචාරය අඩු වෙන්නේ මේ යුද්ධයින්ද කියලා කියනවා ලෝක යුද්ධයින්ද. දැන් මාලදිවයින වැඩි වෙලා තියෙන කොහමද? හරිද? කයිය ගහන්න නැතුව සැලස්මක් ඇතුව වැඩ කරන්න එපා. දැන් දිටුව ඇවිල්ලා අවුරුද්දක් වෙන යනවා. රේල් පාර සම්පූර්ණයෙන් හදන්න පුළුවන් වුණා. මාස 11ක් වෙන සුලි කුණාටු ඇවිල්ලා. කො ක්‍රියාශීලී භාවය.
8: ඔබතුමා ඒ කියන්නේ මේ ආණ්ඩුව නිකන් කයිය ගහ ඉන්නවා විතරක්
9: නෙවෙයි. කයිය තමයි. ඉතින් ජනාධිපතිතුමාට මතක නැහැ නේ ඊයේ කියපු කතා. කතාවත් ආදවේදිකාවකට ගියාම දැන් ජනාධිපතිතුමා සති අන්ත හතරක් ගියානේ ඔබතුමිය ජනාධිපතිතුමාගේ කතා හය අරගෙන බලන්නකෝ හරිද එතුමා නිවාස හදන වැඩ පිළිවෙල කියාගෙන ගියාගෙන ගිය විදියට තව රැස්වීම් පහක් විතර කරුවොත් එහෙම පිට රටවල් වල වැඩ කරන මිනිස්සුන්ටත් නිකන් ගෙවල් හදලා දෙන ලෙවල් එකේ ටෝක් එකක් දෙන්න හරිද පල් බොරුනේ පහුගිය කාලේ විවෘත කිරීම් ටිකක් කෙරුවා ඒ කෙරුණේ ගිය ආණ්ඩු වලින් පටන් ගත්තා ඒක මම ඔබතුමිය උදාහරණ කියන්නම්
10: හොඳ නැද්ද ඒක
9: හොඳයි ඒව මේ ආණ්ඩු වැඩ නෙමෙයි හරිද
10: දැන් සමහල්ලාට
9: ආරාහෙන් පිට පොල්ලෙන් ගොඩ කැලිවැලි මාර්ගයේ දෙපැත්ත පදිංච ජනතාවට මාල් නිවාස ආරම්භ කරලා තිබ්බා ඒක හදන්න පටන් දැන් අවුරුදු 10ක් වෙනවා මේගොල්ලෝ විවෘත කරන මේගොල්ලෝ අද වගේ දැන් උතුරු කොළඹට ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ පටන් ගත්ත දේවල් විවෘත කරලා මේ පින්නන්නේ එක දෙයක් මේගොල්ලෝගේ මාර දක්ෂතාවයක් තියෙනවා කැම්පේන් කරන්න 70,000ක විතර ඩෝබි බලකායක් ඉන්නවා හරිද කමෙන්ට් දාන්න ඒගොල්ලන්ට හොන්ට අවංකවම ඇඩ්වර්ටයිසින් වලින් අපිට වැඩි ඉන්න කැටයම් කලාවේ නියම ප්‍රවල ටිකක් ඉන්නේ හරිද අනුන්ගේ එක තමන් වගේ අර පරණ කතාවක් තියෙන්නේ මගේ කලිසම උගේ වගේ ඇඳගෙන අගේට පාර යනවා කියලා ඉවරලා ඒක තමයි මේගොල්ලන්ගේ වැඩේ
10: ඔබතුමාට ආණ්ඩුවත් එක්ක තරහ ගිහිලා දෙන්නේ නැත්නම් බය වෙලා ඉන්නේ මට තේරුම් ගන්න
9: බැහැ. මට බය වෙන්න හේතුවකුත් නැහැ. තරහ වෙන්න හේතුවකුත් නැහැ. නමුත් මට මේ ආණ්ඩුව මහ ජනතාවගෙන් ඡන්දෙන්පත් වෙච්ච മന്ത്രിවරයෙක් විදියට සුනාමියක් වගේ ඇවිල්ලා ගොඩාක් මේ අවුරුදු දශක ගණන් පාර්ලිමේන්තුවේ ඉඳලා කට්ටිය පෙරදෙලා යනකොට කොළඹ ජනතාව මාව පාර්ලිමේන්තුවේ දීලා තියෙන ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ඇත්ත කතා කරන්න කිව්වා. ඒ නිසා වෙනසක් වෙනුවෙන් මේ ගෙනල්ලා මේ ආණ්ඩුව විනාශයක් කරලා තියෙන්නේ. ඒක සම්බන්ධ මට වේදනාවක් තියෙනවා
10: දැන් ඔබතුමා කියවනේ අර කලින් ආණ්ඩුව පටන් ගත්ත ව්‍යාපෘති තමයි මේ ආණ්ඩුව සමහර තැන්වලදී විවෘත කරන්නේ. එහෙම කියලා කිව්වනේ මන්ත්‍රීතුමා ඒක හොඳ දෙයක් නෙමෙයි. දැන් සමහරලාට අපි හිතමුකෝ අපි
9: ඒක නෙමෙයිනේ ඔබතුමීට මම කියන දේ තේරෙන්නේ
10: නෑ. මම අහන්නේ
9: මම කියන්නේ ඒක විවෘත කරන එක නෙමෙයි හොඳ දේ. ඒක හොඳයි තමයි. මම ඔබතුමීගෙන් අහුවා ගවේෂණාත්මක මාධ්‍යකරණයේ යෙදෙන කෙනෙක් ඉදිරියේ මේ අවුරුදු දෙක තුල මේ ආණ්ඩුව හොඳ කරනවා නම් ගෙනාපු ඩොලර් එක ව්‍යාපෘතියක් කියන්නේ. පටන් ගත්ත මහා පරිමාණ එක ව්‍යාපෘතියක් කියන්නේ.
10: අපිට කියන්න පුළුවන් නේ තාමත් අවුරුදු දෙකයි තව
9: මොනාද කියන්නේ ජනාධිපතිවරයෙකුට දුර කාලය ආවිල්ල මාස 60යි 55 වෙනි මාසේ යනකොට ඡන්දෙ තියන්න ඕන දැන් මාස 24ක් ගිහින් ඉවරයි එයාගේ දුර කාලෙන් 145ක් ඉවරයි නේ තව අත ගගා ඉන්නද කියන්නේ ඒ නිසා තමයි එක්සත් ජාතීන්ගේ සම්මේලනයට යන්න බැරි විදේශ සැමති යවන්නේ හරිද මොන රාජ්‍ය නායකයද එක්සත් ජාතීන්ගේ සම්මේලන නොගිහිල්ලා ඉන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩිය අපේ ජනාධිපති අනුරු කුමාරසිංහ ලොකුද
10: හැබැයි පුටින් ගියෙත් නැහැ නෑ
9: නෑ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගියේ නැද්ද නෙතන්‍යාහු ගියේ නැද්ද අනෙක් ලෝක රාජ්‍ය නායකයෝ ගියේ නැද්ද
10: ඔව් හැබැයි ඉතින් ට්‍රම්ප් කරන හැමදේම අපි කරන්නේ නැහැ පුටින් ගියේ නැහැ
9: එහෙම උදාහරණයක් ට්‍රම්ප් කරන හැමදේම නේ ඔබතුමීට කියන්නම් ඒවට යන්නේ කිතින වටිනාකම එතන ගිහිල්ලා කතාවක් කරන එක නෙමෙයි වටිනාකම ලෝකේ විවිධ රටවල් වල නායකයෝ හම්බෙනවා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා අපේ රට ගැන අපි පිච් කරනවා ඒගොල්ලන්ට එතකොට අපිට ඒගොල්ලොගේ පැහැදීම සමහර ග්‍රාන්ට්ස් හම්බෙනවා ජයවර්ධන ජනාධිපතිතුමාට ඒ වගේ තමයි ජපානෙන් එංගලන්තෙන් ආධාර උපකාර හම්බුනේ සිරිමාව බණ්ඩාරන කැමතිනේට චීන ආණ්ඩුව වලින් හම්බුනේ එහෙමයි ඒ නිසා මේ ලිම්මැඩි මානසිකත්වයෙන් මේ අපේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එහෙ තියෙනකොට මෙයා මේ අනුරාධපුරේ පොළොන්නරුවේ කියලා බොරු කී කියනවා. අර ඒකට ගිහිල්ලා තමන්ගේ රට ගැන තමන්ගේ රටේ ඔපචුනිටීස් ගැන පිච් කරන්න ඕනේ. කියන්නේ ලෝකයේ ඉහළ ධන කුවේරයන් මොන ගහනවා. රාජ්‍ය නායකයෝ හම්බෙනවා. අපේ රටේ උන්ට තියෙන ඉන්වෙස්ට්මන්ට් අවස්ථා ගැන, කියන්නේ ආයෝජන අවස්ථා ගැන, ඒවට ලබා දෙන පුළුවන් සහන ගැන කතා කරලා ඒව ගැන ට්‍රයි කරන්න. මේ අවුරුද්දේකට එක ඩොලරයක් ගෙනල්ලා නැහැ ආයෝජන.
11: රතු කට්ට. රතු කට්ට. පණින්නට පෙර. පණින්නට පෙර.
6: සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් මහතා සහභාගී වූ net news රතුකට්ට විශේෂාංගයේ වීඩියෝව net news YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකි. ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදු කරමින් කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව අද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සියලු ආනයනකරුවන් සහ ප්‍රකාශකින් විසින් සිය රේගු ප්‍රකාශන සහ අනෙකුත් අදාළ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සන සහිතව යොමු කිරීම අනිවාර්ය වනවා. ඒ සමගම පැරණි ක්‍රමයට යොමු කරනු ලබන රේගු ප්‍රකාශන භාර ගැනීම තවදුරටත් සිදු නොවනු ඇති. ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි අවසන් පූර්ව තරඟ අද පැවැත්වෙනවා. මෙම එක් අවසන් පූර්ව තරඟයක් පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි. ශ්‍රී ලංකාව සහනාරච්චිගේ නායකත්වයෙන් ඊට තරඟ වදිනවා. අනෙක් අවසන් පූර්ව තරඟේ පැවැත්වෙන්නේ පාකිස්තානය සහ බංගලාදේශය අතරයි. තරඟාවලියේ අර්ධවසන් පූර්ව තරඟ හතරම කනගාටුදායක ලෙස වැස්සට සේදී ගියා. ඒ හේතුවෙන් අවසන් පූර්ව තරඟ සඳහා කණ්ඩායම් තෝරා ගැනුණේ ICC ශ්‍රේණිගත කිරීම් සැලකිල්ලට ගනිමින්. අෆ්ගනිස්තානයට එරෙහිව ඉන්දියාවත් නේපාලයට එරෙහිව ශ්‍රී ලංකාවත් අවසන් පූර්ව වටයට සුසුකම් ලබා ගත්තා. පාකිස්තානය අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබුවේ හොංකොං කණ්ඩායමට එරෙහිවයි. බංගලාදේශය මැලේසියාවට එරෙහිව අවසන් පූර වටේට සුදුසුකම් ලබා ගත්තා. අද පැවැත්වෙන අවසන් පූර තරඟවලින් ජයගන්නා කණ්ඩායම් රන් පදක්කම සඳහා වන අවසන් තරඟයට සුදුසුකම් ලබා ගන්නවා. පරාජිත කණ්ඩායම් ලෝකට පදක්කම සඳහා තරඟ වදිනු ඇති. ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඊට අමතරව මෙම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් අනෙක් එකම පදක්කම වන්නේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වෙන් රුමේෂ් තරංග දිනාගත් රන් පදක්කමයි. ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයා හිදී පැවැත්වෙනවා. නෙත්නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පැන් පැ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්
12: FM 95 FM 94.8 Net FM Divine Pura
13: Good morning. වෙලා උදේ 7:00.

0: पूरा दम रो प्रदर्शनागार मिली
1: BYD plug-in hybrid हो electric वाहन एक विन करवा गया नहीं मटे BYD प्रदर्शनागार एक टप्पे में निन्न न तो होत बिंदु एकाएकाए देखाई एक सेविसिपा अमतान्न
2: fresh किया ने अबे क्या मटे बी मटे वितरक सीमा उन्हें देख निवे एक अबे जीवित है म कोटसाक हम दावसाक म fresh विन fresh निधियोटे हितान्न heels life एक म fresh
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
4: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයගුරක්කන් පිටි
5: විජයගුරක්කන්
6: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
7: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක
8: ධන්නවද හෝම්ස් මේ මිනිසුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන
9: මොකද්ද ඒ විසිගිරිල්ලද
8: ඔව් රෝමෙදි මීටර 92ක් ග්ලාස්කෝ වල රන් පදක්කම හංගේරියා වල මීටර 91ක් නගෝයා වල මීටර 88ටත් එහා
9: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා කොල්ල වේලාවට පාරමාරු කලේ
8: ඇයි
9: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ
10: මීටර 90ට එහා විසි වෙන යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක Net FM Algo Town Satiye Dinawal Ude Hatata
11: Net FM Algo Town
12: Brought

0: Good morning. උදේ 7යි විනාඩි 10යි අල්ගොටාව මේ වෙලාව. අල්ගොටාව මම පටන් ගන්න තමයි හදන්නේ.
1: Good morning. Good morning.
2: Good morning. බලන්න මල් වගේ ළමයි දෙන්නේ.
1: Happy Elders Day and Happy Children's Day.
2: Thank you. ඔයාලට මම same to you කියන්න පුළුවන්.
0: මම wish you the same කියලා කියන්න
1: හැදුවා. ඔව්. ඔයාලට තමයි Happy Elders Day කිව්වේ.
0: Happy Elders Day. ඔව්. ඔය දෙන්න බලා ගන්න එක නිසාම මම elder කෙනෙක් elderly මිනිස්සෙක් වෙලා තියෙනවා.
2: ඇත්ත නැණි කෙනෙක් වගේ
1: වෙලා තියෙනවා දැන්.
0: ඉතින් සුබ උදෑසනක්.
2: ඔව් සුබ උදෑසනක්. අද මේ ළමයින්ටයි වැඩිහිටියන්ටයි දෙගොල්ලන්ටම මේ ඉතින් ළමයි වෙනකොට කට්ටියක් වැඩිහිටියෝ වෙනවනේ. පොඩි හිටියන්ගේ සහ වැඩිහිටියන්ගේ මේ දවස අද ඉතින් ඒක එසේම වේවා.
1: එසේම වේවා මේ කට්ටිය මේ ඔය භූමිකා හුවමාරු කරගන්න එපා.
2: මම හැමදාම අහන ප්‍රශ්නයක් තමයි දැන් පුංචි එවුන් මහා එවුන් වගේ හැසිරෙනකොට පොඩි එවුන් පැහිච්ච කතා කියනකොට අම්මේ මේක පැහිලා තියෙන තරම් කියලා හරි හුරතලයට ගන්නවනේ නේද? මේ පුංචි කට්ටි සමහරවිට වැඩිහිටි විදියට
1: හැසිරෙනකොට
2: අපි එහෙම කියනවා. හැබැයි අතපය වාරු නැති වෙලා වැඩිහිටියෙක් පොඩි එකෙක් වගේ සමහරවිට ඇඳේ අදාල කටයුතු කරගන්නකොට ඒ තමන්ගේ අතපය වාරු නැති කම නිසාම පොඩි එකෙක් වගේ හැසිරෙනකොට අපි අර විදියට බලන්නේ නැහැ නේද? වැඩි හිටියෝ දිහා පොඩි හිටියෝ පුංචි කාලේ පහිච්චකම් වැඩි හිටියෝ වගේ කරනකොට ඒව හරි වෘතලයට
0: ගන්නවා.
2: ඔව් ලොකු දෙයක් වගේ කියනවා. හැබැයි වැඩි හිටියෝ තමන්ගේ නොහැකියාව නිසා තමන්ගේ අබල දුබලතාවය නිසා පුංචි ළමයි වගේ මේ සමහර දේවල් කරනකොට අපි ඒවට තරහ ගන්නවා. ඉතින් ඒ දෙසත් බොහොම අනුකම්පා සහගතව බලමු.
1: ඉතින් දැන් අද ඔක්තෝබර් 15 වෙනිදා අලුත් මාසයක්. ඒක කිව්වෙත් නැහැනේ.
2: අද අලුත් මාසයක් නේද?
0: අලුත් මාසයක්. අද මේ අද ස්ටුඩියෝ එක පොඩක් කලබලයි. හරි කලබලෙන්
1: මේ ඇතුලේ තිබ්බා ෆොටෝස් තිබ්බා ටෙලිලෙන්ස් තිබ්බා ලොකු කැමරාස් තිබ්බා පොඩ්ඩ තමයි.
2: හරිනේ ඉතින් අද හරිනේ. අලියන්ට ළමයින්ට නලියන්ට මයි හිත කියලා.
1: ඉතින් මතක් කරන්න ඕනේ දේ තමයි අපි දැන් මේ ලෝක ළමා දිනේ සහ වැඩිහිටි දිනේ දවසේ අපි පොඩ්ඩක් ඉස්සෙල්ලාම කතා කරමු මොනවා වුණත් අපේ දරුවෝ ළමයි ගැන. අනාගත પરම්පරාව. ඒගොල්ලෝනේ කවදා හරි ඉතින් වැඩිහිටියෝ වෙන්නේ. අර නෝවා කිව්වා වගේ ඕක සයිකල් එකක්. කොහොම තමයි අපි වැඩි ඉස්සරහට යන්නේ. ළමයි වැඩිහිටියෝ වෙනවා. ඊට පස්සේ වැඩිහිටියොත් කාලයක් යද්දි ළමයි වගේ
0: වෙනවා.
1: තත්ත්වයටපත් වෙනවා. කොහොම තමයි. මේ දැන් අපි ඔය නිතරම කියන කතාවක් තියෙනවානේ මේ ජෙන්සි પરම්පරාව ගැන සාරා.
0: ඔව්.
1: දැන් අපි වැඩිපුර ගනුදෙනු කරන પરම්පරාව තමයි මේ ජෙන්සි කට්ටිය.
0: රයිට්.
1: ජෙන්සි එකෙත් මේ වෙනකොට ළමයි කියලා කියන්න පුළුවන් කට්ටිය ඉන්නවා. අවුරුදු 18ට අඩු සහ 18 පිරුණු කට්ටිය ඉන්නවා.
0: ඔව්.
1: එතනින් එහා ඉන්න ඔය මේ තාරුණ්‍යයට පා තබපු ගමන් කට්ටිය. එහෙමත් කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දිහත් අපි බලන්නේ ළමයි විදිහට තමයි. පුතේ දුවේ කියලානේ කතා කරන්නේ අපේ වැඩිහිටි කට්ටිය. මෙහෙත් එහෙම කතා කරන්න පුළුවන් නැන්දලා මාමලා
0: ඉන්නවා.
1: හරිද? එහෙම නොකියුවාට. මේ දැන් කියන්න හදපු කාරණාව තමයි අවුරුදු.
0: අවුරුදු
1: 27ක තරුණයෙක්.
0: රයිට්.
1: ජෙන්සි પરම්පරාවේ කෙනෙක් නේ කියන්නේ.
0: ඔව් 27ක කියන්නේ ඔව් ජෙන්සි.
1: 1997 වගේ ඉපදිච්ච තරුණෙක් වෙන්න පුළුවන්.
0: 98
1: වගේ ගන්න පුළුවන්. 27-28 අතර ඉන්න තරුණෙක් කියලා අපි ගමුකෝ. ඒ වගේ තරුණෙට කොච්චර දුරක් යන්න පුළුවන්ද? කියන ප්‍රශ්නේ
0: නේද?
1: අපි වගේ රට අන්න ඒකයි. කොහෙද කියන එක.
0: ද
1: වාට එහෙම හිතුණනේ කොහෙද කියලා. අන්න ඒ කියන්නේ මේ අපි ওই දරුවෝ ගැන කතා කරන දවසේ ළමයින් ගැන කතා කරන දවසේ ළමයින්ට ඉස්සරහට යන්න පුළුවන්
0: නැත්නම්
1: ඒගොල්ලෝ තරුණයෝ වෙනකොට ඉස්සරහට යන්න පුළුවන් හොඳ පාරක් තියනවාද? ඒගොල්ලෝ කැමති වෘත්තියකින් වෙන්න පුළුවන්, ඒගොල්ලෝ කැමති ව්‍යාපාරික හැකියාවකින් වෙන්න පුළුවන්, මේ ඕනම දෙයකින් තමන්ගේ ගමන ඉස්සරහට යන්න පුළුවන් පාරක් අපි හදලා දීලා තියෙනවාද? මම දවසකුත් කිව්වා ඒ පාර හදලා දීමේ බාහිර දූර කාර්යය තියෙන්නේ අපේ වැඩිහිටි ප්‍රජාවට. ඕකට කියනවා මේ සස්ටේනබල් ඩිවලොප්මන්ට් කියලා. තිරසාර සංවර්ධන.
0: සස්ටේනබල් ඩිවලොප්මන්ට්.
1: ඒ කියන්නේ අපි අනාගතයට සම්පත් ඉතුරු කරමින් තමයි අද දවසේ නිර්මාණය කරගන්න ඕන. අපි පාවිච්චි කරන්න ඕන. මේ මම මේ කතා කරන්න යන්නේ ඇලෙක්සැන්ඩර් වෑන් කියන තරුණයා ගැන.
0: රයිට්.
1: අවුරුදු 28ක් විතර වෙන්නේ. ඇමරිකාවේ තමයි මේ වෙනකොට ඉන්නේ. මෙයාගේ අම්මයි තාත්තයි මේ චීන ජාතිකයින්. හරිද? ඒගොල්ලෝ ඊට පස්සේ චීන ජාතිකේ. ඒ අම්මයි තාත්තයි සංක්‍රමණය වෙනවා නිව් මෙක්සිකෝවට. නිව් මෙක්සිකෝවේ ඔය ලොස් ඇලමොස් කියවම දන්නවා. ලෝකයේ ඔය පිටසක්වල ජීවීන් විද්‍යාත්මක සොයා ගැනීම මේ වගේ දේවල් වලට සෑහෙන ප්‍රචලිත පැත්තක් තමයි ඔය නිව් මෙක්සිකෝවේ මේ ලොස් ඇලමොස් කියලා කියන්නේ.
0: රයිට්.
1: ඉතින් ඔය පැත්තට සංක්‍රමණය වුණාට පස්සේ
0: දැන්
1: චීන ජාතිකේ වුණාට ඉතින් ඇමරිකාවේ විදිහට ඔය මෙක්සිකෝවේ විදිහට හැදෙන්න සිද්ධ වෙන්නේ. එහෙම තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඇක්සන්ට් එක ඉංග්‍රීසි උරුව ඔක්කොම එනවා. මේගොල්ලන්ට හම්බෙන පුතා තමයි ඇලෙක්සැන්ඩර් වෑන් කියලා කියන්නේ.
0: රයිට්.
1: ඇලෙක්සැන්ඩර් වෑන් මේ ගණිතයට හරිම දක්ෂයි. මෙයාගේ අම්මයි තාත්තයි මේ භෞතික විද්‍යාවට පුදුමාකාර විදියට දක්ෂයි. ඒ දක්ෂතාවය මේ පුතාටත් පිහිටලා තිබ්බා. ජානවලින් එන තෑගි විදියට. මෙයා ටික ටික ලොකු වෙද්දී ඇමරිකාවේ තියෙන අංක එකේ තාක්ෂණික විශ්වවිද්‍යාලය, ඇමරිකාව විතරක් නෙමෙයි සාරා නුවා මේ වෙනකොට ලෝකේම තියෙන අංක එකේ තාක්ෂණික විශ්වවිද්‍යාලය තමයි MIT කියලා
0: කියන්නේ.
1: MIT එකට යන්න ලේසි නෑ. I think අර අපි කියන්නේ අර නියම ක්‍රීම් එක තමයි MIT එකට යන්නේ. ක්‍රීම් එකෙත් ක්‍රීම් එක.
0: ක්‍රම් දෙල ක්‍රම්.
1: ක්‍රීම් එක උඩ තියෙන චෙරි එක වගේ කට්ටිය තමයි ගොඩක් වෙලාවට MIT එකට යන්නේ. මෙයා MIT යනවා.
0: අහහ.
1: ඔයා දන්නවද අවුරුදු 19 දී මෙයා MIT එකෙන් එළියට බහිනවා.
0: රයිට්. අවුරුදු 19
1: MIT එකෙන් එළියට බහින්නේ. මේ මේ ලෙවල් කරලවත් ඕ ලෙවල් කරලවත් අපේ ස්කෝලකින්වත් එහෙම නෙමෙයි.
0: 19 වෙද්දී MIT එකෙන් එළියට.
1: ලෝකේ තියෙන විශිෂ්ටතම තාක්ෂණික විශ්වවිද්‍යාලයෙන් එළියට බහිනවා.
0: රයිට්.
1: මෙතන හිටියොත් මම හිර වෙනවා. ඉතින් මෙතන ඉගෙන ගන්න දේවල් මේ සිලබස් එකත් එක්ක මට ඕනේ දේවල් ටිකක් කරන්න අමාරුයි. මම එළියට බහලා ගිහිල්ලා පටන් ගන්නවා.
2: අනේ මගින් නවත්තලා බහිනවා.
1: නවත්තනවා. ඩිග්‍රී ඉවර කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් අවුරුදු 19 වෙද්දී ඩිග්‍රියක් පටන් ගන්න පුළුවන්.
0: පුළුවන්.
1: හරිද? නවත්තලා එළියට බහලා යනවා.
0: හරි.
1: ඊට පස්සේ මම
2: පටන් ගන්නවා. මගින් නවත්තන අයට තැනක් තියෙනවා ලෝකෙ.
1: තැනක් තියෙනවා තැනක් තියෙනවා. නියම තැනක් තියෙනවා.
2: දැන් තමයි ඇඟට ලේ ටිකක්
1: ගිහින්. හරිද? ඊට පස්සේ මම පටන් ගන්නවා මේ සමාගම තනියම.
0: හරි.
1: ඒකේ නම තමයි scale AI කියලා කියන්නේ.
0: scale AI.
1: scale AI නිර්මාතෘ ඇලෙක්සැන්ඩර් වෑන් විදිහට තමයි මුළු ලෝකයේම මේ තරුණයව අඳුනගන්නේ. අවුරුදු 19 දී තමයි ව්‍යාපාරය ආරම්භ කරන්නේ. ඔයා දන්නවද මේ මෑතකදී බොහොම මෑතකදී ගිය අවුරුද්දේ වගේ මාක් සකර්බර්ග් තීරණය කරනවා තමන්ගේ මෙටා සමාගමට AI ටූල් එකක් දැන් ඕන. ඔක්කොම AI වීගෙන යනවා. chat GPT ලා deep seek ලා කට්ටිය ඉන්නවා. gemini ලා ඉන්නවා. google ලට මටත් මොකක් හරි AI එකක් ඕන. හැබැයි මේක මට හදාගන්න තනියම බෑ. ඔයා දන්නවද කාවද මේකට එකතු කරගන්නේ කියලා?
0: කාවද?
1: මාක් සකර්බර්ග් මේකට එකතු කරගන්නවා. ඇලෙක්සැන්ඩර් වෑන් කියන මේ තරුණයා. අවුරුදු 25යි. ගිවිසුමක් අත්සන් කරනවා. මම scale AI එක වාගේ 100 කොටස් 149ක් වාගේ scale AI එකේ මිලදී ගන්නවා.
2: 52ක් එයාට.
1: 52ක් යාට
2: මම මේ බලන්නේ සගබ හොයාගන්නෙම චීන අයවනේ.
1: අසාද බන්ද චීන ඕනගේ චීන ඕන කෙනෙක්.
2: එයාගේ කම්පැනි වැඩ කරන්නේ වැඩි හරිය චීන අය.
1: චීන අය.
2: දැන් මේ වැඩේට චීන මහත් එක්ක තමයි හොයාගෙන තින්නේ වෑන්ව.
1: අන්න හරියට.
2: හැබැයි වැඩේ දින්නේ සගබට තාම චීනට ඇතුල් වෙන්න ඉන්නද?
1: කොහොමාරි ওই විදියට මේ වෑන් හදපු scale AI එකෙන් 149ක් මිලදී ගන්නවා මාක් සකර්බර්ග්.
0: ඔකේ.
1: ඔයා දන්නවද මේ ගනුදෙනුවේ වටිනාකම කොච්චරද කියලා? අන්නේක තමයි වටිනම කාරණාව. ඇමරිකානු ඩොලර් බිලියන 14.3ක්.
2: අපේ අයවැය ඉංගේ පියෝල ඉවලා මේ IMF එකේ ණයත් ගෙවලා
1: ණයත් ගෙවන්න පටන් ගන්න පුළුවන්. අපේ මේ වෙනකොට විදේශ සංචිතම තියෙන ඇමරිකානු ඩොලර් බිලියන
2: 6.8ක් වගේ තියෙනවා.
1: ඒ වගේ දෙගුණයක්.
2: මේ දැන්
1: දැන් කලින් අපි ඩොලර් බිලියන එනුත් දිව රට. ඔව්.
2: බිලියන නේ මිලියන ගානක් තිබුණේ මිලියන 20ක්ද කොහෙද තිබුණේ මුලින්ම.
1: ඉතින් ඔය විදිහට ඇමරිකානු ඩොලර් බිලියන 14.3කට මේ scale AI එකේ කොටස් මිලදී ගන්නවා මාක් සකර්බර්ග්. නිකන් නෙමෙයි pay out එකක්. විශේෂ දීමනාවකුත් ගෙවනවා අපේ ඇලෙක්සැන්ඩර් වෑන්ට. එයාට විතරක් තියාගන්න කියලා ඇමරිකානු ඩොලර් බිලියන 5ක්.
2: ආනියාත නිකන් දීලා. මල්ලි ඔන්න ඔක තියාගන්න මල්ලි.
1: ඔක මේක දෙනවට ඔයා මේක තියාගන්න. pay out එක මගේ.
0: රයිට්.
1: ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් වෑන් තමයි Meta Chief AI Officer බවට පත් වෙන්නේ. නිකන් නෙමෙයි සමාගමේ කොටස් ගන්න මෙයාට චීෆ් ඔෆිසර් තනතුරකුත් දීලා. දැන් ඔක්කොම කරාට පස්සේ මේ වෙනකොට මේ තරුණයා සතු වත්කම් ප්‍රමාණය අවුරුදු 28ට ඇමරිකානු ඩොලර් බිලියන 3ක් වෙනවා. හරිද? මෙයා තමයි මේ වෙනකොට මෙටාලගේ සියලු AI platforms අපි යූස් කරන අපිට ඔයන්න එක එක මෙටා AI කියලා. ඊට පස්සේ ඔය මූල් කියලා තියෙනවා තව පොඩි ඇසිස්ටන්ට් එකක්. ඒ ඔක්කොම නිර්මාණය කරන්නේ මෙයා. මෙයා මේ ඊයේ පෙරේදා keynote speech එකකට එනවා.
0: රයිට්.
1: ඒ කියන්නේ පොඩි නිකන් දේශනයක්
2: පවත්වන්න
1: එනවා. මේක ලෝකේ තියෙන මේ තාක්ෂණය සම්බන්ධයෙන් නැත්නම් AI සම්බන්ධයෙන් කටයුතු කරන අය ඔක්කොම හමු වෙන දැවැන්ත ලෙක්චර් එකක්. පොඩි කොන්ෆරන්ස් එකක් වගේ එකක්.
0: රයිට්.
1: මේ ලෙක්චර් එකේ කීනෝට් ස්පීච් එක තමයි මෙයා දෙන්නේ. ප්‍රධාන දේශනය දෙන්න තමයි මේ වෑන් එන්නේ. වෑන් එන්නේ කොහොමද දන්නවද?
0: කොහොමද?
1: නිකන් ෂර්ට් එකේ ගුයි. පොඩි නියාර තියෙන ලොකු ටී-ෂර්ට් අඳිනවා කියලා
0: කියන්නේ මේක
1: ඕවර්සයිස් ටී-ෂර්ට් එකකුයි පොඩි පෑන්ට්ස් එකකුයි කලි සමක් ඇඳලා
0: ජීන්ස් දෙයක්
1: සරප්පු දෙයක් එහෙම දාලා සාමාන්‍ය කණ්ණාඩියක් දාලා අවුල් වුණු හිසකෙස් සහිතව තමයි කොණ්ඩෙ පීරලත් නැහැ
0: රයිට්
1: අවිල්ල මෙයා දේශනය කරලා යනවා ඉතින් මුළු ලෝකෙම මේක ගැන කතා වෙනවා මේ සමහර අය දොස් කියන අය මේ මේ මේ වගේ කීනෝට් ස්පීච් එකකට පොඩ්ඩක් ලස්සන්ට එන්න බෑ ඔහොමද එන්නේ නිකන් ආවට ගියාට ඇවිල්ලා හරියනවා
2: ඉතින් එයාගේ ලොක්ක සකබර්ග් කෙනෙක් එහෙදීන්නේ
1: ඒ විදියටනේ ඉතින් මේ මෙයා කියන්නේ මොකක්ද දන්නවද ඩිසිප්ලින් ෆෝකස් ඇන් කන්ටෙන්ට් රාදර් දෑන් මියර්ලි බීන් කලර්ෆුල් මට වැදගත් වෙන්නේ මගේ විනය මගේ ෆෝකස් එක සහ මේ මං ඉදිරිපත් කරන අන්තර්ගතය මට කලර්ෆුල් වෙන්න ඕනේ නෑ මට ඕගොල්ලන්ව මේ බලන් ඉන්න ඕගොල්ලන්ව ඕගොල්ලන් කැමරා ටික තෘප්තිමත් කරන්න වයි වර්ණ දේවල් දෙන්න ඕනේ නෑ කියලා මේ කියන්නේ අවුරුදු 28 ඇලෙක්සැන්ඩර් වැන් බලන්න ඇමරිකාව ඇතුලේ මේ මොනතරම් නිදහස් ක්‍රමවේදයක් හැදිලා තියෙනවද ඇලෙක්සැන්ඩර් වැන් වගේ තරුණයෙක්ට විශේෂයෙන්ම මේ සංක්‍රමණික දෙමාපියන්ගේ දරුවෙක්ට ඉස්සරහට එන්න
0: ඔව්
1: ඒ ආපු ගමන ඒ කියන්නේ අවුරුදු 19 දී තමන්ගේ විශ්වවිද්‍යාල ජීවිතයෙන් එළියට ඇවිල්ලා මේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 14.3ක ගනුදෙනුවක් ලෝකයේ අංක එකේ සමාගමක් වෙන මෙටා එක කරලා ඇමරිකානු ඩොලර් බිලියන 4ක 5ක තමන්ගේ තනිවත්කමක් හදාගෙන ඉස්සරහට ආවට පස්සෙත් මෙයා කියන්නේ මට ඕගොල්ලන්ව තෘප්තිමත් කරන්න ඔය සෝෂල් මීඩියා වල ඉන්න අයව තෘප්තිමත් කරන්න සෝෂල් මීඩියාගේ ලස්සනම ෆොටෝ එක වැටෙන්න ඒ වගේ දේවල් ඕනේ නැහැ මට ඕනේ එකම එක දෙයයි මං ෆෝකස් කරන දේ හරියට කරලා ඒ කන්ටෙන්ට් එක ඒ අන්තර්ගතය හරි විදිහට ලෝකයට දෙන්න කියලා. මේක අපේ දරුවන්ට, මේක අපේ ළමයින්ට, මේක අපේ ප්‍රතිපත්ති හදන අයට සෑහෙන වැදගත් පාඩමක් කියලා දෙනවා. ඒ තමයි මේ දරුවන්ට දැන් නිදහසේ වැඩින්න, ඒගොල්ලෝ කැමති පාරවල් වල යන්න අපි පාර හදලා දෙන්න ඕන. ඒ වගේම තමයි මේ අහන් ඉන්න අපි කියන්නේ තරුණ දරුවන්ට ගන්න තියෙන ආදර්ශය තමයි මේ කතාවෙන් ඔය ඔය එක එක ඇස් නිලංකාර වෙන දේවල් ඔගොල්ලෝ වටේට තියෙනවා සෝෂල් මීඩියා වෙන්න පුළුවන් අපි කියන පොපියුලර් කල්චර් එක කියලා ජනප්‍රිය සංස්කෘතිය කියලා ලස්සනම ෆොටෝ එක වැඩිම ෆලෝවර්ස් වැඩිම රීච් එක වැඩිම ලයික්ස් තියෙන කෙනා කවුද ඕවටනේ අපි තරග කරන්නේ ඉන්ස්ටාග්‍රෑම් ෆීඩ් එක යද්දී අපි සමහරවල්ලාට මානසිකව වැටෙනවානේ මෙයා වගේ මට නැහැනේ
0: කියලා
1: එහෙම වෙන්න එපා දැන් ඔය ඇලෙක්සැන්ඩර් වෑන් කියලා දෙන්නේ ඒකයි ලෝකේ අනිත් අය මොනා කරත් මට අදාල නැහැ. බැන්න මේ මිනිස්සුර මොනවද මේ ෂර්ට් කෑලි ගාගෙන ටී-ෂර්ට් ඇදගෙන සරෙප්පු දාගෙන කොණ්ඩේ පීරලවත් නැහැ ඇවිල්ලා තියෙන්නේ කියලා. වැඩක් නැහැනේ. මංගාව ඇමරිකානු ඩොලර් බිලියන 14.3ක වටිනාකමක් සහිත ව්‍යාපාරයක් තියෙනවා. ඒ ව්‍යාපාරයෙන් මම තනියම ඇමරිකානු ඩොලර් බිලියන 5ක විතර වත්කම් මේ වෙනකොට අත්පත් කරගෙන තියෙනවා. ඔගොල්ලෝ කියන කතා මට අදාල
0: නැහැ.
1: මොකද එහෙම තමයි ගොඩ නැගුණු මිනිස්සු ආයේ මේ තමන් කවුද කියලා වයි වර්ණ දේවල් වලින් පෙන්වන්න යන්නේ නැහැ. ඒකෙහිඳ මේ ළමයින්ට කියන්න තියෙන මොකක්ද දන්නවද මේ වෙලාව අපි අහන් ඉන්න පොඩ්ඩෝ ඉන්නවනේ.
0: ඔව්.
1: ඔගොල්ලෝ ඔය මේ පිරුණු කලයක් එන්න.
0: පිරුණු කල.
1: ඇලෙක්සැන්ඩර් වෑන් වගේ. පිරුණු නැතුව ගියාම තමයි හෙල්ලෙන වතුර කැලැත්තෙන සද්දෙම එළියට එන්නේ. ඒකට කලබල වෙන්න එපා.

0: FM Anubaha, FM Anuhatrai, tak cuma ada Net FM.
1: Udah hatai bina divisi hayai dan.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි.
6: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සුභ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එක.
7: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින්විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
0: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 7:31 යල්ගොටාවමේ වෙලාව.
1: ඊ ආචි අර බැටරි කතාවක් ඇදලා ගත්තා නේද?
2: ආව්. ඈ සෝඩියම් බැටරි.
1: සෝඩියම් බැටරි
0: මේ ලවණ කෝෂ.
1: අන්න සමාජ ගත වෙලා මේ ටිකට ඈ.
2: වැඩේ හරි.
1: වැඩේ හරි ඈ.
2: වැඩේ ප්ලාන්ට් වෙලා.
1: ඔව්. වැඩේ ප්ලාන්ට් වෙලා. නෑ දැන් ඒකම මේ දැන් ඇමරිකාවේම හදනකොට. ඔව්. අනිත් පැත්තෙන් විශාල වශයෙන් විශාලම ප්‍රමාණයක් සපයන්නේ එහෙම විදුලිය දරාගන්න මේ චීනයනේ.
2: චීනය ඔව්.
1: එතකොට චීනය තමයි ඒ පිළිබඳව විශාලම බැටරි නිෂ්පාදකයා වෙන්නේ.
2: මාස් ප්‍රොඩක්ෂන් එක තියෙන ඒගොල්ලෝ.
1: ආ. දැන් ඔය චීන කිව්වට ඕකේ 90% කරන්න එක කම්පැනියක්. හරිද අපි ඒක තේරුම් ගන්න ඕනේ.
2: බැටරි නම් ඉතින්
1: BYD තමයි.
2: ඇත්තටම නේ ඒ කියන්නේ.
1: ඔව් ඒගොල්ලෝ වාහන හදනවට අමතරව නෑ ඇත්තටම මේගොල්ලෝ බැටරි කම්පැනියක්.
2: අවංකෝ. ඔව් ඉස්සෙල්ලා මේගොල්ලෝ බැටරි කම්පැනි එකක් විදිහට තමයි පටන්
1: ගත්තේ. ටෙස්ලා සමාගමටත් මේ ටෙස්ලා රටේටත් බැටරි සප්ලයි කරේ ඒගොල්ලෝ තමයි.
2: ඔව්.
1: ඉතින් ඒගොල්ලෝ බැටරි සමාගමක් විදිහට ඇවිල්ලා දැන් බැටරි හදන එක තමයි ඒගොල්ලන්ගේ දෙවෙනි වැඩේ.
2: දෙවෙනි වැඩේ වෙලා.
1: දැන් ඒගොල්ලෝ කාර් තමයි ඉස්සෙල්ලාම හදන්නේ.
2: ඔව්. කාර් හදලා මේ කාර් එකට ගැලපෙන බැටරිය පස්සේ හදනවා.
1: පස්සේ හදනවා.
2: මේ ඉතින් BYD ලගේ අපි හැම වෙලේම මට මතක් කරනවා බ්ලේඩ් බැටරි එක කියලා කියන්නේ මුළු ලෝකෙම දන්න නමක්. සහ මේ ඔය දැන් ලිතියම් අයන් ඔය බැටරිස් ඔය ලිතියම් අයන් කෙමිස්ට්‍රි එකත් BYD ලගේ වෙනස්. සාමාන්‍ය ලිතියම් අයන් කෙමිස්ට්‍රි එක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ බොහොම ගැරන්ටි කරලා කියන්නේ අධික තාපයකදී උනත් ගිනි ගන්නෙ නැහැ.
1: ගිනි ගන්නෑ.
2: ඕකනේ ලොකු ප්‍රශ්නේ. ඔව් බැටරිය ගිනි ගන්න පුළුවන් කියන ප්‍රශ්නේ හීට් එකත් එක්ක ඒ ප්‍රශ්න මුකුත් වෙන්නේ නැහැ කියලා කියන්නේ. මොකද මේගොල්ලන්ගේ මේ ලිතියම් අයන් කෙමිස්ට්‍රි එකත් සෑහෙන වෙනස්. අපි මේ දන්න ලිතියම් අයන් එකට වඩා ඒගොල්ලන්ට අනන්‍ය තාක්ෂණයක් තමයි මේ බ්ලේඩ් බැටරි එකේ භාවිතා වෙන්නේ. ඉතින් බ්ලේඩ් බැටරි එක කිව්වට පස්සේ අර නුවා කිව්ව වගේ ලෝකයේ අංක එකේ බැටරියක් මේ වෙනකොට විවිධාකාරයෙන් බලශක්ති ශ්‍රේෂ්ඨයේ පාවිච්චි වෙන. ඔය දැන් ලංකාවෙත් අපි දැක්කනේ මේ අතිරික්තව අපි හදන අර සෝලර් පැනල්ස් වලින් හදන විදුලිය ස්ටෝ කරගන්න අපිට බැටරිස් ඕන වෙලා තිබ්බා. ලොකු අඩුවක් වෙලා තිබ්බා මේක නැෂනල් ග්‍රිඩ් එකේ බැටරි නැති එක. අපි ගෙනල්ලා බැටරි කීපයක් හයි කරා. ඒත් ඉතින් ඔය ඒ පැත්තෙන් ආපු බැටරිස් තමයි. ඒ කියන්නේ එක එක නම් වලින් එන්න පුළුවන්. හැබැයි මේ කෙමිස්ට්‍රි එක BYD ලා ලෝකයට හඳුන්වා දුන්නු කෙමිස්ට්‍රි එක. ඒවට පේටන්ට් තියෙනවා. ඒවට රොයල්ටිස් ගෙවන. කර්තෘභාග ගෙවන.
1: කර්තෘභාග ගෙවන. බැටරියෙන් බැටරියට ගෙවන.
2: බැටරියෙන් බැටරියට ගෙවන්න සිද්ධ වෙනවා. හරිද? ඉතින් ඒ බැටරි එකම තමයි BYD C-Lion 5 එකේ තියෙන්නේ. BYD series එකේම තියෙන්නේ මේ blade battery එක තමයි. ඉතින් C-Lion 5 එක දැන් ලංකාවට ඇවිල්ලා තියෙන අලුත්ම range එක. C-Lion 5 තියෙනවා. ඊට පස්සේ 6 ගැන අපි කතා කරා. 8 වෙනකම්ම තියෙනවා. 8 එකක් අපිට drive කරන්නත් පුළුවන් වුණා. මේ C-Lion 5 එක තමයි මේකේ මේ C-Lion range එකේ පටන් ගන්න තැන. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ. BYD C-Lion 5 එකකින් ඔයාගේ ride එක ඔයාට දැන් upgrade කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොන මොන features ද තියෙනවද නිකන් ඔයාගේ කටහඬින් කියන්න බලන්න සාර මොන මොන ඒවා තියවන්නේ හිතෙන විදිහට කැමති විදිහට දාලා පොඩ්ඩක් කියනවා. දැන් දන්නවා BYD ගැන. මම දන්නවා BYD drive කරලා තියෙනවා. BYD වල passenger කෙනෙක් විදිහට ගිහිල්ලා තියෙනවා. ඒකෙන්ද ඔයාට හොඳ අත්දැකීමක් තියෙනවා.
0: ඔව් ඇයි ඔයාට මේක මගේ
2: කටහඬ. ඒවන අර features
1: ඇයි ඒක සමහර කටවල් වලින් ඇහුනම මේ
0: ගන්න හිතෙනවද?
1: ගන්න හිතෙනවා.
0: ආ thank you. දැන්
1: ඇත්තටම ලංකාවේ වැඩිම BYD ප්‍රමාණයක් අපි තුන් දෙනා තමයි
2: විකුණන්නේ. ඔව්.
0: හරි මේ දැන් පළවෙනිම එක තමයි මේ තියෙනවා 8.8 inch digital screen එක.
2: අන්න
0: හරිද?
1: මෙච්චර වාහනේ ඔච්චර තිබිද්දී අර ටෙලිවිෂන් එක තමයි ළමයා දැක්කේ නේද?
0: මේවනේ මගේ ඇස් යන්නේ මුලින් මේකට.
2: ඕක නැත්තම් වාහනේ drive කරන්න බෑ.
0: ඔව්.
2: ඕකේ තමයි මුළු ආයි සීන් එකම තියෙන ඕක ඇතුළේ
0: තමයි. මොකද දන්නවද? මට navigation කියන එක පොඩ්ඩක් අවුල්.
2: අවුල්.
0: හරිද? මං ඕක මගේ ෆෝන් එක කනෙක් කරගන්නවා එකට. map එක දාගන්නවා. හරි පහසුයි.
2: ඇයි ඔය ෆෝන් කනෙක් කරන්නේ?
0: ඇයි
2: ෆෝන් කනෙක්ට් කරන්න ඕනේ?
0: ඔව් මෙන්න මෙහෙමයි. අර මගේ ප්ලේලිස්ට් එක
1: මේකේ ඒක තියෙනවා.
2: ආ ඔයගේ ආ එහෙම
0: මගේ ප්ලේලිස්ට් එක අහන්න මම මගේ ෆෝන් එක කනෙක්ට්
2: කරා. ආ හරි. ඒක කරන්න පුළුවන් සාරා. මොකද මේ Apple CarPlay එකයි Android Auto එකයි තියෙනවා.
0: ඒකනේ Apple CarPlay එකෙන් ඔයාලට ඔයාගේ map එක කෙලින්ම වැඩ කරනවනේ. ඒතර ඔයාගේ ෆෝන් එකම තමයි screen එකේ තියෙන්නේ.
2: හරියට හරි. ඒ වැඩේ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අර කිව්ව වගේ digital tiree තියෙනවා. ඔකෙන් තමයි ඔක්කොම කටයුතු ටික සිද්ධ වෙන්නේ.
0: අචි දන්නවද airbags 7ක් තියෙනවා.
2: Airbags 7ක් තියෙනවා. safety ගැන කතා කරද්දී ADAS ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. intelligent power brake system එකක් තියෙනවා. මේ වගේ features options ගණනාවක් තියෙනවා. list එකක්ම තියෙනවා. ආය කියන්න දෙයක් නැහැ. ඉතින් BYD ගැන දැන් ඔයා දන්නවා අපි කියලම.
0: අනිත් එක තමයි අචි දැන් rat driving කරද්දී අපි කියනවානේ ඉස්සරහා වාඩි වෙන එක්කෙනාට නිදා ගන්න එපා කියලා. මේ කියන්නේ ඩ්‍රයිවර්ට නිින්ද යනවා
2: කියලා.
0: බය වෙන්න දෙයක් නැහැ. මේ වොයිස් ඇසිස්ටන්ට් අපිට මතක්
2: කරනවා මේ
0: නිදා ගන්න එපා කියලා.
2: නිින්ද ගියොත් එයා නවත්තනවා.
0: එයා නවත්තනවා.
2: ඉස්සරහට යන්නේ
0: නැහැ. ඉතින් ඔව් සේෆ්ටි අතින් ඔයාලට කිසිම දෙයක් බය වෙන්න දෙයක් නැති වාහනයක් තමයි BYD C Line 5 කියලා කියන්නේ. බය නැතුව ගන්න මම.
1: බය නැතුව ගන්න ඔයා මේ ඔයාගේ navigation ප්‍රශ්න ගැන කිව්වා නේද?
0: ඔව්.
1: ඒක ඔයාට විතරක් තියෙන පොදු ප්‍රශ්නයක් නෙමෙයි. හොයාගෙන පුළුවන් නම් කියන්න දැන් බුද්ධ දර්ශනෙට යනවනේ. පොතක් තියෙනවා Why Women Can't Read Map කියලා. Alien Pesey සහ Barbara Pesey කියන ජෝඩුව තමයි මේක ලියලා
2: තියෙන්නේ.
1: ඇයි කාන්තාවන්ට map එකක් හරියට කියව ගන්න බැරි කියලා. ඒක ජීව විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඔය වගේ ගොඩාක් අටෝරාසියක් පොත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තියෙනවා.
2: තියෙනවා. ඔය ඉස්සර මේ සීට් එක ඉදන් යන සමහර කාන්තාවන්ට ඒ විදිහට ලොකේෂන් කියා ගන්න බැරි නිසා කොච්චරනම් හස්බන්ඩ්ලා අමාරුවේ වැටෙනවද?
0: එහෙම
2: වෙන්නේ නැහැ. මොකද මේ BYD එකක් ගත්තොත් වොයිස් ඇසිස්ටන්ට් ඉන්නවා. එයා කියනවා කොහෙන්ද ඇරෙන්න ඕන කොහොමද
1: කියලා. හැබැයි වැඩේ තියෙන්නේ මේ අර බාර්බරා පෙසේ එහෙම ලිව්වට Why මේ Women's Can't Read Map කියලා ලිව්වට අර map එකේ ඉන්නේ අක්කගෙනේ නැටි පාර කියන්නේ.
2: අන්නේක ඇයි ඒ
1: වෙන්නේ මම වමට ආරවන්න දකුණට ආරවන්න ඔක්කොම
0: කියන්නේ
1: ටර්න් රයිට් කියලා කියන්නේ අක්ක කෙනෙක් නේ
0: කාන්තාවක් කිව්වොත් තමයි ඔයගොල්ලෝ හැමෝම කොච්චර කරත් අහන්නේ
1: ආ විශ්වාස කරන්නේ නේද
2: ඔව් ඒ කියන්නේ කොච්චර කියවත්
1: අන්නේ කාන්තාව කියන මැප් එකේ ගිහිල්ලා කී දෙනෙක් අතරමංගලා දිනවද කියලා ඒ කමෙන්ට්ස් වලින් බලා ගන්න පුළුවන්
2: හරි අපි යනවා ඊළඟට මේ කළුතර පැත්තට යන්න.
0: කළුතර පැත්තට යමු අපි.
2: ඒ පැත්තේ
1: ටික දවසකින් යන්නේ අපි.
0: කාලෙකින් ගියේ නැහැ.
2: කාලෙකින් ගියේ නැහැ. අපි දැන් ආයේ යනවා. ඒ තමයි Prime Million Dreams. Prime Kalura කියලා කියන්නේ. මෙන්න මෙහෙමයි මේ වැඩේ වෙන්නේ. Swimming pool එකක් තියෙනවා, gym එකක් තියෙනවා, kids play area එකක් තියෙනවා, indoor cricket net එකක් තියෙනවා, multi purpose hall එකක් තියෙනවා. මේ ඔක්කොම එක්කවට සුපිරි අංග සම්පූර්ණ නිවාස සංකීර්ණයකින් වාගේ නිවාසයේ වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ.
2: කළුතර නගරයට මිනිත්තු 5යි. ඊට පස්සේ නාගොඩ රෝහලට මීට 800යි. දොඩංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10න් යන්න පුළුවන්. ප්‍රධාන නගර රසකට බොහොම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තැනක් තමයි කළුතර කියලා කියන්නේ. වාට රුපියල් මිලියන 18.7 ඉඳලා ඉහළට ඔයගේ ගෙදර වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි මේ ගෙදරක් හෝම් කියලා කියන්නේ ඒකයි. මේක apartment එකක් නෙමෙයි. ඉඩමක් එක්ක වාට ගයක් තියෙනවා. ඉතින් මතක තියාගන්න මෙතන මේ විශේෂ දීමනාවක් මේ වෙනකොට යන.
0: ඔතන
2: ඩිස්කවුන්ට් හම්බ වෙනවා. ප්‍රයිම්ලා සෑහෙන ඩිස්කවුන්ට් ප්‍රමාණයක් මේ ටිකේ ආවෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටීස් ප්‍රමාණයක් සූදානම් කරලා තියෙනවා.
0: රයිට්.
2: ඉතින් ඔක්තෝබර් 15 වෙනිදා වෙනකන් තමයි මේ සුවිශේෂී දීමනාව ක්‍රියාත්මක වෙන්නේ. බොහොම පොඩි යුනිට් සංඛ්‍යාවක් තමයි ඉතුරු වෙලා තියෙනවා වෙනුවෙන්. ඒ නිසාම 13:22 කෝල් එකක් දීලා ප්‍රයිම් කලුර වලින් ඔයාගේ මේ නිවාසය, ඔයාගේ හෝම් එක වෙන් කරගන්න කියලා අපි මතක් කරනවා.
0: ඓකේ දැන් අචී මට අද උදේ පාන්දර මතක් කරන්න අමතකුණා. ඔයානේ මතක් කරේ. ඒක මගේ වගකීමද ඔයා කරේ? අද පළවෙනිදා.
2: අද පළවෙනිදා.
0: මාසෙක ආරම්භය.
2: ආරම්භය.
0: මේ 10 මාසේ වාඩ තව මාස 3ක් තියෙනවා. 10 මාසේ, 11 මාසේ, 12
2: මාසේ. 12 මාසේ. තාම ගේමක් ගහන්න පුළුවන්.
0: තාම ගේමක් ගහන්න පුළුවන්.
2: 3-3 බෙද්දොත් කාර්තු වලට ගත්තොත් අපිට. දැන් අවු ඉතින් තව 4 එකක් තමයි තියෙන්නේ.
0: ඔව්. හරිද? දැන් මම අද ලස්සන පෝස්ට් එකක් දැක්කා. ඔයාට බෑඩ් අවර් එකක් නම් තියෙන්නේ. ඔයා හිතන්න ඔයාට තව පැය 23ක්
2: තියෙනවා කියලා.
0: ඔයාට බෑඩ් ඩේ එකක් නම් තියෙන්නේ. ඔයාට තව දවස් 6ක්
2: තියෙනවා. 6ක් තියෙනවා සතියක.
0: සතියක. ඔයාට බෑඩ් වීක් එකක් නම් තියෙන්නේ. ඔයාට තව සති 3ක්
2: තියෙනවා.
0: හරිද? මාසෙට. එහෙම නැත්නම් සති 52ක් තියෙන අවුරුද්දට.
2: අවුරුද්දට.
0: ඔයාට බෑඩ් මන්ත් එකක් නම් තව මාස 11ක්
2: තියෙනවා.
0: ඔයාට මේ ඔක්කොම බෑඩ් මන්ත්ස් නම් ඔයාට තව මාස 3ක් තියෙනවා. අපි හරි ෆ්‍රෙෂ් තෝට් එකකින් නේද පටන් ගත්තේ?
2: අනිවාර්යෙන්ම.
0: නේ? ඔයාගේ කන්ටෙන්ට් එක ඔයා ඩිලිවර් කරන්නේ මොකද්ද කියලා ඔයා හිතන්න. ඔයාගේ ඩිසිප්ලින් එක ගැන හිතන්න. ඔයාගේ ફોකස් එක ගැන හිතන්න. ඔයාට හිතන්න අලුත් දෙයක් අපි දුන්නා ඔයාට අලුත් මාසෙ. ඉතින් ඔයා මේ අලුත් මාසෙ ෆ්‍රෙෂ් එකේ පටන් ගන්න.
2: අනිවාර්යෙන්ම අපි මේ උදේ පාන්දරම මතක් කරේ ඇලෙක්සැන්ඩර් වෑන්ගේ කතාව. ඔයාගේ මේ කන්ටෙන්ට් එක ගැන. ඔයා දෙන්න යන්නේ මොකද්ද කියන එක ගැන විතරක් ඔයාගේ ફોකස් එක දෙන්න. වටපිටේ වෙන ඔය පාට පාට වයි වර්ණ දේවල් ගැන හිතන්න යන්න එපා කියලා. අපි පොඩ්ඩන්ට තමයි අපි විශේෂයෙන්ම කිව්වේ. මොකද ඒගොල්ලන්ට තමයි පාට පාට දේවල් පේන්න පටන් ගන්නෙ. මටත් මතකයි ඒ කාලේ එක එක පාට දේවල් පේුණා. එහෙම අපි දේවල් පේුණාට පස්සේ out of focus යනවා.
0: Distract වෙනවා කියන්නේ.
2: අන්න හරි. එහෙම වෙන්න එපා. එහෙම වෙන්න එපා. දවස අලුත් විදිහට පටන් ගන්න. වෙනස් විදිහට හිතන්න. අර සාරා කිව්වා වගේ පැයක් කවුල් ගියොත් අවුල් ගන්න එපා. පැය 23ක් තියෙනවා. දවසක් අවුල් ගියොත් අවුල් ගන්න එපා. දවස් 6ක් තියෙනවා. සතියක් අවුල් ගියොත් අවුල් ගන්න එපා. තව සති 3ක් තියෙනවා. මාසයක් අවුල් ගියොත් තව මාස 11ක් වාර වෙන වෙන තියෙනවා. අලුත් විදියට, පොසිටිව් විදියට, ෆ්‍රෙෂ් විදියට හිතන්න. එහෙම හිතන ගමන් ඔයා ගොඩ වෙන්න ඕන තැන තමයි කීල්ස් කියලා කියන්නේ. කීල්ස් එකට ගියාට පස්සේ ඔය අලුත් ගතිය, වෙනස් ගතිය, ෆ්‍රෙෂ් ගතිය ඔයාට වෙනස් විදියට දැනෙන්න පටන් ගන්නවා.
0: අනිවාර්යයෙන්.
2: කීල්ස් ඇගිල පොඩ්ඩක් ඇවිදලා බලන්න. අර මම දැකලා තියෙනවා ඔය පලා වර්ග එහෙම තියෙන තැන් වලට ස්ප්‍රින්කල්ස් ස්ප්‍රේ කරනවා.
0: ඔයාට එතන ගිහින්
2: මම එතන ගිහින් හිටගෙන මාර ෆ්‍රෙෂ්නස් එකක් දැනෙන්නේ. ඉතින් ඒක තමයි කීල්ස් එක හැම තැනක්ම ඔයා ගැන හිතලා තමයි මේ ආකිටෙක්චර් එක බබා ඩිසයින් වෙලා තියෙන්නේ. හරිම නිදහස් බවක් ඔයාට දැනෙනවා. ඔයාට නිදහසයි කියලා ෂොපින් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. කැමති දේවල් තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ෆ්‍රෙෂ් දේවල් තමයි ඔයාට හම්බ වෙන්නේ. පළතුරු ගත්තත්, එළවලු ගත්තත්, ඔය මස් මාංශ වර්ග ගත්තත්. ඉතින් කීල්ස් එකට යන්න. අරගෙන පොඩි ඔය කැමති දේවල් ටික අරගෙන ඇවිල්ලා අපි කියනාට ඔයාගේ උදේ මීල් එක පොඩ්ඩක් වෙනස් කරලා බලන්නකෝ. ඔයාට දැනෙන්නේ නැද්ද කියලා ෆ්‍රෙෂ් ගතිය. අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් වලින් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේම ෆ්‍රෙෂ් කරගන්න.

0: அம்மா கிவ் வைத்திருக்கா இல்லை என்ன பைய
1: FM அனுபா அனு ஹத்ராய் தசம அட்ட நெட் FM திவைன புரா
2: උදේ 7යි විනාඩි 46යි දැන්.
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779677667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගම ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
6: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
7: නෑ.
6: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
7: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
8: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
9: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
1: FM 95 FM 94.8 Net FM

0: උදේ 7යි විනාඩි 52 කායි අල්ගොටාම වෙලාව පළවෙනි පැයත් ඉවර වෙන්න ඇවිල්ලා ජී.
1: ඉවර වෙන්න ඇවිල්ලා. ලෝක ළමා දිනේ දවසේ හරිම මේ වේගෙන් කාලය ගලාගෙන.
0: කාලය ගත වෙන. අද මේ පොඩ්ඩ හරි කැමැත්තෙන් ඉස්කෝලේ යන්නේ
1: දිනේ. එයා ඒගොල්ලන්ට මේ හම්බෙනවනේ අයිස්ක්‍රීම් හම්බෙනවනේ. අපිට මේ කාලේ දෙනවා චොක්ලට් ice cream teachers day එකට එහෙම වෙන වෙන ලොකු ඒවා දෙන්නේ teachers ලට buffet එහෙම දාලා එහෙම දෙන්නේ අපිට දෙන්න ඔය පොඩි chocolate ice cream
0: ඕක ඒවනේ මට ඊයේ පොඩ්ඩක් complaint එකක් දානවා අපේ ඉස්කෝලේ paper marking නේ අපිට 10 මාර වෙනකන් විතරයිලු children's day
1: celebration
0: ලොකු මේ නඩුවක්
1: නෑ ඉතින් මේ ඇත්තටම දැන් ඔක්තෝබර් පළවෙනිදා විතරක් නෙමෙයි හැම දවසක්ම මේ දරුවන්ගේ තමයි අපේ පොට්ට වෙනුවෙන් තමයි මේ වෙන් කරලා තියෙන්නේ මේ ලෝකේ දියුණු රටවල් ඇත්තටම නුවා වැඩිපුර ආයෝජනය කරන්නේ තමන්ගේ දරු පරම්පරාව වෙනුවෙන්
2: ඒක අනාගත ආයෝජනයක්
1: අන්න ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට එතනදී වැඩිම ආයෝජනයක් කරන්නේ මේ අධ්‍යාපනය වෙනුවෙන්
0: ඒගොල්ලන්ගේ
1: අධ්‍යාපනය කිව්වට පස්සේ ඉතින් මේ අපෙන් එහාට ගිහිල්ලා ඔය මේ ස්කැන්ඩිනේවියානු රටවල් වල එහෙම අධ්‍යාපනය කිව්වම ඒක හරි ලොකු වැරයිටි එකක් තියෙනවා නේ ඒගොල්ලන්ට උගන්වන දේවල් වල පවා
0: ඉතින් ඇමරිකා
1: අන්න හරි කන්ටෙන්ට් වල සිලබස් වල ලොකු වැරයිටි එකක් තියෙනවා සිලබස් ගැන අපි කතා කරලා තියෙනවානේ
0: කොට
1: ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ පොඩ්ඩන් යන්නේ අනාගතයේදී බොහොම තරගකාරී ලෝකයකට ඒ ලෝකේ අද මේ අපි ජීවත් වෙන ලෝකය නෙමෙයි අපි මේ කතා කරන්නේ ජෙනරේෂන් බීටා බීටා පරම්පරාව ගැන වෙන්න පුළුවන් එතකොට අවුරුදු පහට අඩු පරම්පරාවෙන් මේගොල්ලෝනේ 2025 ඉඳන් තමයි බෙටා පරම්පරාව ආරම්භ වෙන්නේ.
0: ආරම්භ වෙන්නේ. right.
1: එතකොට අවුරුදු ඔය පහට අඩු කට්ටිය මේ පරම්පරාවේ සහ මේ ජෙන් C එකේ අන්තිම ජෙන් ඇල්ෆා එකේ
0: අන්තිම.
1: ජෙන් ඇල්ෆා එකේ අන්තිම. ජෙන් C අය බබාලා වෙන්නේ නැහැ දැන්.
0: ජෙන් C අය දැන් ලොකුයි.
1: දැන් ඒගොල්ලෝ ලොකුයි. මේ ඒගොල්ලොත් ඔය හිතන තරම් ලොකු නෑ. අන්න ඒගොල්ලෝ ඒක මතක තියාගන්නත් ඕනේ. ඒගොල්ලෝ තාම ටිකක් ලොකු වීගෙන එන
0: කට්ටිය.
1: ඉතින් ඒ විදිහට අනාගත ලෝකයට මුහුණ දෙද්දී ඔයගොල්ලන්ට මේ කාලෙදි ලැබෙන මේ වයසේදී ලැබෙන පෝෂක පදාර්ථයන් සෑහෙන්න වැදගත්. යකඩ ප්‍රෝටීන් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇතුළත් වැදගත් පෝෂක පදාර්ථයන් වෙන්න පුළුවන්. මේ දේවල් මේ අවුරුදු පහට අඩු වයසේදී ඒගොල්ලන්ට ලැබෙන්න ඕන හරි විදිහට. ඒගොල්ලෝ ඒව හොයාගෙන ගන්න දන්නේ නැහැ. ඒතොර ගෙදර ඉන්න වැඩිහිටියෝ අම්මා තාත්තා බාරකාරයෝ මේ දේවල් වලින් වෙනුවෙන් වග කියනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ මතක් කරන්නේ ගෙදර ඉන්න වැඩිහිටියන්ට මේ වාගේ පොඩ්ඩක් වෙනුවෙන්. හෙට ලෝකේ දිනන්න ස්මාර්ට් විදියට හිතන්න යවස උදානම් කරන්න. එයා රැංකපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා. එයාගේ මානසික ක්‍රියාකාරීත්වය වෙන්න පුළුවන් ප්‍රතිශක්තිකරණය වෙන්න පුළුවන් ශාරීරික වර්ධනය වෙන්න පුළුවන් ආහාර ජීර්ණය ඊට පස්සේ සාමාන්‍ය දෘෂ්ටිය පෙනීම මේ හැම දෙයකටම එයා අද ගන්න පෝෂණය සෑහෙන්න වැදගත්. ඒක හරියට හම්බුනේ නැත්තම් ඒක බලපාන්න තව අවුරුදු 10කින් 12කින් 20කින් වෙන්න පුළුවන්. ඒ 10කින් 12කින් 20කින් උදා වෙන ලෝකය අද අපි මේ ජීවත් වෙන ලෝකය නෙමෙයි. ඊට වඩා වඩාත් සංකීර්ණ තර්ගකාරී ලෝකයක්. ඒකේ අතරමං නොවෙන්න නම් ඒගොල්ලන්ට ඒ පෝෂණය හරි විදියට ලැබෙන්න ඕන. ඉතින් ලෝක ළමා දිනේ දවස් අපි මතක් කරනවා පොඩ්ඩන්ට නිසි පෝෂණය හරි විදියට දෙන්න
0: කියලා. රයිට්. දැන් නිසි පෝෂණය ඒ විදියට දෙද්දී අද මේ පොඩ්ඩොන්ට ස්පෙෂල් කෑමක් එහෙම හදලා දෙන්න නේ.
1: පොඩ්ඩන්ට ඔව්නේ.
0: බිරියානි එකක් වගේ.
2: බිරියානි
0: එකක් හදනවා කියලා බිරියානි එකක් හදදී ගොඩක් කුළු බඩු වර්ග ඕන චිකන් එක සීසන් කරන්න ඕන බත් එක සීසන් කරන්න ඕන වාට ඔය ඕන ඔක්කොම කුළු බඩු ටික වාට විජය ප්‍රොඩක්ට්ස් වලින් ගන්න පුළුවන් මිරිස් කුඩු කෑලි මිරිස් මස් කරි තුන පහ මාළු කරි තුන පහ ලුණු කුඩු අබ කුඩු මේ ඔක්කොම ගන්න පුළාට විජය ප්‍රොඩක්ට්ස් වලින් මොකද එතකොට තමයි අර නියම බිරියානි එකක් වාට හදාගන්න පුළුවන්
1: අනිවාර්යයෙන්ම දැන් මේ අද බොඩෝ ඉස්කෝලේ යද්දි අම්මලා තාත්තලා කියන්නේ නැතිනේ අද මං වාට ස්පෙෂල් දෙයක් හදලා තියන්නම් රෑට දවල්ට දැන් පොඩ් අර ගිය ඉස්කෝලේ ගිය කෙනාට බිරියානි එක
0: පේනවා
2: දැන් ඉස්කෝල් නෙමෙයි ඉන්නේ කොල්ල
1: ඉස්කෝල් නෙමෙයි ඉන්නේ කොල්ල ඉතින් කට්ටිය ගෙදරෙද්දි එහෙම වෙනසක් කරලා තියන්න පුළුවන් හැබැයි විජය ප්‍රොඩක්ට්ස් විජය නිෂ්පාදනම තෝරගන්න කියලා මතක් කරනවා මොකද අර WP ලාන්ච් බල්ල මිලදී ගන්න කියලා මතක් කරනවා
0: අර
1: නියම ස්වාභාවික රස නැත්තම් එන්නේ නැහැ
2: ඔව් අර වා සීසන් කිව්වා නේද මේ
1: ආ සීසන්
2: ඔව් අද මේ සීසන් ගන්න අමතක කරන්න එපා විශේෂයෙන් දුම්රිය යන්නේ අය මේ සාමාන්‍යයෙන් දුම්රිය සීසන් ක්‍රමය අනුව මම දන්න විදිහට පළවෙනි දවසේ යන්නයි එන්නයි පුළුවන් මේ ඒ කියන්නේ මේ මාසේ සීසන් දැන් ඔක්තෝබර් මාසේ නෑවිලා තින්නේ සැප්තැම්බර් මාස සීසන් එකෙන් යන්න
1: පුළුවන්
2: යන්නත් පුළුවන් ආය එන්නත් පුළුවන් හෙට යන්න පුළුවන් ලංකාවේ රාජ්‍යංශයේ කට්ටියට මම හිතන්නේ මීට මාස දෙකකට විතර කලින් අවසර ලැබුණා අද ඉඳලා ඔන්ලයින් මේ සීසන් ගන්න දුම්රිය සීසන් පත වාර ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒකට පොඩි ක්‍රියාදාම ටිකක් තියෙනවා. අපි ඇල්ගොටවුන් එකත් එක්ක ඉන්න මේ ටවුමේ ඉන්න අපි තව ටිකකින් ඒ මොනවද කරන්න ඕනේ මොනවද ලකලෑස්ති කරගන්න ඕනේ කියලා
1: විස්තර කියන්න
2: මුළු කතන්දරේම කියලා දෙන්න
1: අනිවාර්යයෙන්.
0: රයිට් මාසි මුලවට මතක් කරනවා ගෙදරට ඕන බඩු ටික ඔක්කොම ගන්න යන්නේ කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. අතුරු ගිරියේ තියෙනවා මුල් ඒරියාවේ ගන්නේ මුල් නාරම්වල ගම්පොළ මාතලේ මේ හැමතැනම තියෙනවා. ඔයාට ළඟම සුපර් මාකට් එකට කියන්නේ ළඟම ශාඛාවට ගිහිල්ලා වංගබඩු ටික අරගෙන ඉන්න පුළුවන්.
1: අඩුම මිලණ කසාගල සුපර් තමයි.

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
1: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
3: හිට ඉඳන් මං හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ
4: Don't worry we can find a solution to that today itself
3: today
5: then කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ අදම LP finance විදෙන්න ලීසක ප්‍රයතුනේ LB ලීසින් අද තමයි හොඳම දවස
6: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
7: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
0: FM Anupaha FM Anuhatarai Dashuma Atta Net FM
8: Velava oba veta gena enne
9: Adama ganna phone ekai ai hetata danni
10: Vishwasay wanga kima ekka singa simpa pay
11: ikada loda tika tika gewanna adama oyage smartphone ekak araganna
12: Ude 8 minadi 2 dan

0: සිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත්‍යුම් සමග මම කේසර. ජපානයේ අයිචි නගෝයාහි පැවති ආසියානු ක්‍රීඩා උල්ලට සහභාගී වී හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමයේ ජාතික ඔලිම්පික් කමිටුවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් සහ රුමේෂ් තරංගගේ පවුලේ සමීපතමින් පිරිසක්ද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා. එහිදී මාධ්‍ය හමුවේ ඔහු කියා සිටියේ තමන් අපේක්ෂාවෙන් සිටියේ එම ක්‍රීඩා උල්ලේදී ආසියානු වාර්තාව අලුත් කරමින් හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනා ගැනීමට බවයි. එහෙත් පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් එම වාර්තාව අලුත් කිරීමට තමන්ට නොහැකි වූ බවද රුමේෂ් තරංග කියා සිටියා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැස්සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ. මේ අතර මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත් තුළ ඇතැම් ස්ථානවලට අද දිනේ මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. මීළඟ නිවුස් පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people trust.

0: උදේ 8 විනාඩි 8 යල්ගොඨාවුමේ වෙලාව අපි පටන් ගන්න හදන අපේ දෙවනි පැය.
1: අද දවස කවද්ද?
0: අද ඇවිල්ලා බ්‍රහස්පතින්දා.
1: ඔව් නෑ මං කියන්නේ.
0: ඔක්තෝබර් මාසේ පළවෙනිදා.
1: ඔව්. අද විශේෂ දිනයක් ලෙස සමරනවානේ.
0: ලෝක ළමා දිනේ.
1: ඒ වගේම
0: සහ වැඩිහිටි දිනේ.
1: ඔව්. ඔන්න ඕකේ පොඩි උටස් පරයක් තියෙනවා. ඉතින් ඇත්තම කිව්වොත්
2: ඒකෙත් කේසයක්
1: තියෙනවා. ඒකෙත් පොඩි කේස් එකක්
0: තියෙනවා. බලන් යන්න මේ කේස්.
1: ඒ ඇතුළා ඒ අභ්‍යන්තරේ පොඩි අතුලාන්තයක්
0: තියෙනවා. කේස් ගොඩකින් නෝ අපි ඉඳලා තියෙනවා.
1: කේස් ගොඩක් කියන්නේ දැන් අපි මේ කේස් එක ඕපන් කරලා වැඩේ එලිදරව් කරන්න යන්නේ.
0: ඕකේ.
1: දැන් ඇත්තටම අපි ලෝක වැඩිහිටි දිනය කියලා කියනවානේ. ඔව්. ඔව්. අද එක්සත් ජාතීන්ගේ ලෝක වැඩිහිටි දිනය තමයි.
0: රයිට්.
1: හැබැයි පුතේ අද ලෝක ළමා දිනය නෙමෙයි.
2: ආ නෙමෙයිද?
0: නෙමෙයි.
1: අද නෙමෙයි ලෝක ළමා දිනය.
2: එතකොට මේ දැන්
1: හැබැයි අපි රටක් හැටියට ලෝක ළමා දිනය ලෙස අද සමරනවා. ඒකට ඇත්තටම නිශ්චිත හේතුවක් තාමත් හොයාගන්න බෑ. මමත් බොහෝ දෙනෙක්ගෙන් ඇහුවා. හරි හේතුවක් හම්බුනේ නැහැ. අන්තර්ජාලය ගිහිල්ලත් මම බැලුවා. ඒක සමහරවිට 1996 අපි අර එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අස්සම් කරපු එක සමරන්න ඒවකට හිටිය චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනි නම් කරපු දිනයක් කියලා සමහර අය කියනවා. හැබැයි අපිත් එක්ක මේ ලෝක ළමා දිනය සමරන තව රටවල් කීපයක්
2: තියෙනවා.
1: ඒ ගොඩක් ලැතින් ඇමරිකානු රටවල් එක්කම දකුණු ආසියාවෙත් රටක් දෙකක් සමරනවා. ඇත්තටම ලෝක ළමා දිනේ එක්සත් ජාතීන්ගේ දින තියෙනවානේ.

0: කැලන්ඩරේ ලෝක නමාදිනය ඇවිල්ලා නොවැම්බර් 20.
1: නොවැම්බර් 20.
0: නොවැම්බර් 20 වෙනිදා තමයි විශ්ව ළමා දිනය. එහෙම නැත්නම්
2: යුනිවර්සල්.
0: හැබැයි මොකද අර UN එක කියන්නේ යුනිවර්සල් කියන්නේ වර්ල්ඩ් කියලා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැහැ නේ.
1: විශ්වීය කියන අර්ථයෙන්. ඔව්.
0: ඉතින් ඒකෙන් හින්දා මේ හරි දවස නොවැම්බර් 20 හේතුව තමයි 1954 දී ලෝක ළමා ප්‍රඥප්තිය එළි දක්වපු දවස තමයි එදා. ඉතින් එදා තමයි එක්සත් ජාතීන්ගේ ලෝක ළමා දිනය හැටියට සැමරෙන්නේ. හැබැයි අද ලෝක වැඩිහිටි දිනය. ඒක එක්සත් ජාතීන් කැලෙන්ඩරේ හරි. World Elders Day එක තමයි අද. ඉතින් සමහර විට මේකේ අර ඒ දෙකම එකට තිබ්බම ලොකු මොකක්ද ලොකු කතිකාවක් ඇති කරන්න පුළුවන් ලොකු අවධානයක් ගන්න පුළුවන් හින්දා වෙන්න පුළුවන් ඇතැම් රටවල් සහ ලංකාවත් මේ විශේෂයෙන්ම ඔය ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය එක දවසක ඔක්තෝබර් 1 වෙනිදා සමරන්න යොදාගෙන
1: තියෙනවා.
0: ඉතින් ඒක හින්දා මේ ලෝක ළමා දිනය කියලා කිව්වට ඔළුවේ තියාගන්න ලෝකේ ඔක්කොම අද ලෝක ළමා දිනේ සමරන්නේ නැහැ
1: කියලා.
0: ඔව්. ඉතින් ලෝක වැඩිහිටි දිනේ කියනකොට නම් ලෝකේ ඔක්කොම වැඩිහිටියෝ මේට ඒ දිනේ අදාළයි. නොවැම්බර් 20 තමයි මේ හරි ලෝක ළමා දිනේ. හැබැයි ඉතින් අපි දැන් ඒක දැන් පුරුද්දක් කරගෙන තියෙනවානේ ඔක්තෝබර් 1 වෙනිදා. සහ අනිත් එක වැඩිහිටියෝ සහ ළමයි කියන දෙකොට්ටාෂේම මෙතෙන්දි මතක් කරන්න පුළුවන් වෙනවානේ. ඒකෙන් හින්දා දැන් ලෝකේ කතන්දරේ පැත්තකින් තියලා දැන් අපිට හුරු වෙලා තියෙන ඔක්තෝබර් 1 වෙනිදා හින්දා අපි මේ විශ්වය පවතින තාක්කල් ඔක්තෝබර් 1 වෙනිදාම විශ්ව ළමා දිනය ලෝක ළමා දිනය හැටියට සමරමු. ළමයි ඉස්කෝලේ ගිය වෙලාව කිව්වේ නැත්තම් උන් ඕකත් අල්ලගන්නවා.
1: ඔව් ඕකට අවුල් වෙනවා අපිට. දැන් මේ වෙලාව හිටියා නම් දැන් ගෙදර වැඩි ඉඩ කට්ටි ඉන්න කිව්වේ උබලට. උබලගේ දවස නෙමෙයි.
2: නෙමෙයි. අපේ දවස නෙමෙයි හදන බිරියානිත් ඔක්කොම මග නවතිනවා.
1: වැඩේ පොඩ අවුල් යනවා කේස් යනවා. නෝ. මේ ඒකින්ද මේ ඒක උදුර ගන්න එපා.
2: නෝ.
0: ඒක අල්ල ගන්න එපා. ඉතින් හැබැයි ඉතින් තමන්ගේ දැනුමට ඔක යොදා ගන්න. යොදා ගන්න කියන්නේ ඉතින් ඔක තියාගන්න. හැබැයි මම නම් කියන්නේ ලෝකේ හැම දවසක්ම ළමයින්ගේ දවස ළමයින්ගේ දවසක් කරන්න ඒ අයට උපරිම දේ දෙන්න ඒක තමයි අපේ ප්‍රාර්ථනේ net fm හැටියටත් ඒකින්ද තමයි ළමයින්ට වැඩිම ගුවන් කාලයක් වෙන් කරන රේඩියෝ බවට net fm පත් වෙලා තියෙන්නේ
1: අනිවාර්යයෙන්ම දැන් ඒ වගේම තමයි net fm රේඩියෝව ළමයි වෙනුවෙන් අපි වෙන් කරලා තියෙන අපේ ගුවන් කාලේ දැන් bmi ch එකට ගියොත් ඔන්න අපි උදේ ඉඳන් කසුරේ නැන්දලා කට්ටේ ඉන්නවා net fm alpha studio එකත් එක්ක සජීවී හඩ පරීක්ෂණ මැදිරිය තියෙනවා ඔයාලට ගිහිල්ලා අපේ පොඩ්ඩන්න පුළුවන්කම තියෙනවා මේ ලෝක ළමා දිනේ දවසේ මේ වගේ හඬ පරීක්ෂා කරගන්න තව ගොඩාක් දේවල් තියෙනවා. ඔයාව වෙනුවෙන් පොඩ්ඩ ඒ ටිකත් අපි මතක් කරන්න තව ටික
0: තව ටික ගැන කිව්වම මේ කතාව මම කියාගෙන යන්නම්. දැන් ඔය පොතක් අතට ගත්තම මේ එක පාඩම පොතේ කතාව හරි තොරතුරු හරි මුකුත් පටන් ගන්න නැහැනේ. මුලින්ම තියෙනවා මේ කවරය. ඊළඟට කවරය ඇතුල් පැත්ත තියෙනවා. ඒක හිස්. ඊළඟට බොහෝ දුරට තව පිටුවක් එනවා. ඒකේ තියෙන පිදුම. මේ පොතකට කාට හරි පිදීමක්
1: තියෙනවනේ.
0: ඒ පිදුමට පස්සේ තියෙන අනිත් පිටුව හැම වෙලාවෙම හිස් පිටුවක්. ඒක ලෝකේ පිළිගත් සම්ප්‍රදායක්. මේ කඩදාසිය අහක යනවනේ කියලා එහා පැත්තෙත් print කරන්න ඕනේ කියලා දන්න ප්‍රකාශකයෝ. සමහරවිට ඒ පිටුව එහෙම හිස්ස තියලා ප්‍රකාශන කරනවා ඇති. හැබැයි ඒකේ හේතුව ගොඩක් අය දන්නේ නැහැ. හොඳට බලන්න. පිදුමට පස්සේ තියෙන ඊළඟ පිටුව හිස් සුදු පිටුවක්. ඊට පස්සේ තමයි පෙරවදන හරි මොකක් හරි පටන් ගන්නෙ. ඒකට හේතුව අර පිදුම කරපු කෙනාට ගෞරවයක් හැටියට තමයි ඒ හිස් පිටුව තියන්නේ. ඉතින් පොතක් මුද්‍රණය කරන්න ගියාම ජාත්‍යන්තරව පිළිගත් මොකද්ද නීතිින් නෙමෙයි සම්ප්‍රදායන්
1: තියෙනවා.
0: කීපයක් තියෙනවා. ඒ පොත පටන් ගන්න ඉස්සෙල්ලා පොතේ ඒ කතන්දරේ පටන් ගන්න ඉස්සෙල්ලා ඉස්සරහා පිටු 8ක් තියෙනවා. ඒ වගේ විවිධ හේතුන්ට වෙන් කරමු. අපි වෙලාවක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන ඉවර වෙලා හරි මොකද දැන් මේ ඔක්කොම කියන්න ගියහම
1: ඔව් දැන් ඊට පස්සේ ඔතනට ගිහලා
0: පිටු වෙලා දැනට අරගෙන විතරක් දැන් පොතක් තියෙනවනම් අරගෙන බලන්න. පිටුමඩ පස්සේ තියෙන පිටුව අනිවාර්යෙන් හිස්. එහෙම හිස් පිටුවක් නැත්නම් ඒ පොත ප්‍රකාශ කරලා තියෙන්නේ පොත් ගැන දන්නේ නැති
1: කෙනෙක්.

0: 101.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: උදේ 8 විනාඩි 19යි දැන්
2: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: වෙනස්ම රසය වෙනස්ම විදියට වෙජ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
6: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
7: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක
8: කලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට බදමට ඉජේකින් අරංගාවේ හොඳම
9: රොඩක් සම්බලගෙන් වූ අපේ කුරකන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රඩක්ස් වෙතින් විජය කුරකම් පිටේ ලෙඩ නැති රජ කෑමකට
10: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
11: FM 95 FM 94.8 Net FM

0: උදේ 8 විනාඩි 24යි අල්ගොටාවමේ වෙලාව. හරිද?
1: ඔය මේ කළුතර පැත්තේ කට්ටිය
0: අහහා
1: එන්න ගැම්මෙන් ඉන්නේ.
0: ගැම්මෙන්.
1: අපේ එහෙම යාළුවෝ හිටියා.
0: හිටියා.
1: ඒගොල්ලෝ එහෙම ලේසියෙන් කැමති නැහැ කළුතර දාලා කොහෙටවත් යන්න.
2: කළුතර අයනේ.
1: අන්න ඒක.
0: කළුතර.
1: කළු සහ තර. දැකුම් කළු කට්ටිය තමයි ඔය කිව්වට ඉන්නේ. කළු කිව්වට අර ඔවා ඒ වචනාර්ථයෙන් ඒ කළු ගන්න එපා.
0: ඔව්.
2: එහෙම. අපි කළු කියනවානේ මේ දැකුම් කළු එකට.
1: දැකුම් කළු.
2: කං කළු.
1: අන්න හරි.
2: net කළු.
1: අන්න හරි.
2: sit කළු.
1: අන්න එහෙම.
2: අන්තිමට කළු රිය.
1: අන්න හරි. ඒක ඒක කොහොමද වෙනව? ඒක
2: ඔය net කළු කං කළු sit කළු
1: ඔක්කොම කළු රිය කරන් වෙනවා.
2: කළු රිය තමයි.
1: හරිද? මේ ඉතින් කළුතරින් ඔන්න දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා prime million dreams එක. ප්‍රයිම් කලුරා ප්‍රොජෙක්ට් එකෙන් ඔයාගේ අති නවීන නිවස වෙන් කරගන්න. ස්විමින් පූල් තියෙනවා, ජිම් තියෙනවා, ඊට පස්සේ කිඩ්ස් ප්ලේ ඒරියා එකක් තියෙනවා, ඉන්ඩෝ ක්‍රිකට් නෙට් එකක් තියෙනවා.
0: මං කැමති මේකේ එක.
1: ඉන්ඩෝ ක්‍රිකට් නෙට් එකද?
0: ඔව්.
1: හොඳයි.
0: හොඳයි නේ.
1: ඔයාලට ක්‍රිකට් පුළුවන්ද?
0: මට පොඩ්ඩක් විතර පුළුවන්.
1: පුළුවන්. හරි. මල්ටි පර්පස් හෝල් එකක් තියෙනවා.
0: රයිට්.
1: මං කැමති නම් කිඩ්ස් ප්ලේ ඒරියා එකට.
0: ආ, ඔයා කිඩ් ගෙනෙන්නේ නේ.
1: ඔව්, අපි පොඩි අයනේ. ඊට පස්සේ ඉතින් පූල් එක තියෙන එක හොඳයි. මේ ඔක්කොම එක ඔයාට සුපිරි අංග සම්පූර්ණ නිවාස සංකීර්ණයක දැන් ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. කොළඹින් නෙමෙයි, කළුතරෙන්.
0: කළුතරෙන්.
2: අනිත් එක ඔය නමේ මං හිතන්නේ කළුතර ප්‍රදේශයේ යමක් හැංගිලා තියෙනවා.
1: කළුරා. කළුරා.
2: කළුරා. පරණ ගාලු පාර යනකොට අපි දකින්නනේ ගස් දිගේ අර අතුරු බැඳලා තියෙනවා නේද?
1: රාමදින කට්ටිය.
2: ඔව් ඔව් ඔව්.
1: ඒ වැතර
2: මේ මගේ කළු මාමේ. අන්න අපි මේ සින්දුවත් ගහමුද නේද? පොඩි දවසෙන් යවුන්නේ.
1: හරි, ඒක හොස්ටල් බෙල්ට් එකේ යද්දි.
2: ප්‍රයිම්ල නන් දානකොට ඒව ඔක්කොම හිතලා දාන්නේ.
1: නෑ, හිතනවා ඝන පිහිටවල දාන්නේ.
2: ඔව්, ඔය පයාගල ස්ටේෂන් එක ගාවින් අර වංගුව ගන්නකොට එක දිගට පොල් රුප්පාවේ දැනුත් මන් දකලා තියෙනවා. මේ ඒ මේවා බැඳලා තියෙනවා.
1: ඉතින් කළුතර නගරයට මිනිත්තු 5ක දුර නාගොඩ රෝහලට මීටර් 800යි දොඩංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10න් වාට යන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රධාන නගර රසකට බොහොම පහසුවෙන් ලඟා වෙන්න පුළුවන් තැනක් තමයි කළුතර කියලා කියන්නේ. අලුත් වෙන කළුතරින්. කළුතර දැන් අලුත් වෙනවා, වෙනස් වෙනවා. අපි අර කිව්වනේ අර ලොකු මෙගා පොලිස් සිටි එකක් හැදෙද්දි මේ බස්නාහිර පළාතම එක නගරයක් වෙද්දි කළුතර කියන්නේ කේන්ද්‍රස්ථානයක්. ඔයාට පුළුවන්කම තියෙනවා ආගේ ඔය නවීන නිවස වෙන් කරගන්න රුපියල් මිලියන 18.7 සිට ඉහළට මිලියන 18ක් වෙද්දි
2: ලක්ෂ
1: 180යි 180ක් වෙද්දි අර ස්විමින් පූල් තියෙන, ජිම් එක තියෙන, කිඩ්ස් ප්ලේ ඒරියා එක තියෙන, ඉන්ඩෝ ක්‍රිකට් නෙට්ස් තියෙන, මල්ටිපර්පස් හෝල් එක ඔක්කොම තියෙන, සියලු පහසුකම් සහිතව, ඒ වගේම තමයි ආරක්ෂාවක් සහිත හවුසින් ස්කීම් එකකින් තමයි ඔයාගේ ගෙදර වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉඩමත් එක්ක ගේ ගන්න පුළුවන් හැකියාව තියෙනවා අර කියපු මුදලට, ලක්ෂ 180ක් විතර වෙද්දි. අන්න ඒකයි කියන්නේ ඒ වටිනාකම කොච්චරද කියලා වාම මේ පොඩ්ඩක් මැනලා බලන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕන දැන් ඔයා මේ වෙලාවේ මේ කෝල් කරන්න ඕන නම්බර් එකක් තියෙනවා.
0: කෝල් කරන්න ඕන
2: නම්බර් එක.
1: මේ නම්බරේ තමයි කෝල් එකක්. 13:22. 13:22 තමයි නම්බර් එක. හොට්ලයින් එක, හොට්ලයින් එකෙන් කෝල් එකක් දෙන්න ප්‍රයිම් එකට. ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් දීලා වට පුළුවන් ප්‍රයිම් කලූරා ගැන වැඩි විස්තර දැනගන්න. ආයි ලොකු දේවල් කියන්නේ විශේෂ දීමනාවන් වට්ටම් ක්‍රියාත්මක වෙන ඔක්තෝබර් 15 වෙනිදා වෙනකන්. ඒක හින්දා තමයි අපි කියන්නේ හික්මන් කරන්න කියලා. කාටරි කෝල් එනවා, කාටරි කෝල් එනවා. ඒ එහෙමදී පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික ඉන්ටර්ෆියරන්සස් වෙනවා.
0: හරි. දැන් අචි අලුත් මාසයක් නේ මේ. මම දැන් අලුත් මාසෙට මේ ගොඩක් දේවල් ඔයාගෙන ඕගලන්ට කියන්න, හරිද? මොකක්ද දන්නවද? දැන් කියන්නේ. මේ අපි සමහර වෙලාවට හිතනවා මේ මේ මාසෙ මම මේක කරන්න ඕන. මේ කියලා හිතනවානේ අලුත් දෙයක් පටන් ගන්න ඕන. අලුත් ස්කිල් එකක් වෙන්න පුළුවන්.
1: වෙන්න පුළුවන්.
0: අලුත් ඔයා හැමදාම පාස් කරන් එන තැනක් වෙන්න පුළුවන්. ඇඳුම් කඩයක් වෙන්න පුළුවන්. සමහර විට රිලිජියස් ප්ලේස් එකක් වෙන්න පුළුවන්. ආගමික ස්ථානයක් වෙන්න පුළුවන්. ඔයා හිතනවා මේකට අද මං යන්න ඕන. හැබැයි කවදාවත් ඔයා යන්නේ
1: නැහැ. යන්නේ
0: නැහැ. මම මොන හරි වැඩ වැටිලා ඔයා බිසි නිසා ඔයාට ඒක කරන්න බැරි වෙනවා.
1: වෙනවා වැඩි.
0: මිස් වෙනවා. ඔයාට පුළුවන් මේ මාසෙ يعني අලුත් මාසයක් නේ. ඒ අර කරන්න හිටපු දෙයක් කරන්න.
1: ඔයා එහෙම යනවනේ. හිටපු ගමන් කියනවනේ මං අවසද මෙතනට යනවා මෙතනට යනවා කියලා යනවා.
0: මං කරනවා යාගේ වැඩක්. ඒක මට මේ රිෆ්‍රෙෂ් වෙන්න මට හරි මොකද ඒක බලපාන.
1: බලපාන මේ සාධකයක් බවට පත් වෙනවා. ඇත්තටම හරි පොඩි දේවල් වලින් අපේ ජීවිතේ ලොකු වෙනස්කම් කරන්න පුළුවන්. ඔයා දන්නවද මේ ෆ්‍රෙෂ්නස් එක ගැන කතා කරද්දී නැවුම් බව ගැන කතා කරද්දී සාමාන්‍ය අපි හිතන් ඉන්නවා මේ නැවුම් බව කියලා කියන්නේ උදේට විතරක් තියෙන එකක් කියලා. හවස් වෙද්දී නැවුම් වෙන්න ඕනේ නැහැ, ෆ්‍රෙෂ් වෙන්න ඕනේ නැහැ කියලා අපි හිතනවා. එහෙම නැහැ. ඒක දවසේ ඕනම වෙලාවක අපේ ජීවිතවලට එන නැවුම් බව දැනෙන්න පුළුවන්. ඔයා දන්නවද මේ සාරා මිනිස්සුන්ට පුළුවන් තව මිනිස්සෙට නැවුම් බව දනවන්න.
0: රයිට්.
1: එයා කතා කරන විදියෙන් එයාගේ හැසිරීම් වලින්
0: හිනාවෙන්
1: මගේ තියෙනවනේ බස් කතා.
0: බස් කතා.
1: බස් වල මම මූණ දෙන විදිහ කතා මම ඔයගොල්ලෝ එක්ක ඇවිල්ලා කියනවනේ මෙහෙම මෙහෙම වුණා මෙහෙම සිද්ධියක් වුණා කියලා.
0: අද මොකද උනේ?
1: දවා දන්නවනේ මට සිද්ධ වෙලා තියෙන දේ මේ ටිකේ. බස් එකේ මොකද උනේ මගේ අර තියෙන්නේ මේ එයාපොඩ්ස් දෙක කියලා.
0: එයාපොඩ්ස් දෙකේ කේස් එක නැති වෙලා.
1: ඔව් එයාපොඩ්ස් දෙක දැන් මං ගාව තියෙනවා. කේස් එක නැහැ.
0: ඔව්. දැන් කේස් එකක් වෙලා තියෙනවා.
1: ඒක මාර කේස් එකක් කියලා තියෙනවා. දැන් කේස් එක ගත්තු කෙනාට වැඩකුත් නැහැ. එයාපොඩ් එයාපොඩ් දෙක
0: නැතුව
1: තියෙන මට වැඩකුත් නැහැ. චාර්ජ් කරගන්න බැරුව. දැන් මේ ඕක නැතිව ගියේ මේ බස් එකේ යද්දී. මං ගියා කොටුව ස්ටෑන්ඩ් එකට. ඊයේ හවස ගිහිල්ලා එතන හිටියානේ අර ටයිම් කීපින් කරන මහත්තයා. එයාට කතා කරලා කිව්වා මෙන්න අයියේ මේ වගේ වෙලාවක තමයි මේ මං බස් එකේ මේ 7යි අව 7:00 45 අතර වෙලාවක කොළඹ කොටුවෙන් පිටත් වෙච්ච බස් එක. මේ බස් එකේ තමයි මගේ මේ කේස් ඉන්දක නැතුව ගියේ කටුනායකට යද්දී ඔහම සිද්ධියක් වුණා කියලා. හරිම hina musu muhune. ඒ කියන්නේ මේ මං හිතුවේ ඉතින් පොඩ්ඩක් ඈලි මෑලි කඩලා මේ ඕව යන්න බෑ මල්ලි මේ කොහොමද කියලා නෑ. මාර ඇක්ටිව් විදිහට ඒ වෙලාවේ නැගිටලා ඇවිල්ලා hina වෙලා මගේ පිටර දට්ටුවක් දාලා අයියෝ මල්ලි ඔවා සාමාන්‍ය දේවල් යන් අපි හොයාගමු කිව්වා. ඔයා දන්නවද
0: සාරා
1: ඒ වෙලාවේ ආපු ගැම්ම. ඒ කියන්නේ මම ඒ කියන්නේ බලාපොරොත්තු අත්හැරලා හිටියේ. හරිද? ගිහිල්ලා දැන් ඔක් කිව්වත් ඉතින් පොඩ්ඩක් එහෙමනේ අත්දැකීම් තියෙන්නේ. අපිට මේ රටේ සමහර ආයතන එක්ක සමහර සංවිධාන ඒ ආයතන පද්ධතීන් එක්ක ගනුදෙනු කරලා අපිට තියෙන එහෙම අත්දැකීමක්.
0: ඕක හොයන්න වෙන්නේ නැහැ මල්ලි. දැන් ඕක අත්හැරලා දාන්න. එහෙමනේ කියන්නේ.
1: ඔව්. අයියෝ මල්ලි ඕව මොනවාද? නිතරම ඕවා වෙනවා. අයන් අපි හොයාගමු කියලා කියා. ඒ වචනේ ඒ මොහොතේ වෙලාව රෑ 7ට විතර ඇති. මට මාර ෆ්‍රෙෂ්නස් එකක් දුන්නා.
0: හරි පොසිටිව් නේ
1: ආදී. හරි පොසිටිව්. අන්න එහෙම මිනිස්සු තමයි අපි මේ වෘත්තිකයින් කියලා කියන්නේ. අපි හැම වෙලේම ප්‍රොෆෙෂනල්ස් ගැන කතා කරනවා. ප්‍රොෆෙෂනල්ස් ලා වෙන්නන්නේ මේ වගේ මිනිස්සු. මගේ ඉතින් අර මේඩ් මයි ඩේ තමයි. ඩේ එක ඉවර වෙන්න ළඟයි.
0: ඒකට
1: ඒ වෙලේ තමයි ඒක මාර ෆික්ස් උනේ.
0: අර දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ දවස ඉවර වෙනකන් දවස ඉවර නෑ.
1: වාගේ
0: පැය ගන්න ඇති ඔයාලට මොකද වෙනසක් වෙන්නේ?
1: වෙනසක් වෙන්න. අන්න හරි. ඔයා කියපු කතාව හරියටම හරි. ඒ කියන්නේ පැයක් ගෙවුණා කියලා අවුල් ගන්න එපා. දැන් රෑ 7 වෙනකන්නේ පැය 20ක් ගෙවුණා කියලා අවුල් ගන්න එපා. පැය 23ක් ගියා කියලා අවුල් ගන්න එපා. තව පැයක් තියෙනවා. පැය 23යි විනාඩි 55ක් ගෙවුණා කියලා අවුල් ගන්න එපා. තව විනාඩි 5ක් තියෙනවා. ඒ පහේ ඔයාට මාර වෙනස් දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ ඊළඟ දවසම ෆ්‍රෙෂ් එකේ ගත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි පොඩි පොඩි දේවල් වලින් අපිට පුළුවන්කම තියෙනවා නැවුම් වෙන්න, ෆ්‍රෙෂ් වෙන්න, අපේ ෆ්‍රෙෂ් thoughts, අපේ සිතුවිලි අලුත් කරගන්න යන්න. කීල්ස් එකට. කීල්ස් එකත් කියන්නේ අන්න ඒ වගේ තැනක්. ඔය ඉස්සරහින් යද්දි සිකියුරිටි මහත්වරු ඉන්නවා අපේ. මේ ආරක්ෂක නිලධාරීනි මහත්වරුන් මහත්මීන් hina වෙලා තමයි අපිව පිළිගන්නේ. කොහොමද සර් මහත්මයා මැඩම් ඔය වගේ එක එක වචන කියනවානේ.
0: ඔයා ලොකු බෑග් එකක් එහෙම අරගෙන යනනම් පුතේ ඕකේ ලැප්ටොප් එකද
1: තියෙන්නේ කියලා අහනවා. පුතේ ලැප්ටොප් එකද තියෙන්නේ කියලා අපෙන් අහනවා. අන්න එතන ඉඳන් ෆ්‍රෙෂ්. අපි ගිහිල්ලා හරිම නිදහසේ අපේ ෂොපින් කරලා කැමති දේවල් තෝරගෙන මොකද කීල්ස් එක කියන්නේ ඔප්ෂන් ගණනාවක්
0: තියෙන තැන ආචි දන්නවද දැන් ගොඩක් කීල්ස් වල තියෙනවා මේ self payment counter එකක්.
1: ඔයාට
0: තනියෙන් බිල් කරගෙන කාඩ් payment එක කරලා යන්න පුළුවන්. ඉතින් ඒක ඔටෝමැටික් සිස්ටම් එකක්නේ. ඕකේ පොඩි පොඩි ප්‍රශ්න එනවා. අපිට help ඉල්ලන්න පුළුවන්. ඒගොල්ල හරිම proactive. ටක් ගාලා ඇවිල්ලා ටක් ගාලා උදව් කරලා හරි මිස් කියලා උදව් කරලා යනවා.
1: හරි. ඒ කියන්නේ පොඩි වචනකින් පොඩි මේ magical දේවල් තියෙන ඔන්න ඔය පොඩි පොඩි තැන්වල. පොඩි වචනකින් hinawakin අපිට පුළුවන් තව කෙනෙක්ගේ ජීවිතේ ෆ්‍රෙෂ් කරන්න. ඉතින් එහෙම ෆ්‍රෙෂ් වෙන්න නම් ඔයා යන්න ඕන තැනක් තමයි කීල්ස් එක කියලා
0: කියන්නේ. ඒ නිසා අද කීල්ස් එකට යන්න. අලුත් මාසේ ෆ්‍රෙෂ් විදියට පටන් ගන්න කියලා ඔයගලන්ට මතක් කරනවා. තව ෆ්‍රෙෂ් වෙන විදියක් තමයි ඔයගේ වාහනේ මාරු කරන එක.
1: අන්න.
0: ඔයගේ වාහනේ නිකන් දැන් අරගෙන අවුරුදු ගාණක්. ඒක තෙල් බොනවා නම් ඔයාට තෙල් ප්‍රශ්න මම දැක්ක නම් මං ඊයේ ගාල්ලේ ගිහින් ආව පැය කීපයකට ගාල්ලේ ෂෙඩ් වල තෙල් පෝලින්.
1: එහෙමද?
0: ඔව්.
1: නෑ.
0: ඔව් නිකන් මේ මේ
2: සමහර මිනිස්සු ඉතින් බා නෑ
1: ආ හරි
2: අපි දන්නවනේ
0: සංශෝධනය ඒක මොන මොන හරි හේතු වෙන්නේ නැති කී වාහන කීපයක් එකතු වෙලා තිබ්බා ඉතින් ඔයාලට BYD එකක් තියෙනම් ඔය ප්‍රශ්න නෑ
1: අනිවාර්යයෙන්ම ඉතින් අපි කියවනේ මේ ෆ්‍රෙෂ්නස් එක ගැන කතා කරානේ දැන් ඔය මේ විශ්‍රාම ගියා අපේ ඉන්නවනේ වැඩිහිටි නෝන මහත්තුරු ඔයගොල්ලෝ හිතනවා දැන් විශ්‍රාම ගියාට පස්සේ අයියෝ දැන් ඉතින් ගෙදරට වෙලා ඉන්න වෙන්නේ කියලා නෑ දැන් තමයි නැවුම් ආරම්භය පටන් ගන්න එහෙම නැවුම් ආරම්භයක් ගන්න නම් ඔන්නවට පුළුවන්කම තියෙනවා BYD එකක් වාගේ කරගන්න. මේ chance එක හම්බ වෙන්නේ අපේ රාජ්‍ය සේවයේ වගේම පුද්ගලික අංශයේ සේවය කළ විශ්‍රාමගිය මහත්ම මහත්මීන්ට.
0: ඒ
1: තමයි BYD ගරු සරුවෙතින් ඔන්නවට පුළුවන්කම තියෙනවා. BYD ඕනම මාදිලියේ වාහනය මාසිකව ගෙවාගෙන යන්න මාසික වාරිකයක් විදිහට ගෙවාගෙන යන්න ගෙදර අරගෙන යන්න වැඩි විස්තර මොකුත් කියන්නේ නැහැ නම්බර් එක අපි කියන්නම් ඒකට කෝල් එකක් දීලා වට පුළුවන් අහගන්න වැඩි විස්තර 01 112 125 125
0: රයිට් එහෙනම් මේ මාසෙ ආගේ ෆ්‍රෙෂ් වෙන විදිය වා තීරණය කරන්න
1: තීරණය කරා පොඩි පොඩි දේවල් ඇතියනේ
0: yes පොඩි පොඩි දේවල් ඇති
2: චින්න දේවල් වලින් පුළුවන්
0: ඔහුනු ඔක්කොම සින්දු දෙන්න බෑ දැන් විශ්සල් ඉන්න
2: බෑ නෑ මම ඉල්ලුවේ නෑ නේ
1: කවුද ඉල්ලුවේ
0: නුවා ඉල්ලපු නිසා මම නුවාට මේ සින්දුව දෙනවා අද වැඩි හිටි දිනේනේ ඒක නිසා
2: හා හා හා

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Aava Aava Tattu Ganan Hadanna Kotta Ganan Dinanna Insi Sanstha Slab Varam Wedi Vistara Sadaha 0747 77 77 77 Ta Miss Call Ekak Denna
2: Udaya 8 Minadi 38 Dan
3: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
4: මෙල්වා box bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
5: මෙල්වා එක ලංකාවේ එක
6: fresh කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැමදාම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න Heels life එකම ෆ්‍රෙෂ්
7: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳය
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය development finance
9: ලංකා rating BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සහකෝ කි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයි
10: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එක හිට මොද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අවිශ්වාසය වග කීමයි සිඟ එකේ තියන්නේ අතම ගන්න ෆෝන් එකයි ඇයි හිටට දාන්නේ විශ්වාසය වග කීමයි එක සිඟ සිම්පල් පේ හිටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
3: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
11: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලැන්ස් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිම කඩංගු නැත
0: FM 95 FM 94.8

0: උදෑසනයි විනාඩි 43යි ඇල්ගොටවුම වෙලාව.
1: හරි අපේ මේ දැන් ලෝක ළමා දිනේ දවසේ අපේ බාල પરම්පරාවට
0: රයිට්
1: තියෙන ලොකෝම ත්‍රෙඩ් එක තමයි මේ ඩිජිටල් ස්ක්‍රීන්ස් කියලා කියන්නේ.
0: ඔව්.
1: දැන් ලෝකේ දියුණු රටවල් ඒ නිසාම මේ ඩිජිටල් ස්ක්‍රීන් වලට මේ ටයිමින් එකක් දැන් තීරණය කරන්න ඒගොල්ලෝ කතා කරගෙන යනවා.
0: ඔව්. එක පොලිසීස් ගෙනල්ලා තියෙනවා
1: නේ. ඕස්ට්‍රේලියාව, මැලේසියා වගේ රටවල් විවිධ නීති රීති අරගෙන ඇවිල්ලා තියෙනවා.
0: ෆින්ලන්ඩ්.
1: ෆින්ලන්ඩ් වගේ රටවල් මේ දරුවන්ට ඩිජිටල් තිර එක ගත කරන්න පුළුවන් කාලය මෙන්න මෙච්චරයි. පැය මෙච්චරයි, පැය මෙච්චරයි කියලා සීමා කරන්න. මොකද මේ වෛද්‍ය විද්‍යාත්මකව, ඒ වගේම තමයි මේ අනිත් පැත්තෙන් මනෝවිද්‍යාත්මකව හොයාගෙන තියෙනවා මේ තිරත් එක්ක වැඩිපුර කාලය ගත කිරීම නිසා දරුවෝ ඒගොල්ලන්ගේ මේ මතක ශක්තිය ක්‍රමයෙන් හීන වෙමින් යනවා කියලා.
0: රයිට්.
1: දැන් මේ දරුවන්ට නෙමෙයි. ඔක මං හිතන්නේ මේ මටත් තියෙනවා. ඒ කියන්නේ අපි මේ දැන් පුරුදු වෙලා තියෙනවා Instagram වල වෙන්න පුළුවන්, නැත්නම් TikTok වල වෙන්න පුළුවන්, Facebook Reels වල වෙන්න පුළුවන්. අපි මේ තප්පර ගානක දේවල් නේ බලන්නේ, Reel එකක් බලනවා, ඊළඟ Reel එක ගන්නවා. ඉවර වෙන්නේ. ওই නිසාම තමයි ඇමරිකාවේ දෙමාපියෝ කට්ටියක් එකතු වෙලා මේ නීතියක් ගේන්න කියලා කිව්වේ Meta එකට එරහිව ඔටෝ ප්ලේ ඔප්ෂන් එක
0: නවත්තන්න.
1: එබුවොත් තමයි ප්ලේ වෙන්නේ. ආ ඊළඟ වීඩියෝ එක ඔටෝ ප්ලේ වෙන්නේ. බලන එක බලන්න පුළුවන් ඉවරයි.
0: ඒ කියන්නේ ස්ක්‍රෝල් කරාම ඔටෝ ප්ලේ වෙගෙන යන්නේ
1: නැහැ. යන්න දෙන්න එපා. මොකද එහෙම ඔටෝ ප්ලේ වුණාට පස්සේ මේකට ඇබ්බැහි වෙනවා. ස්ක්‍රෝල් කර කර ඇඩික්ට් වෙනවා.
0: ඔයා විතරක් මෙයාට මාත් ඇබ්බැහි වෙලා ඉන්නේ.
1: වෙලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ඇත්තටම බාල මහලු කිසිම වයස් ભેදයක් නැතුව වෙන්න පුළුවන් දෙයක්.
0: ඒකෙන් වෙන්නේ අපේ ඇටෙන්ෂන් ස්පෑන් එක තව අඩු වෙනවා.
1: අනිවාර්යයෙන්ම.
2: අඩු වෙනවා. අනිත් එක අපි අද ළමා දිනේ නිසා ලෝක වැඩිහිටි දිනේද? විශේෂයෙන් වැඩිහිටියන්ගේ අතට ගිහිලා දෙනවා ඩිවයිස්. ඉතින් ඇත්තටම ඔබට මේ ජීවිතය ලැබිලා තින්නේ කාගේ හරි ඩිවයිස් එකක් උඩපල්ලෙහා යන්න
1: යන්න නෙමෙයි.
2: යන්න නෙමෙයි. මේ ජීවිතේ මේ ලැබෙන පෑ ගානෙන් වැඩි හරියක් ඔයා බලන් ඒ දිහා බලාගෙන තින්නේ. මොකද කොච්චර දේවල් විඳින්න බලන්න තියෙනවද?
1: තියෙනවා.
2: ඉතින් ඒ අතරතුර නේද? මේ ඒකත් කල්පනා කරන් අද දවසේ.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නිසා තමයි අපි මේ පොඩි අය ගැන හිතන්න ඕන නිසා ඒගොල්ලන්ගේ දවස නිසා අද දවසේදී දැන් දෙගොල්ලන්ගේම දවසනේ වැඩි හිටියන්ට මේ පණිවිඩය දෙනවා පොඩි හිටියෝ වෙනුවෙන්. ඒ තමයි මේ ඔන්න ඔයගලන්ට පුළුවන්කම තියෙනවා ඉමාෂි ප්‍රකාශන වෙතින් ඉමාෂි වයිස් ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න. වයිස් කියන නමේම
0: තියෙනවනේ.
1: අපි ඔය ඉස්සර මේ විස්ඩම් කියලා කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව අපිට දිනා ගන්න පුළුවන් පහසුම විදිය තමයි කියවන එක
0: සහ
1: ලියන එක. ඒකට අපිට ඕන කරන දේවල් තමයි පොත්පත් කියලා කියන්නේ. ඒකින්ද තමයි ලෝකය මේ වෙනකොට තීරණය කරලා තියෙන්නේ ඩිජිටල් තිර වලින් දරුවන් වැයත් කරලා පුළුවන් තරම් මේ පොත්පත් වලට සමීප කරවන්න. දැන් වාට ඉමාෂි ප්‍රකාශන වෙතින් ඔන්න පුළුවන්කම තියෙනවා වයිස් අභ්‍යාස පොත් මාලාව මිලදී ගන්න. මේක හරිම මේ විශේෂයි. දරුවන්ගේ ඇසට ඊට පස්සේ ඒගොල්ලන්ගේ මනසට හරිම පහසු විදියට තමයි මේක ඩිසයින් වෙලා
0: තියෙන්නේ.
1: ඒ කියන්නේ අර දැන් මුද්‍රණය කරන කඩදාසිය ගත්තත් ඒක දරුවන්ට අපි කියන්නේ පීඩාවක් ඇති වෙන්නේ නැහැ සර්. බලාගෙන ඉන්න අමාරු නැහැ. කියවන්න අමාරු නැහැ.
0: ඒ කියන්නේ විද්‍යාත්මකව පිළිගත් ක්‍රමවේදයකට තමයි හැදලා
1: තියෙන්නේ. අන්න හරි. මේක පිටිපස්සේ සයන්ස් එකක්
0: තියෙනවා.
1: අල්ගෝ ටවුන් වල අපි හැම වෙලේම කියන්නේ මේක පිටිපස්සේ සයන්ස් එකක් තියෙනවා.
0: අපි කියන්නේ හැමදේටම
1: සයන්ස් එකක් තියෙනවා. සයන්ස් එකක් එක්ක එන දේවල් නිකන් එන්න බෑ. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වෙන්න ඕන. ඉතින් ඉමාෂි ප්‍රකාශනේ වගේ පරීක්ෂණ හා සංවර්ධන ගණනාවක් කරලා තමයි මේ විදිහට වයිස් අභ්‍යාස පොත් මාලාව ගෙනල්ලා තියෙන්නේ. වයිස් අභ්‍යාස පොත් විතර නෙමෙයි තව ගොඩාක් තියෙනවා නේද?
0: වයිස් පැස්ටල් තියෙනවා.
1: අන්න ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තමයි වයිස් පැස්ටල් ලැබිලා තියෙන්නේ. පැස්ටල් කියන්නේ මොනවද කියලා ඉතින් දන්නවද? අය කියන්න ඕනේ නැහැ.
0: සමහර පැස්ටල් වල ආචි කොළපාට වගේ නෙමෙයි.
1: නෙමෙයි නෙන්නේ.
0: ඔව්. මේ පැස්ටල් එක හරියටම හරි බ්‍රයිට් කලර්ස් තියෙන පැස්ටල් එක.
1: හරියට හරි. සුමට සහ දීප්තිමත් නිමාවක් තියෙනවා. බොහොම මෘදු විදියට වාට භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මුල් ළමාවිය සංවර්ධන පොත් තියෙනවා. පෙර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් වෙච්ච දේවල්. දැන් මේ වෙලාවේ ප්‍රී ස්කූල් ටීචර්ස් ලා හැම අපි වහගෙන ඉන්නවා නම් ඔන්න ඕගලන්ට වැදගත් කරන දේවල් තියෙනවා.
0: අර තියෙන කපන කොටන වැඩ
1: දෙන්නේ. අපේ ඔෆිස් එකේ තියෙන වගේ පොත් වගේ බැලුවා නේ. මේ හෑන්ඩ් ක්‍රාෆ්ට් කරන
0: හෑන්ඩ් ක්‍රාෆ්ට්ස් පොත් වගේ
1: තියෙනවා. ඉතින් ඒ වගේම තමයි වාට ඕන කරන සියලුම පාසල් සහ අධ්‍යාපනික උපකරණ ස්ටේෂනරිස් මේ ඕන දෙයක් වාට වට්ටම් සහිතව මිලදී ගන්න පුළුවන් කම තියෙනවා ඉමාෂි ප්‍රකාශන වෙතින්. විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේ ටිකේ BMI සීච් එක යනවානේ අපේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. පොත් ප්‍රදර්ශන භූමියේ H සහ J
0: right
1: කියන ශාලාවන් වලට આવොත් ඔන්නවට පුළුවන්කම තියෙනවා ඉමාෂි ප්‍රකාශන කුටියෙන් අපි මේ කියපු සියලුම දේවල් ඩිස්කවුන්ට් එක මිලදී ගන්න.
0: ඕකේ.
1: කතාව උච්චර.
0: ඔව්.
1: ඒ හින්දා BMI සීච් යන විශ්ෙල්ලා ඊට පස්සේ ඒ වරුණාට පස්සේ අනිත් ඉමාෂි ප්‍රකාශන හොයන් ගියා ගේ රට වටේදී. දැන් ලේසිම තැන BMI සීච්
0: යන. දැන් යන්න J සහ
1: H.
0: Right.
1: Hmm. Hmm. H. J.
0: හරි දැන් ඔයාගේ ගෙදර ඉන්න පොඩ්ඩගේ යකඩ ප්‍රෝටීන් ඇතුළු ඉතුරු තියෙන්නේ
1: පෝෂ
0: පදාර්ථ ගොඩක් තියෙනවානේ ඒ ටික නිසි ආකාරව හරි වයසේදී හරි දේ වැටෙන්න ඕන හරි හරිද දැන් ඔයාගේ අවුරුදු 5ට අඩු පොඩ්ඩට දැන් ඕන පෝෂණ අවශ්‍යතාවය එයාට අවුරුදු 10ක් වුණාම දීලා වැඩක් නැහැ. අවුරුදු 15ක් වුණාම දීලා වැඩක් නැහැ.
1: ඔව් ඒ කියන්නේ හැදෙන වයසේ ඕනේනේ ඒ පෝෂණයන් දෙන්න. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ Ankapedia Pro MFGM දෙන්න කියලා වාගේ පොඩ්ඩට.
0: රයිට්.
1: වාගේ පොඩ්ඩට ඒ පොඩ්ඩගේ වර්ධනය, මානසික වර්ධනය වෙන්න පුළුවන්, ශාරීරික වර්ධනය වෙන්න පුළුවන්. එයාට ලෙඩ දුක් නැතුව හොඳ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ගොඩනගාගෙන මේ අපි කියන තරගකාරී ලෝකයට තරගයට මූණ දෙන්න ඕන විදිහට සූදානම් කරන්න Ankapedia Pro MFGM දෙන්න කියලා මතක් කරනවා. අපි මේ කියන්නේ අවුරුදු 5ට අඩු වාගේ පොඩ්ඩට. එයා තව අවුරුදු 10කින් 20කින් කරන දේවල් තීරණය වෙන්නේ මේ වයසේදී එයාට ලැබෙන පෝෂණයත් එක්ක.
0: ඕකේ. ඊට පස්සේ ඔයාලට මතක් කරන්න ඕනේ වෙනදා වගේම වාගේ පාස්සන වැඩ ටිකට මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ම ගන්න කියලා.
1: ඔව් ඉතින් ඒක අපි ආයෙ ඔයාට ආයෙ කියන්න ඕනෙත් නෑ. ඔයා දන්නවා ලංකාවේ SLS සහතිකයත් එක්ක ගන්න පුළුවන් එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ. ජාත්‍යන්තර ප්‍රමිතීන් සම්මතයන්ට අනුව තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි ওই පෑසුම් ශිල්පී වැඩ කරන මහත්තුරු දන්නවා. ඔයගලන්ට ඕන එක එක මෙෂර්මන්ට්ස් තියෙනවා ඒ කූරේ. එකම කූරෙන් බෑ එක එක මෙෂර්මන්ට්ස් තියෙනවා.
0: අදාළ වැඩවලට එක එක මෙෂර්මන්ට්ස් තියෙනවා.
1: අදාළ කූර තියෙනවා. ඉතින් ඔයාට ඒකත් කැමති විදිහට ඔයාගේ අවශ්‍යතාවයට සරිලන විදිහට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ හැම කූරකට මතක තියාගන්න SLS සහතිකයේ
0: තියෙනවා. ඒක නිසා බය නැතුව මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ම ගන්න කියලා මතක් කරනවා. අපි යනවා සින්දුවක් අහන්න. අපි එනවා ආයේ අපි
1: ඊළඟ පැයෙන්.

0: ඔයනිකන් ඔය සින්දුවත් මේ මේ මේ කෝච්චිය ගැන වගේ නේ පොඩි දැනේ. ඩකුණුන් ඩකුණුන් ඩකුණුන් වගේ නේ. මේ දැන් අපි කිව්වනේ අර කෝච්චි කතාවක් කියනවා කියලා මේ කෝච්චි මේ සීසන් එක ඔන්ලයින් ගන්න කොහොමද කියලා ඒක මේ නිකන් මතක තියාගන්න බෑ. ඒකින්ද අපි උදේ 9 ප්‍රවෘත්ති වලින් පස්සේ දැන් අද ඉඳන් ඔන්ලයින් කොහොමද ඔබේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය එහෙම නැත්නම් කෝච්චි සීසන් එක ගන්න කියලා කියන්නම් පෑනක් කොලයක් ලෑස්ති කරලා තියාගන්න නැත්නම් මේ ෆෝන් එකේ නෝට් පෑඩ් එක ලෑස්ති කරලා තියාගන්න මොකද කී වැඩ ටිකක් තියෙනවා කරන්න ලෑස්ති කරගන්න ඩොකියුමන්ට්ස් වගේ තියෙනවා අන්න ඒවා කියන්න ඕනේ
1: ප්‍රී ප්‍රෙපරේෂන්ස් ටික
0: අන්න හරි

0: 98.8 දිවයිනපුර කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: අද චාරුවඩේක ඩිලිවර් කරන්න පුළුවන් ආ
3: ජොබ් එකත් එක්ක ඇයි මෙච්චර මහන්සි වෙන්නේ
2: පොඩි දෙන්නට හොඳට උගන්වන්න ඕනේනේ
3: ඔයා ගැනත් හිතන්න ඕනේනේ ඒකට ඕනි අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියාකාරී මාර්බා කොන්දේ බෙල්ලේ සම්දිවල වේදනා සහ උලුකු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
4: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න නැතහොත් miss call එකක් දෙන්න කොන්දේසි සයිතයි
6: ගෑනු ළමයින්ට යලව miss වෙන දවස් තියෙනවා
7: ඒයි
6: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ
7: ඒ කියන්නේ එයාලට යලව මග හැරෙනවා
6: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
8: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
9: හිටින්න මං හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ
10: Don't worry we can find a solution to that today itself
9: today
11: දැන් කිසි දෙයක් හිටට කල් දාන්න ඕනේ නැහැ අදම LP finance විදෙන්න දැන් ලීස් එක පය තුනෙන් LP leasing අද තමයි හොඳම දවස
12: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
13: අම්මා ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද
14: නෑ
13: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ
14: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න
8: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
15: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
16: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
15: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672
17: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ songs, ඔයාගේ dedications එකට එකතු වෙන full fun mode එකක්. මේ තමයි ඒ පැය තුන. ඔයාගේ හැන්දාව.
18: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් කින්දර හැන්දාව විජානු. ඔයාගේ mood එකට ඔයාගේ music එක.

0: ඇබැයි
1: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතියේ දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
0: අර දේදුණු මාවත ඩාලින් නටමු සුදා කිරිබොන්නේ නටා මනමාල කතා වෙන්න මිස් ජනියා ළඟෙන්න
2: FM 95 FM 94.8 Net FM
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
5: විශ්වාසේ වංග කීම එක සිංගල් සිම්පල් පේ
4: හෙටට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
6: වේලාව දෙනවා මෙයි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නිවස්.
1: ආයුබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත්නිව් සමඟ මම කේසර. ගාල්ල අම්බලන්වත්ත ප්‍රදේශයේදී එයා රයිෆලයක් ක්‍රියාත්මක වී තුවාල් ලැබූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය දෙනියාය ප්‍රදේශයේ පදිංචිකාරණියක් බවයි පොලිසිය පැවසුවේ. තවත් කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙකු සමඟ එම කාන්තාව මවුන්ට් හෝල්වත්ත ප්‍රදේශයේ නිවසක සේවය කරන අතරතුර එයා රයිෆලේ ක්‍රියාත්මක වී තිබෙනවා. එහිදී බරපතල තුවාල් ලැබූ ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් කාන්තාව අත්අඩංගුවට බව ගාල්ල පොලිසිය පැවසුවා. ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි අවසන් තරගයට සුසුකම් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරගයේ කඩුලු 6කින් ජය ගනිමින් පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ කණ්ඩායම් දෙක අතර පැවති තරගයේ කණ්ඩායමකට පන්දු අර 13කට සීමා වුණා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දු අර 13 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 111ක් රැස් කළා. ජයග්‍රාහී ලකුණු 112ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම තරගයේ ජයගත්තේ පන්දු අර 11යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 112ක් රැස් කර ගනිමින්. මීළඟ නෙට් නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: FM 95, FM 94.8, Net FM.

0: උදේ 9යි විනාඩි 7යි අල්ගොටාවම වෙලාව අපි ආවේ අපේ තුන්වෙනි පැයට
1: ඔව් මේ දැන් සීට් බෙල්ට් කතාවක් අපේ හැම වෙලාවෙම පටන් ගන්නවනේ දැන් ඔය ලෝකේ ප්‍රවාහන සේවයේ මේ මං හිතන්නේ ගුවන් යානාවක යනකොට දැන් අර ඊයේ පයිලට්ස් අදින්නෙක් ගහගෙන තිබුණා
2: ආව්
1: මේ ඊට පස්සේ ඊශ්‍රායල් මේ අගමැතිතුමා ගිහිල්ලා ඒ දොර ඇරලා මේ ඒක සමතේකටපත් කරපු මගිය ලොකු පිළිගැනීමක් දීලා තිබුණා මොකද මේ ඊශ්‍රායල්ට යන ගමන්නේ ඔකුනේ
2: ටෙල් අවිව් වලදීනේ
1: මේ ඉතින් දැන් එතකොට අනිවාර්යෙන් සීට් බෙල්ට් දාන්න කියනවා
2: දාන්නවා
1: දැන් ලංකාවේ හයිවේ එකේ ඉතන නෙවෙයි මහපාරේ යනකොටත් වාහනවල සීට් බෙල්ට් දැමීම අනිවාර්ය කරලා දෙනවා පැසෙන්ජර්ස්ලටත් සාමාන්‍යයෙන් බෝට් වල වගේ ප්‍රවාහනය කරනකොට මේ අනිවාර්යෙන් ලයිෆ් ජැකට් අඳින්න ඕනේ මම මේ කල්පනා කරේ එහෙම ආරක්ෂක පියවර ගන්න නැතුව තියෙන ලෝකේ එකම ප්‍රවාහන සේවය වෙන්නදී දුම්රිය කියලා කියන්නේ
0: ආවුනේ
1: ඒ ලයිට් එක දාන්න ඕනේ සීට් බෙල්ට් දාන්න ඕනේ නැහැ ලෝකේ කියන්නේ බුලට් ට්‍රේන් වලවත් කියන්නේ සීට් බෙල්ට් දාන්න
2: කියලා නේද
1: ඔව් ඒ කියන්නේ ඒකේ හදලා තියෙන්නේ එහෙම තමයි නේද
2: නිදහසේ යන්න
1: ඔව් නිදහසේ යන්න දැන් අපි ඉඳන් කියන්නේ කෝච්චි කතාවකට එනවා කියලා මේ ඒ තමයි දැන් අද ඉඳන් ලංකාවට ඔන්ලයින් මේ දුම්රිය ටිකට් කොහොමත් ඔන්ලයින් ගන්න පුළුවන් ඒක දැන් අවුරුදු දෙක තුනක ඉඳන් pravesha.lk කියන මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඒකෙන් මේ කෝච්චිය යනකොට අර කවුන්ටරේට ගිහිල්ලා ටිකට් ගන්න ඕනේ නැහැ ඔබට මේ කෝච්චි ටිකට් එක අරගන්න පුළුවන් දැන් ගිය මාසෙට ඉස්සෙල්ල මාසෙ වගේ ඉඳලා රජයේ සේවකයන්ට මොකද රජයේ සේවකයන්ගේ දුම්රිය වාර ප්‍රවේශවත්තේ අජි මේ මාසෙකට නෙමෙයි දෙන්නේ මාස 3කට
2: දෙන්නේ
1: එතකොට ඒක ගන්න පුළුවන්කම තිබුණා දැන් අද ඉඳන් ගේට්ව ඕපන් කරලා තියෙනවා
0: හැමෝටම
1: ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් එහෙම තමයි රටවල් ඉදිරියට යනකොට දැන් අපිට මේ ඇප් වලින් බලන්න පුළුවන් මේ බස් එක කොහෙද තියෙන්නේ කොහෙද කියලා මෙට්‍රෝ බස් සර්විස් එක මේ දැන් BMICH book fair එකටත් අද ඉඳන් මේ ස්පෙෂල් මෙට්‍රෝ බස් දෙකක් දාලා තිනවා අර ෂටල් එක කොහොමද තිනවා වටේ යන එක නොමිලේ යන්න පුළුවන් හැබැයි මෙට්‍රෝ බස් එකේ නොමිලේ යන්න බෑ මාකුඹුරේ ඉඳන් BMICH එකටත් පිටකොටුවේ ඉඳන් BMICH එකටත් එන්න මෙට්‍රෝ බස් දාලා තිනවා දැන් අපි කෝච්චි කතාවට එමු දැන් මේ කෝච්චි සීසන් එක ගන්නකොට මං කිව්වනේ පෑනක් කොලයක් ක්ලාස්ටි කරගන්න නැත්නම් ෆෝන් එකේ නෝට් පෑඩ් එකේ හැරි මේක සටහන් කරගන්න නැත්නම් මේ රේඩියෝ එකට ඔබේ දුරකථනයේ රෙකෝඩරය අල්ලලා මේක රෙකෝඩ් කරගන්න.
2: ස්ටෙප් බයි ස්ටෙප් යා.
1: ඔව් මගේ බියුටිෆුල් වොයිස් එක රෙකෝඩ් කරලා දෙන්න.
2: හරි. ඔබ නිතරම අහන්නේ.
1: නිතරම අහන්න. එතකොට මේක මේකේ තියෙන මේ වෙබ් ලින්ක් එක පහසුවෙන්ම හොයාගන්න පුළුවන් seatreservation.railway.gov.lk කියන මේ වෙබ්සයිට් එකට ගියහම මම දන්නේ මීට වැඩි පහසු URL එකක් හදන්න තිබ්බ මේ වගේ වැඩකට
0: ඔව් කෑලි පොඩක් අඩු කරලානේ
1: ඔව් දැන් අර අතන මකුරු කීයක් තියෙනවා seatreservation.railway.gov.lk ඊට පස්සේ ඊට වැඩි ඉතාමත් ලේසි එක තමයි Google එකට ගිහිල්ලා ගහනද මේ දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීම කියලා මේ නැත්තම්
0: සීසන්
1: රේල්වේ සීසන් කියලා ගහනද එතකොට ටග් ගාලා ලින්ක් එක හොයාගන්න පුළුවන්. එතනින් පස්සේ තමයි මේ වැඩේ තියෙන්නේ. ඔබේ සම්පූර්ණ නම NIC අංකේ ජංගම දුරකථන

0: ඊමල් ලිපිනය ලිපිනය කියලා කාරණාවගයක් තියෙනවා. මේක ලෑස්ති කරගන්න ඕන දේ තමයි ජාතික හැඳුනුම් පතේ දෙපැත්ත පින්තූරයක් ගන්න ඕනේ. හරිද? දෙපැත්තම ඕනේ. ඉලකට ඒ කියන්නේ ජාතික හැඳුනුම් පතේ පිටපත්නේ. ඊට පස්සේ ඔබේ ඡායාරූපයක් ඕනේ. හරිද? දැන් මේ ලෑස්ති කරගන්න තියෙන ඩොකියුමන්ට්ස් ටික. මේ ඔබේ ඡායාරූපයක් ඕනේ. ඊළඟට මේ ජාතික හැඳුනුම් පතේ දෙපැත්තෙම පින්තූර අරන් තියෙන්න ඕනේ. ඊළඟට ඔබ ඉතින් තීරණය කරන්න ඕනේ මොන දුම්රිය ස්ථානයේ ඉඳන් මොන දුම්රිය ස්ථානයටද යන්නේ කියලා. ඉතින් මේ ටික ලෑස්ති කරගෙන මේ ඔබේ ඔය සාමාන්‍ය තොරතුරු යොදලා ඕනම එකකට රෙජිස්ටර් වෙන්න යොදන තොරතුරු යොදලා මම හිතන්නේ OTP එකකුත් එනවා ඔබේ දුරකථන අංකයට. ඊට ඉස්සෙල්ලා අර මේ ඔබේ ඩිජිටල් ප්‍රොෆයිල් එක හදා ගන්න ඕනේ. මොකද මාසයක් ගන්න මේ සීසන් එක ගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ඉස්සර දුම්රිය ප්‍රවේශ මේ සීසන් එකක් ගන්න ගියාමත් අර ෆෝල්ඩර් එකක් එක්කනේ සීසන් එක දෙන්නේ. එතකොට ඒ ෆෝල්ඩරේ එක පැත්තක ඔබේ ඡායාරූපේ තියෙනවා. ඒ ෆෝල්ඩර් එක ඊට පස්සේ මං කියන්නේ ෆෝල්ඩර් නැතුව ගියා. දැන් අලුතෙන් ගත්තේ වෙන තිබුණ නැද්ද කොහෙ? ඒ කියන්නේ ඒක හිඟයක් ඇති වුණා. අර ඩ්‍රයිවිං ලයිසන් වගේම මේ මුද්‍රණය කරගන්න බැරි වුණා. හැබැයි ඔබ ඒ සීසන් එක ලාභියා මේ දුම්රිය දෙපාර්තමේන්තුවට මේ කොහොමත් ඡායාරූප සහ විස්තර අදාළ විස්තර දෙන්න ඕනේ. ඒ දීලා තමයි ඒක ගන්න පුළුවන්කම තිබ්බේ. දැන් මේක ඩිජිටලි අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඔබේ ඡායාරූපය ඔබේ ජාතික හැඳුනුම් පතේ දෙපැත්තේ පින්තූර අප්ලෝඩ් කළා. ඔබ ඊට පස්සේ මේ ප්‍රොෆයිල් එක හදාගෙන ඊට පස්සේ ඔබේ අදාළ ස්ටේෂන් එක යනේන ස්ටේෂන් එක සිලෙක්ට් කරලා ඒ ටික රෙජිස්ටර් කරගෙන පස්සේ මේක තහවුරු කරගන්න ඔබ යන්න ඕනේ ළඟම තියෙන සීඩ් රිසර්වේෂන් කරන්න පුළුවන් දුම්රිය ස්ථාන. හැබැයි ඒවා ඉතාමත් කීපය තියෙන කොටුවේ තියෙනවා. මම දන්නේ ඉතින් මරදානේ තියෙනවා, වැල්ලවත්තේ තියෙනවා, වේයන්ගොඩ තියෙනවා, රාගම තියෙන නෑ මං හිතන්නේ. ඒක ඉතින් ඒකත් බලා ගන්න පුළුවන්. අපි වෙලාවක් තිබ්බොත් අද වැඩසටහන ඉවරෙන් ඉස්සෙල්ලා ඒ දුම්රිය ස්ථානට කියමු. ඉතින් ඒවා පිළිවෙලකට ගන්න පුළුවන් එකක් නම් එච්චරට ලංකාවේ දුම්රිය සේවය දියුණු වෙලා නෑ. ඕක හෙව්වම අපිට හරි ටික හොයාගන්න පුළුවන් වේද දන්නේ නෑ. මේ 19 කතා කරලා සමහරලාට අහගන්න පුළුවන් වෙයි. ඒගොල්ලෝ දන්නවත් දන්නේ නැහැ. මොකද අර මේ ප්‍රධාන ඇමතුමා කියන විදිහට මේ ලංකාවේ තියෙන දුර්වලම දෙපාර්තමේන්තුවලින් එකක් මේ CGR කියලා කියන්නේ. මේ කෝච්චිත් වෙලාවට යන්නේ. ඒගොල්ලොත් වෙලාවට ගොඩක් කනවට වැඩ කරන්නේ නැහැ. ඒකින්ද ඒවා තියනවද නැද්ද කියන එක හොයාගන්න බෑ. හැබැයි ඔබට ළඟ තියෙන දුම්රිය ස්ථානකට ගිහිල්ලා අහන්න පුළුවන් කොහෙද සීට් රිසර්වේෂන් ගන්න පුළුවන් මේ දුම්රිය ස්ථාන තියෙන්නේ කියලා. එතෙන්ට ගිහිල්ලා එකවරක් ජීවිතේ එකවරක් ගිහිල්ලා ඒක තහවුරු කරගන්න ඕනේ. ඊට පස්සේ මාස්පතා ඔබට පුළුවන් ඔන්ලයින් තමන්ගේ දුම්රිය සීසන් එක ලබා ගන්න. ඔන්න ඕක තමයි ක්‍රමේ. බොහොම ටිකක් බොහොම පොඩි දේවල් ටිකක් ලෑස්ති කරගන්න තියෙන්නේ. දැන් මගේ වොයිස් එක රෙකෝඩ් කරගත්තනම් ඔය දවසට 8 ඕක අසනු. දැන් මේ ගීතේ අසනු. මේ මේ අපේ රටේ හීනයක්නේ.
1: අවුනේ.
0: මේ මේ මේ මේ සින්දුව අපේ රටේ හීනයක්. මේ සින්දුව
1: මේකනේ.
0: ඔව් මේ සින්දුව අපේ රටේ හීනයක්. මේ සින්දුව අපේ රටේ හීන දෙකක් ගැන කියනවා. එක හීනයක් නම් දැන් සැබෑ වෙලා අවුරුදු 30-40 වෙනවා. ඕකේ කියනවනේ රූපහායනිය ගැන. ওই සින්දුව හැදුනේ රූපහායනිය ලංකාවට එන්න කලින්. හැබැයි අපිට රූපහායනිය හදාගත්තට ඕක කලින් කියන විදුලි දුරුමනේ තාම අපිට හදාගන්න බැරි වුණා අවුරුදු 60ක් විතර සිත්තේ ওই සින්දුව ඇවිල්ලත්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Udena Mayai Vinari Dahatai Dan
2: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
3: එහෙයි.
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
8: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියෙන්නේ.
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
10: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
11: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagarayekata paminenna nathohut 0112 125 125 amatanna
12: FM 95 FM 94.8 net FM

0: උදේ 9යි විනාඩි 25යි අල්ගටවම වෙලාව.
1: මේ අපි දැන් කියවනේ ලෝකේ වේගෙන් යනවා කියලා ඉස්සරහට. ඔය අපේ පොඩි අයටනේ අපි ඒක කිව්වේ. ඒකට සූදානම් වෙන්න ඕනේ කියලා.
0: ඔව්.
1: කොච්චර වේගෙන් යනවද කියනවා නම් දැන් මේ ඊයේ තිබ්බ මැච් එක.
0: මැච් එක.
1: ඔව් වෙස්ට් ඉන්දීස්ලයි ඉන්දියාවයි තමයි මැච් එක ප්ලේ කරේ. වෙස්ට් ඉන්දීස්ලා ඉස්සෙල්ලම පන්දුවට පහර දුන්නා.
0: හරි.
1: ඕවර්ස් 50 ඉවර වෙද්දී විකට් 7ට ලකුණු 405ක් ගැව්වා.
0: 405.
2: මේක ඇහිලි.
1: 405ක්
0: මම දැක්කම හිතන්න ස්කෝ එක.
1: ඊට පස්සේ ඉන්දියාව ආවා. හරිද? ඉන්දියාව තමන්ගේ සෙකන්ඩ් ඉනින් එකනේ.
0: චේස් කරන්න ආවා.
1: චේස් කරන්නනේ ආවේ. පන්දුවාර 43යි පන්දු තුනක් අවසානයේදී කඩලු දෙකක් පමණක් දැවි.
0: දෙකක් පමණක් දැවි.
1: දැවි ලකුණු 406ක් ගැහුවා.
0: පුදුමම.
1: මේ මොකද්ද මේ ගහන ක්‍රිකට් එකනේ?
0: ක්‍රිකට්ද මේ මොකද්ද?
2: එල්ලේද?
1: ඒක මාර මේ අනේ මන්දා. දැන් මේක නවත්ත ගන්න පුළුවන් විදියක් තියෙනවා.
0: මම
1: මේ කල්පනා කරේ දැන් දෙසැම්බර් මාසේ අපිත් එක්කත් මේකට තියෙනවා ඉන්දියාවට ටෝර්නමන්ට් එකක්. මට මතක විදියට දෙසැම්බර්. මේක නවත්ත ගන්න පුළුවන් අපිට.
0: අපිට
1: අපි ඉස්සෙල්ලා බැට් කරමු.
0: අපි ඉස්සෙල්ලා බැට් කරලා
1: බලමු 400 ගහන හැටි.
0: 150කට විතර ඕල් අවුට් වුණා ඊට පස්සේ කොහොමද 400 ගහන්නේ?
1: අපි බලමු කොහොමද 400 ගහන්නේ කියලා. මේ මම මෙතන දැන් වැඩියෙන්ම තරහ ගායක දන්නවද?
0: ගිල් එකද?
1: සුබ්මන් ගිල්.
0: සුබ්මන් ගිල්.
1: පන්දු
0: 100
1: කොල්ල මොනවද කියන්නේ? පන්දු 133කදී ලකුණු 223. මෙයානේ අර මේ තෙන්ඩුල්කාගේ දුව පිටිපස්සේ ගියේ.
0: ඔව් ඔව්.
2: හණ්ඩනම යන්න.
1: නෑ නෑ දෙන්න මොකක් හරි තිබ්බා ඒ කාලේ අපි මතකයි ඉන්නේ.
0: එහෙම තමයි ඒවායින් තියෙනවා.
2: I think cricket pa geta
1: anne kolla dem kello passet yanawa match ekak gahana
2: hannu dekama karaganna
1: apita de ekai ne puluwa
0: api kemathi gill single lenaada
1: gill single innawada ha
0: etukoda apitat poddak bala bala inna puluwanne
2: wena match ekak gahaganna puluwan ne
1: match ekak gahaganna puluwa kohoma hari ithin niya match ekak me 405 400 seema pawu karala giilla dena etara me wage match ekak man balla thina api indiyawai etarath tibba මට මතකයි දිල්ෂාන් ගේන ඉන්න එක එහෙම අපිත් ඔය විදිහටම චේස් කරලා ලකුණු 400 ගානක් ඇතම දශමෙන් අපි මැච් එක
0: පෙරදුනේ
1: මගේ මැච් එක මේ බැලුවේ නැහැ ඇහුවා
0: ඇහුවා
1: අපේ ගෙදර ටීවී එකේ ඇදලා රේඩියෝ එකෙන් තමයි ඇහුවේ
0: ඒක
1: නම් මට හරි මතකයි
2: මේ මැච් ආන එක වෙනම වාව් එකක්
1: නෙමෙයි වාව් එකක් ඒ කියන්නේ අවුරුදු ගානක් ගිහිල්ලත් මේ මතකයේ තියෙනවා ඒ චේස් එක කරපු විදිහ අපිට දිනන්න බැරුව ගියා හැබැයි අපි හොඳ මැච් එකක් ගැහුවා අන්තිමට මම හිතන්නේ තිරින කණ්ඩම්බි තමයි බැට් කරේ එයාට බැරුව ගියා මේ චේස් එක ඉවර කරන්න.
0: හැබැයි
1: දිල්ෂාන් ලස්සන ඉන්න එකක් එහෙම ප්ලේ කරා 400 ගණන් පන්නපු කාලයක් අපිට තිබ්බා ඒ කාලේ. මම මේ කියන්නේ මම පොඩි කාලේ.
0: ඔව්.
1: සිද්ධ වෙච්ච දේවල්.
0: දැන් අචී ලොකුයි.
1: දැන් අචී ලොකුයි. ක්‍රිකට් පොඩි.
0: ක්‍රිකට් පොඩි.
1: හරි. ඉතින් ඔහොම තමයි. ලෝකය ඉස්සරහට යනවා. වේගින් ක්‍රිකට් උත් එහෙමයි වෙනස් වෙලා තියෙනවා. අපිට පේනවා කොහොමද ඉන්දියාව වගේ රටවල්, ඕස්ට්‍රේලියාව වගේ රටවල්, ඊට පස්සේ එංගලන්තය වගේ රටවල් ක්‍රිකට් ගහන්නේ කියලා. අපි අපේ පාඩුවේ අපේ එක ගහගෙන ඉන්නවා.
0: ෆෝමැට් වෙනස් වෙලා තියෙන්නේ. අපිට ඒව අදාළ නැහැ.
1: අපි වෙනස් වෙන්නේ.
0: අපි වෙනස් වෙන්නේ.
2: අපි වෙනස් වෙයි.
1: අපි වෙනස් වෙයි. එහෙම. හැබැයි දැන් මේ එහෙම බෑ අපේ පොඩ්ඩන්ට එහෙම බෑ ලෝකය වේගෙන් ඉස්සරහට යද්දි දේවල් වේගෙන් වෙනස් වෙද්දි ඒගොල්ලොත් ඒකට අනුගත වෙන්න ඕන. එහෙම නැත්නම් අපි කියනවා නේ ඒගොල්ලන්ට තනි වෙන්න සිද්ධ වෙනවා.
0: නැත්නම්
1: ඒ තරගය දුවා ගන්න බැරුව
0: අයිසොලේට් වෙනවා.
1: අයිසොලේට් වෙනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ පොඩ්ඩන්ට ඕන පෝෂණය ඒ නිසි වයසේදී නිසි විදියට ලබා දීම දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ ලොකු වගකීමක්. මේ අපි කියන්නේ අවුරුදු 5ට අඩු පොඩ්ඩෝ ගැන. ඒගොල්ලෝ දන්නේ නැහැ නේ ඒගොල්ලන්ට මේ මේ දේවල් ඕනේ කියලා. ඒ නිසා ඒගොල්ලන්ගේ වැඩිහිටියන්ට අම්මලා තාත්තලාට තමයි මේ වගකීම වැඩිපුර තියෙන්නේ. ඉතින් අපි ඔයාලට මතක් කරනවා පොඩ්ඩන්ගේ නිසි පෝෂණය ගැන අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ගැන හිතන වැඩිහිටි කෙනෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට පොඩ්ඩට ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕන Ankapedia Pro MFGM කියලා.
0: හැබැයි
1: Ankala මතක් කරනවා Ankapedia Pro විතරක් නෙමෙයි හොඳ බැලන්ස් ඩයට් එකක් එක්ක පොඩ්ඩට Ankapedia Pro දෙන්න කියලා.
0: මොකද
1: ඒගොල්ලෝ අද ලොකුවට හිතන්න පටන් ගන්න අන්න එතකොට. එහෙම හිතන්න පටන් අරගෙන තමයි අවුරුදු 20කට විතර පස්සේ ලොකු ලොකු වැඩ කරන්න පටන් ගන්නෙ. මේ වගේ සුබ්මන් ගිල්ල වගේ ලොකු චේස් කරන්න පටන් ගන්න එහෙම. දැන් අපිට එහෙම ඕන. මොකද නැත්තම් බෑ.
0: අපිට
1: සිද්ධ වෙනවා ටොස් එක දාලා අපි ඉස්සෙල්ලා බැට් කළා මේක නවත්ත ගන්න.
0: නවත්ත ගන්න.
1: දැන් මේ වෙලාවේ මම හිතන්නේ නවත්ත ගන්න එක ගැන. දෙසැම්බර් මාසයේ මැච් එක ඉන්දියාවේ කරනොත් මේ
0: අචී කියපු ස්ට්‍රැටජි එක තමයි හරියටම හරියන්නේ.
1: අපි කොහොම හරි ඉස්සෙල්ලා ගහන්න ඕනේ. ඊට පස්සේ බලමු මේ ගිල්ලා ගහයිද කියලා ඩබල් 100.
0: ඔව්.
1: අපි එහෙම අපිට බෑ නම් ආය වෙන කාටවත් දෙන්නේ
0: නැහැ. වෙන කාටවත් දෙන්නේ නැහැ. රයිට්. දැන් අපේ ගෙදර අපේ අම්මා මට මතක් කරනවා අද නුවාගේ ජොබ් එක අපේ අම්මා කරේ.
1: හා මොකද්ද මතක් කරේ?
0: අද ලෝක කෝපි දිනේ.
1: ආයේ මේකුත් තියෙනවා.
0: කියලා මට මැසේජ් එකක් එනවා. ඉතින් අද කෝපි දිනේ.
1: හරිද?
0: මම කෝෆි ලවර් කෙනෙක්. ඔය දෙන්නම් කෝෆි ලවර්ස්ලාද?
1: මමත් අව.
0: කෝෆි ලවර්ස්ලාද? කෝෆි එකක් බිව්වහම එනවනේ 아무තු
2: ඒකම මේ ලෝකේ ලෝකේ දැන් මේ කොෆී ලවර්ස්ලා වැඩි වේගන යනවා.
0: කොෆී
2: ට්‍රෙන්ඩ් එකක් හදීගෙන යනවා. ඉතින් අපි කොෆී ලවර්ස්ලා තමයි. හැබැයි ඕකේ අපේ රටට බලපාන ලොකු කාරණයක් එමින් තියෙනවා. ඒකින්ද මං හිතන්නේ ඒ ගැනත් අපේ රටක් විදිහට ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. මට මතකයි මීට අවුරුදු ගානකට කලින් රෝහණ විජේවීර මහත්මයා මේක කිව්වා. ඒ කියන්නේ ලෝකේ කවදාහරි තේ බොන එක අඩු වෙනවා කියලා. එතුමා අවුරුදු මං හිතන්නේ 80 ගණන් වල වගේ කියලා තිබුණේ. ඉතින් ඒක දැන් ඇත්තටම ලෝකෙ සිදුවෙමින් යනවා. ලෝකෙ තේ පානය කරනව වෙනුවට මොකද මේ දැන් කොෆි ෂොප් බ්‍රෑන්ඩ් උනානේ. හැබැයි තේ ෂොප් තේ විදිහට ඒ කියන්නේ තේ ඇසුරුම් බ්‍රෑන්ඩ් උනාට තේ කල්චර් එකක් හැදුන්නේ නැහැ. දැන් ජපානයේ තියෙනවා කල්චර් එකක්. ඒක වෙනම කතාවක්. එහෙම නෙමෙයි. දැන් කොෆි ෂොප් කොච්චර බ්‍රෑන්ඩ්ස් තියෙනවද ලෝකේ නේද? ලංකාවෙත් දැන් කෝපි කඩ තැන් තැන් වල සෑහෙන වැටමින් යනවා.
1: ඒ කියන්නේ මේ කල්චර් එකක් කරනවා.
2: කල්චර් එක
1: කොෆි බොන්නත් නෙමෙයි අපි යන්නේ.
2: ඔව් ඒ බ්‍රෑන්ඩ් එක හැදුනම මේ කල්චර් එක හදාගන්න ලේසි. ඒක හදන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඌමනාව හදන්න පුළුවන්. අපේ කොෆි ෂොප් එකට එන්න කොපි බොන්න කියන කාරණේ. හැබැයි තේ පිළිබඳව තේ ෂොප්ස් තියෙනවා. මේ ටී ගැලරිස් ලෝකේ තියෙනවා. මේ හැබැයි අර කොෆි ෂොප් වගේ නෑ. සමහර ලාවට ඒක එයාපෝර්ට් එකක වෙන්න පුළුවන්. ලොකු ෂොපින් මෝල් එකක විතරක් අයිසොලේටඩ් එක තැනක තියෙන කාරණයක් විතරක් වෙලා තියෙනවා. ඉතින් ඒක අපේ රටේ ආර්ථිකයට අනාගතයේ විශාල වශයෙන් බලපාන ඉඩ තියෙනවා. අපිට ආයේ කෝපි කාලයට යන්න බෑ. ඔය කෝපි කාලේ කියන කාරණේ ඇත්තනම් අපි කෝපෙන් ඉස්සෙල්ලා මගා කරේ. ඔය ලූල් කඳුරේ ටේලර් මහත්තයා ඇවිල්ලා මේ මොනවාද ටේලර් සාප්පුවක් දාගන්න නැතුව තේ හිටෙව්වානේ. ජේම්ස් ටේලර් මහත්තයා ඇවිල්ලා නේද? එයා ටේලර් සාප්පුවක්
1: දාගන්න. අපි කිව්වා
2: ඒක කිව්වනේ. ඉතින් ඒක එහෙම උනේ. මේ අපේ කෝපි වගාවට සුදු පොල්ලි රෝගය ඇවිල්ලා සම්පූර්ණයෙන්ම කෝපි වගාව විනාශ වුණා. ඇත්තටම සුද්දෝ අපේ කෝපි තමයි ඉස්සෙල්ලම මෙහෙම වවන්න ගත්තේ. ලන්දේසිනුත් එහෙම උත්සාහයක් කරන් තිබ්බා. හැබැයි ඉතින් දැන් කෝපි වගාව පනගස්සන එක ලේසි නෑ අපේ බිම්වල. ඉතින් තේ වගාව වෙනුවට ඔය කඳුකරේ දැන් අපිට වෙන භෝගයක් ගැන මං හිතන්නේ දැන් තව අවුරුදු 20ක් විතරයි ඕක සම්පූර්ණයෙන්ම මේවා වෙන්න. හැබැයි ඒ ආර්ථිකය ගැන අපි ඉතාමත් සංවේදීව බලන්න වෙනවා. දැනටත් වාසනාවකට ලෝකේ රටවල් 60ක විතර මිනිස්සු උදේ නැගිටලා අතට ගන්නේ අපේ තේ. එයාගේ ජීවිතේ පටන් ගන්නේ ඇඳෙන් බහැලා අපේ සිලෝන් ටී එකක් බීලා. ඉතින් ඒක වෙන කිසිම රටකට නැති ඇඩ්වාන්ටේජ් එකක්. අපි ඒක කොච්චර දුරට පාවිච්චි කරනවද? ලෝකේ මොන රටද මොන රටේ භාණ්ඩයක්ද මිනිස්සු ඇඳෙන් බැස්ස හැටිය පාවිච්චි කරන්නේ? වතුර ඒගොල්ලන්ගේ. හැබැයි තේ කොළ අපේ. ඉතින් ඒ ගැන අපි කොච්චර අවධානයක් යොමු කරලා තියෙනවද? අපි කොෆී ලවස තමයි අද ලෝක කෝපි දිනේ අපි සමරමු. හැබැයි මේක ඇතුලේ අපේ රටට බලපාන ලොකු අනතුරක් තියෙනවා කියලත් අපි අමතක නොකර ඉමු.
1: අනිවාර්යෙන්ම. ඉතින් ඒ පසුබිමත් අපි හිමින්සරේ හදා ගන්න ඕන. කොහොම වෙතත් ඔයාට දැන් කොෆී ලව කෙනෙක් නම් කෝපි බොන්නත් පුළුවන්. අපේ තේ මතක් වෙනවා නම් තේ බොන්නත් පුළුවන්. දෙකම තියෙනවා විජය ප්‍රොඩක්ට් එකක් විදිහට.
2: අන්න හරි. දෙකම තියෙනවා.
1: තේ නම් තේ, කෝපි නම් කෝපි. ඔයාට කැමති විදිහට හදාගෙන බොන්න පුළුවන්.
2: මොකද දන්නවද විජය ප්‍රොඩක්ට් වල තියෙන ජීවිතේ?
1: ජීවිතේ. අන්න හරි. පටන් ගන්න තැනනේ. තේ එකක් බීලා කෝපි එකක් බීලා එමනේ පටන් ගන්න. හැබැයි අපි මතක් කරනවා ඔයාට WP ලාංඡනය බල්ලා ගන්න. නිල් පාට පසුබිමේ WP අකුරු දෙක තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයා රැවටෙන්න පුළුවන් විජය නිෂ්පාදන කියලා.
0: Yes. තේ, කෝපි, කුළුබට වට ඕන දෙයක් ගන්න
1: පුළුවන්.
0: ඕන දෙයක්. මුළු තැන්ගේට ෂෝන දෙයක් තියෙනවා විජය ප්‍රොඩක්ට්ස්. ඉතින් අර අචී කිව්වා වගේ WP ලාංඡනය බලලම ගන්න කියලා මතක් කරනවා. මොකද හොඳ දේවල්නේ කොපි කරන්න අචී.
1: හොඳ දේවල් කොපි කරනවා වැඩි.
0: දේවල් කොපි කරනවා වැඩි. ඒක නිසා පරිස්සම් වෙන්න ඔයා විජය ප්‍රොඩක්ට්ස්.
1: කොපි කරලාට කමන්නේ
0: නැහැ. මොනවාද කරන්න බෑ.
1: කතුරු භාග ගෙවන්න ඕන.
0: කතුරු.
1: රොයල්ටි ෆීස් ගෙවන්න ඕන.
0: ඕනේ.
1: නැත්තම් බෑ. ඒවයි අයිතිකාරයන්ට පේන්නේ තියෙන. එහෙම තමයි විජය නිෂ්පාදන කියන්නේ තේ රහ. ඒ සුවද ඒක ඒගොල්ලන්ට අනන්‍ය දෙයක්. ඒකයි අපි කියන්නේ එහෙම රැවටෙන්න විදිහක් නැහැ. හැබැයි රැවටෙන්න පුළුවන්. ඒ නිසා WP ලාංඡනය
0: බලන්න. පිට කවරෙන් රැවටෙන්න පුළුවන්. හරි. දැන් අපි ඔයාලට මතක් කරනවා යන්න කියලා කොහෙටද දන්නවද?
1: වෙන කොහෙවත් නෙමෙයි. ඔයා යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ. එතනට ගිහිල්ලා ඔයාට විජේ නිෂ්පාදන ගන්න පුළුවන්කම තියෙනවා. විජේ නිෂ්පාදන විතරක් නෙමෙයි, ඔයාට ඕනක ඕනම දෙයක්, කන බොන දේවල් විතරක් නෙමෙයි, ග්‍රොසරි අයිටම්ස් වලින් එහාට ගියාම ඔයාගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන ඕනම දෙයක් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා කසාගල ග්‍රීන් සුපර් මාකට් එකෙන්. අතුරුගිරියේ මුල් ඒරියාවේ ගණේ මුල්ලේ නාරම්මල, ඊට පස්සේ අපි දන්නවා ගම්පොළ, ඒ වගේම තමයි රටමැද මාතලෙත් කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන් තියෙනවා. අඩුම මිලට නියම ප්‍රමිතියෙන් දේවල් ගන්න නම් කසාගල සුපර් තමයි.

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0774 67 67 67 මිස් කෝල් එකක් දෙන්න
3: උදේ 9යි විනාඩි 39යි දැන්න
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
5: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
6: තැන හොඳ නම් ඉන්නේ හොඳ අය
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
8: ඔබේ ස්ථාවර තන්පතුවට
9: ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
10: Sarvodaya Development Finance
11: ලංකා rating BBB- stable outlook බලපත්‍ර ආදී මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකි
12: ඔයාට විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27 කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
13: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
14: මෙල්වා එක ලංකාවේ එක
15: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
16: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ
17: ආ හිට නෙමේ
16: අවිශ්වාසයේ වගකීමයි සුඟ එකේ තියන්නේ
17: අදම ගන්න ෆෝන් එකක්
16: ඇයි හිටන දාන්නේ
18: රියපෙදවීමේ
5: අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
0: FM 95 FM 94.8 Net FM

0: උදේ 9:48 යල්ගටවුම වෙලාව අපිට යන්න වෙලාව හරි.
1: හරි යන්න වෙලාව හරි මේ මොකද අද අපිට යවන්න දෙන අපේ සාරව බුක් ෆෙයා එක පැත්තේ.
0: යවනවා.
1: ඔව් අපි මේ පැත්තේ යවනවා.
0: ඔව් තනියම යවනවා.
1: කරලා යවලා අපි මේ පැත්තට වෙලා අපේ ළමා දිනේ සමරනවා මායිනුවයි. හරිද ඉතින් ඔන්න දැන් අද ලෝක ළමා දිනේ නිසා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නරඹන්නෙන අපේ පොඩ්ඩන්ට නොමිලේම පොතක් හම්බ වෙනවා. නොමිලේ පොතක් හම්බ වෙනවා.
0: රයිට්.
1: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමේ සමාජික වන්‍යාචි මහත්මයා විසින් රචනා කරන ලද කොළ හැදෙන මන්තරේ කියන පොත තමයි ඔයාට හම්බ වෙන්නේ. සිංහල ඒ වගේම ඉංග්‍රීසි කියන භාෂා මාධ්‍ය දෙකෙන් ඔයාට මේ පොත ලබා ගන්න පුළුවන් නොමිලේම.
0: ඒ කියන්නේ මටත් හම්බ වෙනවා.
1: ඔයාටත් ගන්න පුළුවන්.
0: ඕකේ.
1: මෙහෙමයි. දැන් පොඩ්ඩෝ ඉස්කෝලේ ගිහිල්ලා හින්දා අම්මලා තාත්තලා යනවා වෙන්න පුළුවන් නේ. දැන් ඒ වගේ අපේ සාරත් යනවනේ වැඩිහිටියෙක් විදියට. ගියාට පස්සේ ඔයාට පුළුවන් gedara මෙහෙම පොඩ්ඩෙක් ඉන්නවා කියලා ඉල්ල ගන්න හැකියාව
0: තියෙනවා.
1: එහෙම පුළුවන්. හරිද? දැන් මේ අහන් ඉන්න ඔයාටත් කියන්නේ මේ පොඩ්ඩ නැතුව නම් යන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයා ඉන්න ඕනේ නැහැ පොත ඉල්ල ගන්න. මෙහෙම gedara
0: ඉන්න මම මේ gedara ඉන්න පොඩ්ඩෙක් නැහැ මට. මම ඉල්ල ගන්නෙ මට.
1: එහෙමද?
0: ඕගොල්ලන්ගේ gedallල ඉන්න පොඩ්ඩොන්ට ඕගොල්ලෝ ඉල්ල ගන්න.
1: එහෙම ඔයා ඕම ගිහිල්ලා ඉල්ලුවා නම් දෙන එකක් නැහැ. නම් මේ කියලා තියෙනවා. මම ඉතින් ලේසිම විදිහට කිව්වේ. හරි. එහෙම පුළුවන්කම තියෙනවා. ඉතින් මේක ගන්න ඕනේ කොහෙන්ද කියලා ඔයාලට මතක් කරන්න බෑ.
0: දැන්
1: අපි දන්නවනේ සිරිමාව පරිශ්‍රයේ වම් මත පැත්තේ තමයි අපි ඉන්නේ. අපේ net fm කුටිය තියෙන්නේ. අපේ alpha studio හඩ පරීක්ෂණ මැදිරිය තියෙන්නේ. ඊටම ඉස්සරහා තියෙනවා book fair office එක.
0: ඕකේ.
1: එතනින් ගන්න පුළුවන්. ලොකු කතාවක්
0: නැහැ.
1: එහෙම අපිව බැලුවා. ඊට පස්සේ හඩ පරීක්ෂණේ කරා. එහෙම පාර පැන්නා. එක. ඉතින් ඔයගලන්ට ගිහිල්ලා ඔයගලන්ගේ වොයිස් ටෙස්ට් එක එහෙම කරලා පොඩ්ඩක් එක එක වැඩ තියෙනවා. ඉතින් ගිහිල්ලා ඒක කරලා බලන්න.
0: පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරන්න දේවල් ටිකක් තියෙනවා.
1: ප්‍රසන් කරන්න කැමති කට්ටිය ඉන්නවනේ. මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න කැමති අය ඉන්නවා අපේ පොඩ්ඩෝ. ඊට පස්සේ අපි දන්නවා අනිත් පැත්තෙන් ඩබින් වලට කැමති අය ගොඩාක් ඉන්නවා. එක එක يعني මේ මෙහෙමයි ඔය මීඩියා රිලේටඩ් වෙන්න ඕනේ නැහැ. ඔයගේ එක එක දක්ෂතාවයන් තියෙනවනේ. ඒව ඇවිල්ලා අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්. එහෙම ආපු දක්ෂයෙක් තමයි අපි අද උදේ අරගෙන
0: ආවේ.
1: අපේ ආල්ෆා ස්ටුඩියෝ මැදිරියට.
0: ෆොටෝග්‍රැෆි කරන්න
1: ලොකු ලෙන්ස් අරගෙන ඇවිල්ලා තිබ්බා මෙහෙ ෆොටෝග්‍රැෆි කරන දක්ෂයෙක් පොඩ්ඩෙක්. ඉතින් ඒ වගේ දක්ෂතා ගොඩක් ඔයාට ඇවිල්ලා අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න අපේ සාරත් ඉන්නවා. සාරත් හම්බෙන්න අපිට මොන හරි දෙන්න තියෙනවා නම් නුවාට හරි මට හරි ඒත් සාරට දෙන්න පුළුවන්.
0: දෙන්න දෙන්න.
2: සාරව හම්බෙලා පොත් කියවලා ජීවිතේ කොච්චර නිස්සාරද
1: කියලා.
0: හරි.
1: හරි.
0: හරි හරි හරි. නිස්සාර මම ෂොක් වුණා ඒක වචන කිව්වට පස්සේ. හරි.
2: දැන් නාරලට මෙයා හම්බෙන්නේ නැහැ මිස්සාර කියන එක අපිට එන්නේ නිස්සාර වගේ තමයි.
0: මේ අහන්නකෝ ඔය දෙන්නට ඔය දෙන්න දැන්
2: වා කියන දේවල් දෙයනේ මේ පෑතුණත් තිස්සේ අහන්නේ ඔක ආණ්ඩෝ කියන්නේ
0: දැන් මේ පොඩ්ඩෝ දෙන්න කිව්වන් ඉන්නේ දැන් මේ ඔගොල්ලෝ ලැස්සේ නෝ ලෙවල් ලේල වලට හොඳද
1: තව කල් තියෙනවා
2: ඒක නම් පොඩ්ඩක්
0: දුවනවා දුවනවා
2: අපි ඊටට පොඩ්ඩක් ලොකුයි එනේ
1: නේද චුට්ටක් ලොකුයි
2: ඊටට චුට්ටක් ලොකුයි අපි
0: දැන් ඒ ලෙවල් ඕ ලෙවල්
2: හරි ඒ ලෙවල් ඕ ලෙවල් නම් කරා මට හිස්සත් වෙන්න ලෑස්ති වෙන්න බෑ කොච්චර පොඩි වුණත් ඈ
0: දැන් මේ ඕලෙවලට ඒ නමයක් ගන්න එක ඒ ලෙවල් හොඳට ලියලා යුනිවර්සිටි යන එක ළමයින්ගේ ආසාවක්නේ සමහර ගෝල් එකක්නේ සමහරුන්ගේනේ ඉතින් ඒකට අපිට පාස් පේපර්ස් ඕන වෙනවානේ අචිනවානේ පාස් පේපර්ස් අපි ප්‍රැක්ටිස් කරලා ඕන අපි විභාගෙට යන්න ඉතින් ඔයාලට පුළුවන් ඔන්න දැන් බුක් ෆෙයා එකට ගියොත් ඉමාෂි පාස් පේපර් බුක්ස් ඔයාලට ගන්න
1: ආවුනේ ඒ කියන්නේ ඔයාලට මෙහෙමයි දැන් සිංහල මීඩියම් විතරක් නෙමෙයි ඉංග්‍රීසි මීඩියම් කරන කට්ටියට ලොකු අපහසුතාවයක් තියෙනවා ලේසි නෑ පාස් පේපර්ස් හොයාගන්න දැන් ඔයා ඉමාෂි ප්‍රකාශන වෙත ගියොත් ඔයාලට පුළුවන්කම තියෙනවා ඉංග්‍රීසි මීඩියම් වලිනුත් ඒ කියන්නේ ඉංග්‍රීසි මාධ්‍යෙනුත්
0: ඔයාට
1: ඕන කරන පාස් පේපර්ස් හොයාගන්න ඒ ලෙවල් විෂයන් වලට ඕ ලෙවල් විෂයන් වලට මේ හැම එකටම තියෙන ඒ වගේම තමයි මේ විස්තරාත්මක පිළිතුරු තියෙනවා දැන් ඔය පාස් පේපර් එකත් එක්කම අනිත් පැත්තෙන් එනවානේ මේ ආන්සර්ස් ටික ඕක බලාගෙන පාස් පේපර් එක ලියන්න එපා අපි කියන්නේ ලිව්වට පස්සේ ඔයාට බලන්න පුළුවන් විස්තරාත්මකව ආන්සර්ස් ටික තියෙනවා
0: හරි කියන්නේ උත්තරේ විතරක් තිබ්බට
1: වැඩක් නැහැ නේ උත්තරේ ආවේ කොහොමද කියලා දෙන්නේ
0: නැහැ ඒවත්
1: තියෙනවා ඉතින් ඒ වගේම තමයි ඔයාට ස්පෙෂල් නෝට් දාන්න පුළුවන් විදිහට ෂෝට් ස්පේස් එකක් තියලා තියෙනවා ඉඩ කඩ තියලා තියෙනවා ඔයාට නෝට් දාගෙන ලස්සන්ට ඔයාගේ වැඩිටිය කරගෙන යන්න පුළුවන් මේ ඉමාෂි ප්‍රකාශන අරගෙන එන ඉමාෂි පාස් පේපර් බුක් එකත් එක්ක ඉතින් අපේ ඕ ලෙවල් කරන්නේ ඉන්න ඒලෙවල් කරන්න ඉන්න නංගිලා මල්ලිලට ඕලෙවල් කරලා ඊළඟට ඒලෙවල් කරන්න ඉන්න අයට දෙවනි වතාවටත් ඒලෙවල් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා කරන්න පුළුවන් නේ තුම්පා කිසි ප්‍රශ්නයක් නැහැ
0: තුම්පාරම කරන්න
1: මම කියන්නව තුන තුන තුන් පාරම කරන්න ප්‍රශ්නයක්
0: නැහැ සටිස්ෆයි නැත්නම් තුන්
1: පාරම කරන්න පුළුවන් හැකියාව තියෙන ඉතින් පළවෙනි පාර කරලා මේ වෙනකොට ඔයා හිතන් ඉන්නවා දෙවනි තුන්වෙනි පාරත් කරනවා කියලා ඔන්නාට පුළුවන් ඉමාෂි ප්‍රකාශන වෙතින් මේ ඉමාෂි පාස් පේපර් බුක්ස් මිලදී ගන්න ඒකටත් ඉතින් ඔයා යන්න මේ වෙනකොට තියෙන කොළඹ BM message පරිශ්‍රයේ මෙන්න මේ හෝල්ස් දෙක H සහ G
0: H සහ G
1: අපි කලිනුත් මතක් කරා හෝල් H සහ G මේ හෝල්ස් දෙකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා ඉමාෂි ප්‍රකාශන නිෂ්පාදන මිලදී ගන්න
0: ඕකේ අපි යන්න ඕනි ඊට කලින් මතක් කරනවා වාගේ කන්ස්ට්‍රක්ෂන් එකට මෙල්වස්ටිගල් දාන්න කියලා මොකද ඉදිකිරීමක් කරද්දී අපි හැමෝගෙම ආරක්ෂාව ගැන හිතන්න ඕන කල් පැවැත්ම ගැන හිතන්න ඕන ඉතින් එහෙම බ්‍රෑන්ඩ් එකක් තමයි මෙල්වස්ටිගල් කියලා කියන්නේ
1: මෙල්වා ලංකාවේ අපේ එක කියලා. ඉතින් මෙල්වත් එක්ක ඔයාගේ ඉදිකිරීම ශක්තිමත් වෙදි කරගන්න ඔයා ගෙදර වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන් ඕනම ගොඩනැගිල්ල මෙල්වා ශක්තිය ගැන මතක් කරගෙන එහෙනම් අපි යනවා අද ලෝක ළමාදිනේ ඕගොල්ලෝ හැමෝම ඇලෙක්සැන්ඩර් වෑන්ග් වගේ
2: සීට් බෙල්ට් දාගෙන යන්න
1: වෑන් වල කාර් වල යන ඔක්කොම බස් වල සීට් බෙල්ට් දාගෙන යන්න. එහෙනම් අපි ගිහිල්ලා නම් හැමෝම පරිස්සමෙන් ඉන්න.
2: පරිස්සමෙන් ඉන්න. අද ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය දෙ කියන්න තියෙන්නේ ළමයෙක්ගේ හදවතක් කියන්නේ ලය ළමයෙක් කරගන්න වැඩිහිටියෙක් කරගන්න.
0: හරි එහෙනම් අපි ගියා.
1: මම අචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Net FM Algo Town
1: Brought to you by
2: Milwa Box Barwell and Nama Ganakama Mimma Gahalatian Nisa Vishwasen Ganapulwa Ravatana Be Milwaika Lankara Ika
3: Prime Residences within Obavitha Gene and a Colomb Navehi Idivana, the Prime Colombo.
4: AC Gunna in the Thumbro. Law Chemical Karna AC Brands Gunna in the Thumbro.
5: BYD Plug-in Hybrid Ho, Electric Bahanek Vinkarwagani, but a BYD Pradarshana Garek at a Feminine. Nathahut Bindo Ekaikai Dekai, Ekasivisipa Amatana.
6: Fresh Kiani, a big camera to be met with Raksi Mauna Dak Nevi, Ekapi Givitema Kotasak. Hamadavasakma fresh win fresh with theatre hitan heels. Life become fresh.
7: Sri Lanka Ihelama Pramithiata Sa Jatiantra Tatanta Anukula Venipatafu. Jimmy Frakafarangi Jatika Surakshita Karanaya. Kalani Fire Shield Purple Fire then fill in the pulley.
8: Venasma Rasaya. Venasma Vidyata. Vijay Instant Noodles. Rasa Hatharakin.
9: Anchorpedia Pro MFGM. Adha Lokuvata Hitana Pottanke Smart Sodanama. Anuttana Kaduma Milak Kasagala Green Super. Shaka Matale Aturagiriya Mulleriyawa Naramala Gane Mulaka Pola. Kasagala Samuha Vyapare Vetin.
10: Sankhya Sampanna Adhyapanayak Udesa Imarsha Prakashana Vetin Vice Abhyasa Pot Malawa Dan Obata Laba Gata Haka.
11: Meltol, Hisaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sanea, Meltol, Parasitamol Vishishaki.
12: Vasata Pitta, Rasata Ida, Atite Sita Vivida Ratavala Minisun, Tamange Ahara Rasagan Ven Kulubad Swagin Avi, Ape Ratata, Ekahinda Rasagan Hunin Madani Api, Jatia Maledakarna Lokin at the Rasakara Gavarnaka Venuata. ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනද පොලේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති
13: යහතුන වඩන අපේ රස විජේ
12: වෙනද පොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්
14: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD Plug-in Hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
15: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
16: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ මිලදීගෙන ඔබත්
17: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat Black curry රසට මස් නොකා මස් කන්න
18: Good morning වෙලා උදේ 10යි

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියු සමග මම කේසර. අයිස් මන්ත්‍රව්‍ය සහ ආයුධ රැසක් සමග පුද්ගලයෙකු කොහුවල නාලන්දාපාර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නිවසක් පරීක්ෂා කිරීමේදී අත්අඩංගුවටගත් මෙමසකකරු 31 හැවිරිදී නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 300ක් සොයාගෙන ඇති අතර වැඩිදුර විමර්ශනවලදී T56 වර්ගයේ පතරම් 26ක් කඩුවක් සහ මණ්ණයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මෙම ආයුධ සහ මද්‍රව්‍ය ඔහු වෙත ලැබුණු ආකාරය පිළිබඳව කොහුවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා. කඩවත රන්මුතුග පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. වෙල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදී කාන්තාවක සහ 33 හැවිරිදී පිරිමි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ මීට පෙර අත්අඩංගුවටගත් සැකකරුවෙකුගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ සිදු කළ විමර්ශනයකට අනුවයි. සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිස් ස්ථානයේ මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මීළඟට නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news hotel කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. fm 95 fm 94.8 net fm
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණිය ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනා මින කොහෙන්ද සර්?
5: DLB වාසි කොයි කාටත් වාසි. ජනි එක දේ දුනු මාවත.

Good morning! Subă udeasă nacueva! Alut davăsăcă, alut masăcă, sundără arambăia checă! Ne te fem de dinumă avută parangă în hadanne! Ada pe davăsă! Ada octombr masă palavenida! Locă lama din ea din davăsă! Eva game din locă vedehite din ea, tadă davăsări e diladie! Adaiting orang ni mungkin ikut a, ada apa yang dawas lagi lagi lagi, anna bulua muka de lokal ama dini, lokal wedi hiti dini, dawas dekama ekama dawas iya di lati ini katik. Tharuna ayat a wena dawas agnet de. Komari lokal ama dini dawas si, hina baby pel bandagan anna bulua nete film dedunu mawat. Patanggan a damai hadan ni wedi. Bebai padangan nak kota mai thing adu loko lama dini ada wasa teka mullin memata keran oni Colombo BMICH Parishree pevatvena Colombo jati antara pot pradarsheneya pilih madawa visi hatveni watawat tamai Colombo jati antara pot pradarsheneya mevara pevatveni Sri Lanka pot prakashakinge sanggame sangvidhaneya keranne. Itin loko lama dini ni mite nado suwisheshi wedakateyo tu rasya ka BMICH Parishree pevatvena Colombo jati antara pot pradarsheneya di apa pun cipodo venuin sangvidhaneya kerlatiyo. Adu dawse di Colombo jati antara potrudashne ite ena hamma punchi darue kutam hamma darue kutam nomile ma potak laba den Colombo BMICH Parishree tiyena jati antara potrudashne sangvidhaneya karana sangvidhayaka kamitu soodanam vela tiyena. ඉතින් ඒක හන්ද ඒ යන හැම කෙනෙක්ම මේ නොමිලේ ලබා දෙන පොත අරගෙන යන්න හම්බ වෙන පොත නම් මං ඊයේ හම්බ වුණා අපිට හම්බ වුණා පොත net fm facebook fan page එක පැත්තට ගිහිල්ලා බලන්න අපි ඒ ගැන විස්තර වීඩියෝ විදිහට දාලා තියෙනවා right ඒ අතරේ මතක් කරන්න ඕනේ ඔක්තෝබර් 1 වෙනිදා කිව්ව ගමන් අපිට තවත් මතක් වෙන සුවිශේෂී දෙයක් තමයි පහුගිය දවස් කීපය පුරාම අපි ඔයාලට මතක් කරා ඔක්තෝබර් 1 වෙනිදා සිට DLB වාසීලොතරැයියේ දිනුම් මැදීම් ආරම්භ වෙනවා කියලා Wedi wedi yang Jack Braha kian bihi kerana ka aramunu keragena nikut kerapu DLB wasil loterai manggala dinum medima. Ada dawa sesidda wena wa. Sama DLB wasil loterai yang mila diga tenek dang ikman kerana ikman kerana. Muka tu rupiah visi pandahase modal tagi vali naram bawa modal tagi aturat. Rupiah panas dahase modal tagi rupiah laksha pahe modal tagi rupiah miliane supiri tagi bagaima. අද දවසේ සිද්ධ කරන රජවාසි මංගල දිනුම් නැදීමෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් ඔයාගෙම කරගන්න අවස්ථාව තියෙනවා ළඟම තියෙන ලොතරැයි කූඩුවට ගිහිල්ලා එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ තියෙනවා නම් DLB sweep app එක ලේසියෙන් වාසි ලොතරැයිය මිලදී ගන්න පුළුවන් මේ බයි පටන් ගන්න හදන්නේ වැඩ ටික අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වට අදත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් ඉතින් බ්‍රහස්පතින්දා දවස ඊයේ දවසේ අපි BMICH පරිශ්‍රයේ තියෙන විශේෂ හඬ පරීක්ෂණ මැදිරියට ආපු අපේ යාළුවෝ දෙන්නෙකුට තමයි අවස්ථාව ලබා දුන්නේ තරංග කරන්න අවස්ථාව ලබා දුන්නේ මාළමේ ඉඳන්ම තමයි දෙන්නම හම්බ වෙලා තිබුණේ

සෙවන කළ කිරීබන්නාර බෝග හන්දේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැතු. කමල් බන්දල වීරපිරම වෙදමහත්තයව ඔයාට හම්බ වෙන්න පුළුව සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුනම ඉතිරි හැම දවසකම සෙවන කළ කිරීබන්නාර බෝග හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට ගිහිල්. පිළිකා වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්, ඔය සුව කරන්න බැහැ කියලා කියන රෝගාබාධ තියෙන්නේ. සමහර වෙලාවට ඉස්සර නම් වයසට යනකොට තමයි ඒ ලෙඩ හැදුනේ. දැන් එහෙම නෑ, දැන් නිකන් අවුරුදු 30 පයින්කොට වගේ ඔය ලෙඩ ටික දෙයනේ කියලා ඇඟටෙනවා. එහෙම ලෙඩ වුණාට පස්සේ ඉතින් මානසිකව වැටෙන්න හොඳ නෑ. සාමාන්‍යයෙන් නිකන් තරුණ කාලේදී මේ වගේ ලෙඩක් තියෙනවා කියලා දැනගත්ත ගමන් අපි මානසිකව වැටෙනවා, අනාගතය ගැන බය හිතෙනවා. ඉතින් එහෙම වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි හොඳම තැනකින් ප්‍රතිකාර අරගන්න එක. සෙවන කළ කිරිබන්නාර බෝග හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට යන්න කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. එතුමාව හම්බ වෙන්න යන්නේ කලින් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න. මොකද ටිකක් සෙනග එන හන්ද ඔයාට වෙලාවක් වෙන් කරගෙන යන තරමට වැඩේ ලේසි වෙයි. 0777 300 740 හරි 0773 273 540 හරි තමයි ඔයා කතා කරන්න ඕනේ. ෆ්‍රීලන් කෝපි එකක් බීලා දවස පටන් ගමුද? ගොඩාක් කෝපි නිෂ්පාදන නම් තියෙනවනේ කඩේට ගියාට පස්සේ. සුපර් මාකට් එකකට එහෙම ගියාට පස්සේ කෝපි තියෙන සෙක්ෂන් එකට ගියාම කෝපි තියෙන එක එක ಜಾති වලින්. හැබැයි ওই කෝපි වල කෝපි කියලා නම ගහලා තිබුණට ඇතුලේ ස්වභාවික කෝපි තියෙන්නේ ෆ්‍රීලන් කෝපි වල විතරයි කියන නම මතක තියාගන්නකෝ. ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ ලංකාවේ අපේම කෝපි නිෂ්පාදනයන් වලින් අබා ගන්න අමුද්‍රව්‍ය හරහා නිෂ්පාදනය කරන නිෂ්පාදනයක්. ඒක හන්ද අර කෝපි එකකින් ඔයා බලාපොරොත්තු වෙන රස සුවඳ ඔයාට ෆ්‍රීලන් කෝපි කෝපයකින් ලබා ගන්න පුළුවන්. නිකන් කල්පනා කරලා බලන්න, කෝපි එකක් කියන එක නිකන් බොනවට විතරක් තියෙන දෙයක් නෙවෙයිනේ. මේක කෝපි එක හැදුවට පස්සේ එන සුවඳ, ඒකේ රසය, මේ හැම දෙයක්මත් එක තමයි අපි අර බලාපොරොත්තු වෙන නියම කෝපි එකක රස අපිට දැනෙන්නේ. ඉතින් ඒක හන්දා මුළු දවසම ප්‍රබෝධයෙන් ගත කරන්න ෆ්‍රීලන් කෝපි එකක් ගෙදරට ගෙනල්ලා ඒකෙන් කෝපි ටිකක් හදාගෙන බොන්න. දැන් මේ අලුත් මාසයක්නේ පටන් අරන් තියෙන්නේ. මේ මාසෙට ප්ලෑන්ස් ඇතිනේ ගොඩක්. ඒ ප්ලෑන්ස් ටික ඉතින් නිදිමත ගතියෙන් ඉඳලා නම් කරගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් කෝපි එකක් බීලා දවස පටන් අරගෙන ෆුල් එනර්ජි එකේ දවසේ වැඩ ටික කරගෙන යන්න. මේනක සහල් ගැනත් ඔයාලට මතක් කරන්න ඕනි. හොඳ දේවල් ගැන අපි හැම වෙලෙම අත්හැදා බැලීම්, අත්දැකීම් බෙදා හදා ගන්න ඕනේ. ඒ හින්දා තමයි මේනක සහල් ගැනත් ඔයාට මේ විදිහට නිරන්තරයෙන් මම මතක් කරන්නේ. මේනක සහල් බයි ඇන්ඩ් වින් තරඟයත් එක්ක ඔයාට ස්මාර්ට් ටීවී එකක්, ඒ වගේම තමයි රයිස් කුකර් එකක්, ඒ වගේම බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කරන අවස්ථාව තියෙනවා. ඊටත් වඩා අපි ගෙදරට සහල් ගේන එකෙන් බලාපොරොත්තු වෙන්නේ අර හොඳ සහල් එකක් අරගන්න පුළුවන්ද කියන එකනේ. සමහර වෙලාවට ඔය ගමේ තියෙන කඩේකට ගිහිල්ලා ගොඩාක් වෙලාවට තියෙන අර කිලෝ 50 බෑග් එක කඩලා ඕකෙන් ලූස් කිරලා දෙන ඒවනේ. හැබැයි ඒ සහල් ඉතින් ගොඩාක් වෙලාවට එක්කෝ මොන මොනා හරි ගල් වැලි වැටිලා අර තියෙන ක්වොලිටි එක නැති වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි හොඳම ක්වොලිටි එකෙන් එන මේනක සහල් නම බලලම අරගන්න කියලා අපි ඔයාලට කියන්නේ. කිලෝ 50 බෑග් එකක් එහෙම අරගන්න. එතකොට එකපාරයිනේ අරගන්න ඕනි සතියකට විතර. මේනක සහල් කියලා කියන්නේ ලංකාවේ අපේ ගොවි මහත්තුරුන්ගේ හොඳම අස්වැන්න. ඉතින් මේනක සහල් බෑග් එක ඇතුලේ තමයි තියෙන්නේ කූපන් එක. නාඩු වෙන්න පුළුවන්, කීරි සම්බ වෙන්න පුළුවන්, සම්බ වෙන්න පුළුවන්, මල් නාඩු වෙන්න පුළුවන්, ඕනිම ජාතියකින් වාඩ මේනක සහල් අරගන්න පුළුවන්. අර කූපන් එකේ තියෙන නම්බර් එකක්. ඒ නම්බර් එකට කෝල් එකක් දීලා අදාළ තෑග්ග ඔයාට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මේනක සහල් කියලා කියන්නේ අපේම රස, අපේම උරුමය.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: Belau dah hayai binari visi dekai.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද. විශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක්.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට ඔබත් අදම රස බලන්න.
5: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්.
6: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන Net FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට.
7: ඔක්තෝම්බර් 1 උදේ මාතලේ හවස නාවුල.
6: තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 6767 67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
8: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
1: වෙලාව 10:24.
11: මේ හස්බන්ඩ්
12: මොකද වයිෆ්?
11: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
12: හරි.
11: ඒකට මමයි තව ගෑල් ළමයි කියු යනවා. වා කාටද දැන් උදව් කරන්නේ?
12: වෙන කාටද වයිෆ්? ඔයාට.
11: අදත් තරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
13: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
1: වෙලාව 10:25. මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති වෙනවා අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න. ඉතින් මං හිතාගෙන ඉන්නේ මේ සින්දුවෙන් පස්සේ අපේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන BMICH පරිශ්‍රයේ ඉදි කරලා තියෙන Net FM විශේෂ හඳ පරීක්ෂණ මැදිරියත් එක්ක සම්බන්ධ වෙලා ඒ පැත්තේ කෙනෙක්ව සම්බන්ධ කරගන්න ගේම් එකට. ඒක හන්දා ඒ අවස්ථාව එනකන් අපි පොඩ්ඩක් ඉමු. ඊට කලින් අපි ඔයාලට මතක් කරන්න ඕනි, දැන් BMICH පරිශ්‍රයේ තියෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන ඔයාට සුවිශේෂී වටම අත්විඳින අවස්ථාව හම්බ වෙනවා කියලා දැන් දන්නවනේ. සතර ප්‍රකාශකයන්ගේ කොටිය කියලා කියන්නේත් අපි ඉතින් BMICH එකට ගියාට පස්සේ නිතැතින්ම යන තැනක්. අන්න ඒ හන්දා එතනට යන්න කියලා අනිවාර්යයෙන් මතක් කරනවා. සී හෝල් එකේ තමයි සතර ප්‍රකාශකයන්ගේ කොටිය තියෙන්නේ. ඉතින් පෙර පාසල් යන පුංචි පුතාලගේ දුවලගේ ඉඳන් උසස් පෙළ විභාගයේ දක්වා සූදානම් ඉඳින්න සියලුම දරුවන් වෙනුවෙන් අවශ්‍ය කරන සිංහල ඉංග්‍රීසි වැඩපොත්, ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර කට්ටල, අනුමාන ප්‍රශ්නපත්‍ර කට්ටල වගේම රජයේ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර කට්ටල ඔයාට ලබා ගන්න පුළුවන්. මේ හැම දෙයකටම 120ක වට්ටමක් තියෙනවා කියලා මතක තියාගන්නකෝ. අද ඇවිල්ලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 7 වෙනි දවස. තව දවස් 4යි අද දවසත් එක්ක ඉතුරු වෙලා තියෙන්නේ BMICH එක පැත්තට යන්න. දන්නේම නැතුව දවස් ටික ගෙවිලයයි. මම නිකන් ඔයාලට පොඩි අදහසක් දෙන්නම්, වීකෙන්ඩ් එකට කලින් නිකන් යන්න පුළුවන් නම් BMICH එක පැත්තට. මොකද නිකන් මට හිතෙනවා වීකෙන්ඩ් එක වෙද්දි ටිකක් සෙනගත් වැඩි වෙයි කියලා. ඔක්තෝබර් මාසේ 4 වෙනි දදක්ව හැම දවසකම උදේ 9 ඉඳන් රාත්‍රී 9 වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘතයි. Net FM අපේ කුටියත් විවෘතයි. ඇල්ෆා ස්ටුඩියෝ කීදි කරලා තියෙනවා අපි ඔයාගේ හඬ පරීක්ෂා කරගන්න. ඒ වගේම තමයි අවශ්‍යතා සහිත පාසල් වෙනුවෙන් පුස්තකාලවලට පොත්පත් ලබා දෙන Net FM පොත් කැටයේ වැඩසටහනට පොත්පත් ලබා දෙන්න. රුපියල් 5000ක වවුචර් දිනන්න. ඔයාලට පුළුවන් අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක ඉස්සරහ ඉඳන් සෙල්ෆි ගන්න. කට්ටිය සෙල්ෆි ගන්නවා අපි දකිනවා ඉතින් ගියාට පස්සේ. මතක ඇතුව අප්ලෝඩ් කරනකොට අපේ net fm facebook fan page එක ටැග් කරලා අප්ලෝඩ් කරන්න. හෙටානිද දවස් ටිකේ ඒගොල්ලන්ට net fm අපෙන් පොඩි ටැග්කුත් හම්බ වෙන නියමිතයි. ඒ ගැනත් මතක් කරනවා දැම්ම වැඩිපුර කියන්නේ. හරි ඊට පස්සේ ආඩ මතක් කරන්න ඕනි ඉන්සි සංස්ථා සිමෙන්ති කණ්ඩායමත් එක්ක net fm අපේ කණ්ඩායම රට වටේටම යනවනේ ප්‍රවෘත්තියක් කියාගෙන. ඒක සුබදායක ආරංචියක්. දැන් ඉන්සි සංස්ථා සිවෙන්ති වැඩි වැඩියෙන් අරගන්න ඔයාට ඉන්සි සංස්ථා සිවෙන්ති ස්ලැබ් වරම් එක තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න අවස්ථාව හම්බ වෙනවා. කරන්න තියෙන බොහොම පුංචි දෙයක්. සිවෙන්ති කොට්ට පහක් අරගන්න ඉන්සි සංස්ථා සිවෙන්ති අරගෙන බිල් එකක ෆොටෝ එකක් ඔයා අරගෙන වට්ස්ඇප් කරන්න ඕනි. වාගේ නමයි ලිපිණයයි ජාතික හැඳුරුම්පත් අංකයයි එක 0779යි 67767 කියන නම්බර එක. එහෙම නැත්නම් ඔය මං ගේපු නම්බර් එකට මිස් කෝල් එකක් ගහලා වුණත් ඔයාට තරංගයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉන්සි සංස්ථා සිමෙන්ති කියන්නේ අවුරුදු 50කට වඩා වැඩි කාලයක් තිස්සේ අපි දන්න කියන බ්‍රෑන්ඩ් එකක්. එච්චර කාලයක් ක්වොලිටි එකක් නැත්නම් තියාගෙන ඉන්න අමාරුයි නේ බ්‍රෑන්ඩ් එකක්. ඒ හින්දා තමයි ඉන්සි සංස්ථා සිමෙන්තිම ඔයාගේ ඉදිකිරීමේට අරගන්න කියලා අපි මතක් කරන්නේ. අර මේ තරංගයට ඇතුළු වෙන්න සිමෙන්ති කොට පහට වඩා ගත්තා කියලාත් පුළුවන්. හොදේ අඩොම සිමෙන්ති කොට පහයි අරගන්න ඕන. මේ ගැන දැනුවත් කරන net fm අපේ කණ්ඩායම අද දවසේදී ඉන්නේ හරියටම කියනවා නම් මාතලේ නගරේ. හවස් වෙනකොට කට්ටිය නාවුල පැත්තට යන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඒගොල්ලන්ව හම්බ වුණා තව තෑගි දිනා ගන්න පුළුවන්. මේ සිමෙන්ති කොට 100 තෑගි විදියට හම්බ වෙනවට අමතරව තව තෑගි ඒගොල්ල ලෑස්ති කරන් ඉන්නවා. රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳවත් මම ඔයාලට මතක් කරන්නම්. මොකද රටම එකට ජාතික මෙහෙයුම සංවිධානය කරලා තියෙන්නේ අපේ රට මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගන්න. සමහර වෙලාවට හොඳට අධ්‍යාපනය හදාරලා ඉතාම හොඳ අනාගතයකට සූදානමින් ඉන්න කට්ටිය එකපාරටම මේ හානිකර මත්ද්‍රව්‍ය වලට පෙළඹීමත් එක්ක ඒගොල්ලන්ගේ සම්පූර්ණ අනාගතේම බොඳ වෙලා යනවා. ඒ හින්දා තමයි කියන්නේ කිසිම වෙලාවක අත්හදා බැලීමකටවත් හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. මොකද මේ දේවල් වලට ඇබ්බැහි වෙන එක ඔයාට නවත්ත ගන්න බැරි වෙනවා. ඇබ්බැහි වුණාට පස්සේ මේ දේවල් නැති වුණාට පස්සේ විවිධ අපරාධ වලට පෙළඹෙන්න සිද්ධ වෙනවා. ඒකින්ද හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න කවුරු හරි කෙනෙක් මේ වගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඒවා බේරගන්න උදව් කරන්න 19.27 දුරකථන අංකයේ රජය විසින් හඳුන්වා දීලා තියෙන්නේ ඒගොල්ලන්ට උදව් කරන්න වෙනුවෙන්මයි. මේ අවිල තින්නේ ඔක්තෝබර් මාසයනේ. ඉතින් ඔක්තෝබර් මාසය සාහිත්‍ය මාසය කියලා පිළිගන්නවා වගේම මේ මාසය සකසුරුවම් කමේ මාසය. ඉතින් අපි හැමෝම දේවල් ඉතිරි කරනවානේ. සමහර වෙලාවට මේ දේවල් ඉතිරි කරන්නේ අපේ විවිධ පරමාර්ථ වෙනුවෙන්. අධ්‍යාපනය වෙනුවෙන්, ගෙයක් හදාගන්න, එහෙම නැත්නම් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. හැබැයි අපිට හිතන්න තවත් ඉතිරියක් තියෙනවා. අපි නිකන් වතුර ටිකක් ඉතිරි කළොත් ඉන්නේ එහෙම. ඒ වතුර ටික කවද හරි කාට හරි පිපාසය සංසිඳව ගන්න ඉතිරි කරගන්න පුළුවන්. හෙට අපේ දරුවන් වෙනුවෙනුත් ඒ වතුර ටික පාවිච්චි කරන්න පුළුවන්. අපි අද ගහක් රැකගත්තොත් ඒ ගහ කව අවුරුදු ගානකට පස්සේ අපි දන්නේ නැති කෙනෙකුට හරි සෙවණ දෙන්න පුළුවන්. ඉතින් ඒක හන්දා මේ ඔක්තෝබර් මාසේ NSB බැංකුවත් එක්ක අපි ඉගෙන ගන්න ඕනි මුදල් විතරක් නෙවෙයි හෙටක් ඉතිරි කරගන්න. මේ ඔක්තෝබර් මාසය සකසුරුවම් කමේ මාසය, හෙටක් ඉතිරි කරන මාසය. අපි මේ සින්දුවෙන් පස්සේ ගේම් එකත් එක්ක හම්බ වෙමු.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 35යි. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටේ. මේ තරඟ කරන්න කෙනෙක් හොයාගෙන අර කලින් සින්දුවේ කිව්වා වගේ පාවී පාවී මම යන්නේ මේ ළඟපාතට. ඒ තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන BMICH පරිශ්‍රයට. එතනිනුත් ගිහිල්ලා මං යනවා අර සිරිමාවෝ ශාලාවට ඇතුල් වෙනකොටම වම්මත පැත්තේ තියෙන net fm අපේ කුටියට. ඒ යනකොට අපේ කසුණියව මට හම්බ වෙනවා. කසුණී, සුබ උදෑසනක් වේවා. මොකද වෙන්නේ අද ඔය පැත්තේ ලෝක ළමා දිනය සුවිශේෂී දවසක්?
1: බෝදැස්සනක් ජනි, ලෝක ළමා දිනයේ වැඩිහිටි දිනය. ඉතින් ඇත්තටම ඔයා කියෝ වගේ හරිම සුවිශේෂී දවසක්, හරිම සුවිශේෂී වැඩ ගොඩක් වෙන තැනක්. BMICH සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඇතුල් වෙන තැනම වම්පැත්ත තියෙනක ඒ ඇල්ෆා ස්ටුඩියෝ. ඉතින් එන්නකෝ අද හැවිල්ල බලන්නකො. මේ දවස් ටිකේ දැන් ඔයා දන්නවනේ ජනි, FB ලයිව් එක බැලුවා නම්, අපේ ෆේස්බුක් පේජ් එකට ගියා නම්, නැත් නිවුස් පේජ් එකට ගියා නම් අපි කරන වැඩ ගැන ඔන්න බලා ගන්න පුළුවන්. සරේ වාගේ ගේම් එකටත් හරිම ඉල්ලුමක් තියෙනවා. ඉතින් ආවම අහනවා අපිට නැද්ද එහෙම එහෙම කියලා. ඊය වගේම ඔන්නේ ඉල්ලුම අතර කෙනෙක් ඉන්නවා, පූගොඩ විශ්ව. අපි බලමු එයා කොහොමද තරම් කරන්නේ කියලා. මන් දෙන්න දෙනවා ෆෝන් එක.
0: දෙන්න දෙන්න දෙන්න දෙන්න දෙන්න. කව්? ආයු බෝවන් විශ්ව. කොහේනද ආවගේ? පූගොඩ ඉඳන් නේද?
2: ඔවේ, මම පූගොඩ ඉඳන්.
0: හරි. ඉතින් ඔයා මොනාද කරන්නේ? ඉගෙන ගන්නවද තාම?
2: මම කොළඹ සයන්ස් ෆැකල්ටියේ දැන් මැත්ස් ෆයිනල් ඉයර් ස්ටුඩන්ට් රිපෝර්ට් එක.
0: අහහ.
2: ඒක අම්ම දැන් අද වොයිස් අරගලටත් ආවා. ඒක අම්ම ඉතින් ගේම් එකකටත් ඉන්නකලේ හිටුවා.
0: ගේම් එකකටත් සම්බන්ධ වෙනවා. ඉතින් හඬ පරීක්ෂණ මැදිරි ඇතුළට ගියාද? මොකද අත්දැකීම?
2: තාම
0: පොලිවේ ඉන්නවා. පොලිවේ ඉන්නවා. දැන් ඊළඟට ළඟ ළඟම අවස්ථාව එනවා නේද? හරි විශ්ව, මම ඔයාට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් එක දිගට ඊළඟ වචනේ පටන් අර ගන්න විදිහට කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. ඔයාට හම්බ වෙනවා තප්පර 30ක කාලයක්. මේ කාලය ඇතුලේ කිසිම වෙලාවක ඔයාට එකම වචනය දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ අර වෙනත් භාෂාවල වචන, ඉංග්‍රීසි වචන, කම් ගෝ ඒවා කියන්න බෑ, රයිට්? හරි. මේ විදියට තමයි තරගයේ ක්‍රියාත්මක වෙන්නේ. මං ඉතින් ඔයාට වචනයක් දෙනවා. ඔයා පූගොඩ ඉඳන් නේද ආව කිව්වේ?
2: ඔය.
0: හරි. පූගොඩ කියන වචනේ දෙවෙනි අකුර මොකද්ද?
2: ගයන්න.
0: ගයන්න. අන්න ඒකෙන් තමයි ඔයාට තරගේ පටන් ගන්න යන්න තියෙන ඉස්සරහට. ලෑස්තිද තරගට යන්න?
2: හරි.
0: මේ පොඩි මොටිවේෂන් එකකටත් එක පොඩි දෙයක් කියන්නද? ඔයා නිකන් හිතන්න මේ තප්පර 30ක කාලය ඇතුලේ දැන් මීට කලින් සම්බන්ධ වෙච්ච කට්ටිය වචන කීයක් විතර මේ වෙනකොට කියලා ඇති කියලාද
2: හිතන්නේ?
0: වචන 10යි කියලා තියෙන්නේ තාම. ඉතින් මේ සතියේ වැඩිම වචන ගාන කියන්නේ ඔයා වුණොත් රුපියල් 5000ක මුදල් ටෑග්ගක් අපි ලෑස්ති කරගෙන ඉන්නවා. ඔයාට එහෙම ඒක සාක්කුවෙ දාගෙන අරගෙන යන්න පුළුවන්, රයිට්? හරි, අපි යමු තරඟයට. එහෙනම් ලෑස්ති නේද? Right, me, akurin, akura.
3: Your time starts now.
0: Kale arambu na?
2: Kampa.
0: Mm-hmm.
2: Alawate.
0: Mm-hmm.
2: Taruna kaila.
0: Mm-hmm.
2: Lama.
0: Mm-hmm.
2: Lamun.
0: Mm-hmm.
2: Nariya.
0: Mm-hmm.
2: Yapane.
0: Uh-huh.
2: Yalpanaku.
0: Uh-huh.
2: Pugoda.
0: Uh-huh.
2: Drum. Diran.
0: Uh-huh. තප්පර 30ක කාලේ අවසන් වෙනවා. හැබැයි ඉතින් නේද විශ්ව, මේ අත්දැකීමම වටිනවනේ. දැන් ඔයා උතෙන්ට ආවේ හඬ පරීක්ෂණයකට, හිතුවේ නෑනේ රේඩියෝ එකෙන් කතා කරන්න chance එකක් හම්බ වෙයි කියලා නේද? හරි විශ්ව, කාවද ඉතින් මතක් කරන්න තියෙන සින්දුවකට කට්ටිය එකතු කරගමු ඉතින් ඔය කතා කරපු එකේ.
2: ඔය කිතර අම්මා තාත්තා සහ මගේ යාළුවෝ හැමෝම
0: ඔයාට ඔය කෝල් එක අරන් දුන්නු සුදු ලස්සන අක්ක තමයි පූර්ණිමා. යාවත් එකතු කරගමු. බොහොම ස්තුතියි විශ්ව, දිගටම නෙත් අහගෙන ඉන්න.
2: හරි, ආයි බොහොම ස්තුතියි.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: විද්‍යාත්මකින් ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්ක වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: වේලාව 10යි විනාඩි 43යි
3: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන යති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: මුහුතෙන්ම ගුවනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වුන සමට දැනුම් දීමයි ඉවත් වෙන්න
5: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩායම සමග ඔබේ නගරයට
3: ඔක්තෝබර් 1 උදේ මාතලේ හවස නාවුල
5: තෑගි දිනා ගන්න ඔබත් එන්න ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල් පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න
3: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
6: අම්මයි
7: තාත්තයි
3: විසිහත්වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
8: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව Net FM.
9: අපගේ net වගේ
3: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13/19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි
2: වේලාව 10යි විනාඩි 46යි
11: මේ හස්බන්
2: මොකද වයිෆ්
11: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
2: ඩිනර් එක. රෑනේ.
11: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගන්න පොල්.
12: මනි මනි මේ
13: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
2: අපි දන්නේ නැති දේවල් වෙනවනේ එක එක වෙලාවට නේද දැන් ඊයේ ඉන්දිය කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් දූපත් අතර එක් දින තරගයක් පැවැත්වුණා මං හිතන්නේ ඉතිහාසගත ජයග්‍රහණයක් ලබා ගන්න ඉන්දිය කණ්ඩායමට හැකියාව ලැබුණනේ 5/40 ගානකින් ලකුණු 400 ගාන ඉලක්කය හඹා ගිහිල්ලා විකට් දෙකක් විතරක් අවුට් වෙලා තියෙද්දි මේ වෙනකොට ආසියානු මලල ක්‍රීඩා උල්ලට සමගාමීව තියෙන ක්‍රිකට් තරඟවල ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම තරඟ වදින. සෙමි ෆයිනල් මැච් එක තමයි තරඟ වදින්නේ. පුදුමට කාරණාව කියන්නේ ඉන්දීය කණ්ඩායම තමයි පළමුවෙන් පන්දුවට පහර දෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම කාසියවාසිය ජයග්‍රහණය කරලා මුලින් පන්දු යවන්න තීරණය කරනවා. වැඩේ තියෙන්නේ ඉන්දීය කණ්ඩායම මේ වෙනකොට පන්දු වාර 10කත් පන්දු 5ක් අවසන් වෙනකොට ලකුණු 91කට කඩුලු 4යි. මේ පොඩි ටීම් එකකුත් නෙමෙයි ඈ වයිබව් සූර්යවංශී අභිෂේක් ශර්මා සංජු සැම්සන් අපි හොඳට දන්න හොඳ ප්ලේයර්ස්ලා ඉන්න කණ්ඩායමකට තමයි මේ විදිහට පොඩ්ඩක් ගේමක් දීලා තියෙන්නේ හරි සන්තෝෂයි තුන ඒකේ ස්ටැට්ස් දැක්කට පස්සේ එහෙම සන්තෝෂයි තන කාරණාවක් තමයි අපේ නගරයටත් මේ දවස්වල ඉන්සි සංස්ථා සිමෙන්ති කණ්ඩායම එනවා නම් කියන එක දැන් එහෙම සතුට උත් අත්විඳින කට්ටියක් ඉන්නවා මාතලේ පැත්තේ. මොකද ඉන්සි සංස්ථා සිමෙන්ති කණ්ඩායමත් එක්ක Net FM අපේ කණ්ඩායම රට වටා යන චාරිකාවේ මේ වෙලාවේ අපේ කණ්ඩායම ඉන්නේ මාතලේ නගරේ. මාතලෙන් කෙල්ලෙක් හොයාගත්ත. කවුද දන්නවද? අපේ තෂි. ආයුබෝවන් තෂි. සුබ උදෑසනක් වේවා.
7: ආයුබෝවන්. සුබ උදෑසනක් ජනේ. ඉතින් අපේ ජනේ කියෝගේ අපි අද ඉන්නේ මාතලේ පුරවරේ. ඉතින් මේ අද දවසේ කියන්නේ පුංචි හිත්තල මේ ලස්සන හීන පාඩ කරන, ඒ වගේම හෙට දවසේ ලෝකේ ලස්සන කරන්න අපේ චූටි පුංචි දරුවන් වෙනුවෙන්
2: මේ
7: සඳුරු දවසක්නේ. අන්න හරි අපේ ජනි වගේ. ඉතින් මේ ලෝක ළමා දිනේ දවසේ මේ පුංචි හීනවලට ශක්තිමත් පදනමක් වෙලා ආදරණීය පවුල් වලට, ඒ වගේම හෙට දවසේ තවත් සුරක්ෂිතව ගොඩනගා ගන්න අත්දැලක් වෙන මේ ඉන්සි සංස්ථා සිමෙන්තිත් එක්ක තමයි අද අපි මාතලේට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඉන්සි සංස්ථා සිමෙන්ති මගින් මාතලේට විතරක් නෙවෙයි මුළු ලංකාවටම ලස්සන වටිනාකමක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ වටිනාකම ගැන කියන්න අද මාත් එක්ක මේ එකතු කරගන්න අදන්නේ අපේ ඉෂාන්ව.
2: ජනි
7: ඉෂාන් මට කතාවක් කියලා තියෙනවා ඊයේ මේ මට වැඩිය සුදුයි කියන කතාවක්.
2: ආහා
7: ආහා මම නම් ඉෂාන්ගේ දැවුල තමයි සුදු වෙලා
2: තියෙන්නේ. මේ ඉෂාන් දැන් තාෂි එන පොට හොඳ නෑ හොඳේ. මේ ඉෂාන් සුබ ලෝක ළමා දිනයක් වේවා.
12: ජනි කොහොමුණත් අද මේ පුංචි විශේෂ වැඩකටයුතු ටිකක් කරන අපේ පුංචි දුවලත් පුලත් අපි අමතක කළා නෑ. මෙතනට මේ පුංචි දුවල පුතාල වෙනුවෙන්ත් අපි අද දවසේ ලස්සන වටිනාකම් ගොඩක් එකතු කරලා තිනවා. අද මේ සුන්දර ලෝක ළමා දිනය වෙනුවෙන් ඉතින් අද දවසේ අපි ඔබට මතක් කරන මේ මාතල බස්නවතුන් පොලේ ඉඳලා තමයි මේ සුන්දර වටිනාකම ඉන්සි සංස්ථා ක්ලබ් බරම අරගෙන ආවිල්ලා තිනවා. ඉතින් ඔබ හැමෝම දන්නවා මේ දිනවල මේ සිමෙන්ති කොට 100ක් දිනා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි ඔබටත් කියන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදී අරගෙන බිල්පතේ ලස්සන ඡායාරූපයක් නම ලිපිනේ ජාතික හැඳුනුම් අංකයක ඔබට පුළුවන් වට්ස්ඇප් කරන්න, නැත්නම් මේ මිස් කෝල් එකක් ගහන්නත් පුළුවන් 077967767 කියන ඔන නම්බර් එකට අන්න. එතකොට ඔබට පුළුවන් ඔක්තෝබර් මාසේ 23 වෙනිදා වෙනකන් වෙන් කරන මේ වටිනාකමින් ඉන්සි සංස්ථාත් ලැබබරමින් සිමිති කොට 100 බැගින් දිනා ගන්න පුළුවන් අවස්ථාවක් හිමි වෙනවා. ජානීතින් අපි මේක අරගෙන ආවිල්ලා තියෙන මේ හිස්සතින් නෙවෙයි හැමදාමත් වගේ අපි මතක් කරන මේ අලුත් වැඩක් සම්ප්‍රදාය අතික්‍රමණය කරන ඒ තමයි Net FM රේඩියෝව. අද ආවිල්ලා තියෙන මේ වටිනාකමත් එක්ක ඉතින් හවස් කාලේ අපි යනවා සුන්දර නා උල පුරවරයට මේ වටිනාකම ගැන කියන ඉන්ස සංස්ථා සන්නාමය කියන්නේ ජනි වසර 56ක් පුරාවටම අහස සෙමින සුන්දර ගොඩනැගිලි වලට සවි ශක්තිය එකතු කරන ආදරණීය සන්නාමය. විතර නෙවෙයි පූර්ණ ඒකාබද්ධ කර්මාන්ත ශාලාවකින් උද්දේශීය සිමෙන්ති නිෂ්පාදනය තමයි ඉන්ස සංස්ථා කියලා කියන්නේ. ඉතින් අර කොන්සත් කරුවන් විශේෂඥින් පවා විශ්වාස කරන සන්නාමය තමයි ඉන්ස සංස්ථා කියලා කියන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරන ඉන්ස සංස්ථා ක්ලබ් වරමත් එක්ක එකතු වෙන මේ වෙලාව අපේ ජනි එක දේදුණු මාවිත අහගින්න හැමෝටම අපි ආරාධනා කරනවා එන්න මේ වටිනාකම ඔබේම කරගන්න. එන බොහොම ස්තුතියි ජනි අපිව සම්බන්ධ කරගත්තට.
2: බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැත්තට ආවට.

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
2: වාසිනාව මෙන කොහෙන්ද සර්?
3: PLB වාසි. කොයි කාටත් වාසි.
1: ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදිද? සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරයි. පළමු ශ්‍රේණිය සිට අටවන ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් දැන් වෙළඳපළේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: මේක තමයි විස්තරේ. දන්න ඕන පත්තරේ
6: කොල්ල කෙල්ල කොට යන

0: රයිමණ්ඩලය සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
4: දේදුණු මාවතෙන් අපි යනවා අලුත් පැයකට. වේලාව උදේ 11:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත්නිය.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිව් සමග මම කේසර. ආසියානු ක්‍රීඩාවලියේ ක්‍රිකට් පිරිමි අවසන් පූර්ව වටේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියවාසී දිනෝ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දෙන ඉන්දිය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දු අර 14ක් අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 114ක් රැස් කරගෙන සිටියා. මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම පාකිස්තාන කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩාවලියේ ක්‍රිකට් පිරිමි අවසන් තරගයට සුදුසුකම් ලැබනු ඇති. තංගල්ල යායවත්ත පළපොත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 842ක් සොයාගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත එම නිවසේ සිදු කළ පරීක්ෂාවකදී පසුගිය 26 වනදා එම කොට්ටාසේ මගින් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබුණා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ අදාළ නිවසේ තිබී එම හෙරොයින් තොගය සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. පසුව එම නිවසේ හිමිකරු නීතිඥවරයෙකු මාර්ගයෙන් තංගල්ල පොලිස් ස්ථානයේ වෙත බාර වී ඇති බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනා මෙන කොහෙන්ද සර්?
5: BLB වාසි කොයි කාටත් වාසි.

ഭിനാവേവി പെൽ ബന്ദഗന ഹനാണ് തെഫിം ദേദുനു മാമതി അത ദവസേ ദേവിനി പേയട വേഡടിക പടാൻ ഗാൻ ഹദന്നി വിളാവോദേ കൊലഹായി വിനാദിൻ നവയായി ඉතින් මේ පැයත් කලින් පැයේ වගේම ඔයා කැමති සින්දු ටික අහන්න පුළුවන් මේ පැත්තට කෝල් කරලා WhatsApp messages වල කට්ටියට සින්දු වලට එකතු වෙන්න පුළුවන් අකුරෙන් අකුර තරඟයත් එක්ක එකතු වෙන්නත් පුළුවන් මං කල්පනා කරලා බලනවා තාම කාටද අවස්ථාව දෙන්නේ කියලා BMICH එක පැත්තෙන් එන හඬ පරීක්ෂණ මැදිරියට එන කාට හරිද එහෙම නැත්නම් අපිට කෝල් කරන WhatsApp message වෙන කෙනෙකුටද මං කොහොම හරි කෙනෙකුට chance එක දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා මේ පැයි DLB වාසීලොත රැය මිලදී ගන්න කියලා දැන් මතක් කරන්නේ මොකද අද දවස සුවිශේෂී දවසක් අද අද ලෝක ළමා දිනය ලෝක වැඩිහිටි දිනය ඒ වගේම තමයි DLB වාසීලොත රැයේ මංගල දිනොම් මැදීම සිද්ධ වෙන දිනයි රජ වාසි කියන නමින් තමයි අද දවසේදී DLB වාසි ලොතරැය්‍ය පළමු දිනුම් මැදීම සිද්ධ කරන්නේ. ඉතින් අද දවසේදී ඔයා ජයග්‍රහකයෙකු නොතින් ඔයාට අවස්ථාව තියෙනවා ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් ඔයාගෙම කරගන්න. බොරු කියන්න ඕනේ නැහැනේ මම ටිකට් හතරක්ම මිලදී අරගෙන ඉන්නේ මේ වෙලාවේ. බලනවා කොහොම හරි බයික් එකක් ජයග්‍රහණය කරන්න. ඒ වගේම තමයි රුපියල් මිලියනේ තෑගි ඊට පස්සේ රුපියල් ලක්ෂ 5 තෑගි 50000 තෑගි 25000 තෑගි වාර ජයග්‍රහණය කරන්න පුළුවන්. නිකන් ටිකට් එකේ අංක දෙකක් විතරක් ගැලපුණත් රුපියල් 25000ක් හම්බ වෙනවා. ඒක හන්ද මේ chance එක මග අරගන්න එපා. වැඩි ජයග්‍රහකයන් ප්‍රමාණයක් බිහි කරන්නමයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB වාසි ලොතරැයි ඔබට නිකුත් කරලා තියෙන්නේ. හන්දියේ තියෙන ටිකට් කවුන්ට් එකට ගියත් මොකක්ද ඒකට කියන්නේ ලොතරැයි කූඩුවට ගියත් එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකට DLB sweep app එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගෙන හිටියත් ඔයාට ලේසියෙන්ම ටිකට් එක අරගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි කැමති නැන්නේ ලෙඩක් දුකක් වෙනවා නම් අපිට ඒකට ටිකට් එක හම්බ වෙනවා කියලා කියන්නේ ටිකක් අවුල් වැඩි. ඒින්ද තමයි ඔයාට මතක් කරන්නේ හැම වෙලෙම පරිස්සම් වෙලා ඉන්න කියලා. හැබැයි ඉතින් මෙහෙමයි ලෙඩ දුක් කියන ඒවා ඉතින් එන්නේ නැති වෙයි කියලාම හිතන්නත් බෑ. කොයි වෙලේ ලෙඩ දුකක් වෙයිද කියලා අපිට හිතාගන්න බෑනේ වෙලාව ඉතින් හියාගන්න බෑනේ. ඒ හින්දා ඒ දේවල් වලට සූදානම් ඉන්න. සෙවණ කළ කිරි බණ්ඩාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන මම ඔයාලට නිරන්තරයෙන් මතක් කරන්නේ අන්න ඒ නිසාමයි. නිකන් කල්පනා කරලා බලන්නකෝ පිළිකාවක් තියෙනවා කියලා නිකන් එකපාරට දැනගන්න හම්බුණා චෙකප් එකකට පස්සේ. එහෙම නැත්නම් ඩයබටික් තියෙනවා කියලා දැනගන්න හම්බුණා. මොකෝත් ඕනේ නැහැ. ගැස්ට්‍රයිටිස් වගේ පොඩි ලෙඩක් කියලා කල්පනා කරලා බලන්නකෝ. ඒක පොඩි නෑ. හොඳේ ටික කාලයක් යනකොට වැඩිුණාට පස්සේ සෑහෙන අමාරු වෙනවා. ඒක අන්ද ඒ වගේ පොඩි ලෙඩකට උනත් නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ලබා ගන්න සෙවණගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට යන්න. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940ට හරි 0773 273 540ට හරි පන්දම පත්තු කරන්න හදන්නේ. හැබැයි ඉතින් කට්ටිය එකතු කරගෙන ඉන්න ඕනේ. ආ මේ කෙනෙක් කතා කරන්නේ ගොඩක වෙලින්නම් චානක කොල්ලට පොඩක් තරහයි ඉල්ලා කෝල් ගන්නවා answer කරන්නේ නැහැ කියලා. මං ගිහුවා ඉතින් කෝල්ස් ගොඩාක් එනවා කියලා පොඩ්ඩක් වැඩේ ෂේප් කරගත්තා. චානක මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් මේ සින්දුවට. Good morning Jani. අවිවත් සින්දුවකට එකතු කරගන්න බුලත් සිංහල ශාමලි message එකක් දාලා දිනවා. මහත්තයා සරත් දුවල දෙන්න ඉන්නවා දිනලි සහ භාග්‍ය. මාවත ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. Jani boy මම තංගල්ලෙන් අප්සරා. අනේ මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා message එකක් දාලා දිනවා. එයා ඉල්ලලා දෙන සින්දුව තියනා නේද? ඒ සින්දුව

අපේ ටීම් එකේ කට්ටියත් එකතු කරගන්න කියන. පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාව ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ගුඩ් මෝර්නින් ජනි මම දමිත් කියලා දමිත් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ජනියෝ දෙන්නකෝ ලස්සන සින්දුවක්. බොකුන්දර 10 කණුව පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ මංගලී ශිරන්දි සංජීව මහේෂ් ලග්මද මදුවත් සෙට් එක මේකතු කරගන්නවා. අපේ නිපුණි නංගි. එයා දැන් ඉතින් මල්වල ෆොටෝ යවනවා වගේම මලේ නමත් එවලා තියෙනවා. අද ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය දෙකෙන් කෝකද සමරන්නේ කියලා අහලා දිනවා. අහන්න දෙයක් දායි, ලෝක ළමා දිනය තමයි මම සමර. වැඩිහිටි දිනේ සමරනවා අපේ ජානු. එයාට සුබ පතන්න වැඩිහිටි දිනේ. ගිනි තිල්ලා මල්වල තමයි ෆොටෝ එකක් එවලා දෙන්නේ. බොරු කියන්න ඕනේ නැහැ, අද තමයි මල දැක්කේ. යමු අපි මේ පැයේ අපි අහන දෙවෙනි සින්දුවට.

දැන් වෙලාව 11 විනාඩි 15යි. මේ වෙලාව දවල්ට කෑම වෙන වෙලාව වගේ නම් නිකන් බලන්න පොඩ්ඩක් නිකන් බත් එක ඉදෙනකොට රයිස් කුකර් එකේ හරි නැත්නම් වලඳක් ලිපේ තියලා දර ලිපේ හරි ගෑස් ලිපේ හරි සුවඳ එනවද කියලා බත් එක ඉදෙනකොට. බත් එක ඉදෙනකොට දැන් එහෙම ලොකුවට සුවඳක් එන්නේ නැහැ නේද? ඒකට හේතුව අපි අර ගන්න සහල් ටිකේ තරම් ක්වොලිටි නැති එක. නිකන් කල්පනා කරලා බලන්නකො ගමට ගියාට පස්සේ ගමේ අම්මලා ඊට පස්සේ ආච්චි අම්මලා බත් එක ලිපේ තිබ්බට පස්සේ අපි දන්නවා බත් එක ලිපේ තියලා තියෙන්නේ කෑම වෙලාව ළඟයි. හැබැයි දැන් එහෙම නැහැ. ඉතින් එහෙම ක්වොලිටි සහල් එකක් හොයාගන්න ඔයාට ක්‍රමය කියන්න හදන්නේ අත්දැකීමෙන් මේවා කියන්නේ. මේනක සහල් අරගන්න. මේනක සහල් කියලා කියන්නේ අපේ ගොවි මහත්තුරුන්ගේ බොහොම ආදරෙන් රැකබලාගත් අස්වැන්නේ අග්‍රඵලය ඔයාගේ ගාවට එන ක්‍රමය. මේනක සහල් බෑග් එක ඇතුලේ කූපන් එකකුත් තියෙනවා. ඒක එක්ස්ට්‍රා බෙනිෆිට් එකක්. ඒ කූපන් එකේ තියෙනවා ටැග්ගක්. අන්න ඒ ටැග්ග ඔයාට හම්බ වෙනවා මොනවද දන්නවද හම්බ වෙන්නේ? ස්මාර්ට් ටීවි, බ්ලෙන්ඩර්, රයිස් කුකර්, කුස්සියට ගැලපෙන ඒවා තියෙනවා, සහල්ට ගැලපෙන එකකුත් තියෙනවා. ඔය නම් ඉතින් මෙහෙමයි බ්ලෙන්ඩර් එක රයිස් කුකර් එක පාවිච්චි කරලා උයාගෙන ටීවී එක බලබල කන්න පුළුවන්. කොහොමද වැඩි? ඉතින් මේ වෙනකොට ජයග්‍රහණය කරලා තියෙන කට්ටිය අතරේ අඟල් 32 ස්මාර්ට් ටීවී එකක් අලුතින්ම ජයග්‍රහණය කරපු කෙනෙක් තමයි මහරගම ඉඳන් අපේ මේනක සහල් අරගත්ත කාමරියා කාසියර් මහත්මිය. එයා අරගෙන තියෙන්නේ නාවින්නෙන් තමයි මේ මේනක සහල්. ඒකහඳ ලංකාව පුරාම දැන් මේනක සහල් ඔයාලට අරගන්න පුළුවන් වැඩි වැඩි මේනක සහල් අරගන්න. මේනක සහල් කියලා කියන්නේ අපේම උරුමය, අපේම රසය. ඒ අතරේ ඔයාලට මතක් කරන්න ඕනේ අපේ ඉතිරි කිරීම ගැන. ඉතිරි කිරීම කිව්වම අපිට මතක් වෙන්නේ සල්ලි ඉතිරි කරනවා කියන එක විතරයි නේද? ඒක සාමාන්‍යයෙන් අපේ ඔළුවට දෙන්නෙම මුලින්ම මතක් වෙන්නේ මේ වගේ දේවල් නේ. හැබැයි අපි පොංචි ඉතිරියක් කරාම ඒ ඉතිරියෙන් ලොකු අනාගතයක් බිහි කරගන්න අපිට අවස්ථාව තියෙනවා කියලා අපි නිකන් කල්පනා කරගන්න ඕන. අපිට හිතෙනවනේ නිකන් මොන හරි ලොකු දෙයක් කරන්න, ලොකු ස්ටෙප් එකක් තියන්න, ඒ වෙනුවෙන් තව ලොකු දෙයක් කරන්න ඕනේ කියලා. හැබැයි එහෙම ඕනේ නැහැ. දැන් ඔය අඩියෙන් අඩිය ඉස්සරහට ගිහිල්ලා ජීවිතේ ජයග්‍රහණය කරපු ගොඩ දෙනෙක් පොංචි ස්ටෙප් එකකින් තමයි ඔය දේවල් පටන් ගන්න තියෙන්නේ. අපි කරන පොංචි ඉතිරියක් හෙට දවස වෙනුවෙන් කරන ලොකුම වෙනස බවට පත් වෙන්න පුළුවන් කියලා නිකමට හරි කල්පනා කරලා තියෙනවා. අවශ්‍ය නැති වෙලාවක ලයිට් එකක් නිවලා දාන එක. ටැප් එකෙන් වතුර බින්දුව බින්දුව වැටෙනකොට ටැප් එක ටිකක් හදට වහලා දාන එක. ප්ලාස්ටික් පොලිතින් පාවිච්චි කරන එක අඩු කරන එක. ගස් කොළන් රැක ගන්න එක. මේ වගේ පුංචි දෙයක්, පුංචි මුදලක් ඉතිරි කරන එකම අපේ අනාගතයට කරන ලොකු ඉතිරියක්. ඉතින් මේ හැමදේම අපේ අනාගතය වෙනුවෙන් අපි කරන ආයෝජනයක් නේ. ඉතින් ඒ නිසා මේ ඔක්තෝබර් මාසය NSB බැංකුව යාට ඒ දේ මතක් කරනවා පුංචි ඉතිරියකින් ලොකු හෙටක්. මොකද මේ ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකර් සුරුවම් කමේ මාසය. හෙටක් ඉතිරි කරන මාසය. ෆ්‍රීලන් නිෂ්පාදන ගැනත් මතකට මතක් කරන්න ඕනි. මොකද ෆ්‍රීලන් නිෂ්පාදන කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන නිෂ්පාදනය කරන නිෂ්පාදන. ඉතින් ඒකත් එක්ක අපිට අවස්ථාව තියෙනවා අර අපි ඒ කාලේ කාවු කෑම්වල රස ආයෙත් පාරක් අපිට අත්විඳින්න. ෆ්‍රීලන් කුළුබඩු ටික තියෙනවා, සෝයා මීට් තියෙනවා, නූඩ්ල්ස් තියෙනවා, කුරකම් පිටි, ඉන්දියාප්ප පිටි, කොස්සියට ඕනි මොනවාද ඒ දේවල් ටික තියෙනවා. ඉතින් අමුද්‍රව්‍ය ටික ඔක්කොම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි, දේශීය අමුද්‍රව්‍ය වලින් විතරයි නිෂ්පාදනය වෙන්නේ. ඒක අන්ද කිසිම බයක් සැකක් නැතුව එයාට පාවිච්චියට අරගන්න පුළුවන්. පුංචි දරුවෙකුට දෙන කෑම එකක් වුණත් හදන්න පුළුවන් බය නැතුව. ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන කුළුබඩු ටික අතරේ තියෙන බැදපු තුන බහකොඩු බෑගට් එකත් අනිවාර්යෙන් ගෙදර ගෙනියන්න. මොකද අපි දැකලා තියෙනවා ගොඩාක් වෙලාවට බැදපු තුන බහකොඩු ඕනි වුණාට පස්සේ කරන්නේ මොකද දන්නවද? අර අමු තුන බහකොඩු ටිකක් අරගන්නවා, ඕක බදිනවා. පොඩි මිරිස් කුඩු ටිකක් එහෙම බදලා දාගත්තා කියලා කියන්නේ ඒකත් එක්ක සතෙකුටවත් ඉන්න අමාරුයි. මොකද ඒ තරමට සැරක්නේ ඉන්නේ නේද? ඒකෙන්ද ලේසි ඔයාලට බදපු තුන බහ කුඩු බෑගට් එකක් කඩෙන්ම අරගන්න. හැබැයි නම බලලා අරගන්න ෆ්‍රීලන් බදපු තුන බහ කුඩු එකද කි. කටියේ ගොඩ දෙනේ මැසේජ් එවලා තිනවා. ඒ කටියෝ මං ඉස්සරහදී හැමීට එකතු කරගන්නම්.

0: FM Anubaha, FM Anuhatrai Tashumata, Net FM. Velawe kolahai vinade visitunai.
1: අලුත්තන කඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර්විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුප කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
4: නෑ.
3: එහෙනම් ඔයා එයා එක්ක hina උනේ?
4: තව කෙනෙක් එක්ක hina වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි hina වකට පුළුවන්. අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
6: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
7: මෙල්ටෝල් හිස රතය, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට.
10: ඔක්තෝම්බර් 2 උදේ දඹුල්ල හවස ගලේ වෙලා
9: තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් විල්පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: ආවා ආවා තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
13: වේලාව 11:26.
14: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්?
14: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
15: මම ගන්නවා.
14: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
15: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
14: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
13: වෙලාව 11:27. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න. ඒකන්ට ලෑස්ති වෙන්න මේ පැත්තට කෝල් කරන්න, WhatsApp messages වන්න, Facebook post එකට comment කරන්න, කොහෙන් හරි chance එකක් අල්ලගන්න try එකක් දෙන්න ඉතින්. ඒ අතරේ මතක් කරන්න ඕනි, අපිට ගෙයක් හදනවා නම්, මොකක් හරි ඉදිකිරීමක් කරනවා නම් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන හොඳම සිමෙන්ති එක තෝරගන්න ඕනේ. මොකද මේවා කාලාන්තරයක් පවතිනනේ අපි නිර්මාණය කරන්නේ. ඉතින් එතකොට මේ ටික කාලයක් යනකොට, අවුරුද්ද දෙකක් යනකොට, ඉරිතලල එහෙම යනවා නම්, පතුරු පතුරු ගැලවෙනවා නම් වැඩේ හරියන්නේ නැහැ. ඒ හින්දා තමයි නිවාස සහ ඉදිකිරීම කාණ්ඩයේ යටතේ 15 වතාවක්ම ස්ලිම් කන්ටාර් ජනතා සම්මානයෙන් පිදුම් ලැබපු ඉන්සි සංස්ථා සිමෙන්තිම ඔයාගේ ඕනෙම ඉදිකිරීමකට දැඩි විශ්වාසයෙන් පාවිච්චි කරන්න කියලා අපි ඔයාලට මතක් කරන්නේ. දැන් ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ් වරමෙන් ඔයාට අවස්ථාව තියෙනවා ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න. නිකන් කල්පනා කරලා බලන්න, දැන් මේ තරඟෙට ඔයා ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් සිමෙන්ති කොට 150ක් විතර ඕනි වැඩේට. ඔයා සල්ලි දීලා අරගන්න ඕනි සිමෙන්ති කොට 50යි. ඒතර 100ම නිකන් හම්බ වෙනවා. කොච්චර සතුටුදායක ආරංචියක්ද බලන්න.
15: කරන්න තියෙන ඉන්සි සංස්ථා සිමෙන්ති අඩුම තරමේ කොට්ට පහක් මිලදී ගත්ත බිල්පතක ඡායාරූපයක්. ඔයාගේ නමයි ලිපිණයයි ජාතික හැඳුනුම්පත් අංකයයි 1.779.67767. ඒ නම් එකට යොමු කරන එක. එහෙම නැත්නම් ඔයාට WhatsApp නැත්නම් මේ නම්බර් එකටම මිස් කෝල් එකක් ගන්න. ආයෙත් පාරක් නම්බර් එක මතක් කරන්න. 1.779.67767767 තමයි නම්බර් එක. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳවත්. දැන් රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපේ රට හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් බේරා ගන්න සෑහෙන ලොකු රාජකාරියක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා තමයි මතක් කරන්නේ කිසිම වෙලාවක මේ හානිකර මත්ද්‍රව්‍යයන්ට පෙළඹෙන්න එපා කියන කාරණාව. කවුරු හරි කෙනෙක් හානිකර මත්ද්‍රව්‍යයන්ට පෙළඹිලා වගේ නිකන් ඔයාට දැනගන්න හම්බ වුණොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ව දැනුවත් කරන්න 19:27 දුරකථන අංකයත් එක්ක. මොකද මේකත් එක්ක කණ්ඩායම් සූදානමින් ඉන්නවා ඔයාට උපදේශන සේවාවන් හරහා ප්‍රතිකාර හරහා මේ හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න උදව් උපකාර කරන්න. කවුරුත් මේ දේවල් වලින් ගැලවෙන්න උදව් කරන්නේ නැහැ නේ එහෙම කියලා නිකන් කල්පනා කර කර ඉන්න ඕනේ නැහැ. ආයෙත් මේ දුකට මේ දේවල් පාවිච්චි කර කර 19:27 දුරකථන අංකයට කෝල් එකක් ගන්න. හරි, මේ සින්දුවෙන් පස්සේ අපි යමු අකුරෙන් අකුර තරංග වටේට. කොහෙටද යන්නේ කියලා කියන්නේ නැහැ. දන්නවනේ දැන් කොහෙටද යන්නේ කියලා.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11 විනාඩි 33යි. අපි යන්න හදන්නේ අකුරෙන් අකුර තරඟ වටයට. කෙනෙක් සම්බන්ධ කරගෙන ඉන්නවා. හැබැයි ඒ සම්බන්ධ කරන් ඉන්නේ මම නෙවෙයි. මේ වෙලාවේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වෙන BMICH පරිශ්‍රයේ ඉදිකරලා තියෙන NetFM විශේෂ හඬ පරීක්ෂණ මැදිරියේ රැඳී ඉන්න අපේ සාරා. සාරා හයුබෝවන් සුබ උදෑසනක් වේවා. මේ මට ආරංචියක් ආවා ඔයා මේ අදාර ලෝක ළමා දිනය වෙනුවෙන් අර පොත් දෙනවනේ නොමිලේම ළමයින්ට. පොත් ඉල්ලන්න ගිහින් ඔයාට පොත් හම්බුන්නේ නැහැ කියලා. ඔයාලා ළමෙක් නෙවෙයි වැඩිහිටියෙක් කියලා.
1: ආයුබෝවන් ජනි ආයුබෝවන් සුබ උදෑසන.
0: එසේම වේවා.
1: මම පොඩි පාටට පේනවා. මට හම්බුණා පොතක්.
0: ආ පොත හම්බුණාද?
1: හම්බුණා. ඉතින් මේ දැන් අද හත්වෙනි දවසනේ බුක් ෆෙයාර් එකේ. අද මේ පැත්තේ සෙනඟ පොඩ්ඩ මේ වෙලාවේ වැඩි වෙනවා. අද ලෝක ළමා දිනේ. ඔක්තෝබර් 15 දින නිසා පොඩ්ඩොන්ට හරියට වැඩ තියෙනවා මේ පැත්තේ.
0: ටැගි තියෙනවානේ.
1: පොත්සම් ටැගි තියෙනවා, පොත්සම් වෙනවා, බුක්මාක් සම්බ වෙනවා. ඒ නිසා අපේ NetFM ස්ටුඩියෝ එකට පොඩ්ඩ වැඩිපුර එනවා අද. මොකද පොඩ්ඩොන්ට අම්මලා පොරොන්දු වෙලා අද බුක් ෆෙයාර්කින් පොත් අරන් දෙනවා.
0: පොත් අරන් දෙනවා. ඒ කියන්නේ ලෝක ළමා දිනේට හම්බ වෙනවා ටැග්ග තමයි NetFM ඇල්ෆා ස්ටුඩියෝ එකට කරන් යන එක.
1: හරියට හරි. මෙතන දිග පොලිමක් තියෙනවා, පොඩ්ඩොත් ඉන්නවා, ලොක්කොත් ඉන්නවා. අද වැඩි හිටිත් දිනේනේ.
0: ඔව් ඔව්.
1: ඉතින් මේ හැමෝටම
0: ඒකනේ ඔයාව යව්ව යතෙන්ට.
1: මේ මම පොඩි අය නියෝජනය කරන්න ආවේ. මේ ඉතින් මේ පැත්තට ආවොත් ඔයාලට පුළුවන් ඔයාගේ හඬ පරීක්ෂණය කරන්න. හැමෝටම ආරාධනා කරනවා එන්න කියලා BMICH එකට, අපේ NetFM ස්ටුඩියෝ එකට.
0: අනිවාර්යෙන් අපි මතක් කරන්න ඕනේ අපේ පොත් කැටය තියෙනවා. ඒ කියන්නේ මේ අවශ්‍යතා සහිත පාසල් වෙනුවෙන් නේද චනු අපි පොත් ලබා දෙනවානේ. නමුත් පැටලෙනවා සාරා. අවශ්‍යතා සහිත පාසල් වෙනුවෙන් පොත්පත් ලබා දෙන පොත් කැටේ වැඩසටහන තියෙනවා. මොකද තාත්තේ පොත් කැටේද? අපි ඊයේ පොත් ටිකක් අයින් කරා. ඕකේ පිරිලා.
1: ඒ කියන්නේ දැන් මෙතන දැන් අද දවසේ භාගයක් යන්නත් කලින් පොත් කැටේ භාගයක් පිරීලා තියෙන්නේ. අපිට සෑහෙන්න පොත් හම්බ වෙනවා. බොහොම ස්තුතියි හැම පොත් ගෙනත් දෙන ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් ඔයගොල්ලන්ට ඔයගොල්ලා කියවල ඉවර පොත්, එහෙම නැත්නම් අලුතෙන් ගත්ත පොත් ඔයගොල්ලන්ට හිතෙනවා නම් අවශ්‍යතා තියෙන කට්ටියට දෙන්න ඕනි කියලා, ඔයගොල්ලන්ට පුළුවන් මේ පොත් ටික ගෙනල්ලා අපිට බාර දෙන්න.
0: අහහා. හරි. එහෙනම් අපි යමු ගේම් එකට නේද? ඔයා දෙන්න ගේම් එක.
1: අපි යමු ගේම් එකට. මම නෙමෙයි ඉන්නේ, ලස්සන ගෑනු ළමෙක් ඉන්නවා මෙතන, මෙතුලි.
0: ඒකනේ දැන් මට බලන්න විදිහක් නැහැ නේ. දැන් මං ආවනම් මට බලන්න තිබුණ ලස්සනද කියලා.
1: හරි මෙතුලි, රෙඩිද? රෙඩි.
0: කටහඬින් පෙනියන්නේ රෙඩි බවයි. ඉතින් මෙතුලි කොහේ ඉඳන් ආවේ බුක් ෆෙයාර් එකට?
2: මම ආවේ දෙහිවල ඉඳන්.
0: මේ ළඟපාති දැන් ඇවිල්ලා තියෙන්නේ. එච්චර දුරක ඉඳන් නෙමෙයි. දැන් පොත් ගත්තද?
2: ඔව් ගත්තා.
0: හරි. දැන් මේ හඬ පරීක්ෂණ මැදිරිය ඇතුළට ගියාද? ඔයාගේ හඬ පරීක්ෂා කරගත්තද?
2: ඔව්.
0: ආහා, මොකද කරේ එතන ඇතුළට ගිහිල්ලා? ඉතින් නිවුස් කිව්වද? ඩබින් මොනා හරි පාට් එකක් කරාද?
2: ඩබින් පාට් එකක් තමයි කරේ.
0: ආහා, කාගේ චරිතයද කරේ? මන් මට මතකයි ෆියෝනා ඉන්නෝ, මායාකාරියක් ඉන්නෝ. කාගේ චරිතයද කරේ?
2: මායාකාරියගේ.
0: එහෙනම් මායාකාරියගේ චරිතෙන් ජනිත් තමයි ලෝකෙ ඉන්න හොඳම පිරිමියා කියලා කියන්නේ. හරි හරි, අපි තරඟයට යමු. මම ඔයාලට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන යන්න තියෙන්නේ. හරිම ලේසි ගේම් එකක්. හැබැයි මේක ටිකක් අමාරුයි. මොකද දන්නවද, නීති රීති තියෙනවානේ. එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්නත් බෑ. ඒ කියන්නේ රට, හාවා, ඒ වගේ වචන කියන්නත් බෑ. ඊට පස්සේ වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ. පැහැදිලිද තරංග නීති රීති?
2: හරි.
0: රයිට්. මං ඔයාව එහෙනම් එක්කරගෙන යන්නම් තරංගයට. දැන් ඔයාට ඔය කෝල් එක අරන් දුන්නේ සාරානේ.
2: ඔව්.
0: සාරාගේ නමේ පළවෙනි අකුර මොකද්ද? නෑ, සයන්න. සිංහලෙන් සයන්න. අන්න ඒක තමයි ඔයාට දෙන අකුර. ලැස්තිද තරඟයට යන්න?
2: හරි.
0: රයිට්, අපි යමු. මේ අකුරෙන් අකුර.
3: Your time starts now.
0: කාලය ආරම්භ වුණා.
2: සමනලය, යාපනය, යතුර, රාගම, මල, මාණික්ය. යුගය. යානය. යගුලිය.
0: ආහා, කවුද උදව් කරන්නේ අපි සාරද?
2: යක්කල.
0: කාලය අවසන්. ඉතින් මේ මොකද හිතෙන්නේ වැඩේ ගැන?
2: සතුටුයි.
0: හරි. දැන් ඔය කවුද ළඟ ඉඳන් උදව් කරන්නේ?
2: යාලු
0: ආහා යාලුවකට දෙනෙක් ඉන්නවද යාලුවන්ගේ නම් කියන්න ඉතින් රේඩියෝ එකේ රටට බැහැන්න
2: සනාර ඉන්නවා සෙනුලි ඉන්නවා සඳලි ඉන්නවා
0: ආහා
2: ඒ තමයි
0: ඒ හැමෝටම මම හායි කිව්වා කියලා කියන්නේ හැමෝටම මගේ ගානේ තෑග්ගක් විදිහට මම ලස්සන සින්දුවකුත් දෙනවා හරිද
2: හරි
0: එහෙනම් බොහොම ස්තුතියි දිගටම net එක ඉන්න

0: ஏக்க தேதுனு மாவத்த தேதுனு மாவத்த FM அனுபா FM அனுஹதராய் தஷும அட்டா நெட் FM வேலாவ ஒப வெத்த கேன என்னே
1: ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකුවීම් වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: මෙලව 11යි විනාඩි 43යි
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේ සිසයිතයි
4: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අවිශ්වාසය වගකීමයි සුඟ එකේ තියන්නේ අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පල් පේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
5: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේ සිසයිතයි
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහකෝ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්
2: වේලාව 11යි විනාඩි 45යි
9: මේ හස්බන්
2: මොකද වයිෆ්
9: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි මමයි චන්දි ඉල්ලුවතින් ඔයා කාටද චන්ද දෙන්නේ
2: වෙන කාටද වයිෆ් ඔයාට
9: අදත් වැරද්දුවානේ චන්දි ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ම තමයි

0: நெத்துவாகன் ஜனி எக்க தேதுனு மாவத்த
1: අපි ප්‍රධාන ප්‍රවෘත්ති අහන්න යන්න ඕනි. හැබැයි ඊට කලින් කට්ටිය එකතු කරගන්න තියෙනවා, වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මං යන්න හදන්නේ WhatsApp එක පැත්තට. WhatsApp එකේ මේ වෙලාවේ අහගෙන ඉන්න කට්ටිය වගේම තමයි මේ කෝල් කරපු කට්ටිය එකතු කරගනිමුද ඔක්කොටම කලින්. මං යනවා වලස්මුල්ල පැත්තට ගිහිල්ලා ඉන්න. වලස්මුල්ල ඉඳන් අපේ වීරය අයියා සුපුරුදු විදිහටම අද අපිට කතා කර මේ මගෙන් කතා කරපු ගමන් ඇහුවේ දැන් අපිව මතක නෑ නේද කියලා. ඒම මතක නැති වෙනවද? මට හොඳට මතකයි. මං ඔයාව ගොඩාක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට එකතු ගන්නවා. ඒ වගේම තමයි ඊට පස්සේ අපිට කෝල් එකක් දාත්තා අපේ යලව්වේ කරූ අක්කා. මේ කරූ අක්කගේ දුව, ඒ කියන්නේ අපේ මේ නිමාලි, එයාගේ අද උපන්දිනය තියෙනවා කියලා මට මතක් කරා. සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. අපේ රොක්මන්ගේ වයිෆ් තමයි කමනි නිමාලි කියලා කියන්නේ. පුතා මොබින්දු, මේ හැමෝම සුබපතන් එකතු වෙනවා. වගේම NetFM ටීම් එකේ අපි හැමෝමත් අපේ නිමාලිට සුබපතන් එකතු වෙනවා. සුබ උපන්දිනයක් වේවා කියලා. ඊට පස්සේ යනවා තෝනිකල පැත්තට ගිහිල්ලෙන්න. තෝනිකල ගිය ගමන් දැන් අපිට මතක් වෙනවා අපේ ප්‍රසන්න අයියව. පහුගිය දවස් ටිකේ කුඹුරු වැඩත් එක්ක පොඩ්ඩක් බිසි වෙලා ඉඳලා අද තමයි කෝල් එකක් අරගෙන තියෙන්නේ. එකතු කරගන්නම් පතිරණ, ඊට පස්සේ සෝමදාස, ජානක, දිල්ෂාන්, දිලීප, ඊට පස්සේ වල්පිට මුල්ල ඉඳන් උපාලි අයියා කතා කරා. වයිෆ් දම්මි, ඊට පස්සේ පුතාල දෙන්න තුෂාන් සහ මිහිරංග මං එකතු කරගන්නම. ඊට පස්සේ බදුරලි ඉන්ද්‍රාණියක්වත් කතා කරා. මං එකතු කරගන්නම් ඔයාවත් මේ අහන්න යන සින්දුවට. ඊළඟට අම්මෝ WhatsApp message ගොඩ වරකාගොඩ අනුර ගාමන්ටගේ සෙට් එක ලස්සන සින්දුවකට එකතු කරගන්න. සඳුනි, නදී, ලක්ෂි, තමරා, සමන්මලි, සාමා, දේවි, අශානි, විනෝදනි, සම්පත්, රුමේෂ් මල්ලි. රුමේෂ් මල්ලි අද තමයි වැඩට ඇවිල්ලා තියෙන්නේ. එයා සනීප නැතුව ඉඳලා ගොඩ කාදරින් එකතු කරගන්න. නදී තමයි message එක දාන්නේ. මං හිතුවා මේ රුමේෂ් මල්ලි අද තමයි වැඩට ආවේ කිව්වම එයා මේ අද අලුතින්ම වැඩට ආපු මල්ලි කෙනෙක් කියලා. නෑ කොල්ලා, අසනීප වෙලා ඉඳලා අද ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා පානදුරේ වරුණ මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ලස්සන සින්දුවක් අපිට දෙන්න එහෙම කියලා කියන්නේ පානදුරේ ධනුෂ්ක. ඊට පස්සේ යන්න හදන්නේ කොහෙටද දන්නවද? ජනි අයිය අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා කියන ගොඩක විලෙන්න ශෂිකාව හොයාගෙන. ශෂිකා හොයා ඉල්ලන සින්දුව අද දෙන්න වෙලා මදි වෙයි වගේ නිකන් මට හිතෙනවා. මං හෙට අනිවාර්යයෙන්ම දෙන්නම්. ඊට පස්සේ මොරන්තොට ඉඳන් අපි වහගෙන ඉන්නවා මයුමි ෆැෂන් එකේ සෙට් එක. මේ මොරදන කියලා තියෙන්නේ මොකද්ද දැන්? නෑ දැන්නේ මට වැඩේ සෙට්ුනේ තේරුනේ. මයුමි ෆැෂන් එකේ ශාඛා දෙකක් තියෙනවා. එකක් තියෙනවා මොරදන, අනික එක තියෙනවා මොරන්තොට. බලන්න කාලයක් යනවා ඉතින් දේවල් තේරුම් ගන්න. මාර්ගම දුලානි, මං ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. කවුද මේ මගේ ෆොටෝ එකක් කියවලා දෙන්නේ? මේ අපේ දීප්ති අක්කා. බෝකුන්දර නිවන්තිරිය දේවින්‍ය ෆැෂන් එකේ ඉඳන් දීප්ති අක්කා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉනෝෂ් සර්, අනුෂා, ලලිත අක්කා, මානෙල් අක්කා, මන්දිනංගි, නදීෂමි, ක්‍රිෂාන්ත අයියා, මයෝරි, ජනිමල්ලි ඔයාවත් එකතු කරගන්න. අපේ ජානු එකතු කරගන්නලු යවෝන්නේ එකතු කරගන්න. මොරන්තුඩු ඉඳන් රොෂාන්, ශාමා, සෙනුක, රොෂික, එක ලක්ෂ්මන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. පරුසැල්ලේ සේපාලි හොටෙල් එකේ ඉඳන් සේපාලිකා මැසේජ් එකක් දාලා තියෙනවා. අරලිය ස්ටෝස් එකේ ඉන්න හරේන්ද මල්ලිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ආයුබෝවන්, අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි. මාවතේ සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. බරුදැල්පොළ SL ප්‍රනාන්දු අයියා තමයි එහෙම කියන්නේ. මං හිතන්නේ මේ මාවතේ කියලා කියන්නේ වැරදිලා ටයිප් වෙලා දන්නේ නැහැ. දේදුණු මාවත, හඳ මාවත කිව්වද නැත්නම් මාවත් කියන්න ගිහිල්ලා මාවතේ කියුණාද දන්නේ. හංවැල්ල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා ඩිලා නිරෝෂ්. කුමාරසිරි පතිරණ මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. මං ට්‍රයි එකක් දෙන්න. මලිත් අපිට මැසේජ් එකක් දාලා තිනවා. මලිත් අපි වහගෙන ඉන්නේ බුත්තල ඉඳන්. මෙයාට ගහද්දි තමයි චංචල ඇඬුවේ මතකද? හන්සි, මෙත්මා, දියානා මේ කට්ටියම එකතු කරගන්නෝ. ජනි, මොකද්ද මේ ජානු කියනවා ඔයා කෙල්ලෝ බලන්න කොළඹ BMICH පොත් ප්‍රදර්ශනයට යනවලු. මේ මොනාද මේ කියලා තියෙන්නේ? අල්ල ගන්නම්කො ජානුවාද. හරිද? මෙහෙම අපිට කිව්වා කියලා මට ඔත්තුව දීලා තින්නේ මත්තේගොඩ රුක්මණී අක්කා. රුක්මණී අක්කා මේ කරන උදව් මං අමතක කරන්නේ නැහැ කවදාවත්. මේ වගේ මාම් වෙනුවෙන් මඩ ප්‍රචාර යවනකොට ඔයගොල්ලෝ මට දැනුවත් කරන්න. මෙන්න මෙහෙම බොරු මඩ ප්‍රචාර යවනවා කියලා. අපි යමු සින්දුවට.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura Dedunumavata
1: Brought to you by
2: Akunulake Namahu Babana Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustaka
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනාම වෙන කොහෙන්ද සර්?
5: DLB වාසි. කොයි කාටත් වාසි.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට.
9: ඔක්තෝම්බර් 2 උදේ දඹුල්ල හවස ගලේ වෙලා
8: තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල් පතක් ඔබේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967677 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
10: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
11: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
12: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසය වගකීමයි සුග එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකයි.
11: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රැසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
13: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
14: FM Anupaha FM Anu Hatarai Dasamata Net FM Divina Pura Divina Pura
15: Velava oba weta gena enne
12: Adama ganna phone ekai ai hetata danni Vishwasay wanga kima ekka singa simpa pay ikada loda ticket ekak gewanna adama oyage smartphone ekak araganna
15: Velava dawal 12 ai

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොඩ්ඩන්ගේ ස්මාර්ට් සෝදානම.
4: පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනය වෙනුවෙන් RDB බැංකුවෙන්
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 076 716 3672.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් පළමුවනදා රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. සිරස්තල ඉන්ධනමිල වැඩි කලාට ජනතාවගෙන් මැසිවිලි. ත්‍රීවීල් සහ බස්සංගම් නියෝජිතයෝත් කතා කරයි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ළමුන්ට අද අවස්ථා රැසක්. ඇල්ෆා ස්ටුඩියෝත් ළමුන්ගෙන් පිරියයි. අල්ලස් කොමිසම හිටපු මුදල් ලේකම් PB ගේ එකවරටිය නිවසට පණි. එයාබස් ගනුදෙනුව ගැන පැය 4ක් ප්‍රශ්න කරයි. උදව් කරපු ඇතැම් පිරිස් ආණ්ඩුවෙන් ගිහින් නියෝජ්‍ය ඇමතිවරයෙකුගෙන් ප්‍රකාශයක්. ෆ්ලයි ඩුබා යානයක් විමදැමීමේ උත්සාහයක් නූලෙන්
0: වැළකෙයි.
6: ඉන්ධන මිල ඉහළ දැම්මාට විවිධ පාර්ශ්ව ආණ්ඩුවට මැසිවිලි නගනවා. ත්‍රීරෝද රථ රියදුරන් සහ බස් රථ රියදුරන් කියන්නේ ආණ්ඩුව තමන්ට සහනාධාරයක් ලබා දෙන්න ඕනි කියලා. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. ඉන්ධන මිල ඉහළයාම හමුවේ සිය ජීවිකාව පවත්වාගෙන යාම සඳහා තමන්ට දැරීමට සිදු ඇති මුදලද තවත් ඉහළ යන බව ජනතාව පවසනවා. නෙට් නිවුස් සිදු කළ ශේෂ්ත්‍ර චාරිකාවකදී ජනතා මෙන්ම රියදුරන්ද කියා සිටියේ තමන් පිළිබඳව ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.
7: කියනවා විතරයි කියන්න පුළුවන්. කයනා කණ්ඩෝනේ කය විතරයි වැඩ නැහැ.
8: ආණ්ඩුව නම් ඉතින් වැඩි කරලා දුවන්නේ නැහැ මහත්තයා. එහෙම මේ තියෙන විදිහට අපි තමාරුනේ ආර්ථිකේ ගොඩක් අමාරුයි.
9: දුකයි ඉතින් කියන්න කනගාටුයි.
10: හැමදේම අමාරුයි ආර්ථිකේ මට නම් තේරෙන්නේ එහෙම තමයි.
11: අසාධාරණයි.
8: ආයෙකව දුව ගන්න විදියක් නැහැ නේද පුතේ. අපි ලෝක අමාරු වෙනවා දැන්. දැන් අපිට තෙල් ප්‍රමාණය පිච්චෙනවා වැඩි. මේ ආදායමක් ඇති වෙන්නේ නැහැ මහත්තයා. අපිට එහෙම දිව්වෝ. ඒකයි වෙන්නේ. ආණ්ඩුව නම් ඉතින් වැඩි කරලා දුවන්නේ නැහැ මහත්තයා. එහෙම මේ තියෙන විදිහට අපි තමාරුනේ ආර්ථිකේ ගොඩක් අමාරුයි. මොනාවත් අඩුවක් වෙන්නේ නැහැ නේ අපිට. එල්ලෙන්න වැඩි.
6: මේ අතර ඔක්ටේ 92 වර්ගයේ පෙට්‍රෝල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමීම හමුවේ ත්‍රීරෝද රථයකට රුපියල් 100ක පමණ අමතර මුදලක් දෛනිකව වැය කිරීමට සිදු ඇතැයි ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. ඒ ලේකම් එල් රෝහණ පෙරේරා මහතා පැවසුවේ තමන් මුහුණ දෙන මෙම ගැටලුව සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග කඩිනමින් සාකච්ඡා කරන බවයි.
12: යලි රජයේ විසින් ඉන්ධන මිල සංශෝධනය කරලා තියෙනවා අද දවසේ සිටන්. හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕනේ අන්තෝ ජටහ බහි ජටා කියලා. කෝටි 4100ක් සානාධාර වෙනුවෙන් ඉදිරි මාස 3ට වෙන් කරද්දී හැම ඉන්ධනයකටම මිල වැඩි කරලා තියෙනවා. හැබැයි සුපිරි ඒවාට සුපිරි වාහනවල ඒවා වැඩි කරලා නැහැ. මේ රටේ තීරෝදරත රීදුරන් තරම් පොහොසත් මිනිස්සු තවත් නැහැ කියලා තමයි රජයේ හිතාගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට ගත්තාම මේ රජයේ කොහෙටද සානාධාර දෙන්නේ? දකුණු අතින් සානාධාරය ගණක් දීලා වං අතින් හිමින් සැරේ මැජික් කරලා කරලා ගන්න විදියක් නෙමේ තියෙන්නේ. දවසකට මේ විදියට ගත්තාම රුපියල් 15කින් අද මේ වෙනකොට තීරෝද රට භාවිතා කරන ඔක්ටේන් 92 ඉන්දල මිල වැඩි කරලා තියෙනවා. ඒ වැඩි කිරීම තුලින් ඇත්තටම මේ වෙනකොට තීරෝද රටයකට අමතර දවසකට රුපියල් 100ක විතර මුදලක් වැය කරන්න වෙනවා. ඒක අපි ඇත්තටම ගණන් හදලා බැලුවොතින් එහෙම තීරෝද රට ලක්ෂ 10කට විතර මිලියන 1.3ක් තියෙනවා ලංකාවේ තීරෝද රට. ඒකෙන් ලක්ෂ 10කට විතර ගත්තොතින් එහෙම මේ ආණ්ඩුව දවසකට ත්‍රිවිල් රියදුරංගෙන් විතරක් මිලියන 1200ක් අය කරගන්නවා. කොහොමද සානාධාරය? දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා හෙට අනිද්දාම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිතුමාම මුණ ගැහිලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා දැනුවත් වෙන්න.
1: මේ අතර ඩීසල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අන්තර්පලාත් පෞද්ගලික බස් සංගමේ සභාපති සරත් විජිත කුමාර මහතා නෙට් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.
11: මේ ජාතික ප්‍රතිපත්ති අනුව මේක අඩු වැඩි වීමක් මෙතන සඳහන් කරන්න බෑ අර ප්‍රතිශතය අනුව. ඉතින් ඇත්තට මේ වගේ දේවල් කරද්දී පොදු ප්‍රවාහනයේ ලොකුවට බලපානවා. මොකද එක එක ගැටලු මතුවෙනවානේ. මේ කාලයක් බස් ගාස්තු වැඩි කළා එක සීමාව දෙනවා. අපි මේ බස් ගාස්තු වැඩි කිරීමේදී අවදානමට ගානක් තියලා ඉදිරියට අරන් නැහැ. එතකොට මේ ඩීසල් 10ක් වැඩි වෙනවා කියන්නේ අපිට සාමාන්‍යයෙන් ලීටර 150ක් විතර ගන්න කෙනෙකුට රුපියල් 1500ක් 2000ක් ඊට වැඩි යන අයට ඉතින් වෙනවා. එතකොට මේක අපි පවත්වාගෙනදී ගැටලු මතුවෙනවා. එකක් දවසකට බස් ගාස්තු වැඩිලා අපි තනක් හදාන බස් ධාවනය කරද්දි මේක පෞද්ගලික අංශයට පොඩ්ඩක් දැනෙනවා. මොකද රජයේ ප්‍රවාහනයේ

0: එතන ඒක ඒ ප්‍රතිසතිය උඩ අනිත් පැත්ත පුදුපානයට බව වැඩි කරන තුනක් තමයි හොඳ.
1: ඔක්ටේ 92 පෙට්‍රල්, ඩීසල් සහ සුපිරි ඩීසල් මිල ඉහළ දැමුණේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. ඒ අනුව ඩීසල් මිල ලීටරයක් රුපියල් 10කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 392ක්. සුපිරි ඩීසල් මිල ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 50කින්. ඒ අනුව එහි නව මිල රුපියල් 528ක්. ඔක්ටේ 92 පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් 15කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඔක්ටේ 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 414ක් වනවා. කෙසේ වෙතත් ඔක්ටේ 95 පෙට්‍රල් මිල සහ භූමි තෙල් මිල සංශෝධනය නොකළ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද ඔක්ටේ 92 පෙට්‍රල්, ඩීසල් සහ සුපර් ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 7 දිනටත් දැන් ක්‍රියාත්මකයි. අදත් රාත්‍රී 9 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘතව තිබෙනවා. මේ අතර අදට යෙදෙන ලෝකලමා දිනයට සමගාමීව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ පෙරවරුවේ සිටම විවිධ වැඩසටහන් ආරම්භ වුණා. ඒ අනුව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පොත් ප්‍රදර්ශනයට පැමිණ ළමුන් සඳහා කතන්දර පොතක් නොමිලේ ලබා දෙනවා. ළමුන් වෙනුවෙන් තවත් සුවිශේෂී වැඩසටහන් කිහිපයක්ද ප්‍රදර්ශන භූමියේදී ක්‍රියාත්මක වන බවයි එම සංගමය පැවසුවේ. මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ වන්නේ නෙත් FM රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් දරුවන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමියේ ඇති නෙත් FM කුටියේ පොත් කැටේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. මේ අතර දක්ෂතා දක්වන දරුදරියන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ හිදී අදත් ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සජීවීව සම්බන්ධ කරගන්නවා එහි සිටින නෙත් FM විශේෂ නියෝජිත කසුනි නානායක්කාර. අයිබෝන් කසුනි.
2: අයිබෝන් කේසර, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හැමදාමත් මම කියනා වගේ අතිසාරසක 7 දිනේ අද ලෝක ළමා දිනය, ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් ඊට සමගාමීව බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ වෙද්දි අති විශාල ජනකායක් මේ වෙනකොට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙමින් ඉන්නවා උදෑසන ඉඳල. ඉතින් නෙතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ වෙනද වගේම BMICH පරිශ්‍රයේ කොළඹ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඇතුල් වෙන තැනම, ඒ කියන්නේ සිරිමාවු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඇතුල් වෙන තැනම වම්මත පැත්තේ අපි ඉන්නවා. ඉතින් අද ලෝක ළමා දිනය වෙනුවෙන් අපේ මේ වැඩසටහන් වලට, විශේෂ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න ආපු චූටි පොඩෙක් ඉන්නවා මාත් එක්ක ඇහැලිය ගොඩින් ඇවිල්ලා. අපි බලමු එයා කවුද, එයා දක්ෂ මොනවටද කියලා.
3: මගේ නම ඔසිතී මන්ත්‍රදසානායක. මම ඉගෙන ගන්න පාසල ඇහැලියගොඩ මධ්‍ය මහාවිද්‍යාලය. මගේ දක්ෂතාවන් තමයි න්‍යූස් කියන්න පුළුවන්, මට කතා කරන්න පුළුවන්, නිවේදන කටයුතු කරන්න පුළුවන්. මම අද ආවේ ඇල්ෆා ස්ටුඩියෝ මේකට සම්බන්ධ වෙන්න.
2: ඔන්න ඔහොම චූටි පොඩ්ඩෙක් අද ලෝක ළමා දිනය වෙනුවෙන් ඉන්නවා ඇවිල්ලා. මේ පොඩ්ඩ විතරක් නෙමෙයි, තව බොහෝමයක් පොඩ්ඩෝ අපිත් එක්ක මේ වෙලාවෙ එකතු වෙලා ඉන්නවා. අඬ කැවීම් වලට නිවේදන ඉදිරිපත් කරන්න, ඒ කියන්නේ මෙතන වොයිස් ටෙස්ට් එකක් නේ සිද්ධ වෙන්නේ, ඒ කියන්නේ සම්මංගේ හඬ මෙතන පරීක්ෂා කරනවා. ඒ කියන්නේ ඊට පස්සේ ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න, තමන්ගේ හැකියාව නැති ෆෙමල් පොත් ස්ටුඩියෝ හරහා ලෝකෙටම අරගෙන යන්න. ඉතින් අද වැඩිහිටි දිනේ දවසේ සුවිශේෂී ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ චරිතයක් ඉන්නවා මාත් එක්ක, ගාල රිච්මන්ඩ් විද්‍යාලයේ වසර ගණනාවක් සේවය කරපු ගුරුවරයෙක්. දැන් අවුරුදු 72ක් වෙනව. හැබැයි වැඩනම් හරිම ජව සම්පන්නයි. පොත් 11ක් ලියලා තියෙනවා, 12 පොත ලියන්නේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන. අපි කතා කරලා බලමු ඒ සර් එක්ක.
4: මම මේ ගාල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍ය ආදිගුරු ගාල හපුගල සරතානන්දල්විස්. මාධ්‍යවේදී හැටියටත් වැඩ කරනවා, සමාජ සේවකයෙක්, ගුරුවරයෙක්, නෙට් FM වලට ආදරය කරන රසිකයෙක්. අද වැඩිහිටි දවසේ අපිව මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ගුරුවරු හැටියට විශේෂයෙන්ම ළමයි වෙනුවෙන්, ශිෂ්‍යාව වෙනුවෙන්, දූල පුතාල වෙනුවෙන් සේවයක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳව පරීක්ෂණ කරනවා. ඒ වගේම නවීන තාක්ෂණයේ AI තාක්ෂණය පිළිබඳව ළමයි දැනුවත් කිරීම, ඒ සම්බන්ධ පොත්පත් රචනා කිරීම සහ දිගටම ඒ සම්බන්ධව පරීක්ෂණ කරමින් පවතිනවා. මේ අවස්ථාව ලබා දුන්න ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා.
2: අන්නේ.

0: අපිටත් මේ අපි අලුත් පරම්පරාව විදිහට අපිට ඉගෙන ගන්න බොහෝමයක් අපේ වැඩිහිටි පරම්පරාවගෙන් තියෙනවා. ඒ වගේම අපි වැඩිහිටියෝ විදිහට ඊළඟ පරම්පරාවට අරගෙන යන්න බොහෝ දේවල් අපිට තියෙනවා. ජෙනිසෙට්, ඒ වගේම ඇල්ෆා ජෙනරේෂන් එකට තමයි අපි ඇල්ෆා ස්ටුඩියෝ BMICH පරිශ්‍රයට අරගෙන ආවේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. එන්න පොත් කැටයට පොතක් එකතු කරන්න අද මේ ලෝක ලමාදිනේ දවසේ, වැඩිහිටි දිනේ දවසේ. ඒ වගේම ඔබේ පොඩ්ඩක් එක්ක ඇවිල්ලා හඬ කොහොමද, තව දක්ෂතා මොනවද, ඒ දේවල් උරගා බලන්නත් හැකියාව තියෙනවා. බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. මම net news වෙනුවෙන් කසුනි නානයක්කාර.
1: ස්තුතියි කසුනි. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිමාවට පත්වන්නේ ඔක්තෝබර් මාස 4 වනදායි. එයාබස් ගනුදෙනු චෝදනාවලට අදාළව සිදු කරනු ලබන විමර්ශන සඳහා හිටපු මුදල්ලේකම් PB ජයසුන්දර මහතාගෙන්ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. සිය නිලධාරීන් කණ්ඩායමක් PB ජයසුන්දර මහතාගේ නිකවරටිය ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එලෙස ප්‍රකාශ සටහන් කරගත් බවයි අල්ලස් කොමිසම පැවසුවේ. ඒ අනුව හිටපු මුදල්ලේකම්වරයාගෙන් පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. යාබස් ගනුදෙනු චෝදනාවලට අදාළව සිදුකරන ලබන විමර්ශන සඳහා මීට පෙර තවත් කිහිප දෙනෙකුගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ සටහන් කරගත්තා. මාලිමාවට ඡන්දය ලබා නොදුන් ජනතාවද වර්තමානයේ ආණ්ඩුව සමග එක්වෙමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල ජනතාව අනුමත කර ඇති බව එයින් ඔප්පුවන බවයි.
2: ජනාධිපතිතුමා පත් වෙලා අවුරුදු දෙකයිනි. ඉතින් අපි ජනතාවත් එක්ක යම් කෙසේ සංවාදයක් හදා ගන්න ඕනි. දැන් අද බිමේ ජනමතය ගත්තොත් එහෙම අපිට ඡන්දෙ නොදුන්නු අපිට එළහිව වැඩ කරපොයත් අද අපිට ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කරන දැනට මේ ජනමතය අවිල්ල තියෙනවා. අපි පිළිගන්නවා අපිට උදව් කරපු අපිත් එක්ක හිටපු යම් කිසි සුළුසුළු කණ්ඩායම්, සමාජ විට වෙන වෙන ළඟ ළඟ බලාපොරොත්තු තියාගෙන හිටපු කණ්ඩායම්. අපෙන් ඈත් වෙච්ච පිරිසක් ඉන්නවා, නැත්නම් ඒක අපි බැහැර කරන්නේ. හැබැයි ඊට වඩා විශාල පිරිසක් අලුතෙන් එකතු වෙලා තියෙනවා. අලුතෙන් එකතු වෙන පොදුවේ ගත්තොත් අද ওই සුම්බුම් විපක්ෂයේ පැටිකිලි ඔක්කොම ජනතාව දන්නවා. එතකොට ඒගොල්ලොන්ගේ පිළිබඳ හොඳ කියවීමක් ජනතාවට තියෙනවා. ඒ වගේම තමයි ආණ්ඩුවේ අවුරුදු දෙකක කාලේ ආපහු වැඩිලා බලනකොට ජනතාවට ලොකු ප්‍රසාදයක් ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ජනමතය ඕක නෙමෙයි, ජනමතය අද ආණ්ඩුවත් එක්ක පෙළගැහෙන එකක් තමයි තියෙන්නේ.
1: කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්. ඒනෙත් නිවුස් රතුකට්ට දේශපාලන සංවාදයට එක් වෙමින්.
3: ඉතින් ජනාධිපතිතුමාට මතක නැහැ ඊයේ කියපු කතාව අද වේදිකාවට ගියාම. දැන් ජනාධිපතිතුමා සතියන්ත හතරක් ගියානේ. ඔබතුමිය ජනාධිපතිතුමාගේ කතා හය අරගෙන බලන්නකෝ. හරිද? එතුමා නිවාස හදන වැඩ පිළිවෙල කියාගෙන ගිය විදියට තව රැස්වීම් පහක් විතර කෙරුවොත් එහෙම පිට රටවල් වල වැඩ කරන මිනිස්සුන්ටත් නිකන් ගෙවලා හදලා දෙන ලෙවල් එකේ ටෝක් එකක් දෙයි. හරිද? පල් බොරුනේ. පහුගිය කාලේ විවෘත කිරීම් ටිකක් කෙරුණා. ඒ කෙරුණේ ගිය ආණ්ඩුව වලින් පටන් ගත්ත එක. මම ඔබතුමියට උදාහරණ කියන්නම්.
4: හොඳ නැද්ද ඒක?
3: හොඳයි. ඒව මේ ආණ්ඩුවේ වැඩ නෙමෙයි. හරිද? ඒගොල්ලොන්ගේ මාර දක්ෂතාවයක් තියෙනවා කැම්පේන් කරන්න. 70,000ක විතර ඩෝබි බලකායක් ඉන්නවා. හරිද? කමෙන්ට් දාන්න. ඒගොල්ලන්ට හොඳ අවංකවම ඇඩ්වර්ටයිසින් වලින් අපිට වැඩි ඉන්න කැටයම් කලාවේ නියම ප්‍රවල ටිකක් ඉන්නේ. හරිද? අනුන්ගේ එක තමන්ගේ වගේ පරණ කතාවක් තියෙන්නේ. මගේ කලිසම උගේ වගේ ඇඳගෙන අගේට පාර යනවා කියලා ඉවරලා. ඒ වගේ තමයි මේගොල්ලන්ගේ වැඩ.
1: සීෂල්ස් රාජ්‍ය සමග පැවති දෙවන පාපන්දු තරගයේද විශිෂ්ට ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රියේ සමත් වුණා. සීෂෙල්ස් රාජ්‍යයේ මාහි දූපත්ති පැවති මෙම තරගය ශ්‍රී ලංකාව ජයගත්තේ ගෝල 2-0 ලෙසයි. දෙපිල අතර පැවති පළමු තරගයේද ශ්‍රී ලංකාව ජයගත්තා. ඒ ගෝල 3-0 ලෙසයි. ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණයද ශ්‍රී ලංකාවට හිමි වුණා. ශ්‍රී ලංකාව මෙවැනි ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබා ගත්තේ වසර 12කට පසු වීමද විශේෂත්වයක්. ඊයේ තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල ලබා ගත්තේ ඩිලන් ඩි සිල්වා සහ වසීම් රාසික් දෙදෙනායි. ඩිලන් ඩි සිල්වා පළමු ගෝලය වාර්තා කළා. ඒ තරගයේ 32 මිනිත්තුවේදී වසීම් රාසික් තරගයේ 84 මිනිත්තුවේදී දෙවන ගෝලය වාර්තා කළා. ඩුබායි සිට ඊස්රායලයේ ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි F-10-73 ගුවන් යානය කඩා බිම හෙලීමට සහායක නියමුවා දැරූ උත්සාහය පිටුපස ඇති සැබෑ අරමුණ කුමක්දැයි ප්‍රකාශ කිරීමට තවමත් වේලාසන වැඩි බව ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු පවසනවා. විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊස්රායල් අගමැතිවරයා සඳහන් කළේ මෙම ප්‍රහාරයට ඉරානයේ කිසියම් සම්බන්ධයක් තිබේදැයි යන්න තවමත් තහවුරු වී නොමැති බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා මෙය ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී ඇති අතර අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරකයා ත්‍රස්තවාදියෙකු විය හැකි බවයි. අදාළ යානය පියාසර කරන අතරතුරදී සහායක නියමුවා විසින් ප්‍රධාන ගුවන් නියමුවා වන ඉන්දියානු ජාතික කැප්ටන් ස්මිත් මචාර්ට පිහියකින් පහරදී යානයේ පාලනය ගෙන එය කඩා බිම හෙලීමට උත්සාහ කර තිබෙනවා. එම අවස්ථාවේදී මිනිත්තු දෙකකටත් අඩු කාලයකදී යානය අඩි 17,400කටත් වඩා පහතට කඩාවැටෙමින් පැවති අතර ගුවනේදී පැහැර ගැනීමකට ලක් වූ බවට හදිසි සංඥාවක්ද නිකුත් වුණා. කෙසේ වෙතත් බරපතල ලෙස තුවාල ලබා සිටියදී පවා කැප්ටන් ස්මිත් මචාර් ඔහුගේ සිහිසුන් වීමට පෙර කොක්පිට් හෙවත් ගුවන් නියමු යානය පාලනය කරන ඉදිරිපස කුටියේ දොර විවෘත කිරීමට සමත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ ඊශ්‍රායල් මගින් සහකාර්ය මණ්ඩලය කොක්පිට් පරිශ්‍රයට කඩා වැදී ප්‍රහාරකයා යටපත් කරගනිමින් යානයේ පාලනය නැවත ලබා ගැනීමට සමත් වුණා. මගින්ගේ සහ නියමුවාගේ මෙම වීරෝදාර ක්‍රියාව නිසා යානයේ සිටි 174 දෙනෙකුගේ ජීවිත බේරී මහත් විනාශයක් වැළකී ගිය බවත් එය ඊශ්‍රායලයට තවත් සැප්තැම්බර් 11 ප්‍රහාරයක් බඳු වීමට තිබූ බවත් අගමැති නෙතන්‍යාහු පැවසුවා. ඉන්දියාග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද කැප්ටන් ස්මිත්ගේ නොසැලෙන ධෛර්යය අගය කරමින් මුළු ඉන්දියාවම ඔහු පිළිබඳව ආඩම්බර වන බව සඳහන් කළා. අනතුරුව සෞදි අරාබියේ තබු ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වන ලද යානයේ සිටි මගීන් පසුව විශේෂ යානයකින් ටෙල් අවිව් වෙත රැගෙන ආව අතර ප්‍රහාරයට ලක් වූ ඉන්දියන් නියමුවා දැනට සෞදි අරාබියේ රෝහලක යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා. අත්අඩංගුවටගත් සැකකාර සහායක නියමුවා සම්බන්ධයෙන් සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරත් රාජ්‍ය සහ ඊශ්‍රායලයේ එක්ව ඉදිරි විමර්ශන පවත්වනු ලබනවා. ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වේ රන් පදක්කම සඳහා වන අවසන් තරගයට සුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මේ වන විට තරඟ වදිමින් සිටිනවා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තා. නායක සහනාරච්චිගේ ලකුණු 28ට කඩුලු 2ක් දවාගත් අතර තරින්දු රත්නායක ලකුණු 32ට කඩුලු 2යි. ලකුණු 170ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිළිතුරින්ම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 35ක් ලබාගෙන සිටියා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයෙකු වන මෙල්වා සමූහය ඉදිකිරීම් ද්‍රව්‍ය ශේෂ්ත්‍රයේ සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කරමින් සිටිනවා. එහි නවතම පියවරක් ලෙස සිමෙන්ති මිශ්‍ර කිරීම සහ ඇසුරුම් කිරීමේ පහසුකම් සහිත පරිශ්‍රයක් සීදුව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට මෙල්වා සමූහය පියවරගෙන තිබෙනවා. 2002 වසරේදී ආරම්භ වූ මෙල්වා සමූහය වානේ නිෂ්පාදනයෙන් ඔබ්බට යමින් ඉදිකිරීම් ද්‍රව්‍ය, ඖෂධ, ආගන්තුක සත්කාර, තේ අපනයනය සහ ජාත්‍යන්තර වෙළඳාම් ඇතුළු ශේෂ්ත්‍ර රැසක් ඔස්සේ සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කර තිබෙනවා. මෙල්වා සමූහයේ නවතම නිෂ්පාදනය වන මෙල්වා සිමෙන්ති හඳුන්වාදීම මෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ කාර්මික ශේෂ්ත්‍රයට එමගින් ලබා දිය හැකි දායකත්වය පිළිබඳවද දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ කොළඹ හිල්ටන් හෝටලේදී පැවැත්වුණා. මේ එහිදී අදහස් දැක්වූ මෙල්වය රෝලිං පෞද්ගලික සමාගමේ අලවිහා ප්‍රවර්ධන කළමනාකරු ගයන්ත මදුමාදව මහතා
4: අපේ නවතම නිෂ්පාදනය වෙන මෙල්වා සිමෙන්ති තව මාස දෙකක් වගේ ඇතුළතදී අපි මෙල්වා සිමෙන්ති නිෂ්පාදනය අපේ පාරිභෝගික ජනතාවට ලබා දෙනවා. ඉතින් අපි හිතනවා අපි මෙල්වා සන්නාම යටතේ අනිත් නිෂ්පාදන වගේම ඉතාමත් ආදරයෙන් අපේ පාරිභෝගික ජනතාව මේක මනදගනී කියලා රටේම බලාපොරොත්තුවක් වෙයි මෙල්වා සිමෙන්ති කියන එක අපි විශ්වාස කරනවා.
1: මේ අතර මෙල්වා සිමෙන්ති නිෂ්පාදනයේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ක්‍රියාවලීන් සහ තත්ත්ව පාලනය කෙරෙහිද අවධානය යොමු කර ඇති බව එම සමාගම පැවසුවා. නෙට් නිවුස් නිමාව. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: Net News රාව ප්‍රතිරාව.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය. net news පිළිබඳව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ MRD කසුන් ගුණරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා.
5: ජනමාධ්‍යයක ප්‍රමුඛ පෙළේ වගකීමක් වෙන්නේ ජනතාව සඳහා නිවැරදි සමබර අපක්ෂපාතී ප්‍රවෘත්ති සම්පාදනය. ඒ වගේම කාලානුකූලව වේගයෙන් පැහැදිලිව සරලව සදාචාරාත්මක සීමා ආරක්ෂා කරමින් නිසි තාක්ෂණික ප්‍රමිතියෙන් යුක්තව තොරතුරු ලබා දීම ප්‍රවෘත්ති සම්පාදනය ජනමාධ්‍යයක ප්‍රමුඛ වගකීමක් වෙනවා. ඒ අර්ථයෙන් net FM ප්‍රවෘත්ති මේ රටේ ජනතාවට ඉතාම සමබර නිවැරදි තොරතුරු වේගෙන් සහ ඉහළ ප්‍රමිතියකින් ලබා දීමට දරන උත්සාහය පිළිබඳව අප තුළ ඇති ලොකු ප්‍රසාදයක්. ඒ වගේම සදාචාරාත්මක සීමා ආරක්ෂා කර ගනිමින් ප්‍රවෘත්ති වලට අතිරේක අර්ථකථන එකතු නොකරමින් තොරතුරු ලබා දීම අතින් ඔවුන් ඉතාම ඉදිරියෙන් ඉන්න බව විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒ වගේම ශ්‍රාවකයාට වඩාත් ලෙන්ගතු ලබැඳි ශෛලියක් ඔවුන් අනුගමනය කරනවා. net FM ප්‍රවෘත්ති වඩාත් ජනතාව අතරට සමීප වෙන්නේ මේ කාරණා නිසා කියලායි මම විශ්වාස කරන්නේ.
6: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන් FM 95 FM 94.8 net FM divine pura divine pura
7: Brought to you by
8: Akunu lake namahu babana rata purama rasa gena yana Aule sama rasa karakana Mother Freeland noodles taste ke trust ka
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් TV රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
10: වාසිනා මෙන කොහෙන්ද සර්?
11: DLB වාසී. කොයි කාටත් වාසී.
12: ජනි එක දේ

වෙලාව 12යි විනාඩි 29යි. ඉනා වෙවි පැල්බඳ ගහනනේ තෙෆම් දේදුණු මාවතේ අද දවසේ අවසාන පැයට අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පැයේදී වැඩ ටික පටන් ගන්න කොටම නිකන් දුක හිතෙන හැබැයි ඒක නිකන් සාමාන්‍ය විදිහේ තොරතුරක් ඔයාට කියන්නද? ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම පිරිමි ක්‍රිකට් තරඟාවලියේ ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියට සමගාමීව පවත්වන පිරිමි ක්‍රිකට් තරඟාවලියේ සෙමි ෆයිනල් මැච් එක අවසන් පූර්ව තරඟයට මේ වෙනකොට ක්‍රීඩා කරනවා. පන්දු වාර 9යි පන්දු 3ක් අවසානයි ලකුණු 170ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 45යි කඩුළු 8යි දැන් බෝලයක් දැම්ම දැන් තව විකට් එකක් ගියා. ඒ අනුව දැන් ලකුණු 45යි විකට් 9යි ශ්‍රී ලංකා කණ්ඩායම. විජයකාන්ත් වියස්කාන්ත් තමයි විකට් එකේ ඉන්නේ. ඉස්සරහට බැට් කරන්න ඉන්නේ කවුද? බිනුර ෆර්නැන්ඩෝ. හරි, විස්තර ටික. හරි, අතරේ මතක් කරන්න ඕනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 වෙනි වතාවට පැවැත්වෙනවා BMICH පරිශ්‍රයේ. දැන් මේ වෙලාවේ net fm facebook fan page එක පැත්තට යනවා නම් අපේ කසුනි ඊට පස්සේ අපේ සාර දෙන්නත් එක facebook live එකක් යන ගමන් තියෙන ඉතින් ඒගොල්ලන්ට විස්තර ටික බලා ගන්න පුළුවන්. අද ස්පෙෂල් මොකද BMICH පරිශ්‍රයේට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන හැම පුංචි දරුවෙකුටම එම නැත්තම් පුංචි දරුවෝ ඉන්න දෙමව්පියෙක්ටම නොමිලේම කතන්දර පොතක් තෑගි කරන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කරන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සූදානමින් ඉන්නවා. ඔය පොත ගන්න තියෙන්නේ ලේසි තැනකින්. ඒ කියන්නේ net fm අපේ කොටියට හරියටම ඉස්සරහ තියෙනවා මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන කමිටුවේ ඔෆිස් එක. අන්න එතනින් තමයි ඔය පොත අරගන්න තියෙන්නේ, නොමිලේම ලබා ගන්න තියෙන පොත. හරි, තව පුංචි වෙලාවකින් ඉතින් අපිත් යනවා ඒ පැත්තට BMICH පරිශ්‍රයට. ඒ ගැන විස්තර ඉහිට ගියාට පස්සේ කියන්නම්. ඒ අතරේ මතක් කරන්න ඕනි සතර ප්‍රකාශකයන්ගේ කුටියට යන්න කියලා. සී හෝල් එකේ තමයි දැන් ඔය BMICH එකට ගියාට පස්සේ පොත් ප්‍රදර්ශනයට ගියාට පස්සේ ඒවා ඉංග්‍රීසි අකුරු වලින් තමයි නම් කරලා තියෙන්නේ. A හෝල් එක, B හෝල් එක, C හෝල් එක, K හෝල් එක එහෙම තියෙනවා හෝල්ස් ගොඩක්. ඔය අතරේ සී හෝල් එකට යන්න, සී ශාලාවට යන්න, ඒ ගියාට පස්සේ ඔයාට සතර ප්‍රකාශකයන්ගේ කුටිය හොයා ගන්න පුළුවන්. එතනින් වාට 120ක් දක්වා වට්ටම් ලබා ගන්න පුළුවන්. ඔයා අරගන්න සිංහල ඉංග්‍රීසි වැඩපොත් වලට, ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටල වලට, අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල වලට වගේම රජයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටල වලට. ඉතින් ඔක්තෝබර් 4 වෙනිදා දක්වා හැම දවසකම උදේ 9 ඉඳන් රාත්‍රී 9 දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වගේම සතර වෙළඳ කොටියත් වේවුර්ථයි. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර. මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔයාලට මතක් කරන්න ඕනි. මොකද මේනක සහල් බයියන් වින් තරඟයත් එක්ක ඔයාලට ජයග්‍රාහකයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. දැන් මේ නුදුරේදීම බිහි වුණු අඟල් 32 ස්මාර්ට් ටීවී එකේ ජයග්‍රාහිකාව ගැන මම ඔයාලට කලින් පැයේදී මතක් කරානේ. මේ ළඟදී ජයග්‍රහණයක් බවට පත් උනේ මේනක සහල් අරගෙන කූපන් එකේ තිබුණු නම්බර් එකට WhatsApp message එකක් දාලා. කාමරියා කාසියර් මහත්මිය, එයා මහරගම තමයි ඉන්නේ, නාවින්නෙන් තමයි මේනක සහල් මිලදී අරගෙන තියෙන්නේ. ඉතින් ඒක හන්ද ඔයාට රයිස් කුකර් එකක්, බ්ලෙන්ඩර් එකක්, ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කරන්න වැඩි වැඩියෙන් මේනක සහල්ම මිලදී ගන්න කියලා මම මතක් කරනවා. ඒ වගේම තමයි ෆ්‍රීලන් නිවසින් හඳුන්වා දීලා තියෙන ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් අරගන්න. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක ගෙදර හදන කෑම වේල ඉන්දියාවේ මසාලා රහට රසවත් කරගන්න ඔයාට පුළුවන්. පාට තුනකින් එනවා. ග්‍රීන් කරි මසාලා පවුඩර් එළවලු වලට දාන්න. බ්ලැක් කරි මසාලා පවුඩර් මස් ජාති වලට දාන්න. රෙඩ් කරි මසාලා පවුඩර් මාළු ජාති වලට දාන්න. පාට මාරු කරගන්න හැම ඔට්ටු නෑ. හරියට හදලා ගත්තා කියලා කියන්නේ රස ඉතින් ඇස් පුදුම කරවන සුළුයි. සින්දුවට යන්න කලින් මම ටග් ගාලා එකතු කරගන්නම් WhatsApp එකේ අපිට messages දාලා තියෙන කට්ටිය. ජනී මම කලවාණෙන් පුෂ්පා, අපිවත් සින්දුවකට එකතු කරගන්න. හස්බන්ඩ් ප්‍රියන්තව, දුවල දෙන්න ඉන්නවා, ඉරේෂ අනංගි ඉන්නවා, මේ කට්ටියම එකතු කරගන්න කියනවා. හම්බන්තොට කළු දොදොල් කඩේ සෙට් එක, ශානක ආනන්ද, නිලන්ත, මහීම, සසීමා කට්ටියම එකතු කරගන්නවා. ජනී ඔයා වහගෙන ඉන්න ගමන් ඉන්නේ, ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. අද 8 වෙනි උපන්දිනයේ සමරණ දොම්පේ ෆොටෝෂාපුව ළඟ ඉන්න ඔෂිනි සාවින්ද්‍යා එදිරිසිංහ, ඒ වගේම තමයි නෙතුජ විනෝදක, දෙන්නා ට්වින්ස් ලද, දෙන්නටම සුබපතන්න එකතු වෙනවා. එරංග, ඉශාංක, දිනෝෂි අක්කා, නන්දද නැන්දද දන්නේ, ආචිලා, ඊට පස්සේ කපිල මාමා, දිලෝ නැන්දා, ශවි අක්ක ඇතුළු සියලුම දෙනා. දොම්පේ ගල්වල ගොඩ ඉඳන් දිලූෂ කාර්යවසම් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න බබාලා දෙන්නටම සුබ උපන් දිනයක් වේවා. යඩියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා. ඊට පස්සේ කෑගාලේ රාමයියා අපි වහගෙන ඉන්නවා. දෙයන්දර ඉඳන් අපේ සුනිත්‍ර කුමාරි අක්කා පුතා විහංගවත් එකතු කරගන්න කියනවා, මං එකතු කරගන්නම්. හැමදාම net අහන්නේ කොල්ලෝ අපි. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ, කවුද දන්නවද? ආ, මෙයා නම කියන්නේ නැහැ.
මෙයා කියන්නේ එකතු කරගන්න කියලා වඩමුල්ල හන්දියේ ලෝලු කඩේ ඉන්න යාගේ සුදුමැණික කෞශල්‍ය නම්. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. බදුරුලි ඉන්ද්‍රාණි අක්කා WhatsApp message එකක් දාලා තිනවා. ගිලි මලේ ධනුෂ්ක message එකක් දාලා තිනවා. කුවේට වල වැඩ කරන කාවින්ද්‍යාවත් එකතු කරගන්න කියලා තිනවා. පැය 24ම net එක තමයි කියලාත් කියලා තිනවා. අපිවත් එකතු කරගන්න චාමර ස්ටෝස් එකේ කට්ටිය කළුතර පනා පිටින් ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. පියෝමි කිරියල්ලි නම් මෙසේජ් එකක් දාලා තිනවා. එයාගේ පුතා සතින හස්බන්ඩ් මෙනුර එකතු කරගන්න කියලා තිනවා. මං එකතු කරගන්නම්. ජනේ ගුඩ් ආෆ්ටර්නූන් මහියංගණෙන් රශ්මි මම මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මං එකතු කරගන්නම්. සරච්චන්ද ඩයස් අයියා ගලේ කඩේ රයිගම ඉඳන් අපි වහගෙන ඉන්නවා. ඒ වගේම තමයි කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් විනීත අක්කා සුජානි චන්දිමා මොරටුවේ ඉඳන් අහගෙන ඉන්නවා. කුණාමලේ පහේකණු ඉඳන් පුංචි බණ්ඩා අයියත් අහගෙන ඉන්නවා. ඊජි අනුරයිය පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අහගෙන ඉද්දි මීරිගම ඉඳන් මදුත් අපිව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් අපිට දෙන්න කියලා නිසංසලා මෙසේජ් එකක් දාලා තියෙනවා. නිසංසලා මං ඔයාව එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. අද දවසේ 73 වෙනි උපන්දිනය සමරන කුඩාවැව පුරුදුවැල්ලේ ගුණතිලක ලොකු අයට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න කියලා. නාතණ්ඩිය පිලාකටු මුල්ලේ ඉඳන් විජේසිංහ පවුලේ සියලුම දෙනා මෙසේජ් එකක් දාලා තියෙනවා. මෙතෙෆෙම අපි හැමෝමත් ගුණතිලක ලොකු අයට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
3: වේලාව 12:39යි
4: අලුත්තන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරය වෙතින්
5: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි ටැග් ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
1: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට
4: ඔක්තෝම්බර් 2 උදේ දඹුල්ල හවස ගලේ වෙලා
1: තෑගි දිනාගන්න ඔබත් එන්න ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න
6: අම්මා ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද
7: නෑ
6: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ
7: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතගේ දවසම ෆ්‍රෙෂ් කරන්න
8: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදිහට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
9: මේ හස්බන්
10: මොකද වයිෆ්
9: නැ හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා.
10: හා
9: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
10: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
9: ආදත් වැරද්දුවනේ. තමු එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියන. හැබැයි බලනකොට අදේ සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩාරම්

0: නැතුවහන්න ජනි එක දේ දුනු මාවත
1: වෙලාව 12 විනාඩි 41යි. ඔයාට මතක් කරන්න හදන්නේ මේ දවස්වල වෙළඳපළේ තියෙන වාසි වැඩිම ලොතරැයිය මොකද්ද? ඒ තමයි DLB වාසි ලොතරැයිය. DLB වාසි ලොතරැයියේ මංගල දිනුම් මැදීම අද දවසේදී සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාට අවස්ථාව තියෙනවා රුපියල් 25000 තෑගි, 50000 තෑගි, රුපියල් ලක්ෂ 5 තෑගි, රුපියල් මිලියනේ සුපිරි තෑගි ඔයාගෙම කරගන්න. නිකන් කල්පනා කරලා බලන්න ජයාංක දෙකක් විතර ගැලපුණාට පස්සේ රුපියල් 25000ක් ඔයාට හම්බ වෙනවා. ජයාංක දෙකකුත් එක්ක සුපිරි අංගයකුත් ගැලපුණා කියලා කියන්නේ රුපියල් 50000ක් ඔයාට හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි අද දවසේ මංගල දිනුම් මැදීම හන්දා e-bike එකක්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් බයික් එකක් ඔයාගෙම කරගන්න chance එක තියෙනවා. ඒක අන්න තාම වෙලාව තියෙනවා නම් ඩග් ගාලා ළඟම තියෙන ලොතරැයි කූඩුවකට යන්න. එතෙන්ද ගිහිල්ලා DLB වාසි ලොතරැයිය මිලදී ගන්න. එහෙම නැත්නම් කරන්න තියෙන ලේසිම දේ මොකක්ද දන්නවද? ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ DLB sweep app එක ඉන්ස්ටෝල් කරගන්න. මම නම් එහෙම තමයි කරන්නේ. ලේසි. ඊට පස්සේ DLB sweep app එක හරහා ඔයාට ලේසියෙන්ම DLB වාසි ලොතරැයිය මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කරන්න තියෙන තවත් කාරණාවක් ගැන මම මේ කියන්න හදන්නේ. මේ තමයි සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන පණිවිඩය. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ඔයාට හම්බ වෙන්න පුළුවන් අදත් ඉතින්. සඳුදා අඟහරුවාද පොයේ දවස් හැරුණම ඉතිරි හැම දවසකම කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාව හම්බ වෙන්න පුළුවන්. ඔය සමහර වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවිද කියනවා මේ ලෙඩ නම් සුවපත් කරන්න බෑ, මේ වට ටික කාලයක් යනවා, අන්න ඒ වගේ ලෙඩ රෝග තියෙනවානේ. අන්න එහෙම ලෙඩ රෝග වලට කාලයක් ගන්නේ නැතුව නිට්ටාවටම සුවපත් කරගන්න පුළුවන් තැනක් තමයි සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර කියලා කියන්නේ. හැබැයි යන්න කලින් කෝල් එකක් දීලා වෙලාව වෙන් කරගන්න. මොකද අර සෙනග ඉන්නවානේ. එතකොට ඔයාලට වෙලාවක් වෙන් කරගෙන ගියාම ටිකක් ලේසි. 0777 300 940 හරි 0773 273 540 හරි තමයි කතා කරන්න ඕනේ. ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ් වරම් එක මේ දවස්වල ඉදිකිරීම් කරන කට්ටියට නම් මාරවාසියක් හම්බ වෙලා තියෙනවා. මොකද සිමෙන්ති කොට්ට 100ක්ම නිකන් හම්බ වෙනවනේ ස්ලැබ් වරමේ. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා සිමෙන්තිම ගන්න කියලානේ අපි කියන්නේ. ඉන්සි සංස්ථා සිමෙන්ති වල තියෙන වැඩි දියුණු කරන ලද විශේෂ ජල ආරක්ෂණ විශේෂාංගයක්. ඔගොල්ලෝ දැකලා තියෙනවද සාමාන්‍යයෙන් ගෙවල් හැදුවට පස්සේ තට්ටු දෙකට තුනට ගෙවල් හැදුවට පස්සේ ඒ ස්ලැබ් වල නිකන් දියසෙවල බැඳිනවා, පූස් බැඳිනවා, දිලීරා මේවා වෙන්න පටන් ගන්නවා, පතුරු ගැලවෙනවා, පොඩි වතුර බින්දු බින්දු පොඩ්ඩක් නිකන් දියසීරා වගේ හැදෙනවා. ඒ සමහර වෙලාවට ඔය අර වතුර ටික කාන්දු වෙන ප්‍රශ්නෙත් එක්ක නෝයි දේවල් වෙන්නේ. ඒ ප්‍රශ්න මොකුත්ම නෑ ඔයා ඉන්සි සංස්ථා සිමෙන්ති නම් පාවිච්චි කරන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් කරගත්ත බිල්පතක් ඔයාගේ නමයි ලිපිණයයි ජාතික හැඳුනුම් පත අංකයයි එක 0779 67767 කියන නම්බෙකට WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් මේ නම්බෙකටම මිස් කෝල් එකක් ගැහුවත් ඔයාට තරගයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ මාසේ 23 වෙනිදා වෙනකන් විතරයි මේ අවස්ථාව තියෙන්නේ. ඒක හන්ද ඉක්මන් කරන්න. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මට කෝල් එකක් දුන්නා රිකිල්ල ගස් කඩයි මයිලපිටියේ ඉඳන් අපි වහගෙන ඉන්න සැලෝන් දිනේෂ් ශ්‍රී එකේ සෙට් එක. සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිං අක්කා කට්ටියම එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. ඊළඟට ජනි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. වාද්දුවේ නිශාන්ත එන්ඩී අපරල් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. මෙන්න SMT අපරල් එකේ සෙට් එක මැසේජ් දාන්න පටන් අරන් හුන්නස් ගිරියේ. එක්කෙනෙක් නෙමෙයි මේ සෙට් එකම මැසේජ් දානවා. ඒකනේ ප්‍රශ්නේ. මෙන්න අද ඒගොල්ලන්ගේ සුරංග බොස්ගේ උපන්දිනය තියෙනවා කියලා මේ තව කෙනෙක් මේ මැසේජ් එක දාලා තියෙන දසුනේ. හුන්නස්ගිරි SMT එකේ සෙට් එකම එකතු කරගන්නම්. ඊට පස්සේ තව කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා. මේ මැසේජ් එක දාලා තියෙන්නේ පෙහර්ෂ. එයාත් SMT එකෙම තමයි ඉන්නේ. ජනි කොල්ල කොහොමද අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. සමහර විට මේ SMT එකේ සෙක්ෂන් තියෙනවද දන්නේ නැහැ. එතන වෙන වෙනම ඉන්න කට්ටිය මැසේජ් කරනවද දන්නේ නැහැ. ඉතින් ගිහිල්ලා නැහැ නේ. ගිහිල්ලා බලපු වෙලාවක මං කියන්නම් හරියටම විස්තරේ. ඌර්බෝකේ සිරි කුමාර අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න කාලෙකට පස්සේ අපේ කෑගල්ල නිදහස් මාවතේ දින ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියට අපිව මතක් වෙලා. කෝල් එකක් නෙමෙයි අරගත්තේ WhatsApp message එකක් දාලා තින්නේ. Voice message එකක් ඒකක් දාලා තින්නේ. අහන්න විදියක් නැහැ ඉතින්. ජනි කොහොමද? ඔයාව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට අපිව එකතු කරගන්න. යකල මුල්ල ඉඳන් දිලිනි තමයි එහෙම message එකක් දාලා කියන්නේ. Husband ධනුෂ්ක, ලොකු දුව දම්සදි, චූටි දුව බිෂේලි එකතු කරගන්න කියලා කියනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අපිට ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් දෙන්නකෝ. යා අපි 11ට විතර හෙවනේ ජෝතිපාල මහත්තයාගේ සින්දුවක්. එහෙම මැසේජ් එක දාලා තියෙන යටියන්තොට හොරන් දාලා තියෙන නිතූ ගරාජ් එකේ සෙට් එක ලක්ෂාන් රුක්ෂාන් ජයම්පති සෙල්වම් කුමාර මල්ලි කට්ටියම එකතු කරගන්නම් මඩබාත ඉන්න ලක්ෂ්මන් තමරා නිශානි චේතනා පුංචි පුතා තේජාවෝ රේ වගේම තමයි වාග්ය අවිෂ්ක සේරුවවිල කෙඩියේ සමරසිංහ කට්ටියම එකතු කරගන්න කියනවා අපේ මකුල්ලලෝ රංජිත් දිසානායක අයියා ගම වෙනස් කරලා දැන් ඉන්නේ වදාකඩ එක ගමම දන්නේ මේ නම් දෙක මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ මාත් ඉන්නව අහගෙන මාවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා කියන්නේ අපේ පියල්ජේ අයියා මාපලගම ඉදන් මං ඔයාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ

හයි හයි ජනී, අපි පොල් ගම්පල ඉඳන් අපිවත් සින්දුවකට එකතු කර ගන්න කියලා මැසේජ් එකක් දාලා දෙනවා සුද්ධා. සුද්ධා කියන්නේ මටද සුද්ධා කියලා දෙන්න. අඹ මල්ලේ මාලිගාමන්ට් එකේ ඉඳන් අපිව එකතු කර ගන්න සින්දුවකට කියලා මැසේජ් එකක් දාලා දෙනවා. මාලි අක්කා, චතුරිකා, ගීතා, චම්මි, රංගිකා, චූටි අක්කා, ශ්‍රියාණි, මේ අඹ මල්ලේ කියන ගමක නමක්ද? හරියද නැහැ මං කිව්වා. කිතුල්ගල ගුරුමැටිය වීල් පාක් එකේ සෙට් එකත් මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා මහේෂ් සංජීව මැසේජ් එකක් දාලා දෙනවා. මං එකතු කරගන්නම් සෙට් එකම. ඊට පස්සේ මෙන්න අපේ දර්ශනත් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා දෙනවා. අයිය, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. බොරැල්ලේ නවෝද් මල්ලි මැසේජ් එකක් දාලා දෙනවා. ඊට පස්සේ අපේ ඉතාලියේ ඉඳන් අපිව අහගෙන ඉන්න ඉතාලියේ මෙසීනාවල ඉන්න අපේ අනුර ලක්ෂ්මණ අයියා, ඔයාවයි පවුලේ හැමෝමයි එකතු කරගන්නම් මේ සින්දුවට ගොඩක් ආදරෙන්.

0: Anu Paha FM Anu Hatarai Tashuma Ata Net FM De Dunu Mamata De Dunu Mamata
1: Brought to you by
2: Atunu Lake Namahu Bavan Rata Purama Rasa Genayana Aule Sayama Rasa Karakana Mater Freela Noodles Taste Ke Trust Ke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩ දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: වාසිනාම වෙන කොහෙන්ද සර්
5: BLB වාසි කොයි කාටත් වාසි
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නියවස්.
2: අධිකරණ අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක. අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් සිරඳඬුවම් නියම විසිටින බොදුබලසේන සංවිධානයේ ලේකම් ගලගොඩතේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචන අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කළා. ඊට අමතරව ඥානසාර හිමියන් විදේශගත වීම වළක්වමින් අභියාචන අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක්ද නිකුත් කරනු ලැබුවා. ඒ පිළිබඳ ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් විවෘත වරෙන්තුව පොලිස් ප්‍රතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් අධිකරණය කළ නියෝගයේ සඳහන්. ආසියානු ක්‍රීඩාවලියේ ක්‍රිකට් පිරිමි සවුවේ රන් පදක්කම සඳහා වන අවසන් තරගයට ඉන්දියාව සහ පාකිස්තානය අද සුදුසුකම් ලබා ගත්තා. පාකිස්තාන කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරගයේ කඩලු 6කින් ජය ගනිමින්. ඉන්දියා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරග වැදුනා. එම තරගයේ ඉන්දියාව ජය ගත්තේ ලකුණු 124කින්. ආසියානු ක්‍රීඩාවලියේ ක්‍රිකට් පිරිමි සවුවේ රන් පදක්කම සඳහා වන අවසන් තරගයේ ලබන තුන්වැනිදා පැවැත්වීම නියමිතයි. ආසියානු ක්‍රීඩාවලියේ ජපානයේ අයිචි නගෝයාහිදී පැවැත්වෙනවා. මෙලඟ net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net news, the truth people we trust. FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
3: Kinder Handava.
4: Brought to you by
5: Sumudu Matupita Nisa, Endang Innat Pahasui, Leak Vennit Na.
6: Fems Ayaka, Oyata, Oyava Magarin Na.
7: Oyata Sugar Nam, Sevenagala Madumeh Harni, Capsule Largana, Hathalis Vasaraka Abhimanya, Sevenagala Ayurveda, Binduay Hatarai Hatai, Tissekai, Tistunai Pansi Hathaliya.
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න
9: 0134 226 7046. FM 95.

0: Kinder Händeva. Kinder Händeva.
1: Hi. Da wale kai vinadi na vayi. Iting iting alut maasayak patan gattada. October maase palavenida. Iting mulim ara janith monada kiyala giye? Wedi hiti dine samarana kenekta. මේ වැඩ ටික ඉස්සරහට බාර දීලා යනවා කියලා කිව්වනේ. එයා හිතාගෙන ඉන්නේ එයා හින පොඩි හිටියා කියලා. පව් ඉතින් අසරණ දරුවෙක්. අනුකම්පා කරමු. ඉතින් අද ලෝකලාවා දිනේ. අනේ අපේ දවස නම් කියන්න එපා. මේ අපි බබාලා නෙමෙයිනේ නේද? හැබැයි මෙහෙමයි. අර මන්දක කවුදෝ මන්දක කියලා තියනවා. අවුරුදු 30ක් පැනලා විවාහ වෙලා නැත්තම් ඒ හැමෝටම අද සුභ ලෝක ළමා දිනයක් වේවා කියලා. එහෙම බැලුවොත් මාතේ ගොඩට අයිති වෙනවනේ කියලා මට හිතෙනවා. අපිත් ඉතින් වෙලාවකට පොඩි ළමයි වගේ තමයි නේදානේ. හා නැද්ද? හරි හරි කොමාරි කමක් නෑ. අදත් ඉතින් මං ඉන්නවා මේ පැත්තේ හවස 4 වෙනකන්. අපිට ලස්සන සින්දු ටිකක් තියෙනවා අහන්න. ඒ ලස්සන සින්දු ටිකත් අහගෙන වැඩ ටික කරගෙන යන්න තමයි තියෙන. අද ඉතින් බ්‍රහස්පතින්දා. හෙට සිකුරාද නිසා අද ටිකක් කටිය ගැම්මෙන් වැඩ කරන්නේ නේද? මොකද හෙට ඉතින් සිකුරාද කියලා කියන්නේ ඊට පස්සේ වීකෙන්ඩ් එකක් එනවා. වීකෙන්ඩ් එකේ කට්ටියට ඉතින් පොඩ්ඩක් අමුතුම එකක් තියනවානේ. හරි එහෙනම් ඉතින් අදත් වෙනද වගේම කෝල් කරන්න, මෙසේජ් කරන්න, සින්දුවක් කියලා ගන්න මේ පැතරේ එන්න 011-2553-63 මගේ හොට්ලයින් නම්බර් එක. දැම්ම ඉඳලා කට්ටිය කෝල් කරනවා. ඉන්න මං ආන්සර් කරන්න තව චුට්ටකින්. WhatsApp chat එකේ ඉන්නවා 011-95-95-95. අතගල වගේ මෙසේජ් එක WhatsApp කරන්න. මං chat එකේ ඉන්නවා. එහෙම chat එකේ ඉන්නවා කියලා WhatsApp පැත්තෙන් කෝල් නම් කරන්න බැහැ. හරිද? එයාතරේ NFM official Facebook fan page එක පැත්තට යන්න, ගිහිල්ලා fan page එක like කරන්න, follow කරන්න. ඊට පස්සේ මගේ wall post එකට comment එකකුත් දාන්න. අද වගේ මං අහලා තියෙනවා ආයම වතාවක් ඔයාට ළමා කාලේට යන්න අවස්ථාවක් හම්බුනොත්. අද වගේ දවසක වමුණවද අම්මගෙනුයි තාත්තගෙනුයි ඉල්ලන්නේ? මාව කොයි හරි කණ්ඩෙක්කන් යන්න. එහෙම කියලා තමයි මන්න පොඩි කාලේ ඉඳලා මං හිතන්නේ කියලා තියෙන්නේ. ඊට වඩා දෙයක් කියලා නෑ. කා ගත්ත ගමම්මයි. දැනුත් හොද බත් එකක් කාලා ආවේ. හරි එහෙනම් ඉතින් වාගේ මගේ ගින්දර හැඳයි පළවෙනි පැය පටන් ගන්න හදන. හැබැයි පළවෙනි පැය පටන් ගන්න කලින් මං ඔයාට මතක් කරනවා මෙන්න මේ පණිවිඩය ගැන. මේ මාසේ ඔන්න ඔක්තෝබර් මාසේ අදින් පටන් ගත්තා. දැන් ඔක්තෝබර් මාසේ දවස් ටික දන්නේම නැතුව ගෙවිලයයි. 7-8-9-10 දවස් 4. වෙන වැඩ නම් දාගන්න හිතන්නවත් එපා. මොකද ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාවේ ශාඛාවේ තුන්වෙනි සංවත්සරය වෙනුවෙන් ඔයා දන්නුනේ 7-8-9-10 කියන දවස් 4 දී නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. ඉතින් එතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධචිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළවට සුදුසුම් ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ දවස් 4 පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වවමිනුයින් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාගේ පවුලේ සමාජික ඉන්නකව දන්න කෙනෙක් ඉන්නවනම් එහෙම කෙනෙක් එක්ක හරි අනිවාර්යෙන්ම ඔක්තෝබර් 7-8-9-10 කියන දවස් 4 ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාවේ ශාඛාවට අනිවාර්යෙන්ම යන්න. යන්න කලින් දින වේලාව වෙන් කරගන්න දුරකථන ඇමතුමක් දෙන්න. ඔයා කතා කරන්න ඕනි මෙන්න මේ නම්බෙකට. 0-3-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7- අමාරු කාලයක්ද. ඒකනේ ආසාවෙන් කරපු වැඩ පවය අතහැරගන්නේ. දන්නෙම නැතුව අන්තිමට ඒ දවස් ටික පහුණාට පස්සේ හැරිලා බලනකොට ඔයා ඔයාට ඔයාව මිස් කරගෙන තියෙනවා. ඔයා හිතන්න ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන හිටියොත් ඒක කල් දාන්න වෙනවා. ස්කූල් යන්න නැතුව ඉන්නවා. එක්සෑම් එකක් තිබ්බොත් යන්නම ඕන නිසා කොච්චර අමාරුවෙන් ගියත් එක්සෑම් එකේ වැඩේත් හරියට කරගන්න හම්බ වෙන්නේ නැහැ. ජොබ් ඉන්ටර්විව්ස් නම් කීයක් මග අරගෙන තියෙනවද? මොකද බයයි ඇඳගෙන ඉන්න අපහසු පෑඩ් එකක් පාවිච්චි කරන්න ලීක් වෙයි කියලා බය ඉන්න ඕනි. ගෙවන මිලට උසස් සත්වේ නොවන සෞඛ්‍ය ආරක්ෂිත නොවන පෑඩ් එකක් තමයි ඔය පෙච්චර කාලයක් පාවිච්චි කරේ. හැබැයි මම ඔයාලට කියන කිසිම වෙලාවක පීරියඩ්ස් කාලේදී ඔයාට ඕව මග අරින්න දෙන්න එපා වෙනද වගේම එදිනෙදා වැඩ ටික හරියට ලේසියෙන් පහසෙන් ඔයාලට කරගන්න පුළුවන්.

දගනින් පාසු ලික් වෙන්නේ නැති ගැවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් නම් ඔය පාවිච්චි කරන්නේ. එහෙනම් SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆෙම්ස් අය දිවයින පුරා තියෙන ඕනෑම සුපිරිවැලන් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට මිල දී ගන්න පුළුවන්. හරි, එහෙනම් ඉතින් ඔයාගේ මගේ ගින්දර හැන්දෑව පටන් ගමු. මං ඔයාගේ ජානු.

0: ഹിട്ടണിമേ അവിശ്വാസ
1: ായി
2: දෙන්න.
3: ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

දවල් එකයි විනාඩි ඉවසී දෙකයි වෙලාව. අහන දෙන රෙඩි කරගත්ත මේ අහන සින්දුවට ඉක්මනට කටි එකතු කරගන්නවත් සම් මැසේජස් පැතරේ යන්න තියෙනවා. හැබැයි ඊට කලින් මම ඔයාලට මතක් කරනවා හෙට කිතරි කරමු. අපි හැමෝම ඉතිරි කරන්නේ හෙට වෙනුවෙන්, අපි අනාගතය වෙනුවෙන් තමයි අපි හැමෝම ඉතිරි කරන්නේ. අධ්‍යාපනය වෙනුවෙන් ගෙයක් දොරක් හදන්න ඕනි, අපි දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙන්න මේ වෙනුවෙන් අපි අද දවස ඉතිරි කරනවා. ඒ හැම දෙම හෙට වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන්. හැබැයි අපිට හිතන්න තවත් ඉතිරියක් තියෙනවා. ඔයා හිතන්න අපි මුදල් ඉතිරි කරනවා වගේම අපි වතුර ටිකක් ඉතුරු කරොත් ඒකෙන් හෙට දවසේදී තව කෙනෙක්ට වතුර ලැබෙන්න පුළුවන්. විදුලිය ටිකක් ඉතිරි කළොත් හෙට දවසේදී අපේ දරුවන්ට ඒ සම්පත් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඔයා හිතන්න ඔයා ගහක් කොළක් හිටවනවා, එහෙම නැත්නම් ගස් කපනවා. දැන් අපි දන්නවනේ ගස් කොළන් විනාශ කරනවා, ඒ දේවල් නතර කරනවා. එතකොට අද පුංචි පැලයක් හිටෙව්වොත් අනාගතයේදී ඒක ලොකු ගහක් බවට පත් වෙලා හෙවන ලබා ගන්න පුළුවන්, එකෙන් පළදාව ලබා ගන්න පුළුවන් වෙන්නෙම අපේ දරුවන්ට. ඉතින් ඒ නිසා මේ ඔක්තෝබර් මාසය කියලා කියන්නේ, සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසය වගේම ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුව මේ මාසය. ඉතින් මේ ඔක්තෝබර් මාසේ NSB ජාතික ඉතිරි කිරීමේ බැංකුව එක්ක අපි ඉගෙන ගමු මුදල් විතරක් නෙමෙයි හෙටක් ඉතිරි කරන්න. ඉතින් මේ සකසුරුව මාසේ හෙටක් ඉතිරි කරන මාසේ ඔයාටත් පුළුවන්කම තියෙනවා ඔයා මුදල් ඉතිරි කරනවා වගේම ඔයාගේ දරුවන්ට, අපෙන් පස්සේ අනාගතේ එන්න ඉන්න අයට හෙටක් ඉතිරි කරන්න. ඉතින් ඒ ගැන තමයි ඔයාට ඒ විදිහට මතක් කරන්න තියෙන්නේ මේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඔයාට අරගෙන එන පණිවිඩේ. ඉතින් මේ ඔක්තෝබර් මාසය කියන සකසුරුව මේ මාසය හෙටක් ඉතිරි කරන මාසය. මේ කාලේ හැටියට ගොඩනැගිල්ලක් හදන්න හිතාගෙන ඉන්න වගේම කියලා ව්‍යාපාරික ස්ථානයක් පටන් ගන්න ඕනි. ඒකට ගොඩනැගිල්ලක් හදා ගන්න ඕනි. හොඳ සවිශක්තිය ඇතුව හොඳ විශ්වාසනීය සිමෙන්තියක් පාවිච්චි කළා තමයි මේ ඉදිකිරීම කරන්න ඕනි. ඉතින් දැන් ඔයාට බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඒ වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන්ගේ සහ තාක්ෂණික විශේෂඥයන් යන හැමෝගේම විශ්වාසය දිනාගත පරම්පරා ගණනාවක විශ්වාසය හිමි සිමෙන්ති. ඒ තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති නිවාස සහ ඉදිකිරීම් කාණ්ඩය යටතේ 15 වතාවක් සිම්කන්ටා ජනතා සන්නාමයෙන් පිදුම් ලැබුවා ඉන්සි සංස්ථා සිමෙන්ති. ඉතින් ඉදිකිරීම හොඳ විශ්වාසනීය ඉදිකිරීමකට නම් දැන් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් අපේම රටේ නිෂ්පාදනයක් තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ. මේගොල්ලන් ඔයා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන අලුත්ම වැඩේ. ඔයා හිතන්නකෝ ඔයා ප්ලෑන් කරගෙන ඉන්න ඔයාගේ ගේ හදන්න සිමෙන්ති කොට්ට මෙච්චරක් ඕනි කියලා දවා දැන් ප්ලෑන් කරගෙන ඉන්නවා. ඔයා අතරේ ඔයාට එකපාරටම ඉන්සි සංස්ථාවෙන් සිමෙන්ති කොට්ට 100ක් හම්බුනොත් අම්මෝ අද කාලේ හැටියට නේද? එහෙනම් ඉතින් ඉන්සි සංස්ථාස් ස්ලැබරම් එක එකතු වෙන්නම වෙනවා ආට. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න, සැටලීම ගහලා කෝල් එකක් දුන්නම ස්ලැබ් එක දාගන්න ඔයාට ශක්තියක් වෙන්න ඉන්සි සංස්ථාස් ස්ලැබරම් දෙනවා සිමෙන්ති කොට්ට 100ක්. ඔව් ලේසිම ලේසි දෙයයි ඔයාට කරන්න තියෙන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදී ගතු බිල්පතක ඡායා රූපය වාගේ නම ලිපිනේ ජාතික හැඳුනුම් පත්තාංක 1779 77 77 77 1779 77 77 77 අංකයට WhatsApp කරන්න. එහෙම නැත්නම් පොඩි මිස් කෝල් එකක් දෙන්න ඔයාලත් මේ තරගයත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඔක්තෝබර් 23 වෙනිදා තමයි අවසාන දිනු මැදීම. ඉතින් මේ ගැන කියන්න තෑගි භෝග පිරිවරගෙන net fm අපි ඉන්සි සංස්ථා කණ්ඩායම අතක වාගේ නගරයට එනවා කියලා දන්නවනේ නේද? ඉතින් අද දවසේදී ඉන්සි සංස්ථා කණ්ඩායම අපේ කට්ටියත් එක්ක කොහෙද ඉන්නේ කියලා බලාගෙන යනකොට අද උදේ මාතලේ ඉඳලා තියෙනවා අපේ කට්ටිය. දැන් මේ වෙනකොට නාවුල තමයි ඉන්නේ. ඉතින් ඔන්න නාවුල සහ ඒ අවට ඉන්න හැමෝටම යන්න පුළුවන්කම තියෙනවා ඉන්සි සංස්ථා ස්ලැබ්වරම් net fm අපේ කණ්ඩායම ඉන්සි සංස්ථා කණ්ඩායමයි එක්ක එකතු වෙන්න, තෑගි භෝග දිනන්න, ඒ වගේම හෙට සිකුරාදා ඔක්තෝබර් 2 වෙනිදා හෙට උදේ ඉන්නවා බදුල්ලේ හවස ඉන්නවා ගලේ වෙල ලෑස්ති නේද? එහෙනම් ඉතින් ඔයාටත් සිමෙන්ති කොට 100ක් දිනන්න පුළුවන්කම තියෙනවා ඉන්සි සංස්ථා ස්ලැබ්වරම් එක්ක එකතු වෙලා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ්වරම්. අද කාලේ සුගර් කියලා කියන්නේ 10 දෙනෙක් එක්ක කතා කළොත් 10න් 9කටම ඔතන ඉන්න අයට සුගර්.
හැබැයි බෙහෙත් ගන්නවා ගන්නවා ගන්නවා තාමත් හරි විසඳුමක් නැහැනේ නේද? ඉතින් මං ඔයාට කියනවා ඔය හැම දෙයකටම ඔයාට හරියටම හරියන විසඳුම හම්බ වෙනවා. ඔයත් ආයුර්වේද ඖෂධ පාවිච්චි කළොත්. ඉතින් පාවිච්චි කරන්න ඕනි ආයුර්වේද ඖෂධ මොනවාද කියලා කවුරු හරි කෙනෙක් අහුවොත් ඕන කෙනෙක්ට මුලින්ම මතක දෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. හදවත එළිය වෙච්ච ආයතනයක් වෙලා තියෙනවා 100%ක් ප්‍රතිඵල අරගෙන ඉන්න නිසාමයි. ඉතින් මං ඔයාට කියවන දියවැඩියාව තියෙනවා නම් දැන් ඔයාට සෙවනගල මධුමේහරණි කැප්සියුල් එක පාවිච්චි කරන්න පුළුවන්. විතරක් නෙමෙයි ප්‍රතික්ෂෝභ කැස්ස උන ඇගපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පැණිය කියලා කියන්නේ. මේක නම් ගෙදරක තියෙන්න ඕනි. එතකොට මෙහෙම කරද්දී ඔයාට ඔය තියෙන ප්‍රතික්ෂාව කැස්ස උන ඇගපත වේදනාව නිට්ටාවටම සුව කරගන්න පුළුවන්කම තියෙනවා. පැටිලිව වලට බය වෙන නම් දැන් ඕනෙම නැහැ. මොකද ඒකටත් හොඳම විසඳුම තියෙන්නේ සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එකේ. ඉතින් ඔයාට මේක අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කැමෝප්‍රිය බඩ පිපෙන ඔබට කැක්කුම් බඩා ජීර්ණය. මේකට ඉතින් අසමෝදකම් තමයි ඕනි. ඉතින් එහෙම අසමෝදකම් මේවා හරියටම නැති කරන දේවල් තියෙනවද? තියෙනවා. ඔයාට දැන් ගෙදරක ගෙනල්ලා තියාගන්න පුළුවන් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම්. ඉතින් ගෙදරක තියෙන මොණිය අසමෝදකම් තමයි සෙවනගල අසමෝදකම් කියලා කියන්නේ. මේ විදිහට එකීම එකී නොකී නිෂ්පාදක ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ තියෙනවා. මේ හැම දෙයක්ම කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. අපේ වෙදකම අපේ උරුම 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කතා කරන්න. 0747 30 37 540 යමු ටග්ගල වත්සම් මැසේජස් පැත්තට. අද කාගෙන්ද මට පටන් ගන්න තියෙන්නේ කියලා බලාගෙන බලාගෙන බලාගෙන යනකොට අද මට 12:49 වෙනකොට මැසේජ් එකක් එවලා තියෙනවා. ජානු මැනික අද අපේ සුරංග සර්ගේ බර්ත්ඩේ එක. එයාට හැපි බර්ත්ඩේ කියන්න අපි ස්මාර්ට් ඇපරල් හුනස්ගිරිය සෙට් එක. හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ ටු යූ සුරංග සර්. හැපි බර්ත්ඩේ. ගොඩම ගොඩක් ආදරේ මං ඔයාට. ඔයාගේ ස්ටාෆ් එකේ කටිය විශ් කරනවා වගේම නේ ටීම් එකෙන් ගොඩක් ආදරෙන් විශ් කරනවා බර්ත්ඩේ එකට ඔයාට මං ගානේ සින්දුවක් විතරක් ඇතිද? හැබැයි කේක් කෑල්ලක් කවන්න ඕන හරිද? හයි ගින්දර කෙල්ල ජානු උම්මසං කොටේ කොහොමද හුන්නස්ගිරියේ නවීන එක්ස්පෝට් එකේ අපිටත් උම්ම එකක් දීලා ලස්සන සින්දුවක් දෙන්න ඇතිනේ. මෙයන් සින්දුවට එකතු කරගන්න. එතනින් පස්සේ මම යනවා සලෝන් එකට. මේ දවස් ටිකේ නම් පොඩ්ඩක් අර අසනීපත් වෙලා හිටපු හින්දා මූණ එහෙම පොඩ්ඩක් අවුල් වෙලා තියෙනවා. මට මං ගැන හිතන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. ඒ හින්දා මං යනවා රිකිල ගස්කඩ. එහෙම නැත්නම් මයිල පිටියට සලෝන් දිනේශ්‍රියකට. සන්දීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා අයඩෙක්ස්.
2: තවල එකයි විනාඩි 37යි.
3: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදි මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
1: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0716 856.956
4: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට.
6: ඔක්තෝම්බර් 2 උදේ දඹුල්ල හවස ගලේ වෙලා
5: තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967677 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
7: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
8: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
9: පොත් අපගේ net වගේ.
10: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
11: හෙලෝ.
12: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

0: දවල් 1යි විනාඩි 45යි වෙලාව. ඔහොම වෙලාව යනකොට මං අර ඔයාට කලින් කිව්වනේ බුක් ෆෙයා එක පැත්තට යන ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ දරුවන් වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරන අනිවාර්යයෙන්ම සතර වෙළඳ කුටියට යන්න අමතක කරන්න එපා කියලා BMICH පරිශ්‍රයේ හෝල් 100කට යන ඔයාට සතර වෙළඳ කුටියෙන් අවශ්‍ය කරන ඔයාගේ දරුවන් වෙනුවෙන් අවශ්‍ය කරන සියලුම සතර ප්‍රකාශනයන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ පැත්තේ අනුරංග ඉන්නවා, වැඩි විස්තර අරගෙන ඉන්න අපි බලමු. අනුරංග මොකද වෙන්නේ ඔය පැත්තේ? අනුරංග හරි, අපි අනුරංග වාය වතාවක් සම්බන්ධ කරගන්න ට්‍රයි කරනවා. මං හිතනවා අනුරංග ඉන්නවා. අනුරංග, ඔය පැත්තේ විස්තර මොනවද කියලා අපිට දැනගන්න පුළුවන්ද? කොහොමද සතර වෙළඳ කුටියේ විස්තර?
1: මූලතාවයෙන් ඉන්නේ ඇත්තටම කියන්න ඕනේ. මොකද මේ ඒ කාර්යබහුලතාවයත් එක්ක පොඩ මගහැරීම් වැඩි. මොකද අපේ කුටිය පැත්තට නෙත්සෙම් කුටිය පැත්තට නිර්මාණය පොඩක් වැඩි වෙලා තියෙන හඩ පරීක්ෂණ කටයුතු සඳහා. ඉතින් මම ආවා අපේ අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර පරිශ්‍ර පැත්තට තමයි ඇවිල්ලා ඉන්නේ. අපේ අලවි විධායක තුසිත තුෂාර මහත්මයා ඉන්නවා. අයිබන් තුෂාර මහත්මයා, ඊම පැත්ත අපි පැත්තේ නැහැ. අයිබන් සතර පැත්තේ කටයුතු එක පදක් කරමු.
2: ඔය ඇත්තටම පුංචි දුවා දරුවන්ට සුබ ලෝක ලමාදිනිය කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අපි සතර මේ ඇත්තටම වසර 47ක් දුවා දරුවන්ට දැනුම බෙදා දෙමින් 16 වන වරටත් අපි සහභාගී වෙලා ඉන්නවා මෙවර පොත් ප්‍රදර්ශනයට. ඉතින් දැන් අදට දින 6ක් ගත වෙලා ඉවරයි. අද දිනේ දුවා දරුවන්ගෙන් පිරල ඉතිරලා ගිය අපේ සතර අලවි කුටිය. ඇත්තටම මේ පාර තියෙන්නේ අපේ සී හෝල් එකේ තමයි අපේ අලවි කුටිය තියන්නේ. මේ ඉතින් 120ක ඩිස්කවුන්ට් එකකුත් සමග ඉතින් අපි අද පුංචි දුවදරුවන්ට දෙනවා පොත්පත්. මේ ඉදිරියටත් අපි දෙනවා. මේ ඉදිරි දවස් තව දින 3ක් වගේ තමයි තියෙන්නේ. මේ මම ඉතින් පුංචි දුවදරුවන්ට කියනවා ඇවිල්ලා සතර සී හෝල් එකට ඇවිල්ලා පොත්පත් අරගෙන වට්ටමකුත් අරගෙන යන්න එන්න කියලා.
1: පෞදින ජානු ඇතරම මේ අලවි විධායක සුසුදාල් මාතරි සුදන්තුන අරගන්න, කියවන්න, ජයගන්න, ජයගන්න සතර තමයි මේ විදිහට මතක් කරේ. කටු කාරණා සී හොල් එක පැත්තේ ඉඳගෙන මතක් කරනවා. නැත්නම් මිස්ටුලිය පැත්තට එන්න පුළුවන්. ආවොත් එහෙම සිනමා බණ්ඩාරනායක පරිශ්‍රය අපි හඬ පරීක්ෂණය කරලා වැඩසටහන සඳහා අපේ නවකීන්ට අවස්ථාව ලබා දෙන කටයුත්ත අපේ සිද්ධ වෙනවා. ඒ වගේ පොත් කැටය තියෙනවා. දුෂ්කර පාසල් සඳහා පොත් ලබා දෙන්න පුළුවන්, ගෙනෙත් බාර දෙන්න පුළුවන්. ඒ වගේම ලස්සන බුක් මාක් එකක් අදවසේ ලබා දෙනවා. කියවන පොතට මතකෙන්න තැන දාගන්න බුක් මාක් එකක් අදවසේ අපි ලබා දෙන කටයුතු කරනවා. ඉතින් මේ කටයුතු රාශියක් මේ පැත්තේ සිද්ධ වෙනවා. සෙල්ෆියක් ගහලා නැත්නම් පේජ් එකට වාගේ Facebook එක හරහා කියලා ටැග් කරොත් එහෙම එතනත් වටිනා කියන gift voucher ලබා දෙන්නත් අපි ලෑස්තිලා ඉන්න බව මතක් කරනවා ජාම. ඉතින් සිනමා බණ්ඩාරනායක පරිශ්‍රයේ ඉන්නේ මම. මේ වෙලාවේ NetFM Alpha Studio අසල අපි ආරාධනා කරන හැමෝටම මෙන්න තව දින කීපය තියෙන්නේ මේ පාඨක මාසේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සමග අත්වල් බඳ ගන්න. බොහොම ස්තුතියි.
0: බොහොම ස්තුතියි අනුරංග. ඔන්නඔහුමයි මේ පැත්තේ විස්තර. ඉතින් ඔයාටත් පුළුවන්කම තියනවා යන්න අනිවාර්යෙන්ම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදකීම විඳ ගන්න. තව හරියටම දවස් 3ක කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මේක නම් මගේ අර ගන්න හොඳ නැතිම දෙයක්.

දවල් එකයි විනාඩි 52යි වෙලාව. මේ පැය වට හන දෙන අන්තිම සින්දුව බලන්නකෝ පැයක් ඉවර වෙලා තියෙන ඉක්මන. හයි ජානු, අද අපේ සුරංගයියාගේ බර්ත්ඩේ එක. එයාට ආදරෙන් සුබ පතනවා. එයාගේ ලොක්කු අම්මගේ පුතා බුද්ධික මල්ලියා නංගි කළුඅග්ගල. කළු ගල්ල නේද? කළුඅග්ගල නෙමෙයි කළු ගල්ල. මේ අර කියලා තියන්නේ අපේ ස්මාර්ට් ඇපරල් එකේ උන්නස්ගිරියේ සුරංග ගැනද? හරි, කොහොම වුණත් කමන්නේ, මං හිතන්නේ මේ කියලා තියන්නේ ඒ සුරංග ගැන තමයි. ඒ සුරංගට මම විශ් කරා. එයාට මං උම්ම එකකුත් දුන්නා. සුරංග, හැපි බර්ත්ඩේ. ආයි පාරක් ඔයාට. මං දැක්ක තව කෙනෙක් කවුරු හරි මේ සුරංගට විශ් කරලා මැසේජ් එකක් එවලා තිබ්බා. මේ තියන්නේ අම්මෝ. අද ඉතින් හයි ජානු, අපි උන්නස්ගිරි SMT අප්‍රල් එකේ අද අපේ සහකාර කළමනාකරු සුරංග සර්ගේ උපන්දිනයේ ලස්සන සින්දුවකට යාව එකතු කරගන්න අනිවාර්යෙන් එකතු කරගන්නවා. මේ විශ් කරන විශ් කිරිල්ලට අද මුළු ෆැක්ටරි එකටම දෙන්න වෙනවා. කට්ටියට කෑම ලන්ච් එකවත් දෙන්න ඕනි මං කියන්නේ. එහෙමම ලන්ච් පැකට් එකක් මේ පැත්තටත් එවන්න ඕනි මං කියන්නේ. හෝ ජානු, අද අපේ හිරුනි බබාගේ උපන්දිනේ. එයාට විශ් කරන්න කියලා තියෙනවා. හැපි බර්ත්ඩේ කියන ගුම්මකකුත් ඕනි. වරුණ තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. හිරුනි බබා, happy birthday.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
2: දවල් එකයි වෙනාඩි 57යි.
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: මුදලාලි
7: අලෝනා
6: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක්වත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
7: හරිද?
8: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අය නෙවත උටවමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
7: විජේ දාන්න ඔක්කොටම.
8: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
6: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහු වෙනවා.
9: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
10: ඉන්සිසන්ස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න. ඉන්සිසන්ස්ථා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත් FM අපි ඉන්සිසන්ස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට
11: ඔක්තෝම්බර් 2 උදේ දඹුල්ල හවස ගලය වෙලා
10: තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිණයේ ජාතික හැඳුනුම්පත් අංකය සමග 077-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
12: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ? විශ්වාසයේ වගකීමයි එක සිඟ සිම්පපේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
13: කින්දර හැන්දෑවා
14: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
15: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
16: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134-226-7046.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසයේ වගකීමයි එක සිඟ සිම්පපේ. හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: සුබ දහවලක් දවල් දෙකයි.

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නිය
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවස් සමග මම තරංග. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කැමරා ශිල්පී අතරංගෝඩගෙන් තිබෙනවා. කොම්පඤ්ඤ විදියේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු අතරංගෝඩගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුට්ල මහතා පැවසුවේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටතර පැමිණි අවස්ථාවේදී චෝදනා එල්ල වූ කැමරා ශිල්පී ආදල ආරක්ෂක නිලධාරියාට මෙලෙස ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පහර කෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියා සිද්ධීන් පසුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණා. හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ සිලෝන් නිවුස් පේපර් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරු සහ සේවකයන් අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් අභියාචන අධිකරණය විසින් පොලිස් ප්‍රතිවරයතුළු වගඋත්තරකරුවන් වෙත රිට්ටා චාවක් නිකුත් කර තිබෙනවා. ඒ සිලෝන් නිවුස් පේපර් සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි. වාණිජ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන පැමිණිල්ලක් මත සිදු කරන විමර්ශනයකට දාලව ටිරනලස් මහතා ඇතුළු අදාළ පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂවරු සහ සේවකයන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා තිබුණා. මිලඟ net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news to tell ke අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net news, the truth people trust. FM 95, FM 94.8, net FM.
3: ගින්දර හැන්දෑව
4: brought to you by
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
8: FM 95

0: ZFM Kinderhändeva Vigiano.
1: Hi, දවල් දෙකයි විනාඩි පහයි සුබ දහවලක්. ආගේ මගේ දෙවනි පැය පටන් ගන්නේ මේ පැය දිත් ඉතින් කෝල් කරමු, මැසේජ් කරමු, WhatsApp ඇත්තට එන්න. කෝල් කරන කට්ටියත් කියන්නම්. චාමර වීරසිංහගේ සින්දු ටිකක් අහන්න දෙන්න ලෑස්ති කරගත හැවට බෑන්ඩ් එකේ. මං ආසනම් ස්ටොප් එකක් මේක. මේකට කට්ටිය එකතු කරගන්න WhatsApp messages පැතර යන්න කලින් මම ඔයාලට මතක් කරනවා බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසින් ක්‍රීඩා අනතුරු නිසා ඇතිවලා තියෙන ආබාධ, වයස්ගත වීම නිසා ඇතිවලා තියෙන දුර්වලතා, අංශභාගයේ පාකින්සන්, සුප්සුන් නාවේ ආබාධ ඇතුළු වෙනත් පැරලයිස් රෝග තියෙනවා නම් උපතින්ම හරි උපතින් පසු හරි දරුවන්ට ඇති වෙන ආබාධ තියෙන කෙනෙක් නම් එහෙම නැත්නම් කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔයා යන්නම ඕනි. දවස් හතරක් තියෙනවා යන්න ඕනි ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 ඔට්ටාවේ තියෙන ශාකාවට. ඔයා දන්නවනේ මේ කියන ලෙඩ රෝගවලට හොඳම විසඳුම අරගන්න පුළුවන් ඔයාට ඇක්ටිව් ප්ලස් එකට ගියොත්. ඉතින් ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 ඔට්ටාවේ ශාකාවේ 3 සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 7, 8, 9, 10 කියන දවස් හතරේදී ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. එතනදී වාගේ සියලුම රෝගී තත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා වඩ සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, මේ දවස් හතර පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් සූදානම් කරලායි තියෙන්නේ. ඔඩත් පුළුවන් ඔක්තෝබර් 7, 8, 9, 10 වෙන වැඩ දාගන්න නැතුව අනිවාර්යයෙන්ම යන්න ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාව ශාකාවට. යන්න කලින් කෝල් එකක් දෙන්න. දින වේලාව වෙන් කරගන්න 0334-22-17-77 ෆෙම්සය ගැනත් කියන්න ඕනි. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක. ඊටත් වඩා මොනවද තව? SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන්නේ. ගොඩාක් ගැණු ළමයින්ට පීරියඩ්ස් කාලය කියලා කියන්නේ අපහසු කාලයක්. ආසාවෙන් කරපු වැඩ කොච්චර නම් අත අරගෙන තියනවද? ට්‍රිප් යන්න ප්ලෑන් කරගෙන හිටියා, ඒවා මිස් කරගන්නවා, එක්සෑම්ස් මිස් කරගන්නවා. එහෙම නැත්තම් තියෙන අපහසුතාවයෙන්ම ගිහිලා එක්සෑම් එක කරලා ඔක්කොම ඉස්සරහ පසුතාවයටත් පත් වෙලා ඉතින් රිසල්ට් එනකොට කොහොමද? ඇන්ටෙනවනේ. ඔය ඔක්කොම කරගන්නේ ඔයා පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක තමයි. ළඟ ඉන්න මිනිස්සුන් වුවත් පෙන්වන්න බැරි දවස් ඔය දවස්. ඒක තවත් වැඩි වෙනවා පාවිච්චි කරන පෑඩ් එකේ තියෙන ප්‍රශ්නත් එක්ක. එහෙනම් ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක, SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆෙම්ස් අය මිලදී ගන්න දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරි වෙළඳ සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට මිලදී ගන්න පුළුවන්. ජානු මගේ සුදු මැණික පැණි කොමඩු ගෙඩිය ආදරෙයි ගොඩක් මගේ රෝස මල. උම්මා සුද්දී වකුඳුර නිවතින දෙවින්ද ෆැෂන් එකේ දීප්ති අක්කා, ඉනෝස, අනුෂා, ලලිත අක්කා, මානෙල අක්කා, මන්දිරංගී, නදි ශමීස්, කෘෂාන්ත අයියා, මයුරි, දහයකරු මංගලී ෆැෂන් එකේ නංගි බබු, මන්දිරංගීට, නදි ශමීස්ට ගින්දර වගේ ලොකුම එකක් දෙන්න. ඒකෙන් ටිකක් මතක් කළා ඉනෝසර්ට දෙන්න ඕන හරිද? හයි ජානු, අද අපේ රකිතගේ උපන්දිනේ. යාට ලස්සන උම්මකක් දීලා ලස්සන සින්දුවක් දෙන්න. කිඹුලා පිටි ආරියට් එකේ

Buongiorno Nicola. Gini gendari umma kete monero kirilli bim mala umma ega kevannu kusindu age kajit chamindu javadna ya adi antara parusella alahar pare mam bim mala ta vada usai mam kotane hai mage vaste subha dahulag dannan rasre ine athi wenna wahino kota kiyana wahino wedi wedi wedi kiyala paayana kota kiyana paayana wedi wedi wedi kiyala දෙයියොත් කන්ෆියස් උංග බුංගනේ. ඉතින් දෙන්න ලස්සන සිංදුවක් අදරයි හැමදාම උම දෙන්නේ නැතයි දන් දෙනවා දෙනවා දෙනවා දෙනවා කලතර ශශී දේව ලිබාදියක රමණි සුමෙදක්කා කරනවෙ චන්දන් ජී මිෂල් ඒන්ජල් ඒජනික අපේ පුංචි සෝෆියා.

0: Nett FM, kinder är henne va?
1: Sangeeta ya? Chutta kimu? Dekai vinadi daase vela va? Mehen sindhu vata khatti ekatu karagamu taggala whatsapp messages pettata gihilla minna megenat matak karagena matak karanna tiyenne ithin oyata vena monawath nemei minna me paniwide e thamai yanna net fm ape ఆల్ఫా స్టూడియో మద్రి సంకీర్ణే తీయన తనట బుఫ్యాయకట గియ ఒయాట ఎతనది తాగి భోగ దినా గన్నత్ పొలువక్కవ తీయనవ ఇతిన్ తామత్ ఒయా గియ నత్తం బుఫ్యాయక పెత్తట యన్న యన్న మం ఒయాట కియనవ 27 వెని సంవత్సరే సమరణ కొలంబ జాత్యంత్ర పొత్ ప్రదర్శనే అద్దకీమ వింద గన్న ఆతరే ఒయాట తవ హరియటమ అది దవసి వరుణాట పసే తవ దవస్ తునై ఇతరు వేలా తీయనే ఒక్టోబర్ 4 వెంద వెనకం విత్రై బిఎంఐ సిహెచ్ పరిశ్రే కొలంబ జాత్యంత్ర పొత్ ప్రదర్శనే పవత్వని ఇతిన్ ඊට කලින් ඔයාට යන්න පුළුවන්කම තියෙනවා උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම් පොත් ප්‍රදර්ශනය තියෙනවා. ඉතින් ඒ නිසා මේ කියවීමේ මාසය වෙනුවෙන් පොතක් මිලදී ගන්න ගමන් එහෙම පොතකුත් අරගෙන හිමීට යමුකෝ. නිල රේඩියෝ විදිහට ඉන්න net fm අපි ඉන්නවා සිරිමාවෝ ශාලාවට ඇතුළු වෙද්දිම වම්මත පැත්තේ අපේ ඇල්ෆා ස්ටුඩියෝ සජීවී මැදිරි සංකීර්ණයට ගොඩ වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා. එතනදී හඬ පරීක්ෂණයත් එක්ක එකතු වෙන්න පුළුවන්. කසුනි ලෙහන්ස ගෙහන්ස වගේම අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමේ හැමෝම මුණ ගැහෙන්න පුළුවන්. අපේ නේ ටීම් එකේ කට්ටිය මුණ ගැහෙන්න පුළුවන්. වාගේ දක්ෂතා සජීවීව ඉදිරිපත් කරන්න පුළුවන්. ඇල්ෆා ස්ටුඩියෝ එකට එන්න ඔයාට දිනයක් වෙලාවක් වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒලෙවල් සිවර කරලා ඉන්න කෙනෙක් නම් ඔයාට නිවේදනය කිරීමේ හැකියාව තියෙනවා නම් අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමට එකතු වෙන්න, අපේ අනිත් වැඩසටහන් වලට එකතු වෙන්න, නිවුස් ටීම් එකට එකතු වෙන්න, මේ හැම දෙයකටම ඔයාට chance එක තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම යන්නේ අනාතරේ අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ට කියවන්න පොතක් පරිත්‍යාග කරන්න අමතක කරන්න එපා. අපේ පොත් කැටය මෙවරක් තියෙනවා කියලා ඔයා දන්නවනේ. ඉතින් ඒ නිසා පොත් කැටයට පොතක් පරිත්‍යාග කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට බුක්මාක් එකක් හම්බෙනවා. එතෙන්ට ගියාට පස්සේ අපේ ඇල්ෆා ස්ටුඩියෝ සජීවී මැදිරිය පේන්න පොඩි සෙල්ෆි එකක් එහෙම අරගෙන net fm අපිව ටැග් කරලා ඔයාට පුළුවන් ඔයාගේ Facebook එකේ post එක photo එක upload කරන්න. ඊට පස්සේ ඔයාට මුදල් ටැග්ග්ක් දිනා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ විදිහට ඒ වැඩේ වෙනකොට අද book fair එකට එන පුංචි දරුවන්ට ඔය net fm අපේ ඇල්ෆා ස්ටුඩියෝ සජීවී මැදිරියට ඉස්සරහින් තියෙනවා මේ පොත් ප්‍රදර්ශනී ප්‍රධාන කාර්යාලය. අන්න එතෙන්ට ගිහිල්ලා පොතක් නොමිලේ ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම මේ අවස්ථාව මිස් කරගන්නත් එපා. ඔයා ඇවිල්ලා ඉන්නේ වාගේ දරුවන්ව ගෙදර තියලා නම් එයාලට අවශ්‍ය කරන පොත් ටික ගන්න නම් ඔයාට අම්මා තාත්තා විදිහට එතෙන්ට ගිහිල්ලා ඔයාගේ දරුවා වෙනුවෙන් පොතක් නොමිලේ අරගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා ඔක්කොම අවස්ථා ටික මිස් කරගන්න නැතුව අනිවාර්යෙන්ම ඔයාත් එන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් net fm අපිත් එතන ඉන්නවා. BMI CH පරිශ්‍රයේ පැවැත්වෙන්නේ. හරි, ඒක නම මතක් කරලා යමු ටක් ගාලා. අපි වත්සම් මැසේජස් පැත්තට කවුද ඉන්නේ? මහරගම දුලානියක් ඉන්නවා. ගින්දර හැන්දෑවට ජය වේවා. ඔයාටත් ජයම ජය වේවා. ජනි අක්කා කියලා වලා හුන්නස්ගිරි අද අපේ දිල්රුක්ස් මල්ලිකේ උපන්දිනේ. එයාට විශ් කරන්න කියද අම්මෝ අද මේ හුන්නස්ගිරි SMT එකට අම්මෝ මාර බර්ත්ඩේ ස්කන්ධරාවක් තියන්නේ. අද පාටි තමයි. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you දිල්රුක්, happy birthday ඔයාට. ඔයාගේ යාළුවෝ ටිකට විශ් කරනවා වගේ මනේ ටීම් එකෙන් මමත් ගොඩම ගොඩක් ආදරෙන් විශ් කරනවා මගෙන් ඔයාට. මාත් ගින්දර හැඳව වහගෙන ඉන්නේ පොළොන්නරුව රමණියක් මැසේජ් කළා තියෙනවා. එකතු කරගන්න මෙහෙන සින්දුවට. ජනීට එවුව මැසේජ් එක මටත් ආයෙවලා කියන්න. හරිද අඹ මල්ලේ මාලික කමෙන්ට් එකේ මටත් ලස්සන සින්දුවක් දෙන්න මාලි අක්කා. තරහයි මං. චතුරිකා, ගීතා, චම්මි, රංගිකා, චූඩි අක්කා, ශ්‍රියානි බලන්න ඉතින් ජනී එක කොයිතරම් ලොකු බැඳීමක් මට තියෙනවද කියලා මැසේජ් කළා. ජානු ජනී පැටලෙනවා. මාපලගම් පියල්ජි අයියා ඔයාවත් එකතු කරගන්න මෙහෙන සින්දුවට. ජානු මැණිකේ වලපනේ අඹන්නල්ලේ මංජුල මෝටර්ස් එකේ මංජු බස් ඇතුළු හැමෝම ඊළඟ සින්දුවට එකතු කරගන්න. සුනිලයට උම්මකකුත් දෙන්න. සුනිලයියේ වාට විතරයි.

0: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක. අපේ එක. කිරන්න ඕන නැති එක.
3: අපේ අම්මා ගෙදර ආවද?
4: නැහැ. අම්මා මෙයා වෙනදෙත්වා.

0: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත්FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට.
1: ඔක්තෝම්බර් 2 උදේ දඹුල්ල හවස ගලේවෙලා.
0: තෑගි දිනාගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල් පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුපත් අංකය සමඟ 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරගයට එකතු වන්න.
2: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින නැතFM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan හිට රෑන් නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 077967767 මිස් කෝල් එකක් දෙන්න.
5: දවල් 2:27
6: ලේකේ මූඩ් බූස්ට් එක නැත්FM කින්දර හැන්දෑවා විචානු.

දවල් දෙකයි විනාඩි 27යි. ලස්සන සින්දු ටිකක් එක දිගට අහන්න දෙනවම ලෑස්ති කරගත්තා. පොඩ්ඩක් විතර අර අපි ඉස්කෝලේ කාලේට වගේ යනවා මේ සින්දු ටික හෙද්දී ආයේ. ඔහොම ඉන්නකෝ දැන් මේ සින්දුවෙන් පස්සේ ඇහෙන සින්දු දෙක පොඩ්ඩක් මත ඇහුවාම අර නිකන් මට හිතෙනවා අපි A level, O levels කරපු කාලේට වගේ යනවා කියලා. ඉන්න එහිඳ අහගෙන ඔයාට මතක් කරන්නම් මං මෙන්න මේ ගැන. මොකද දන්නවද? කියන්න හදන්නේ ඉතින් බුක් ෆෙයර් එක පැත්තට යන්න කියන එක තමයි. පෙරපාසල් පුංචි පැංචියන් ගිදල උසස් පෙළ දක්වා සිංහල ඉංග්‍රීසි වැඩපොත් ප්‍රශ්න පත්‍ර කටල, ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කටල, අනුමාන ප්‍රශ්න පත්‍ර කටල, රජයේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර කටල, මේවා මතක් වෙච්ච ගමන්ම කාටත් මුලින්ම මතක් වෙන්නේ සතරනේ. එහෙනම් ඉතින් මේ පාරත් සතර ඉන්නවා හෝල් 100කේ BMICH පරිශ්‍රයේ. හෝල් 100කට ආවොත් සතර වෙළඳ කුටියෙන් ඔයාට ඔයාගේ දරුවන්ට ඕන කරන මේ දේවල් ටික ඔක්කොම අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔවා මිලදී ගන්න ඕනෑම සතර ප්‍රකාශනයක් සඳහාම 120ක විශේෂ වටමුකුත් හම්බ වෙන හින්දා පහසු මිලට අවශ්‍ය පොත්පත් සියල්ල ඔයාට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මිස් කරගන්න නැතුව යන්න. තව දවස් 3යි. අද දවස් ඉවරුණාට පස්සේ තව දවස් 3යි තියෙන්නේ. ඔක්තෝබර් 4 වෙනිදා වෙනකොට බුක් ෆෙයර් ඉවර වෙනවා. ඉතින් ඒ හින්දා උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම්ම විවෘතව තියෙන නිසා ඔයාට බුක් ෆෙයර්කට ගිහිල්ලා සතර වෙළඳ කුටියෙන් ඔයාගේ පුංචි දුවට පුතාට ඕන කරන සියලුම පොත්පත් 120ක විශේෂ වට්ටමකුත් එක්ක අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ දරුවා වෙනුවෙන් පොඩි කාලයක් වෙන් කරලා අනිවාර්යයෙන්ම සතර වෙළඳ කුටියට එන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර. කොහොමද ජානු? මං හොඳින් ඉන්නවා. ඔයා වහගෙන ඉන්න ලස්සන සොංග් එකක් දැන්න. හස්බන්ඩ් ධනුෂ්ක ලොකු දුව දම්සදී චූටි දුව බිශලි යකල මුලි දිලිනි ඊයේ මට කතා කරානේ. අද මැසේජ් එකක් දාලා ඊළවසේ සරචන්දස ගලිකඩේ රයිගමි මැසේජ් කළා තිර වේද වගේ මේ සින්දුවට එකතු කරගනන්. හායකි කොහොමද? ගුඩ් ආෆ්ටර්නූන්. උම්ම එකක් ඕනි තව. ඔයා ගානේ චූටි උම්ම එකකුත් ඕනි. ඉතින් මම්ම තමයි ඔය උම්ම දෙක දෙන්නේ. පිළිමතලාවෙන් ලක්ෂාන්. ඊට පස්සේ තවලන් තැන්න සිංහල බෙහෙත් බඩු කඩේ නන්ද කුමාර ලස්සන සින්දුවක් දෙන්න. මනහර හාඩ්වයායකේ විජේ සිරිවත් එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. මේ හැන සින්දුවට BF ජනපදයේ පුස්සල්ලාවේ සියලුම දෙනාමත් එකතු කරගන්න කියලා දෙනවා. ඕකේ. මේ සින්දුවට එකතු කරගන්නම් ජානු. යටියන්තර දේශාන ස්ටුඩියෝ එකේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපිත් ගින්දර හැන්දා වහගෙන ඉන්න කියලා තියෙනවා. නියමයි. ජය වේවා. අනේ මැනික දලුලොරියේ රවි මල්ලිවත් එකතු කරගන්න කියලා කවුද මේ කියන්නේ? අපේ සේපාලිකා අක්කා. ඉන්දර මැනිකේ මම යටියන්තර පරුසල්ල සේපාලි හොටෙල් එකේ සේපාලි කාර්ලි ස්ටෝස් එකේ හරේන්ද්‍ර මල්ලිවත් එකතු කරගන්න අපේ රවි මල්ලිවත් එකතු කරගන්න කාල් කරපු කට්ටිය මතක් කරන්න ඕනි. කිතුල්කඩේ ප්‍රේමසිරි අයියා, මගුණවති, විනුෂා, ගණේෂ, චමිලානි, බිම්සර, කිරණිදු, අසංක එක අම්මට. ඊට පස්සේ මාබිම කාන්ති අම්ම ඉන්නවා. ලියනකු පැටියා, සංගීත් පුතා, ලියනාරච්චි අයියා, යාගේ ෆැමිලි එකේ හැමෝමයි. ඊට පස්සේ අපි ලියනාරච්චි අයියත් කතා කරා. ඔයාවත් එකතු කරගන්නම් හැමදාම වගේ අදත්. වර්ලස්කම රැන්ඩි ක්‍රාෆ්ට් එකේ විමල් අංකල් හොඳින් ඉන්නවනේ පරිස්සමට. මේ සින්දුවට එකතු කරගන්නම්. ජය වේවා.

ඔයා එක්ක බිව්වේ මාගරීට මගමේ හිටිය කාලේ පැද්දේ හයර් එකට ආට අපි එහා ගෙදර නීට ගෙඩෝට තමයි රීට මේ මාත් එක්ක පැනලා ගිහින් රැට නැ පරාට සල්ලි තරව වෙලා මටම තිබ්බ සරට ඌට ඉතින් බෝට්ටුවට සල්ලි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුකු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: සුබ දවල්ක් දවල් දෙකයි විනාඩි 42යි.
3: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
1: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 071 856.956
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: ඉන්සිසන්ස්තා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සිසන්ස්තා ස්ලැබ් වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන Net FM අපි ඉන්සිසන්ස්තා කණ්ඩෑම සමග ඔබේ නගරයට.
6: ඔක්තෝම්බර් 2 උදේ දඹුල්ල හවස ගලේ වෙලා
5: තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සිසන්ස්තා සිමෙන්ති කොට 5ක් මිලදීගත් බිල්පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077-9-67-67-67 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
7: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
8: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව Net FM.
9: පොත් අපගේ net වගේ
10: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
11: හෙලෝ.
12: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

참인 나 이야기. 아, 내나 아누라다 디룩시 오야타 이야기 대미도 와타이 සුබම සුබ පන්දනක් වේවා කියලා net stream එකේ මම ගොඩමු ගොඩක් ආදරෙන් wish කරනවා. අද birthday එක වැඩි නේද? ජනුව අපිවත් සින්දු කෙනෙකුතු කරගන්න front එකේ මනෝ චනුර message කරලා තියෙනවා. සුරංග සර්ට ඔන්න තව set එකක් wish කරලා තිනවා SMT හුන්නස්ගිරියේ. C1 say set එක. හරි නේද මං කිව්වා? මං විශ් කරා හොඳේ ඔක්කොලටම හරියන්න. සුරංග සර්ට තමයි මං වැඩිපුරම විශ් කරලා තියෙනවද බලන් ගියාම. මේවට නම් සලකන්න ඕනේ. හරි. ජානුමණිකේ මං ගාල්ල අක්මීමණින් දෙහිතුවෙන් ලක්ෂ්මී පෙද්‍රුවාරච්චි මගේ පුතාලා දෙන්නා ගිහන් මදුසංක දිලශන් මදුසංක හස්බන්ඩ් සිරිල් ලස්සන සින්දුවකට එකතු කරගන්නවද දෙන්නම් අනේ සින්දුවක්.

ಉಡುಗೊರೆ ಹೆಂದೇವ. හයි ජාන මැනික අපි හැමදාම වගේ අදත් ගින්දර හැඳවගෙන ඉන්නේ පොල් කිච්චි වගේ කියවනකොට අපේ මහන්සියක් නැති වෙනවා. එක වෙනකල් අපි බලන් ඉන්න ගින්දර හැඳව අහන්න ආදරෙයි අප්පා. අනේ අපි අද ලස්සන සින්දුවකට එකතු කරගන්න හොදේ. අලව්ව සාලිය සොෆා එතනියේ, සාලිය අනිෂ්ක යාළු හැමෝම එකතු කරගන්න කියලා දෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ සින්දුවට. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. වෙනද වගේ මදත් අහගෙන ඉන්න ආචිර ජේම්ස් ඇතුළු පදල .lk ටීම් එක. ඊට පස්සේ ඒ ට්‍රික පහේ කණුවේ පුංචි බණ්ඩාය ගුණසිලිය රන්දික මදුෂ සසෙන්න සුපුන් දිලංක. හයි ජාන කොහොමද ඉතින්? අද ගෙදර ඉන්න සදටම වහගෙන ඉන්නේ සචිනි අහිංසා විකම් සිරිගම වැලි හෙල තැන්න යටියන්තොට. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න බබා යන්ෂි, හස්බන්ඩ් පුෂ්ප කුමාර, අම්මා නිලානි, මංගලිකා, තාත සුමති රත්න, ලොකුමල්ලි සුපුන් ධනංශය, පොරිමල්ලි සහන් රාන්දික, මේ සේරම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. ජාන උම්මා කියලා. හයි සුදු බබා, අපිට ලස්සන සින්දුවක් ඕනි. ඉන්දියා ප්‍රල් වාදුව නිශාන්තය මැසේජ් එක වල තියෙන නිශාන්තය, ඉතින් හැමදාම මට උම්මා එකක් එවනවනේ. යටි අන්තර අප්සරා ඉන්නවා. දෙන්නකෝ දිකම දිකම එකක් එක්ක ලස්සන සින්දුවක් අපිවත් එකතු කරගන්න. ලොකු දෙයසෝදරා, දෙවනි දුවනුත්‍රා, චුටි දෝසිතරා, මම අප්සරා.

0: වයි බෙකා හිතට දැනෙන මෙලඩී සෙක අහන්න net fm ගින්දර හැන්දෑවා ගින්දර හැන්දෑවා
1: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තරගයට එක්වී ඔබත් ජයග්‍රහකෙක් වන්න. මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙට් එෆ්එම් අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට.
3: ඔක්තෝම්බර් 2 උදේ දඹුල්ල හවස ගලේ වෙලා
2: තෑගි දිනා ගන්න ඔබත් එන්න. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල් පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබත් තරඟයට එකතු වන්න.
4: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
6: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ. හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකයි ඇයි හිටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිඟ සිම්ප පේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
7: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan හිට රෑන් නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න.
0: ගින්දර හැන්දෑවා
3: brought to you by සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
8: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
9: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ? විශ්වාසය වගකීම එක සිඟ සිම්ප පේ හිටට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
12: සුබ සැන්දම කවස 3යි.

0: Payen Pay alutvene. Alut Pay. Timbasma. Et News.
1: Ay Boban, Janata Viswasa Karana Satya Net News Samaga Mama Tarang. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රෙඩ් පෙත් සමක් විභාගයට නොගැනීම නිෂ්ප්‍රභ කිරීමට අභියාචන අධිකරණය අද නියෝග කළා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවටගෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම පෙත් සම ගොනු කර තිබුණේ. අභියාචනාධිකරණයේ සභාපති විනසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනසුරු මඩුල හම්බුවේ මෙම පෙත්සම සලකා බැලීම සිදු වුණා. එලෙස පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි විනසුරු මඩුල විසින් මෙම නියෝගයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවේ. වැල්ලම්පිටිය කුඩා බුද්ගමුව ප්‍රදේශයේදී මද්‍රව්‍ය තොගයක් සන්තකව සිට සැකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් මද්‍රව්‍යයත් පොලිස් විශේෂ කාර්ය බලකායේ චෛවර්ධනපුර කඳවුරට ලද තොරතුරක් මත හිනලදාරින් සිදු කළ වැටලීමකදී එදී සැකරුවන් සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 14ක් සහ හෙරොයින් ග්‍රෑම් 14ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ පැවසුවේ. සැකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා. මිලගනිත් නිවුස් පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබඩවියට පිවිසෙන්න.
0: The truth people we trust. FM Anupaha. FM Anuhatarai Dashma Ata. Net FM.
2: Kindara Handava.
3: Brought to you by
4: Sumudu Matupitanisa and Anginat Pahasui. Leak Venitna.
5: Fems Ayaka. Oyata. Oyava Magarinina.
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
8: FM 95

සුබසැන්දම කව සතුන ඒ වෙනඩි දහයයි ලස ඉංග්‍රීෂි ඉංගලිස් ට්‍රක් එකකට පස්සේ තව ලස්සට සිදු සෙට් එකක් අහන්න දෙන ලෑසිකරගෙන තියෙන්නේ නන් ස්ටොප් එකක් අහමුකට වෙලාවකින් අහන්න බැරි වුණානේ හරි අපි බලමු මොනවද මතක් කරගෙන යන්න තියෙන්නේ කියලා මතක් කරන්න තියෙනවා ෆිල්ම් සෑ ගැන වාට අඳගෙන ඉන්න පහසු ලින්ක් වෙන්නේ නැහැ ගෙවන මිලට උසස්ම තත්වේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩක තමයි දැන් මාකට් එකේ ගන්න තියෙන ෆිල්ම් සෑය සෙලස හයසෝ සාතික සහිතව සාධාරණ මිලකට මේක වාගේ අතරපත් වෙනවා ඉතින් ඔයාට ඔයාව මග අරගන්න දෙයක් නැහැ පීරියඩ්ස් කාලේ කියලා හැම දවසක් මේක වගේ ගෙවන්න නම් පීරියඩ්ස් කාලයට ඔයාලඟ හරිම පෑඩ් එක තියෙන්න ඕනේ එහෙනම් ඉතින් ඒ ෆිල්ම් සෑය තමයි නිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිවැල් සල්ගින් ෆාමසි වලින් දැන් ෆිල්ම්ස් ඇය ඔයාට මිලදී ගන්න පුළුවන් මේ මාසේ 7 9 10 දවස් හතර වෙනවට දාගෙනද පයි පයි පයි පා වෙනවට නම් දාගන්න එපා ඇස්ටිවෙන් ඇක්ටිව් ප්ලස් එන්ට 3 කොට අවශ්‍යතාවට යන්න තුන්වෙනි සංවත්සරයේ වෙනුවෙන් ඒගොල්ලන් ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා එතනදී ප්‍රවීණ බෞ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ වාව පරීක්ෂා කළා ඔට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් ඒ විතරක් නෙමෙයි ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වටමක් ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වාව වෙනුවෙන් සූදානම් කරලායි තියෙන ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා මේක මිස් කරගන්න නම් හිතන්නවත් එපා අනිවාර්යෙන් 7 8 9 10 කියන දවස් හතරේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 3 කොට්ටාවේ ශාඛාවට නම් යන්නම ඕනි පුතේ යන කලින් දින වේලාව වෙන් කරගන්න කෝල් එකක් දෙමු අපි මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන ඔහොමම නම්බර් එක ලියා ගන්නකො ෆෝන් එකතේ තියෙන නම් ඔහොම ඩයල් කරගන්න 02-22-17-870 එහෙම නැත්නම් 077-511-18-577-511-18 එතනින් පස්සේ ඔයාලට මෙන්න මේ ගැනත් කියන්නම ඕනි. මොකක් ගැනද කියන්න තියෙන්නේ? ඉන්සිසන්ස්ටාස් ලැබරම් ගැන ඔයාලට මතක් කරන්න ඕනි. අද අපේ කට්ටිය මේ වෙනකොට කොහෙද ඉන්නේ කියලා බලාගෙන යන්න ඕනි. ඉන්සිසන්ස්ටාස් ලැබරම් තට්ටු කරන් හදන්න කොට්ට කරන් දිනන්න ඔයාලට හම්බෙලා තියෙන මේ චාන්ස් එක මිස් කරගන්න හිතන්නවත් එපා. කරන්න තියෙන්නේ හරිම ලේසි දෙයයි. ඔයා මිලදී ගත්තු ඉන්සිසන්ස්ටාස් සිමෙන්ති කොට්ට පහක බිල්පත ඡායාරූපයක් අරගෙන ෆොටෝ එකක් අරගෙන ඔයාගේ නම ලිපිනයේ ජාතික හැඳුනුම්පත් අංක 1.77967767767 අංකයට WhatsApp කරන්න. එහෙම නැත්නම් මිස් කෝල් එකක් දෙන්නකෝ. ඔයාලට එතකොට තරගයත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. අවසාන දිනුම් මැදීම ඔක්තෝබර් 23 වෙනිදා. ඉතින් ඔයාට එක සිමෙන්ති කොට්ටයක් දෙකක් නෙමෙයි සිමෙන්ති කොට්ට 100ක් දිනන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඉන්සි සංස්ථාස් ලැබරම් තට්ටු කරන් හදන්න කොට්ට කරන් දිනන්න මේ තරගයත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන net fm අපි එනවා ඉන්සි සංස්ථා කණ්ඩායමත් එක්ක ඔයාගේ නගරයට. අද දවසේ මේ වෙනකොට ඉන්නේ අපේ කට්ටිය නාඋල නගරේ. නාඋල සහයාවට ඉන්න ඔයාට අවස්ථාව තියෙනවා හෙට එනවා දඹුල්ලට උදේට. ඊට පස්සේ හෙට හවස එනවා ගලේවිලට. ඔන්න මේ අවට ඉන්න හැමෝටම ඉන්සි සංස්ථාස් ලැබරම් එක එකතු වෙන්න මෙයා අත්දැකීම විඳ ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මිස් කරගන්න හිතන්නවත් එපා. අනිවාර්යයෙන්ම යන්න තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථාස් ලැබරම් තරගයට එකතු වෙන්න. WhatsApp messages පත්‍රය යන හදන කවුද ඉන්නේ කියලා බලන්න බලමු කවුද මේ වෙලාවේ මට message වෙලා තියෙන කට්ටිය කියලා. ඔන්න ගොඩක් message ඉතුරු වෙලා තිනවා කියන්න. හයි ජානුමණික කොහොමද ඔයාට අද අපේ දිල්රුක්ෂාන් මල්ලිගේ birthday එක. මේ මෙච්චර birthday සද? යට සුබ උපන්දිනයක් වේවා කියලා wish කරනවා අපි. අනුරායා සුපුන් ඊට පස්සේ ලතා අක්කා ශ්‍රියානි අක්කා ඇතුළු call line පහේ හැමෝම එකතු කරගෙන සින්දුවකුත් අහමු. ස්මාර්ට් ඇපරල් හුන්නස් කිරි. අද ස්මාර්ට් ඇපරල් එකේ ඇවිල්ලා බර්ත්ඩේස් විතරමයිද කොහෙද? අද වෙන වැඩක් කරන්නේ නැහැ මෙයාලා. බර්ත්ඩේ සෙලිබ්‍රේට් කර කර ඉන්නවා රෙන්න මං හිතන්නේ.

බර්ත්ඩේ. නැචීම කමනුවෙන් ගොඩම ගොඩක් ආදරේ මං ඔයාලට විෂ් කරනවා. දවස් කොල්ලෝ ටිකට මොනවද දෙන්නේ? පාටි පාටි. ජනමණිකේ, අද අපි සුරංගසගේ උපන්දිනේ. අපි සුරංගසට විෂ් කරා දෙයියෝ. එයා මොනවද දුන්නේ ඔයගොල්ලන්ට? මට කියලා එවන්න බලන්න මොනවද සුරංගස දුන්නේ කියලා. අපි හිරු බබගේ උපන්දිනේ හැපි බර්ත්ඩේ කියලා විෂ් කරන්න ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා පානදුරේ ධනුෂ්ක මැසේජ් කරලා තියෙනවා. හිරු බබෝ, හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ හිරු බබා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්නක් හා කිරුළුපන සෝමාදේවි ප්ලේසකින් රංගන මැසේජ් එක වෙලා තියෙන්නේ. මේ හැන සින්දුවට මේකතු කරගන්නම්. ඊට පස්සේ කවුද ඉන්නේ? වරුදල්පල එස්එල් ප්‍රනාන්දෝ මැසේජ් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. පූර්ණිමා සෙව්වන් දිනෝ සඳ ලංකාවෙන් ආවත් එකතු කරගන්නම්. මංජල මෝඩස්සගේ කට්ටියෝ මං එකතු කරගත්ත සින්දුවකට. ඊට පස්සේ උම්මකටේ ජාම්පති අයියා බුලත් කෝපිටිය ලෑවලි හොඳ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මේ ඇහෙන සින්දුවට මේකතු කරගන්න. මේක සින්දුවක් නෙමෙයි, මේක නන් ස්ටොප් එකක්. සින්දු ගොඩක් තියෙනවා.

0: ආරිත්නෙත්
1: පහේ ශිෂ්‍යත්වය අපොස සාමාන්‍ය පෙළ අපොස උසස් පෙළ නිසක ජයගැනෙන උත්තර සතර පසුගිය දස වසරක විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග දිවයින පුරා පිහිටි පොත් අලවිසල් වලින් ලබාගත හැක අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර ඉන්සි සංස්ථා ස්ලැබ්වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ්වරම් තරගයට එක් වී ඔබත් ජයග්‍රාහකෙක් වන්න මේ ගැන කියන්න තෑගි බෝග පිරිවරාගෙන නෙත්FM අපි ඉන්සි සංස්ථා කණ්ඩෑම සමග ඔබේ නගරයට
2: ඔක්තෝම්බර් 2 උදේ දඹුල්ල හවස ගලේ වෙලා
1: තෑගි දිනා ගන්න ඔබත් එන්න ඉන්සි සංස්ථා සිමෙන්ති කොට පහක් මිලදීගත් බිල් පතක් ඔබේ නම ලිපිනය ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට එවා හෝ මිස් කෝල් එකක් දී ඔබ තරඟයට එකතු වන්න
3: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
4: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
7: district 14 අරංගකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින NetFM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ්වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
10: හවස 3 වෙනාඩි 24යි
11: Hello.
12: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

0: හවස තුනයි විනාඩි 26යි වෙලාව. පාවෙලා පාවෙලා යන්න හදන්නේ කොහෙටද කියලා තමයි මේ බැලුවේ. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න, ඉන්සිසන්ස්නා ස්ලැබ් වරම් අරගෙන රට වටේ යනකොට අද ඉෂාන් අතර වෙලා ඉන්නේ කොහෙද?
1: හරියට වෙන්නේ ජානුන් ආවුල සුන්දර පුරවරේ ඉඳලා තමයි මේ ලස්සන වටිනාකම ගැන කතා කරලා තින් ජානු මතක් කළා වගේම ඔන්න ඉන්සි සාස්ත්‍රාස් ලැබ් වරමින් ඔන්න ඔබටත් පුළුවන් මේ සෙමින්ති කොට 100 බැගින් දිනා ගන්න පුළුවන් අවස්ථාවක් අරගෙන තමයි ජානු අපි ඇවිල්ලා තිරි තින් අද උදෑසනට සුන්දර මාතලේ පුරවරේ ඉඳලා තමයි මේ වටිනාකම ගැන කතා කරේ මේ වෙලාවේ අපි ඉන්නවා නාවුල නගරේ ඉඳලා ඉතින් අපි මේ වෙලාවේ අපේ FM 95.4 කවදත් අලුත් කාගෙනත් අපි ජානු එක ගින්දර වගේ ගින්දර හැන්දෑව අහන් ඉන්න හැමෝටම මතක් කරන්නේ මේක හැම
2: සුබ සන්ධ්‍යාවක් ඒවා. ඇත්තටම අපි අද ලංකාවේ එකම දේශීය සිමෙන්ති නිෂ්පාදකයා සහ වෙළඳපොළ ප්‍රමුඛතා වශයෙන් අපි අද නාවුල ප්‍රදේශයේදී මේ වෙන විට සැදී පැහැදී සිටින අපේ පාරිභෝගිකයන් මුණ ගැසෙන්න. ඉතින් ඇත්තටම ලංකාවේ එකම දේශීය සිමෙන්ති නිෂ්පාදකයා හැටියට අපේ පාරිභෝගිකයන් හට සංස්ථා සිමෙන්ති මිටි 100ක් එක ජයග්‍රහයකට මිටි 100ක් දිනා ගැනීමේ අවස්ථාවක් අපි උදා කරලා දිනවා. ඒ ආකාරයෙන් ජයග්‍රහීන් 40 දෙනෙකුට මිටි 100 බැගින් බෑග් 4000ක් අපි අපේ පාරිභෝගිකයන් හට ලබා දීමට වැඩ කටයුතු සවස්ථා තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධව කරගෙන ප්‍රවර්ධන රථය අපි හෙට දඹුල්ලෙත් හෙට හවස ගලේවෙලත් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලුම පාරිභෝගිකයන්ට මම ආරාධනා කරනවා දඹුල්ල සහ ගලේවෙල අවට ඉන්න අපගේ ප්‍රවර්ධන රථයට එක්වි අපගෙන් තෑගි භෝග දිනා ගන්න විතරක් නෙවෙයි සිමෙන්ති 100ක් දිනා ගැනීමටත් ඔබ මිලදී ගන්නා සිමෙන්ති කොට්ට පහක බිල්පත අපහට වට්ස්ඇප් කරන්න 0777 9 67 67 67 කියන නම්බරයට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නාවුල සහ දඹුල්ලෙන් වැඩි වැඩියෙන් ජයග්‍රාහකයන් බිහිකරන සහ ඒ වගේම ගලේවෙලි. ඉතින් අපේ ආරාධනාව හෙට දින සියලුම දෙනාට අපගේ ප්‍රවර්ධන රථයට පැමිණ එකතු වෙන්න කියලා. බොහොම ස්තුතියි.
0: බොහොම ස්තුතියි ඔබතුමාන්ට ඒ පැත්තේ විස්තර අරගෙන ආවට. ඉතින් ඔන්න ඔහොමයි ඒ පැත්තේ විස්තර. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා මේ වෙනකොට ඉන්නේ නාවුල අපේ කණ්ඩායම ඉන්සි සංස්ථා කණ්ඩායමත් එක්ක. ඉතින් එතෙන්ට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම හෙට දවසේදී දඹුල්ල ඒ වගේම ගලේවෙල මෙන්න මේ කියන තැන්වලට තමයි එන්න ලෑස්තිලායින්. ඉතින් ඉන්සි සංස්ථා ස්ලැබරම් එක්ක ඔන්න ඔය විදිහටයි ඔයාට එකතු වෙන්න පුළුවන්කම තියෙන්නේ. අහන්න දෙන්න රෙඩි කරගත්ත මේ අහන සින්දුවට කට්ටිය එකතු කරගන්න කලින් මං ට ෆෙම් සෑගෙන මතක් කරලා ඉන්නකො ඉස්සල්ලාම හරිද? ෆෙම් සෑගෙනවට මතක් කරන්න ඕනි ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනි ෆෙම්ස් ඇය. අන්න එහෙම පෑඩ් එකක්. මාකට් එකට ගිහාම එක එක නම් වලින් එක එක මිල ගණන් වලට ඕන තරම් පෑඩ් පැකට්ස් වර්ග තියෙනවා. හැබැයි ඉතින් ඔයාම කල්පනා කරලා බලන්න මෙච්චර දවසක් ඔයා මග අරගත්තේ හරිම පෑඩ් එක තෝරගන්න බැරි වෙච්ච හින්දානේ. හැබැයි දැන් ඔයාලට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. පීරියඩ්ස් කාලේ තියෙන අපහසුතාවය ඩබල් කරගන්න නැතුව හරිම පෑඩ් එක වමාකට් එකේ තෝරලා අරගන්න. ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එක, සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක, ඒ තමයි SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆෙම්ස් අයවට අද්දම මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි අමුතක් ගාලා WhatsApp messages පැත්තට. දැන් නම් හොඳටම හොඳයි වගේ කටට පණ ඇවිත් තියන්නේ. අපේ අම්මත් කියන ඔහොමනේ මල් ලෙඩ වෙලා ඉඳලා කට වහගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඊට පස්සේ ආයේ හොඳ වුණාම කියවන්න ගත්තාම දැන් කටට පණ ඇවිල්ලා කියලා. හැම අම්මෙක්ගේම කටේ තියෙන වචනයක් තමයි ඕක. ඒකනේ අපි ධම්මිකක්කමට එහෙම කිව්වේ අම්බලන්තට බැමිණියන් විලා. අද මොනවද අපිට කන්න තියෙන ඉඳියාපත් එක්ක? බලම් බලම් බලම් හස්බන් වසන්ත, දරුව මිනිදු මෙත්සර, අම්මා තාත්තා වගේම නැත්නම් හැමෝමත් විශේෂයෙන් ආවත් එකතු කරගන්නවා. ගිනි ගින්දරේ අපි වැඩ. කන්ද මුද්‍ර හන්දියරද ආවෝති දියාප කාලේ යන්න පුළුවන්. තක්කලි කිරි හොත් දයිපොල් සම්බෝලයි තියෙනවා. ඔන්නම් ඉක්ුඩු දාලා ප්ලේන් ටියක් අල්ලපු කඩෙන් බොන්න පුළුවල්ලු. ඉක්ුඩු දාලා කිරි තේකක් දෙන්න බැරිද මට? අපේ අම්මේ සීලියක් කතාව කියලා තියෙනවා. එකතු කරගන්නම් මේ සින්දුවට. අනේ මේ ඊට පස්සේ ඉන්නවා වරකගොඩ අනුරගාමන් ටිකේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. සඳුනී, නදී, ලක්ෂී, තමරා, සමන්මලී, ඊට පස්සේ ශාමා, දේවි, අශානී, විනෝදිනී, සම්පාත්, රුමේෂ්, මල්ලී. අද තමයි වැඩට අපි කකුල කැඩිලා ඉඳලා. ධෝනි කෙනෙක්ට වැඩ පෙන්නන්න ගිහින් බයික් එකකින්වත් වැටුණාද? නදී මැසේජ් එකේවලා තියන්නේ අනේ අඩික්මට සනිප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ. හයි ජානුමණික, කොහමද? ඔයාට ඕ මතක් වෙනවා ගොඩක්. දැන් ලයිව් වෙන්නෙත් නෑ. ලයිව් වෙනවා, ලයිව් වෙනවා. ඉන්නකෝ ඉන්නකෝ ඉන්නකෝ. ජනි ඕනවට වැඩි මොකද දන්න ඇනේ? ජනි මට ඕනවට වැඩි විහිළු කරන්නේ. මට විතරක් රහසින් උම් එකක් දෙන්න. ලක්මාලි අක්ක කඩවති මැසේජ් කරලා තියෙන මෙහෙන සින්දර එකතු කරගන්නම්. තියාගන්න පරිස්සම් කළා හරිද? හුන්නස්ගිරි SMT සයිඩ් සීම් සෙට් එක අපිටත් ලස්සට සින්දුවක් දෙන්න. වසන්ත අයියා ගොඩක් ආසාවෙන් මම අහගෙන ඉන්නවා. ඔලයාට උම ගොඩක් ඕනානේ. මේ ගොඩවල් නම් දෙන්න නෑ. එකයි එකයි එකයි. QC බැජ් එකේ ලාල් රැවුලට තව උම එකක් ඕනෙලෝ. සයිඩ් සිම් වසන්තටත් ඕනෙලෝ. මට බෑ බෙදා ගන්න දුන්න එක. ජනු අපිට දෙන්නක ලස්සට සිංදු ඇස්සක්. බොකුදර 10 කනුපාරේ මංගලී ෆැෂන් එකේ සාලිය, මංගලී, ශ්‍රියන්ත, සංජය, මහේෂ්, ලක්මුතු, මදුවන්ත, දෙවිනිය ෆැෂන් එකේ ඔක්කොම සෙට් එක එකතු කරගන්න. ආදරේ උම්මා, ආදරේ ගොඩම ගඩාරියක්.

0: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: අලුත් ලොව තියෙන

0: ප්‍රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදම අමතන්න.
4: ලංකා රේටින් BBB- Outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.
5: හවස 3:45.
6: දබලෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. net fm ගින්දර හැන්දෑවා.

0: හවසතුනෝ විනාඩි 41යි. යන්න තෙලා වෙවිලා තියෙනවා. හැබැයි යන්න කලින් මතක් කරන්න දේවලුත් තියෙනවා කියන්න. එකතු කරගන්න කට්ටියත් ඉන්නවා. ඔක්කොටම කලින් මම ඔයාලට මතක් කරන්නම්. BMI CH පරිශ්‍රය පැවැත්වෙන 27 වෙනි සංවත්සරයේ සමන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. යන්න තව හරියටම දවස් 3යි. දැන් අද දවස් ඉවරුණා කියන්නේ දවස් 3යි තියෙන්නේ. උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම්ම තියෙනවා. ඉතින් කියවීමේ මාසය වෙනුවෙන් හොඳ පොතක් මිලදී ගන්නවත් අනිවාර්යයෙන්ම යන්න ඕනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. ඉතින් මෙවරත් නිල රේඩියෝ වෙනත FM අපි සංවිධානයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ ඉතින් ඒ විදිහට ගිහිල්ලා ඔයා පොත් මිලදී ගන්න අතරේ අමතක නොකර යන්න ඕනි net FM ඇල්ෆා ස්ටුඩියෝ එකට. අපේ සජීවී මැදිරි සංකීර්ණයේ තියෙනවනේ. අන්න එතෙන්ට යන්න ඔයාටත් හඬ පරීක්ෂණයත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. එතනදී කසු නිලහන්ස ගෙහන්ස වගේම අපේ ඇල්ෆා ස්ටුඩියෝ කණ්ඩායමේ ආලුව ගොඩාක් අය එතනදී හම්බෙන්න පුළුවන්. සජීවී වගේ දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔයාට නිවේදනය කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඇල්ෆා කණ්ඩායමට එකතු වෙන්න, අපේ අනිත් වැඩසටහන් වලට එකතු වෙන්න, නිවුස් ටීම් එකත් එක්ක එකතු වෙන්න, මේ හැම දෙයකටම හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්කම තියෙනවා. මිස් කරගන්න නම් හොඳම නැති දෙයක් මේක. එවිතරක් නෙමෙයි ඔයාට අද බුක් මාක් එකක් හම්බෙනවා. ඔයා බුක් ෆෙයර් එකට ගියාට පස්සේ අපි ඇල්ෆා ස්ටුඩියෝ එක ඉස්සරහා ඉඳලා සෙල්ෆි එකක් අරගෙන net fm අපිව ටැග් කරලා Facebook එකේ පෝස්ට් කරන්න. ඒ ෆොටෝ එක ඔයාට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි පොත් කැටය මෙවරත් ක්‍රියාත්මකයි. ඔයා දන්නවනේ අපේ ආදරණීය සහෝදර සහෝදරියන් වෙනුවෙන් තමයි අපි මේ විදිහට පොත් එකතු කරන්නේ පොත් කැටයට. පොත් කැටයට පොතක් පරිත්‍යාග කරන්න අමතක කරන්න බෑ. දුෂ්කර පළාත්වල ඉන්න අපේම සහෝදර සහෝදරියන්ට ඒ පොත් අපි ලබා දෙනවා. ඉතින් ඒ නිසා ඔයත් බුක් ෆෙයර් එකට ඇවිල්ලා ඔයාට පොතක් ගන්න අතරේ අපේ පොත් කැටයට පොතක් පරිත්‍යාග කරන්නත් අමතක කරන්න එපා. ඔන්න ඔය විදිහට ඒ ගැන මතක් කරගෙන අපි යමුද ටග් ගාලා WhatsApp messages පැත්තට. මෙන්න මේ කට්ටිය එකතු කරගන්න. ඉක්මනට මං කියන්නම් මේ කට්ටියව. සුදු බෝලේ අපිවත් ලස්සරු සින්දුවකට එකතු කරගන්න. බොරැල්ලේ නවෝත් message කරලා තියෙනවා. මම බැලුවා ඒක නවෝත් කියලා. අවසන් මොහොතේ හරි අපි එනවා. ලස්සර සින්දුවක් දෙන්න. දෙහිවල නැදිබල ඇන්ඩර්සන් පාරි චන්දන ස්ට්‍රෝසිගේ චන්දනය චන්දනිය අක්කා. එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ආදරෙයි හරිද? ආදරණීය සුන්දර දවසක්. සුදුමණිකේ කෑගල්ල කංකිරිය හෙටිමුලේ චන්දිමා පහන්තිර ලාල්නී සුදු සුදු අම්මා රේණු කෙටලින් චන්දිනංගී. අප චන්දියක්ක මැසේජ් එක වෙලා තියෙන්නේ මේ සින්දුවට එකතු කරගන්නම්. වදාකට රංජිත් දිසානායක ඉන්නවා. ජානුමණික ලස්සන සින්දුවක් දෙන්න. දැයේ දරුවන්ට ළමා දිනේට සුබ පතනවා. මිනුල් බබා, දෙවුලි බබා, හේෂෝ බබා, පංචාලි දුව, පුතා ලක්ෂිත, ලාලනී හලිය ගොඩි ලාලියක් අක්කා එකතු කරගන්නම් මේ සින්දුවට. මාත් විශ් කරනවා අපේ පංචාන්ට. කැන්ඩි වලින් උදේශිකා ලස්සන සින්දුවකට එකතු කරගන්න. චුටි දුව අමා, ලොකු දුව නෙතු, දෙන්නටම හැපි චිල්ඩ්‍රන්ස් ඩේ. කෙනඩි අම්පිටිය, ආරිය ටේලර්ස් එකේ සෝමදිල කයියා, ආදිත්‍ය පුතාව එකතු කරගන්න කියලා තිනවා. ඊට පස්සේ කුලියපිටිය බරාගෙදරින් ශාන්ත අයියා ලස්සන සින්දුවකට එකතු කරගන්න. මේ සින්දුවට එකතු කරගන්න ජානුමණික. මම කාංචනා සිහිනයට ළඟින් සින්දුව දෙනවද කියලා හල් තියනවා. දැන් නම් ඉතින් වෙලාව ඉවරයි. මේ හැන සින්දුවට එකතු කරගන්න හින්දි සංඝ ක්ලාසික කරගත්තේ ආදරණීය ජානු. ගොඩ දවසකින් කාර්ය බහුලලු ගෙදර එනකොට මේ දවස්වල රෑ වෙනවලු. ඉස්කෝලේවල උත්සව හොඳ පණ යනවා. අද මොනාද ඉස්කෝලේ තිබුණේ අනේ? FB එකෙන් මාව දැක්කලු. ඕවා චම්පික ලලිත් පෙරස. මේ සින්දුවට එකතු කරගන්න වයිෆිනා කුවේටලි. ෆැමිලිකේ හැමෝම එකතු කරගෙන ඉන්ද්‍රානන්ද සර්වයිසගේ ෆැමිලිකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. මේ සින්දුවට එකතු කරගන්නම් මොරන්තුඩුව රොෂාන් ශාම සෙනුක ඍෂිකා ලක්ෂ්මණ අයියා ජය වේවා. උම්ම දේවි නයිවල එස්සල්ල පැහැසර මාටි සිලෙක්ෂන් එක අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. ඊට පස්සේ ගොහාගොඩ සන්ධ්‍යාක්ක මැසේජ් කරලා තියෙනවා. සන්ධ්‍ය අත්නායක උම්ම එකක් දෙන්න. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න මයිමි ෆැෂන් මොරන්තුට කෑගල්ල ගින්දරී සුදබෝනි කී ලස්සන සින්දුවක් දෙන්න. උම්ම දෙකක් ඕනි සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් යටියන්තට. ජනෝකේ දැන් ආවේ ඔෆිස් ගිහින්. මට ලස්සන සින්දුවක් දෙන්න ලොකු උම්ම එකක් ඕනි කියලා ගාලි කසුන් සඳරන් මැසේජ් කළා තියෙනවා. කසුන් මාතින්නවා මරංගල්ල සුරංචන් මැසේජ් කරලා තිනවා. අවත එකතු කරගන්නම් මේ සින්දුවට. එතනින් පස්සේ අපි අදලස්සට සින්දුවක එකතු කරගන්න කියලා නිෂාන් මැසේජ් එකක් කියලා දෙනවා. මේ සින්දුවට එකතු කරගන්නම් ජයල සරත් ජයසිංහගේ බර්ත්ඩේ කේඩ් විශ්වකක් දෙන්න. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. සරත් අයියා,
1: කබ් තක්
0: happy birthday, ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි.

0: नेट एफएम किंडर हंदेवा विजानु
1: හවසටමයි විනාඩි 51යි වෙලාව. මට එහෙනම් යන්න වෙලාව ඇවිල්ලා. අපි අසාය විල හතරට යන්න. එහෙනම් ඉතින් අසාට මෙතනින් ඉස්සරහට මේ සීට් එක දීලා මම යනවා. අපි ආයි හම්බ වෙනවා හෙට හරියටම දවල් එකට ඔයාගේයි මගේයි ගින්දර හැන්දෑවෙන්. එතකන් ඔය පරිස්සමට ඉන්න ඕනේ හරිද? ආ යන්න කලින් කියන්න එපා ඔයාට මෙන්න මේ කට්ටිය ගැන. කවුද? රඹුක්කන කාන්ති අම්මා එකතු කරගන්නම් අමාරු පැටියයි අපේ රඹුක්කන මාකට් එකේ සෙට් එකයි ඔක්කොම මෙහෙන සින්දුවට එකතු කරගන්නම් එතනින් පස්සේ බදරලි අශෝක අක්කා ඉන්නවත් එකතු කරගන්නම් මහරගමින් චන්දනී අක්කා ඉන්නවා ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට බලංගොඩ හෙළපන් දෙනියේ ජයපාල අත්තනායක අයියා කිව්ව මාව හැමදාම වගේ අදත් අහගෙන ඉන්නවට වල්පිටමුළු උපාලේ ඉන්නවා ඔයාවයි දම්මි අක්කවයි තුෂාන්වයි මිහිරංගවයි ඔක්කොම එකතු කරගන්න මගර මෛත්‍රපාලය ඉන්නවා ඔයාවත් එකතු කරගන්නම් මෙහෙන සින්දුවට මදුරංග මදුසංක මදුකා මංගලිකා අද පැටලුණාද මන්දනම් ටික කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට එතනින් පස්සේ නිවර්තනා මැසේජ් කළා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා ඔයාවත් එකතු කරගන්නම් මෙහෙන සින්දුවට thank you මම අහගෙන ඉන්නවට හයි ජානු අක්කේ යන්න කලින් ඔන්න ඔයාට මැසේජ් එකක් දාගන්න කොහොම හරි පුළුවන් වුණා. නෙත්මී ඔයාගේ මැසේජ් එක දැක්ක හින්දා තමයි මං සින්දුවෙන් යන්නදෝ නතර වුණේ. ඔයාවත් එකතු කරගන්න මේ හැන සින්දුවට. ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න මගේ සුදු අයියාවත් එකතු කරගන්න කියලා තියෙනවා. නමත් එව්වා නම් මොකද? අක්කේ උම්ම එකක් ඕනිය අපි දෙන්නට බා. වෙලාවට උම්ම එකක් ඉතුරු කරගත්තා. නැතන් හෙට උම් මඩු වෙනවනේ වඩත් ලස්සන සින්දුවක් දෙන්න කියලා නිශාන්තය මැසේජ් කළා තිනා මේ හැන සින්දුවට එකතු කරගන්නම් ඔයාවා thank you මම අහගෙන ඉන්නවට ගල හිටියා ගොඩ නලින් නිශාන්තය ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවටම හරි මෙහෙමට යන්න කියලාත් මැසේජ් එකක් ගෙවලා හෙට අල්ලගන්නම් මම ඔයාව එහෙනම් ඉතින් මං යනවා එතකම් පරිස්සමට ඉන්න ඕනේ හෙට මං ආයේ දවල් එකට එනකන් පරිස්සමට නෙත් එක්කම ඉන්න ඕනේ කට්ටිය. ඉනන් කොල්ලෝ අපි ගියා. මං ඔයාගේ ජනු.

0: එකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමඟ 0779 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් miss call එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව. O level, A level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි past papers books දැන් ඔබට ලබා ගත හැකිය.
0: ගින්දර හැන්දෑව
4: brought to you by
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
6: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
9: සුබ සන්ධ්‍යාවක්. හවස 4යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. ඒ පැය තුනකට අසන්න කාලයක් ප්‍රකාශයක් ලබා තිබෙන අනතුරුවයි. සිදුකරන විමර්ශනයකට දළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහුට අද දින කොමිෂන් හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. ඖෂධ මිල අඩු වී ඇති බැවින් සෑම පළාතකම ඖෂධ ගබඩා පිහිටුවීම ආරම්භ කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික් මහරෝහලේ ඉදිකරන ලද නව නොමේරු ලදරු ඒකකයේ විවෘත කිරීම සහ ළමා වාට්ටුව ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අංග සම්පූර්ණ නවීන පහසුකම් වලිනුත් නව නොමේරු ලදරු අංග සම්පූර්ණ නවීන පහසුකම් වලිනුත් නව නොමේරු ලදරු ඒකකයක් පිහිටුවීම තුළින් ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය නංගාලීමට හැකිවනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මෙලග නෙට් නිවුස් පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙට් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people trust. FM Anupaha, FM Anuhadarai Dashma Ata, Net FM.
3: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
4: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
5: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
6: Baru bang!

සුබසන්නේ වක් හවස 4යි විනාඩි 8යි වෙලාව වගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ අද බ්‍රහස්පතින්දා දවස මං හිතන්නේ ඔයා සෑහෙන වැඩ කරන ගමන් ඉන්නව ඇතනේ සිකුරාද ගෙදර යනකොට වැඩ ඔක්කොම ඉවර කරලා යන්න ඕන නෙනේ ඒ නිසා ආවද පොඩ්ඩක් සෑහෙන මහන්සි වෙලා වැඩ කරලා වැඩ ටික පුළුවන් තරමක් අද ඉවර කරලා යන්න බලාපොරොත්තු වෙමින් වැඩ කරන ගමන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉතින් ගෙදර වැඩ ටික ඉවර කරලා මේ වෙලාවේ නිදහසේ තේ එකක් බොන ගමන් මාව වහගෙන ඉන්නවා වෙන්නත් පුළුවන් නේ ඔය කොයි විදියට හිටියත් පාරේ යමින් යමින් ගමන් හිටියත් ඊට පස්සේ කඩේට වෙලා මාව වහගෙන හිටියත් ගෙදරට වෙලා මාව වහගෙන හිටියත් මේක ඔයාගේ මගේ බෝරින් නැති යුනින් ඩ්‍රයිව් එක හතර වටේ ඉතින් ඒ නිසා කතා කරලා මැසේජ් කරලා සින්දුවක් ඉල්ල ගන්න ඔයාට හැකියාව තියෙනවා කතා කරනවා නම් අපේ හොට්ලයින් නම්බර් එක දන්නවනේ ඔයාට තියෙන ටග් ගාලා කෝල් එකක් දෙන්න ඊට පස්සේ WhatsApp එකේ ඔයා මේ වෙලාවට ටිකක් බිසි වගේ නම් මට මැසේජ් එකක් දාන එකනේ ඔයාට කරන්න පුළුවන් ලේසිම දේ ආයෙත් උකොට ටග් ගාලා මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට අසා අපි මේ වෙලාව ඔයා වහගෙන ඉන්නවා මෙන්න මේ කට්ටිය ඉන්නවා ඊට පස්සේ මෙන්න මේ සින්දුව මට දෙන්න කියලා ඔයා මට මැසේජ් එකක් දැම්මොත් අනිවාර්යෙන් මම ඔයාව මතක් කරන්නම් හරිද නෙතෆෙම් ඔෆිෂියල් Facebook page එකත් ලයික් කරලා follow කරලා තියාගන්න ඔයාට උදාර කොල්ලෙක්ගේ ෆොටෝ එකක් දාලා තිනවද ලයික් එකක් දාන්න පුළුවන් අනිවාර්යෙන් ඊට පස්සේ කමෙන්ට් එකකුත් තියන්න අමතක කරන්න එපා අනිවාර්යෙන් මම ඔයාව මතක් කරන්න හරිද රයිට් ඕකේ මැසේජස් ටික කියලාම අද වැඩේ පටන් ගන්න හිතුණා සුබ සන්දේවක් වේවා සාපිත් මේ වෙලාව ඔයා වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා මොවින්දු ඔව් ගොඩක් ආදරෙන් එකතු කරගන්නන් ඊට පස්සේ කුලියාපිටිය ජයන්ත thank you message කරාට ඒ වගේ

0: ചന്ദഗണി കൽപവത്തി അവലക്ഷണ നോവി ഒയാ പാലട വർഷി വെണ്ണ ഫിനിഷിംഗ് വഹലക്നം കലറത്തമായി
1: අලුතන කඩම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් භාණ්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
2: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
1: රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන් ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
3: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
4: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
5: නෑ.
4: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
5: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
6: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
3: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
7: District 14 තරඟකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරඟය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan හිට රෑ නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න

හවස 4 විනාඩි 25 වෙලාව අපි හතරවට යහගෙන ඉන්න ගමන් ඔයාලට පොඩ්ඩක් අද එකෝස්ටික් සින්දු ටිකක් වැඩිපුර අහන්න දෙන්න මම ලෑස්ති කරගෙන ඉන්නවා. ඒයි කියලා අහන්න එපා. ඉතින් මම පොඩ්ඩක් ප්ලෑන් කරලා හිතාගෙන ඉන්නවා එහෙම කරනවා කියලා. හරි. කොහොමනම් මේ වෙලාවේ මම අහගෙන ඉන්න සෙට් එකක් මුලින්ම සින්දුවකට එකතු කරගෙන ඊට පස්සේ ඔයාලට මතක් කරන්න දේවල් සෑහෙන්න තියෙනවා. ඒ ටිකත් මම හිමීට කියන්නම්. මුලින්ම මාත් එක්ක ඉන්නවා මේ වෙලාවේ හයි කොහොමද සාපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා. මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තංගල් දෙන්න අප්සරා මෙසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම ජයල සමීරගේ වඩුමඩුවේ මේ වෙලාවේ සද්දෙටම මාව අහගෙන ඉන්නවා කියලා තිනවා. Thank you. ඒ වගේම හයි කොහොමද අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා. මට කේම්ෂා ගාමන්ට් එකේ සෙට් එක මෙසේජ් කරලා තිනවා. ඔයාලට නම් මම නාන් ස්ටොප් එකක් දෙන්නන්නේ වැඩ කරන ගමන් ඉන්න. ඊට පස්සේ රංජිත් මෝටර්ස් එකේ සෙට් එක අනිවාර්යෙන් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඔයාලවත් එකතු කරගන්නම්. හරි. මම ඊළඟට වාඩි කියන්න හදන්නේ වසර ගණනාවක් පුරාවට මහජනතාවගේ විශ්වාසය දිනා ගන්න ගමන් රටේ සංවර්ධනයට සුබසාධනයට වගේම ඔයාගේ ජීවිතේ ගොඩනගන්න දැවැන්ත දායකත්වයක් ලබා දීපු තැන තමයි ලොතරැයි ලොවේ ප්‍රමුඛයා ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. එතකොට ඒ විශ්වාසයත් එක්ක තමයි ජාතික ලොතරැයි මණ්ඩලය ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍ය සේවා අංශයේ අනුසූරතාවය අඛණ්ඩව 2026 අවුරුද්දෙත් ජාතික ලොතරැයි මණ්ඩලයට දිනා ගන්න හම්බුනේ මේ විශ්වාසය නිසා. එතකොට මේ විශ්වාසයත් එක්ක යන ගමන ඇතුලේ ඔයා වෙනුවෙන් ඔයාගේ ජීවිතේ වාසනාවන්ත කරන්න හැම දෙයක්ම අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාට වාසනාව ළඟා කරගන්න දිනන්න පහසුම දවසේ ජයග්‍රහකයෙකු වෙන්න අවස්ථාව වැඩිපුරම හම්බ වෙන ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් මේ දවස්වල NLB ජය ලොතරැයිය මිලදී ගන්න ඔයාට වෙනද හම්බ වෙන තෑගිවලට තමතරව දැන් ඉරිද දවසේ NLB ජය ලොතරැයියක් මිලදී ගත්තොත් ඔයාට සුවිශේෂී දිනුම් අවස්ථාවක්. ඒ කියන්නේ Sunday bonus විශේෂ දිනුම් අවස්ථාව හරහා රුපියල් 10,000 මුදල් තෑගි දිනා ගන්නත් දැන් ඔන්න හැම ඉරිදම ඔයාට අවස්ථාව හම්බ වෙනවා. තේන නිසා තමයි ඔයාලට කියන්නේ ඔයාගේ අතට වියදමට සල්ලි ටිකක් හොයාගන්න ඔයා බලාපොරොත්තු වෙන් ඉන්නවා නම් ඔයාලට කරන්න තියෙන රුපියල් 40ක් දීලා NLB ජය ලොතරැයියක් මිලදී ගන්න එක විතරමයි. ඒ වගේම විශේෂම කාරණාව දැන් NLB ජය ලොතරැයි ගුවම අර මම ඔයාලට කිව්වා වගේ දිනුම අවස්ථාව වැඩිම ලොතරැයියනේ මේක. එතකොට අග ඉඳලා මුලට අංක ටික ගැලපුණත් මුල ඉඳලා අගට ගැලපුණත් ඔයාට වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. තේන නිසා ඔයා වැඩ ඇරලා ගෙදර යන ගමන් එහෙම නැත්නම් ඔය හන්දියට රවුන් එක පැත්තට ආව නම් ලොතරැයි විකුණන මහත්මයෙක්ව දැක්කොත් එහෙම ළඟට ගිහිල්ලා NLB ජය ලොතරැයියක් අරගන්න අමතක කරන්න එපා. මොකද අද ඔයාගේ ජීවිතේ වාසනාවන්තම දවස වෙන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න. අලුත් ගයක් හදන කෙනෙක් නම් මේ මං කියන්න යන කතාව ඔයාට සෑහෙන්න වැදගත්. ඇයි මං එහෙම කියන්නේ? දැන් සාමාන්‍යයෙන් ගයක් හදනකොට අපි ප්ලෑන් කරලා ඊට පස්සේ ඉඩමක් අරගෙන ඊට පස්සේ අතිවාරම් දාලා කාමර ටික බැඳලා කරලා ඔක්කොම කරලා ඉවර වෙලා තට්ටු දෙකට තුනට ගේ හදන්න හිතාගෙන ඉන්නවනම් එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරික ස්ථානය කියලා හිතන්න කොළුතෙන් ගොඩනගනවා නම් වා මේ වෙද්දි ස්ලැබ් එක දාන්න හැම වැඩක්ම ප්ලෑන් කරලා ඉවර නම් ඒ කියන්නේ සැටලීමත් ගහලා ඉවර නම් ඔයාට දැන් මම මේ කියන්නේ ඔයාට හම්බ වෙන වටිනා කියන අවස්ථාවක් ගැන. දැන් ඔයාට ඉන්සි සංස්ථා සිමෙන්ති හරහා ඔයාගේ ගෙදර ස්ලැබ් එක දාගන්න සිමෙන්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි මේ වෙද්දි ඔයා සැටලීමත් ගහලා තියෙන්න ඕනේ. හරිද? එතකොට ඔයාට ලොකු දේවල් කරන්න නෑ. ඔයාට කරන්න තියෙන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති කොට 5ක් අවම වශයෙන් මිලදී ගත්ත බිල් පතක් ඔයාගේ නමයි ලිපිනයයි ජාතික හැඳුරුම් පත් අංකයත් එක්ක 0779-67767 අංකයට WhatsApp කරන්න. එහෙම නැත්නම් මේ නම්බර් එකට ඔයා මිස් කෝල් එකක් දුන්නත් ඇති. ඒගොල්ලෝ අනිත් අතට ඔයාට කෝල් කරනවා. හරි. එතකොට දැන් ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ ඒ කාලේ ඉඳලම අපේ විශ්වාසය දිනාගත්ත දේශීය සිමෙන්ති සන්නාමයනේනේ. මොකද මේක ඇවිල්ලා ගබඩා කරලා තියාගන්න කාලේ අඩුයි. ලංකාවෙමනේ නිෂ්පාදනය කරන්නේ කෙලින්ම පාරිභෝගිකයගේ අතට එනවා. එතකොට ඔය සිමෙන්ති කියන දේවල් ගබඩා කරලා තියාගත්තාම මේකේ ක්වොලිටි එක නැති වෙනවා නේ. හැබැයි ඉන්සි සංස්ථා සිමෙන්ති වල මේ ප්‍රශ්නේ නෑ. කොන්ක්‍රීට් එකක් දාන්න උනත් ඉදිකිරීමක් කරන්න උනත් දන්න දවසේ ඉඳලා අපේ කොන්ත්‍රාත් වැඩ කරන මහත්වරු ඊට පස්සේ විශේෂඥයින් ඊට පස්සේ අපේ ගමේ ඉන්න බාසුන් නැහැ පවා නිර්දේශ කරන්නේ ඉන්සි සංස්ථා සිමෙන්ති තමයි. ඉතින් ඒ නිසා ඔන්න ගයක් එහෙම අලුතෙන් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයා ගෙදර වැඩ ටික
ඉවර කරලා කියන්නේ බිත්ති ටිකත් උස්සලා ඔක්කොම කරලා ස්ලැබ් එක දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් සැටලිම ගහලා 0779 67 67 67 අංකයට මිස් කෝල් එකක් දෙන්න හිමන් නැත්නම් අර මං කිව්වා වගේ ඔයාගේ නම ලිපිනේ ජාතික හැඳුනුම්පත් අංකයත් එක්ක ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල් පතක් WhatsApp කරන්න. එතකොට ඔයාට ඔයාගේ ස්ලැබ් එක දාගන්න සිමෙන්ති කොට්ට 100ක් ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා. දැන් එතකොට මේ දවස්වල මේක ගැන මතක් කරන්න ඉන්සි සංස්ථා සිමෙන්ති කණ්ඩායමත් එක්ක net FM අපි එනවනේ ඔයාව හොයාගෙන. එතකොට අද දවසේදී ඔක්තෝබර් මාසේ පළවෙනිදා මාතලේ උදේවරුවේ හිටියා. ඊට පස්සේ හවස්වරුවේ මේ වෙද්දී නාවුල නගරයේ ඉන්නවා. ඒ වගේම තමයි හෙට දවසේදී, ඒ කියන්නේ සිකුරාදා, දඹුල්ලට සහ ගලේ වෙලට එන්න තින්සි සංස්ථා සිමෙන්ති කණ්ඩායමත් එක්ක net FM අපි සූදානම් වෙලා ඉන්නවා. තෑගි දිනන්න, සතුටු වෙන්න, විනෝද වෙන්න, ඒ වගේම සිමෙන්ති කොට්ට 100ක් ජයග්‍රහණය කරන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. මේ chance එක miss කරගන්න එපා. හවස 4:31 වෙලාව අපි සින්දුවක් අහලා මේ පැත්තට එමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුකු වීමවලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: හවස 4:38 දැන්.
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙනු.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112125125 අමතන්න.
6: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
7: ඒයි
6: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
7: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
6: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
11: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
6: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර.
12: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
13: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
14: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
15: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779677767 මිස් කෝල් එකක් දෙන්න.

හවස 4:46යි සෑහෙන්න දේවල් වලට මතක් කරන්න තියෙනවා අද වෙලාව යනව දැනෙන්නෙත් නෑනේ හරිද ගයක් හදන කෙනෙක්ට ගෙදර ඇතුළත පෙනුම ලස්සන කරගන්න නම් මම ඔයාලට කියන දේ තමයි පළවෙනිම දේ ඔයා ගෙදර බිත්ති ඊට පස්සේ ටයිල් ටික ගෘහ භාණ්ඩ ගෘහ විදුලි උපකරණ ගැන හිතනවා වගේම පොඩ්ඩක් වැඩිපුර හිතන්න ඕනේ කාරණාවක් තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේ මොකද ගෙදර ඇතුළත කෙනෙක් ආව ගමන් මේ සියල්ල වගේම හැන තැනක් තමයි සිවිලිම කියලා කියන්නේ එතකොට දැන් අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් පොඩ්ඩක් කල්පනා කරනවානේ සිවිලිම ගහනවා නම් අසා මොකද්ද දන්නේ එහෙනම් හරියටම හරින සීලින් ෂීට් එක ඊට පස්සේ මොන වගේ ඩිසයින්ද දන්නේ කියලා නේද ඔය සේරටම තියෙන උත්තරේ තමයි ඔය කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දැම්මා නම් ආයෝ ආඩි හිතන්න කරන්න දෙයක් නැහැ ජීවිත කාලෙටම ඉන්න හදන ගෙදරට ජීවිත කාලෙටම එක සිවිලිමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකෙන් ගැහුවොත් මොකද මේක ඇවිල්ලා නැචරල් වුඩ් ලුක් එකක් එක්ක එන නිසාම ගෙදරට හරි ආකර්ෂණීය පෙනුමක් එනවා ඊට පස්සේ මේක ෆික්ස් කරන්න හරි ලේසි එතකොට ආකර්ෂණීය නිමාවක් එනවා දිගු කාලීන පැවැත්ම ගැන කතා කරද්දී මේක ඇවිල්ලා වේයෝ කන්නේ නැහැ දිරන්නේ නැහැ ඊට පස්සේ උෂ්ණත්වය නිසා හැඩේ වෙනස් වෙන්නේ නැහැ ඔයාලට මතුපිට දින්තා ලේපනයට වසර 5ක වගකීමක් හම්බ වෙනවා ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා ඊට පස්සේ කාලයක් ගිහිල්ලා අපි හිතමු කුදුවිලි මකුණු දැල් මොන හරි බඳුනා කියලා තෙතරෙද්දක් දාලා පියදාන්න විතරයි තියෙන්නේ තිබ්බා වගේම ලස්සනට තියෙනවා තියන්නේ නිසා ඔයා ගයක් හදනවා නම් ගෙදර සිවිලිම ගහනකොට එහෙම නැත්නම් තීන සිවිලිම මාරු කරනවා නම් අලුතෙන් සිවිලිමකට යන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසා 0148 748 738 0118 748 738 කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන. දැන් ඔයාලට නිතරම මතක් කරනවානේ මේ දවස්වල කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේ පැත්තට ඔයාලට යන්න කියලා. මොකද net fm අපේ ඇල්ෆා ස්ටුඩියෝ විශේෂ මැදිරියේ ඉඳලා අපි ඔයාලට දැවැන්ත වැඩසටහන් රාශියකට සම්බන්ධ වෙන්න අවස්ථාව අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට ඒ විතරක් නෙමෙයි කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේට ගියාට පස්සේ ඔයා මේ අනිවාර්යෙන් යන්න ඕන තැනක් තමයි සී හෝල් එක කියලා කියන්නේ. ඇයි ඒ සතර ප්‍රකාශන කුටියේ තියෙන්නේ සී හෝල් එකේ? දැන් සතර කියලා කිව්වහම දන්න කාලේ ඉඳලා අපිට අපි කියන්නේ නර්සරි යන කාලේ ඉඳලා ඊට පස්සේ ඒ ලෙවල්ස් කරනකම් අවශ්‍ය කරන සියලුම අනුමාන ප්‍රශ්න පත්‍ර ඊට පස්සේ පෙරහුරු ප්‍රශ්න පත්‍ර ඊට පස්සේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වැඩපොත් මේ සියල්ල ගත්තේ සතරත් එක්ක නේද? ඉතින් එතකොට ඔන්න මේ අවුරුද්දෙත් සතර ප්‍රකාශන කුටියේ තියෙනවා සී හෝල් එකේ BMICH එකේ. එතකොට ඔයාගේ දරුවාට අවශ්‍ය කරන සියලුම පොත්පත් ඔයාට හිතා ගන්න බැරි තරම් වට්ටම් එක මිලදී ගන්න පුළුවන් සතර ප්‍රකාශන කුටියට ගියාම 20% අති දැවැන්ත ඩිස්කවුන්ට් එකක් එක්ක අවශ්‍ය කරන සියලුම පොත්පත් ලිපිද්‍රව්‍ය මිලදී ගන්න ඔයත් යන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තියෙන සතර ප්‍රකාශන කුටියට. හයි කොහොමද සාපිත් මේ වෙලාව ආවහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා අනුත්තරා මං ඔයාවත් ගොඩාක් ආදරෙන් ඉකුතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඒ වගේම හයි කොහොමද සා ඊළඟ සින්දුවට මාවත් ඉකුතු කරගන්න කියලා සඳීපනී මැසේජ් කරලා තිනවා තැන්කියු සඳීපනී ඔයාවත් මම ගොඩක් ආදරෙන් මතක් කරන්නම් තැන්කියු මැසේජ් කරාට අසායි ඊළඟ සින්දුවට අපිවත් ඉකුතු කරගන්න අපිත් මේ වෙලාවේ ඔයත් එක්ක ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා රිකිලගස්කඩ සලොන් දිනේශ්‍රී එකේ සෙට් එක ඒ වගේම මයිලපිටිය සලොන් දිනේශ්‍රී එකේ කට්ටියවත් මතක් කරන්න ඕනේ සඳීපනීවයි නුවන්තිකාවයි ඒ වගේම ශාමා තැන්කියු මැසේජ් කරාට මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අනිවාර්යෙන් ඔයාලවත් එකතු කරගන්න. හවස 4:49යි වෙලාව මැසේජ් එකක් දාලා තියන්න මම ඔයාව මතක් කරන්නම්.

හවස 4 විනාඩි 53 වෙලාව අපි අලුත් පැයකට යන්නත් ඕනේ. හැබැයි ඊට කලින් දැන් මේ අලුත් මාසයක් පටන් අරගෙන තියෙන්නේනේ. ඉතින් එතකොට අලුත් මාසයක් පටන් ගන්නවා කියලා කියන්නේ ජීවිතේ අලුත් දේවල් එකතු කරගෙන ඔයාට ජීවිතේ වෙනස් අතකට අරගෙන යන්න පුළුවන් මාසයක් නේද? ඉතින් එතකොට ඔක්තෝබර් මාසය කියලා කියන්නේ ඔයාට පොඩ්ඩක් වැඩිපුර ඉතුරු කරලා ඔයාගේ අනාගතේ ගොඩනගා ගන්න පුළුවන් මාසයක්. මං කියන්නේ කලින්ට වඩා පොඩ්ඩක් උවමනාවෙන් පොඩි ඉතිරියකින් පටන් ගන්න. ඔයාගේ ජීවිතේ ලොකු හෙට දවසක් වෙනුවෙන් ඔයාට දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සාමාන්‍යයෙන් ඔයා හිතනවා නම් ලොකු දේවල් කරන්න ලොකු තැන් වලින් වැඩ පටන් ගන්න ඕනේ කියලා, එහෙම නැහැ. සාමාන්‍යයෙන් හෙට දවස ඔයාගේ වෙනස් කරගන්න ඔයාද තියෙන පුංචි පියවරත් හොඳටම ඇති. සරලව මම ඔයාට මෙහෙම කියන්නම්කෝ. දැන් සාමාන්‍යයෙන් ගෙදර ලයිට් දාලා තියෙනවනේ නේ. හැබැයි අනවශ්‍ය වෙලාවට, ඒ කියන්නේ එළිය තියෙන වෙලාවට, දවල්ට එහෙම තැන් තැන් වල ලයිට් දාලා තියෙනවා නම් ඔයාට පුළුවන් පොඩ්ඩක් අවධානයෙන් අද ඉඳලා අනවශ්‍ය වෙලාවට ලයිට් ටික නිවලා දාන්න. ඊට පස්සේ ඔය වතුර වුණත් අර පරිස්සමින් පාවිච්චි කරන්න පටන් ගන්න එක. ඊට පස්සේ ප්ලාස්ටික් භාවිතය අඩු කරන එක. ඊට පස්සේ ගස් කොළන් ටිකක් වැඩිපුර වවන්න පටන් ගන්න එක. මේ වගේ පුංචි පුංචි දේවල් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් අලුත්ම විදි. හරි, ලොකු දේවල් නෙමෙයිනේ නේද? ඉතින් ඒ නිසා තමයි මම මේ ඔයාට මතක් කරන්න හදන්නේ මේ ඔක්තෝබර් මාසය. ඒ කියන්නේ සකසුරුව මේ මාසය. ඉතින් එතකොට ඔයාට ඉතුරු කරලා ජීවිතේ ගොඩනගා ගන්න මේ මතක් කිරීම ඔයාට කරන්නේ NSB වෙතින්. ඉතින් ඒ නිසා අපි කරන හැම දෙයක්ම අපේ ජීවිතේ හෙට දවස වෙනුවෙන් කරන ආයෝජනයක්. ඉතින් ඒ නිසා මේ ඔක්තෝබර් මාසේ NSB කියන්නේ එකම එක දෙයයි, පුංචි ඉතිරියක්, ලොකු හෙටක්. හෙටක් ඉතිරි කරගන්න මේ ඔක්තෝබර් මාසේ සකසුරුවම් කමින් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න කියලා ඔන්න NSB වෙතින් මතක් කරනවා. මේ මතක් කිරීමත් එක්ක අපි අලුත් පැයකට යන්න හදන්නේ. අවසහතරයි විනාඩි 55යි මැසේජ් එකක් දාලා තියන්න මම මතක් කරන්නම්.

0: ආරක්ෂම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකයෙකි. රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
1: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
2: එහෙයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
0: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි past papers books දැන් ඔබට ලබාගත හැකිය.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සුබ සන්ධ්‍යාවක්. හවස පහයි විනාඩිය කයි දැන්.
2: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑය දිවස්ම
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග මාස 10කට අධික කාලයකට පසු ඩ්‍රැඩ දුම්රේ මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රේ ධාවනය අද සිට යලි ආරම්භ වනවා. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් රබුක්කන සිට ගම්පොළ දක්වා දුම්රේ මාර්ගයේ ස්ථාන 103කට හානි සිදුවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රේ ධාවනය ඇනහිට තිබුණා. දිට්වා සුලිකුණාටුවෙන් පසු අධිර කිහිපයක් ඇටතේ දුම්රේ ධාවනය යලි ආරම්භ කෙරුණා. ඒ අනුව පළමුව අඹේවැල සිට බදුල්ල දක්වාත් කොළඹ සිට රඹුකන දක්වාත් දුම්රේ ධාවනය කෙරුණා. මෙවන විට නානුවේ සිට බදුල්ල දක්වාත් නාවලපිටිය සිට හැටන් දක්වාත් දුම්රේ ධාවනය සාමාන්‍ය පරිදි සිදුවනවා. අද දිනේ සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රේ ධාවනයේද යළි ආරම්භ කිරීමට නියමිතයි. මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයෙන් සවස් කාලෙදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සැද වැස් සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සැද වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM
5: Baru bang!

0: Cincinnati Evening Drive ca Net FM Hatărăvate. Hatărăvate. Hatărăvate.
1: හවස පහයි විනාඩි පහයි වෙලාව අදමට පොඩි වෙනසක් කරන්න වුණා. මන් දන්නේ ඒක සම්බන්ධව අපේ ජනීට පොඩ්ඩක් තරහා හිතිලාද ඊට පස්සේ දුක හිතිලාද කියලා වෙනදට හතර වටේ පටන් ගන්නකොටම මං යනවනේ BMICH එක පැත්තට. හැබැයි වුණාට අදමට පොඩ්ඩක් යන්න බැරි වුණා. හරිද, අපි කාර්ය බහුල වුණානේ පොඩ්ඩක් අද. ඒ නිසා මම පහේ බෑ පටන් ගන්නකොටම හවස පහයි විනාඩි 6ක් වෙදී යන්න හදන්නේ පොඩ්ඩක් දහවස් වරුවේ BMICH එක පැත්තේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මොකද වෙන්නේ කියලා දැනගන්න. අයබොන් ජනී.
2: අයිබෝන් අත අද ඉතින් මේ ලෝක ළමාදිනේනේ. ඉතින් ලෝක ළමාදිනේ හින්දා අපි වගේ පොන්චි ළමයින්ට අවස්ථාව දෙනවා වගේම ඔයා වගේ වැඩිහිටියෝ වෙනුවෙනුත් වැඩිහිටි දිනේ සමරන්න පොඩි වෙලාවක් වෙන් කරගත්ත කියලා අපි මොකවත් හිතන්නේ නැහැ. ඉතින්
1: මාමලනේ
2: මට ඇතරම මේ වැඩත් එක්ක පොඩ්ඩක් අමතක වුණා. මේ අපිට කතා කරන්න තියෙනව නේද කියලා සජීවීව දැන් මේ වෙලාවෙත් අපි හඬ පරීක්ෂණ මැදිරියට ඇත්තටම පොලිමේ කට්ටිය බලාගෙන ඉන්නවා. අත සෑහෙන දෙනෙක් පොලිමේ බලාගෙන
1: ඉන්නවා. ආරංචි ආරංචි
2: ඒ දක්ෂතා දක්වන්න. ඉතින් සමීරත් මෙතන ඉන්නවා. සමීරව අල්ලන්න දැ. සමීර බිසි.
1: සමීර
2: මේ වෙලාවේ හඬ පරීක්ෂණ මැදිරිය කට්ටියව ඉන්ටර්විව් කරන ගමන් ඉන්නේ. ඉතින් අත අද මතක් කරන්න ඕනේ මොකද මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 7 වෙනි දවස තමයි අද. ඒකෙන් තව දවස් 3යි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. තාමත් බුක් බෑග් පැත්තට ආවේ නැත්නම් ඒ වෙනුවෙන් එන්න. දැන් මේ අද දවස ලෝක ළමා දිනය වීමත් එක්ක සුවිශේෂී වැඩ කටයුතු රාශියක් මේ BMICH පරිසරයේ මේ වෙනකොටත් සිද්ධ වෙනවා. අද BMICH එකට එන හැම දරුවෙකුටම නොමිලේම කතන්දර පොතක් ලබා දෙන්න මේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ කටයුතු සංවිධානය කරලා දෙනවා. හරියටම දැන් මේ එතකම අපේ කුටිය තියෙනවනේ අද.
1: ඔව් ඔව්.
2: අපේ කුටියට හරියටම පාරෙන් එහා පැත්තේ බුක් ෆෙයා ඔෆිස් එකේ තමයි මේ පොත්පත් දෙන වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නම් මතක් කරන්න ඕනි. ඒ අතරේ දැන් මේ වෙලාවේ හඳ පරීක්ෂණයට යන්න පොලිමේ බලාගෙන ඉන්න කට්ටිය අතරින් කෙනෙක් එක මම පොඩ්ඩක් කතා කරන්න හදන්නේ අද. අපි පොඩ්ඩක් කතා කරමු.
1: කවුද ඉන්නේ?
2: ඔයාගේ නම මොකක්ද? ඔයා කොහේ ඉඳන් ආවේ? එබොන් මම යසස් මං ආවේ හොරණ ඉඳලා. ලස්සන කතාවක් නේද?
1: අනිවාර්යෙන්ම යසස්.
2: ජොබ් එක ගැන බය හිතෙනවා නේද?
1: ඇත්ත. හැබැයි මං කියන්නේ චාන්ස් එක දෙන්න අපි දෙපාරක් හිතන්නේ නැහැ නේද ජනි?
2: අනිවාර්යෙන්. ඒකනේ අපි එහෙම හඳ පරීක්ෂණ කරලා ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න සූදානම් වෙලා ඉන්නේ. මොනාටද ලෑස්ති වෙලා ඉන්නේ? හඳ කැවීම කරන්නද, ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නද, වැඩසටහන් ඉදිරිපත් කරන්නද? මේ වෙලාවේ මගේ අතේ තියෙනවා මේ නිවුස් ස්ක්‍රිප්ට් එක. මම ඒකත් කියවනවා. බලමු ප්‍රෝග්‍රෑම් එකකුත් ප්‍රොසෙස් කරලා පුළුවන් වෙයිද කියලා.
1: වැඩේ හරි ගියොත් මෙහෙමම ජනි මේ පැත්තට එවන්න.
2: මෙහෙම දැන් මං අවතර එන ගමන් ඉක්කරගෙන එනවා
1: ඔෆිස් එකට.
2: ආදරණීය අම්ම කෙනෙකුත් මට හම්බ වුණා. එයාගේ දරුවා පොලිමේ තියලා තියෙනවා හඬ පරීක්ෂණයට යන්න. ඒ වෙලාවෙදී මම එයත් එක්ක කතා කරන්න හදන්නේ මේ අයුබවන් මොකක්ද නම කොහින්ද?
3: අයුබවන් මගේ නම සුබාන්දම්නික. මම හතුදුයිඳ.
2: හරි, දැන් කවද පොලිමේ තියලා තියෙන්නේ මේ හඬ පරීක්ෂණයට යන්න?
3: මගේ පුතාව.
2: හරි, පුතා සාමාන්‍යයෙන් මේ හඬ කැවීම් වලට නිවේදනයට ඊට පස්සේ ප්‍රවෘත්ති ගැන දක්ෂයිද?
3: ඔව්, යා නිවේදනයට දක්ෂයි. ආයි ස්කෝලේ මීඩියා යුනිට් එකේ ඉන්නවා. මේ ගොඩක් නිවේදන කටයුතු වලට දක්ෂින්ද පොඩ්ඩක් සහභාගී
2: කරනවා. හරි, දැන් මට පේනවා දැන් තව දෙන්නේ කොට වගේ පස්සේ ඊළඟට පොලිමේ ඉන්නේ යා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අසා මේ පැත්තේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් අද දවසේදී තවස්සාව තියෙනවා අවශ්‍යතා සහිත පාතල් වෙනුවෙන් පොත්පත් පරිත්‍යාග කරන මේ පොත් කටේ වැඩසටහනත් එක්කත් එකතු වෙන්න.
1: පොත්
2: කටේ දැන් ඇත්තටම මේ 4-3ක් විතර පිරීලා තියෙන්නේ. අපි ඊයේ මේක ගොඩාක් පොත් තිබිලා අයින් කරලා අපි ඔෆිස් එකට අරගෙන ආවා.
1: ඒත්
2: ඉතින් මේ වැඩේ හවස කරන්න වෙනවා. එනවද මේ පැත්තේ ටිකට?
1: මම අද නෙමෙයි හෙට උදේම එනවා ජනි ඔය පැත්තට.
2: නෑනේ, හෙට උදේට අපි මේ වස් කරලා ඉවරයි. ඔයා එන්න ඕනි හවස. එහෙනම් ওই විදිහට තමයි වැඩ ටික සිද්ධ වෙන්නේ. හෙට ඉරිදා සහ ඉන්නනිද, ඒ කියන්නේ ඉරිදා දවස දක්වා හැම දවසකම උදේ 9 ඉඳන් රාත්‍රී 9 වෙනකන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ 27 වෙනි වතාවට සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔබ වෙනුවෙන් විවෘතයි. මෙතනම අපි නිල රේඩියෝ විදිහට අපේ ඇල්ප ස්ටුඩියෝ එක අරගෙන ඇවිල්ලා තිනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇවැත්වෙන BMICH පරිශ්‍රයේ සිරිමාවෝ ශාලාවට ඇතුළු වෙනකොටම වම්මත පැත්තේ අපි ස්ථාපිත කරලා තිනවා අපේ ඇල්ප ස්ටුඩියෝ එක. ඉතින් එතනට එන්න කියලා ආරාධනා කරන ගමන්
1: බොහොම ස්තුතියි ජනි පරක්කු වෙලා හරි මේ පැත්තට ඇවිල්ලා විස්තර ටික කිව්වට. රයිට්, ඕකේ, ඒක නත් මතක් කරලා ඔන්න ඔයාට හෙට දවසේදී තද දවසේදී තවට මංහිතනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය වෙනකන් NetFM අපි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක ඉන්නවා. එතකොට දවැන්ත වෙලසටහන් රාශියක් NetFM හරහා දියත් කෙරෙනවා. ඔයාට දක්ෂතාවය තියෙනවා නම් ඔයාගේ දක්ෂතාවයන් පෙන්වන්න NetFM Alpha Studio අපේ විශේෂ

සිමින්ති කණ්ඩායම මේ වෙද්දී ඔයාව හොයාගෙන වාගේ නගරයට එනවා කියලා දන්නවනේ. නිකම්ම නෙමේ සිමින්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න අවස්ථාවත් අරගෙන තමයි විශ්වාසය ගැන කතා කරද්දී අද කීයක ඉඳලා නෙමෙයි පරම්පරා ගානක් තිස්සේ තමයි අපි ඉන්සි සංස්ථා පිළිබඳව විශ්වාසය තියාගෙන ඉන්නේ. ඒක ඇවිල්ලා අපේ සියලගේ කාලේ ඉඳලා වගේම ගෙවල් හදනවා නම් ඉදිකිරීම් කරනවා නම් මං හිතන්නේ ඊටත් එහා කාලයක ඉඳලා විශ්වාස කරන සිමින්ති සන්නාමේ තමයි ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ. හරි, අනිත් එක තමයි මේක ඇවිල්ලා දේශීය නිෂ්පාදනයක්නේ. ඒ කියන්නේ ලංකාවෙම නිෂ්පාදනය කරනවා. එතකොට ගබඩා කරගෙන තියාගෙන ඉන්න තියෙන කාල සීමාව හරි අඩු වෙලාවක් තියෙන ඉතින් එතකොට ක්වොලිටි එකත් පරිස්සම් වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපේ බාසුන් නැහැලා එහෙම දන්නවා සිමින්ති එහෙම ගබඩා කරලා තියෙනවට වඩා පුළුවන් තරම් ඉක්මනට පාරිභෝගිකයන්ගේ අතට පත් වෙනකොට ඒ සිමින්ති වල අපි අර බලාපොරොත්තු වෙන සවිශක්තිය වැඩි, ගුණාත්මක භාවය වැඩි. ඉතින් එතකොට ඉන්සි සංස්ථා සිමින්ති එක්ක වාට හැකියාව තියෙන ඕන දැන් මේ දවස්වල සිමින්ති කොට 100ක් ඔයාගේ ස්ලැබ් එක දාගන්න ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් හිතන්නකෝ ස්ලැබ් එක දාගන්නවා අතින් වියදම් කරලා සිමින්ති ගන්න ගියා නම් කොච්චර වියදම්දනේ. ගේ හදලා ඊට පස්සේ කාමර ටික, ඒ කියන්නේ බිත්ති ටික උස්සලා ඔක්කොම කරලා සැටලිම ගහලා ස්ලැබ් එක දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයා කරන්න ඕන. ඉන්සි සංස්ථා සිමින්ති කොට 5ක් අවමෝෂෙන් මිලදී ගත්ත බිල්පතක් එවන්න විතරයි 0779-67-67-67 එවන්න නැත්නම් මේ නම්බර් එකට මිස් කෝල් එකක් ගහන්න. එතකොට ඒගොල්ලෝ කෝල් බැක් කරනවා ඔයාට. එතකොට ඔයා ගෙදර සැටලිම ගහලා ඔක්කොම කරලා නම් තියෙන ඔයාට දිනා ගන්න පුළුවන් සිමින්ති කොට 100ක් ස්ලැබ් එක දාගන්න. හරි, මේ චාන්ස් එක මිස් කරගන්න එපා. ඒගොල්ලන් මතක් කරලා අපි හවස 5 විනාඩි 12ක් වෙනකොට සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. එක දිගට ගොඩක් වෙලා කතා කරානේ. එනිසා එක දිගට සින්දු ටිකක් අහමු.

0: ಬಿಲಾವ್ ಹೌಸ್ ಪಹಾಯಿ ವಿನಾಡಿ ವಿಸಿ ಹಯಾಯ್
1: ඔබේ දරුවාගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදිද? සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ පියවරෙන් පියවර දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරයි. පළමු ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් වැන් වෙළඳපළේ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
6: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා.
7: සිත් පැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
2: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
8: අදම ගන්න ෆෝන් එකයි.
9: ඇයි හෙටට දාන්නේ?
8: විශ්වාසේ වංගර් කීවයි එක්ක සිංගල් සිම්පල් පේ.
9: හෙටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
10: දිස්ත්‍රික්ක 14 තරඟකරුවන් 14 එකම කුසලානයක්. ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan හිට රෑන් නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න

හවස පහයි විනාඩි 33යි වෙලාව. WhatsApp එකට මම යන්න හදන්නේ මේ වෙලාවේ මාත් එක්ක ඉන්නේ යාළුවෝ සෙට් එකක් මතක් කරන්න. හයි කොහොමද සා? අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා. ලස්සන සින්දු ටිකක් තියෙනවා කියලා කුමුදුරුවන් වැල්ලෙන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම අසා බ්‍රෝ, ඔයාවත් මේ වෙලාවේ අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා නිවන්තිටියේ දෙවින්න ෆැෂන් එකේ සෙට් එක මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් හතර වටේ ආසාවෙන් අහගෙන ඉන්න බා පොඩි කට්ටිය ක්ලාස් ගිහිල්ලා පාලුවේ ඉන්න වෙලාවක තමයි මේ වෙලාවේ ආව හගින් ඉන්නේ කියලා මට මං හිතන්නේ මාලනි මෙසේජ් එකක් දාලා තිනවා. තැන්කියු මාලනි, ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම නිකවරටියන් චම්පික ලලිත් පෙරේරා, තැන්කියු මෙසේජ් කරාට. ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරන්නම්. හෙට තමයි දවස. මොකක් ගැනද මම මේ කියන්නේ? NetFM DJ Night Face to Face Attack Show Super 14 තරගාවලියේ 3 වෙනි දිනය අනුරාධපුර දිස්ත්‍රික්කය සහ මොනරාගල දිස්ත්‍රික්කය අතර තමයි තරගයේ තියෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් DJ Flash එනවා. ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් DJ Shaan එනවා. සුපිරි බැටල් එකක්. මොකද ලංකාවේ ඇවිල්ලා හිතාගන්න බැරි හරිද වැඩෝ ඉන්න පැති දෙකක්. ඉතින් එතකොට ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න හෙට දවසේදීත් ඔයාට තමයි හැකියාව තියෙන්නේ. අපි බලමු හෙට රෑ 9ට තරඟය මොන වගේ වෙයිද කියලා. ඔයාලා ඇස්ති වෙලා ඉන්න ඔයාගේ මනාපෙන් ඔයා කැමතිම දිස්ත්‍රික්කය අනුරාධපුරේ හරි එහෙම නැත්නම් මොනරාගල හරි ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න හෙට රාත්‍රියේදී ඔයාට හැකියාව තියෙනවා. අපි ඉතුරු කරන්නේ හෙට දවස වෙනුවෙන් නේද? අධ්‍යාපනය වෙනුවෙන් වෙන්න පුළුවන්, ගයක් වෙනුවෙන් වෙන්න පුළුවන්, ඊට පස්සේ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වෙන්න පුළුවන්. අපි ඉතුරු කරනවා නේද? හැබැයි උනාට ඔය සේරටම වඩා දැන් ඉතුරු කරනවා කියව ගම සමහරලාට අපේ ඔළුවට යන්නේ සල්ලි නේ. හැබැයි උනාට ඉතුරු කරනවා කිව්වහම ඊට වඩා තව සෑහෙන්න දේවල් තියෙනවා. පුළුල් පරාසයක් තියෙනවා. ඉතින් එතකොට දැන් සල්ලි වලට අමතරව අපි අපේ අනාගතය වෙනුවෙන් වතුර ටිකක් ඉතුරු කරන්න ඕනේ කියලා වාට කවදා හරි හිතිලා තියෙනවද? ඊට පස්සේ ගහක් කොලක් තව කෙනෙක් වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්න ඕන, ලෝකෙට දායාද කරන්න ඕනි කියලා වාට කවදා හරි හිතිලා තියෙනවද? මම කියන්නේ අපි පොඩ්ඩක් ඒ වගේ දේවල් ගැන හිතන්න ඕන නේද? අපි වතුර ටිකක් ඉතුරු කරොත්, ඒ කියන්නේ තියෙන වතුර ටික පරිස්සම් කරගෙන අනාගතය වෙනුවෙන් අරයි යන්න පුළුවන් නම් ඒක සෑහෙන්න වටිනවා. ඊට පස්සේ ගස් කොලන් කපනවට වඩා ඊට සාපේක්ෂව ගස් කොලන් ටිකක් වවන්න පුළුවන් නම් අපේ ඒක අනාගතය වෙනුවෙන් සෑහෙන්න වටිනවා නේද? මොකද අපේ ආච්චිලා සීයලා ඒ කාලේ ඉඳලා මේ දේවල් අපිට ඉතුරු කරලා ලබා දීපු නිසා තමයි අපි අද මේ දේවල් භුක්ති විඳින්නේ. ඉතින් එතකොට හෙට දවසේදී මේ ලෝකෙට එන ඔයාගේ දරුවා වෙනුවෙන් මේ දේවල් ඉතුරු කරන එක ඔයාගේ වගකීමක් නේ. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට මතක් කරන්නේ NSB එක මේ ඔක්තෝබර් මාසයේ අලුත් මාසයක් පටන් අරගෙන තියෙන්නේ. ඔක්තෝබර් මාසය මුදල් විතරක් නෙවෙයි හෙටක් ඉතිරි කරන්නත් වැඩ කටයුතු පටන් ගන්න ඕන. ඉතින් සකසුරුවම් කමේ මාසේ ඔක්තෝබර් මාසයේ වෙනුවෙන් හෙටක් ඉතිරි කරන්න NSB එක මතක් කරන්න ඕන. මොකද අපි සල්ලි විතරක් ඉතුරු කරලම ජීවත් වෙන්න අපිට හෙට දවසක් ඉතුරු කරන්නත් අපි මහන්සි වෙන්න ඕනේ. මේ මතක් කිරීම NSB වෙතින්. NLB ජය ලොතරැයිය ගැන තමයි ඊට පස්සේ මතක් කරන්නේ. දවසේ වැඩිම දිනුම් අවස්ථාවන් ප්‍රමාණයක් ඔයාලට ලබා දෙන ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. වාසනාවට දොරටු විවර කරන ජයග්‍රහණයේ සීනේට පාර කියන අතට සල්ලි වෙනුවෙන් NLB ජය ලොතරැයිය දැන් ඔයාට වාසි ගොඩක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාට NLB ජය ලොතරැයිය හරහා හිතාගන්න බැරි අවස්ථාවන් ගොඩක්. ඒ කියන්නේ ඔයාගේ වාසනාව උරගා බලන අවස්ථාවක් විතරක්ම නෙමෙයි, රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්, වකුගඩු රෝගීන් වෙනුවෙන්, ඒ වගේම රජයේ ඒකබද්ධ අරමුදල වෙනුවෙන් දායකත්වය ලබා දෙන සමාජීය වගකීමක් ඉටු කරන ලොතරැයියක් තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. එතකොට NLB ජය ලොතරැයිය මිලදී ගන්න සෑම අවස්ථාවකම ඔයාට වාසනාව වෙනුවෙන් අවස්ථාවක් ලබා දෙන ගමන්ම රට වෙනුවෙන් දැවැන්ත සමාජ මෙහෙවරක් කරන්න තවට හැකියාව තියෙනවා. ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 4ම පිළිවෙලින් ගලපාගෙන රුපියල් 105 තෑගි, වගේම රුපියල් 50,000, වගේම 2,280 රුපියල් 40 ඇතුළු සෙසු තෑගිත් මදි නොකියන්න ජයග්‍රහණය කරන්න පුළුවන් ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. එනිසා NLB ජය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න, ඔයාගේ වාසනාවට ඉඩ දෙන්න, රට වෙනුවෙන් දායක වෙන්න, ජයග්‍රහණයේ සීන සැබෑ කරගන්නත් NLB ජය ලොතරැයිය වැඩි වැඩියෙන් අරගන්න ඕන. මේ මතක් කිරීම ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ගයක් හදනකොට ගෙදර ඇතුළත පෙනුම ගැන ඔයා සෑහෙන්න හිතනවනේ. මොකද ජීවිතේ එක්වරක් පමණක් කරන දැවැන්තම ආයෝජනය තමයි තමන්ටම කියලා ගයක් හදාගන්න එක නේද? තමන්ටම කියලා හදාගන්න ගේ, සල්ලි වියදම් කරලා හදන ගේ. මං කියන්නේ ගෙදර ටයිල් ටික, විත්ති ටික, ඊට පස්සේ ජනෙල් උළුහව ටික විතරක් නෙමෙයි, ගෙදර සිවිලිමත් හොඳම අනර්ග තත්වේ නිමාවක් තියෙන ආකර්ෂණීය පෙනුමක් තියෙන සිවිලිමක් තියෙන්නම ඕන. එතකොට තමයි ගෙදර අරවා බලාපොරොත්තු වෙන නියම පෙනුම එන්නේ නේ.
එන්න නිසාම තමයි මං ඔයාලට මතක් කරන්නේ gedara sivilima ගහනකොට ඔයා අනිවාර්යෙන් color up strip ceiling sheet එක දාන්න කියලා මොකද මේක ඇවිල්ලා ජීවිත කාලෙටම එකයි ජීවිත කාලෙම ඉන්න බලාපොරොත්තු වෙන gedaraට ජීවිත කාලෙටම එකක් වෙන සිවිලිමක් ගහනවා කියලා කියන්නේ ඒක සෑහෙන ලොකු ආයෝජනයක්. මොකද කලින් කාලේ සිවිලිම් මාරු කරන්න ගියොත් කීයක් වියදම්ද නේද? මොකද color up strip ceiling sheet එක ගැන කතා කරද්දි මේක ඇවිල්ලා දිරන්නේ නැහැ. වේයකන්නේ නැහැ. ඊට පස්සේ අවුවට හැඩේ වෙනස් වෙන්නේ නැහැ. දිගු කාලීන පැවැත්ම ස්ථිර කරලා තිනවා මතුපිට දින්තාල ලේපණයට වසර 5ක වගකීමක් එක්ක. එතකොට දැන් මේක ඇවිල්ලා අනිත් එක විශේෂම කාරණාව natural wood look එකක් එක්කනේ. කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේමනේ. එතකොට ඔයාලට ආයිතින් ගෙදර ලස්සන ගැන ඊට පස්සේ නිමාව ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ඔයා බලාපොරොත්තු වෙනවට වඩා ලස්සන පෙනුමක් ඔයාලගේ ගෙදර ඇතුළට අරගන්න පුළුවන් color up strip ceiling sheet එක දැම්මහම. එනිසා මම ඔයාලට නම්බර් එක කියන්නම්. කලර්ස් ගණනාවකින් තියෙන නිසා ඔයාලට එතකොට කතා කරලා වැඩි විස්තර දැනගෙන ඔයාටත් අවශ්‍ය විදියට සිලින් ෂීට් එක මෙලදී ගන්න පුළුවන්. 0115 748 738 0115 748 738 කලර් අප් ස්ට්‍රිප් සිලින් ෂීට් එක ගැන තමයි විදියට මතක් කරේ. හවස 5 විනාඩි 39 යි අපි සින්දුවක් අහලා මේ පැත්තට එමු. මැසේජ් එකක් දාලා තියන්න. හයර කලින් මම ඔයාව මතක් කරන්නම්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0774 6767 64 මිස්කෝල් එකක් දෙන්න
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
3: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
4: දැන් එතකොට තමුන් හෙදින්දා කුලී වැඩ තමයි කරන්නේ
5: එහෙමයි
4: එහෙනම් බලන්න ඊට හැටි electric bike ගන්න රත්තරන් මඩු ගන්න කොහින්ද තමන්ට මේ තරම් සල්ලි
5: ඈ දන්නේ නැද්ද සර් දැන් හැමදාම වාසිනී
4: වාසි කොහින්ද කියලා තමයි මිනිහෝ මතහන්නේ
5: වාසිනා මෙන කොහින්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න
4: ඈ
6: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිතිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකි
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: නිලන්ති බන්නක කුරුණැගල. මම 2023 ඉඳන් පහරගොඩින් දෙහිත් ගත්තේ. මම ගර්භාෂය ඉදරන් පස්සේ ඉතින් ඉහාට අනවශ්‍ය ශෛලිය වැඩි නැතුව තමයි කිව්වේ. ටෙස්ට් එකක් මම අහනවා දැන් අවුරුදු ගානක් තිස්සේ. එතනින් දැනගෙන නම්බර් වලද මහත්තයාට ඊට පස්සේ තමයි අපි ගියේ. අපි තුන් පාරයි ගියේ. දෙහිත් වල ගියන් පස්සේ ටිකට් එක නෝමල් නැත්තම ඉෂුවරේක ආවේ වෙන මහත්තයා.
2: කතා කරන්න 0777-300-940 සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
10: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න
11: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න

අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වෙලාව හවස පහයි විනාඩි පණහයි අපි වැඩටික වැර කරලා යන්නත් ඕන. හැබැයි යන්න කලින් වට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. පළවෙනිම දේ තමයි ඉන්සි සංස්ථා සිමින්ති එක දැන් ඔන්න වාඩ සැබ්වාරම් හරහා සිමින්ති කොට සීයක් වගේ ගෙදර ස්ලැබ් එක දාගන්න ඡායග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. වට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි. දැන් කොහොමත් වගේ හදන්න මුල් ටික මූලික අධීරය වෙනවා අනිවාර්යෙන් අරගත්තේ ඉන්සි සංස්ථා සිමින්තිනේ නේද? මොකද ඒක ඇවිල්ලා දන්න කාලේ ඉඳලා අපේ කොන්ත්‍රාත් කරන මහත්වරුන්ගේ ඊට පස්සේ තාක්ෂණික විශේෂඥයන්ගේ වගේම අපේ ගමේ ඉන්න බසුන්න හැමමම කෙනෙක්ගෙන් ඇහුවත් කියන්නේ ගයක් හදනවා නම් ඉදිකිරීමක් කරනවා නම් කොන්ක්‍රීට් එකක් දානවා නම් එහෙම ගැළපෙනම සිමින්ති එක තමයි ඉන්සි සංස්ථා සිමින්ති කියලා. ඉතින් ඒ නිසා ඔයා ෆවුන්ඩේෂන් එක දාලා ඊට පස්සේ බිත්ති ටික නගලා ඔක්කොම කරලා දැන් ඔන්න ස්ලැබ් එක දාන්න සැටලිම ගහන්න බලාගෙන ඉන්නවා නම් සැටලිම ගහලා කළා නම් තියෙන්නේ ඔයාට දැන් තියෙන්නේ ස්ලැබ් එක දාගන්නනේ. අන්න එතකොට ඔයාට පුළුවන් දැන් ඉන්සි සංස්ථා සිමින්ති හරහා සිමින්ති කොට 100ක් ඔය ගෙදර ස්ලැබ් එක දාන්න ජයග්‍රහණය කරන්න. ඔයාට කරන්න තියෙන්නේ ඔය ඉන්සි සංස්ථා සිමින්ති කොට පහක් අවමෝෂයෙන් මිලදී ගත බිල් පතක් 0779-67-67-67ට ඔයාගේ නම ඊට පස්සේ ලිපිනයත් එක්ක ඉන්සි සංස්ථා සිමින්ති බිල් පතේ ෆොටෝ එකක් එවන්න. එහෙම නැත්නම් මේ නම්බර් එකට මිස් කෝල් එකක් ගැහුවොත් ඒගොල්ලෝ කෝල් බැක් කරනවා. හරි. එතකොට කතා කරලා ජයග්‍රහකෙක් වෙන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒකනත් මතක් කරලා ඊට පස්සේ දැන් ඉන්සිඩන්ස් හා සිමින්ති කණ්ඩායම මේ දවස්වල ඔයාව හොයාගෙන එනවනේ ඔයාගේ ළඟම නගරයට නේද? ඉතින් එතකොට ලෑස්ති වෙලා ඉන්න ඔයාගේ ටවුන් එකට ඉන්සිඩන්ස් හා සිමින්ති කණ්ඩායම ආවට පස්සේ ඒගොල්ලොත් එක කතා බහ කරලා ඊට පස්සේ තරඟ කරලා තැකි ජයග්‍රහණය කරන්න. ඒ විතරක් නෙමෙයි ඉන්සිඩන්ස් හා සිමින්ති ස්ලැබ් වරම් හරහා ඔයාට සිමින්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඒ වගේම යන්න කලින් ඔයාලට මතක් කරන්නේ net fm alpha studio කණ්ඩායමත් එක්ක ඔයාලට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී හැකියාව තියෙන ඔන්න මේ අත්දැකීම විඳගන්න සජීවි මැදිරියක පටිගත ග්‍රීන් වර්ල්ඩ් එකතු වෙන්න. ඊට පස්සේ ඔයාලට හඬ පරීක්ෂණ සඳහා අවස්ථාවක් තියෙනවා. ඒ වගේම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට ගිහිල්ලා ඔයා alpha studio එක පේන්න selfie එකක් අරගත්තොත් අපි මේ දවස්වල ලස්සන bookmark එකකුත් දෙනවා. පේන්න ලස්සන photo එකක් අරගෙන facebook එකට දාලා net fm tag කරලා ඔයා upload කරොත් එහෙම ඔයාට පුළුවන් රුපියල් 5000 වවුචර් එකක් ජයග්‍රහණය කරන්න. ඒ ගැනත් මතක් කරලා අදට මම යන්න හදන්නේ හවස 5යි විනාඩි 53යි. අපි ආයෙත් හෙට හම්බ වෙනවා හවස 4ට වාගේ මගේ බෝරින් නැති විනින් drive එක 4 වටින්. එතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලා නම් ජය වේවා. මම DJ ආසා. Good night.

0: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද. මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයමීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
1: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
2: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
2: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
3: ඔයත් පහලට වකී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
4: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
3: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංගා කීමයි එක්ක සිංගල් සිම්පල් පේ. එකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු net fm බුදුකුල හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පීදස්සේ හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිත දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව. කවදත් අලුත් කාගෙත් නෙත්. පැදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
2: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකෙ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහතුන වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
6: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 64 මිස් කෝල් එකක් දෙන්න.
3: වේලාව සවස 6:30යි.

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್ ඔබ වෙත ගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
2: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොඩ්ඩන්ගේ ස්මාර්ට් සෝදානම
3: පොඩ්ඩන්ගේ හිතවල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනේ වෙනුවෙන් RDB බැංකුවෙන්
4: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 076 716 36 72
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
5: අයිබෝවන් අද 2026 ඔක්තෝබර් 1 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යනාවරණය Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය Net News සජීව මෙදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
5: සිරස්තල වැඩිකල ඉන්ධන මිලට විපක්ෂයෙන් ආණ්ඩුවට දොස් ආණ්ඩුවෙනුත් විපක්ෂයට සැර උත්තරයක් බස් ගාස්තුව වැඩි කරන්නේ නැහැ. පාඩුව දරාගෙන බස් ධාවනය කරන බව බස් සංගම් වලින් සහතිකයක්. විමර්ශන වලට මැදිහත් වෙන්න බෑ. ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම අභියාචනා දීකරණයෙන් ඉවතට. මේ වසරේ ලැබුණු ළමා අපයෝජන පැමිණිලි ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ හෙළිදරව්වක්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට අද පස්වරුවේත් මහා සෙනගක්. Net FM Alpha Studio වත් ළමුන්ගෙන් පිරියයි. බන්තනාගාර තදබදය නිසා බ්‍රිතාන්‍යත් අර්බුදයක.
0: Net News, the truth people trust.
5: ඉන්ධන මිල වැඩි කළද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සහතික වනවා. ඒ සභාපති ගැමුණු විජේරත්න මහතා කිව්වේ නම් ජනතාව අපහසුතාවයට පත්වන නිසා පාඩුව දරා ගනිමින් බස් රථ ධාවනය කරන බව. දුරගමන් සේවා සඳහා රුපියල් 2000ක පාඩුවකුත් කැටිගමන් සේවා සඳහා එක් ගමන් වාරයකට රුපියල් 750ක පාඩුවකුත් සිදුවනවා කියලා තමයි බස් සංගම් නම් කියන්නේ. ඒ ඇතුළු දවසේ උණුසුම් පුවත්වල සත්‍යනාවරණය මෙතෙන් සිට. ඉන්ධන මිල වැඩි කළද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. මිල වැඩිවීමත් සමග බස් ධාවනයට යම් බලපෑමක් සිදු විය හැකි බවයි සභාපතිවරයා සඳහන් කළේ.
6: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල රුපියල් 10කින් වැඩි කරලා තියෙනවා මාසික ඉන්ධන ගැලවීම අනුව. නමුත් මා දන්න කරුණානුව නම් අධික මිලකට තමයි ඩීසල් වැඩි කරන්නේ. විශේෂයෙන්ම නමුත් අර බැඳලා ගැහුවත් එකයි ගහලා බැඳත් වගේ වැඩක් කරලා තියෙනවා ආණ්ඩුව. කෙසේ වෙතත් පහුගිය කැබිනට් මණ්ඩලය අනුමත කරා මේ මාස 3කට ඉන්ධන සානාධාර වෙනුවෙන් කෝටි මං හිතන්නේ 30 ගාණක් වැය කරා. එතකොට දළ වශයෙන් දෙසැම්බර් මාසයේ වෙනකම්. ඒ කියන්නේ මේ උද්ධමනය පාලනය කිරීමේ යම් උපක්‍රමයක් තමයි දැන්ට උද්ධමනය 8.1ක් වැඩි වෙලා තියෙනවා. මේක පාලනය කරන්න. නමුත් මෙතෙන්දී රුපියල් 10 වැඩි කරත් විශේෂයෙන් පැහැදිලිව කියන්න ඕන අපි පෞද්ගලික බස් ගාස්තු වැඩි කරන්න සූදානමක් නැහැ. පෞද්ගලික බස් ගාස්තු වැඩි වෙන්නේ නැහැ. මොකද අපි මේ ෆ්‍රේම්වර්ක් එකේ ඉන්නම අපි එහෙම වැඩි කරන්න යන්නේ නැහැ. මේ පාඩුව අපි දරා ගන්නවා. දිනකට රුපියල් 850ක් අපේ කෙටි සේවාවලට පාඩු වෙනවා. දුර සේවාවලට රුපියල් 2000ක් විතර පාඩු වෙනවා. නමුත් අපි මේ සම්බන්ධයෙන් අපිට ඒ තියෙන පොලිසි එක විදිහට අපි ප්‍රතිපත්තිමය කරුණක් මත අපි එකගතාවය පළ කළා දිනු. ඒක නිසා අපි වෙනස් කරන්න කටයුතු කරන්නේ නැහැ.
5: දුරගමන් සේවා සඳහා රුපියල් 2000ක පාඩුවක්ද කෙටිගමන් සේවා සඳහා එක් ගමන් වාරයකට රුපියල් 750ක පාඩුවක්ද සිදුවන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
6: කෙසේ වෙතත් පැහැදිලිව කියන්න ඕන මේ ආණ්ඩුව කරපු විජ්ජාව මොකද්ද? විශේෂයෙන් දැන් මේක වැඩි කරාටෝ ප්‍රශ්න නැති වුණත් මහා භාණ්ඩකර අපේ බදු සල්ලි සාමාන්‍ය මිනිස්සු අපි ව්‍යාපාරිකයෝ ඒ වගේම රජයේ සේවකයෝ මම දැක්ක ඊයේ පෙරේදා මේ දොස්තර මහතුත් කතා කරනවා මේ බදු ප්‍රශ්න නිසා. මොකද අපි බදු වලින් අපි හම්බ කරන බදු වලින් අපි 150ක් මේ ආණ්ඩුවට ගෙවනවා රටට ගෙවනවා. එතකොට මේ බදු සල්ලි පරිහරණය කරලා ආණ්ඩුව කරලා තියෙන්නේ කෝටි 50 දිනකට ඉන්ධන සඳහා සානාධාර ආධාරයක් ලබා දෙනවා අපේ සල්ලිම. අපේම මුදල් ආපහු නැවතවර මේ කෝටි 50ක් වෙන් කරලා තියෙනවා. එතකොට මේක ඉතාමත් ඛේදජනක තත්ත්වයක්. ඉතින් මේක නිසා නැවත නැවත ඉස්සරහට අපේ ආර්ථික අර්බුදවලට පෙර නිමිත්තක් විදිහට තමයි මම දකින්නේ. කොච්චර පුරසාරම් දෙලුවත් ආර්ථිකේ කඩාවැටිලා අහවරයි.
7: ඩීසල් මෙහෙම රුපියල් 10කින්
6: වැඩි වුණා කියලා බලපෑමක් නැද්ද? අපිට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඩීසල් රුපියල් 10ක් වැඩි වුණා කියලා බස් ගාස් වල බලපෑමක් ඇති වෙන්නේ නැහැ. අඬුව කෝටි 50ක් දවසකට වෙන් කරා නම් සානාධාර වෙටි ඉන්ධන වලට රුපියල් 10ක් වැඩි නොකර හිටියා නම් අපිට මේ පාඩුව සිද්ධ වෙන්නේ නැහැ. අපිට දිනකට දැන් කෙටි සේවා වලට රුපියල් 850ක් පාඩුවෙන් තමයි අපිට ධාවනය කරන්නේ. දුර සේවා රුපියල් 1500 රුපියල් 2000ක් පාඩුවෙන් පිට ධාවනය කරන්නේ.
8: මේ අතර ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින්ද අදහස් පළ කළා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ඉන්ධන මිල වැඩිවීම ජනතාවට දරාගත නොහැකි බවයි.
9: පෙට්‍රල් මිල ඉහළ දමලා ඩීසල් මිල ඉහළ දමලා. එදා කිව්වා ජනාධිපතිකම ලැබුණාම වරායේ ගොඩ බහන මිලට තෙල් ටික ඉන්ධන ටික රටේ පාරිභෝගිකයට ලබා දෙනවා. එදා ප්‍රකාශ කරා ඉන්ධන මත ගහන බදු සියල්ලක්ම ඉවත් කරලා තෙල් සංස්ථාවෙන් භාණ්ඩාගාරයට ලබා දෙන මුදල් ටිකක් නතර කරලා ඇමතිවරයාගේ ඉඳලා නිලධාරියා දක්වා ලබා දෙන කොමිස් මුදල් මුලින්ම නතර කරලා ඒ ඔක්කොම නතර කරලා වරායේ ගොඩ බාන මිලටම තෙල් ටික ඒ මිලටම ලබා දෙන එක මේ රටේ පාරිභෝගික ජනාධිපතිවරයාගෙන් උත් ආණ්ඩුවෙනුත් මම අහන්න කැමතියි මොකක්ද මේ පොරොන්දුවට අද වෙලා තියෙන්නේ ඔබ කරේ ටොම් පච දේශපාලනයක් නොවේ. ඔබ රටට ජනතාවට කරේ බොරුවක් නොවේ. රටේ 120,000 ජනතාව රැවැට්ටුවනේ. ඇයි මේ වගේ අසත්‍ය දේවල් ප්‍රකාශ කරන්නේ? ජනතාව අන්ධ බල කෑදර කමින් කටයුතු. මට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඊයේ රෑ 12 ඉඳලා පෙට්‍රල් ඩීසල් බිල වැඩි කිරීම. ඔටෝ ඩීසල් රුපියල් 10කින් සුපර් ඩීසල් රුපියල් 50කින් 92 ඔක්ටේන් පෙට්‍රල් 15කින් වැඩි. ඊට දින කිහිපයකට පෙර පවත්වපු රැලියකදී කියනවා මාස ගණනාවක් තුල ඉන්ධන මිල සහනාධාර ක්‍රමයට ලබා දෙන්නට කටයුතු කරනවා කියලා. ඒතර ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මට අහන්න තියෙන්නේ ඔටෝ ඩීසල් රුපියල් 10කින් වැඩි කිරීම සහනාධාරයක් ලබා දීමද? 92 ඔක්ටේන් පෙට්‍රල් රුපියල් 15කින් වැඩි කරන එක සහනාධාරයක්.
8: කෘෂිකර්ම මාත්‍ය කේඩි ලාල්කාන්ත මහතාද ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.
10: ලෝක යුද්ධයක් තියෙනවා කියලා දැන් මුත්තක්ලේට අමතක කරා. මාධ්‍ය වලටත් අමතක කරලා තියෙනවා. ජනතාවටත් අමතක කරලා තියෙනවා. ඒක ලෝක යුද්ධයේ තෙල් වලට සම්බන්ධයි. ඒ අනුව තෙල් වල යම් ප්‍රමාණයක් අපි සහනාධාරයේ පුදින අතර වැඩි කරන්න සිද්ධ වෙලා
11: තියෙනවා. සහනාධාරයක් අතරතුරම තමයි මේ විදිහට නිකන් වැඩි වෙන එක නිකන් විපක්ෂය සහ චෝදනා කරනවා මේ ඇයි මෙහෙම වැඩි වෙන්නේ
10: කියලා. විපක්ෂය චෝදනා කරනවා විපක්ෂය දෙන්නේ. ඒක නෑ
11: ඒගොල්ලෝ. ඔබතුමාලා විපක්ෂෙද්දි
10: අපි තියෙනවා. විපක්ෂෙද්දි චෝදනා කරනවා. චෝදනා වැඩිදුර පෙන්නේ විපක්ෂයෙන් නේද? අපි දෙපැත්තම ගන්නවා. සරකාරේ හොඳේ වටද හොඳයි කිව්වොත් වැරදියේ වටද වැරදියි කිව්වොත්. දැන් ඉතින් විපක්ෂය කියන එක කියන්නේ අපිට මොකද? ඒක කියන්නේ නැහැ නේද? ඕගොල්ලෝ ඒවා දාන්න ඒගොල්ලෝ කියයි.
11: මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී ඕන් දිගින් දිගටම කියනවා දැන් මේක සම්පූර්ණයෙන්ම දඩයම් කිරීම අතර මොකක්ද ඒ කතාව?
10: ඒගොල්ලන්ට දඩයම් රටේ ජනතාවට යුක්ති ඉෂ්ට කිරීම. ඒක එහෙම තමයි දෙපැත්තට කොහොමද දෙපැත්තෙන් කියන්නේ දෙපැත්තට.
8: ඔක්ටේන් 92 පෙට්‍රල් ඩීසල් සහ සුපර් ඩීසල් මිල ඉහළ දෙමුණේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. එය 90 ඩීසල් මිල ලීටරයක් රුපියල් 10කින් ඉහළ ලංවා තිබෙනවා. එය 90 ඩීසල් ලීටරයක 9 මිල රුපියල් 392ක්. සුපර් ඩීසල් මිල ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 50කින්. එය 90 එහි 9 මිල රුපියල් 528ක්. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ ලංවා තිබෙනවා. එය 90 ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක 9 මිල රුපියල් 414ක් වෙනවා. කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් සහ භූමිතෙල් මිල සංශෝධනය නොකළ බවයි ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද ඔක්ටේන් 92 පෙට්‍රල් ඩීසල් සහ සුපර් ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබෙනවා. පාස්කු ඉරුදුන ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අතරංගුවටගෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා. නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා කියා සිටියේ අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබෙනවා. අපරාධ යුක්ත ක්‍රියාදාමයේ ඉදිරියට පාත්වා ගැනීම සඳහා විමර්ශන සිදු කිරීම අවශ්‍යයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම් කරුගෙන් මේ දක්වා ප්‍රකාශයක් සටහන් කරගෙනත් නැහැ. එම තත්ත්වය යටතේ විමර්ශන ක්‍රියාදාමයට මැදිහත් වීමට අධිකරණය අපේක්ෂා කරන්නේ නැහැ. කෙසේ වුවත් අපරාධ යුක්ත විනිශ්චය ක්‍රියාදාමයේ නිසි ලෙස පවත්වා ගැනීමට නොහැකි වෙනවා. එසේ වුවහොත් අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාදාමය නිසි ලෙස පවත්වා ගැනීමට නොහැකි වනවා යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව මෙම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දීම සඳහා වන නොතේසෙ නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් සිය නියෝගයේ සඳහන් කර තිබෙනවා. නියෝගයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නැගී සිටි පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අද දින ප්‍රකාශයට පත් කරනු ලැබූ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිය සේවාදායකයා අපේක්ෂා කරන බව සඳහන් කළා. එම අභියාචනය ඉදිරිපත් කිරීමට අවසර ලබා ගැනීම සඳහා කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විසුරු මඩුල්ල එම අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා වන කරුණු දැක්වීම ඔක්තෝබර් මස 9 වනදා සිදු කරන ලෙසත් පෙත්සම් පාර්ශ්වයට නියෝග කළා. අල්ලස්ව දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය මනුෂ නානායකාර මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. ඒ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුවයි. සිදුකරන විමර්ශනයකට දාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහුට අද දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණා. මේ නනතුරුව මාධ්‍ය වෙත දස් දැක්වූ හිටපු අමාත්‍ය මනුෂ්‍ය නානායකකාර මහතා
12: දේශන කටයුතු වලට සහයෝගය දක්වන්න අපි ඇවිල්ලා පරීක්ෂණ ගොඩක් යනවා. ඉතින් එක එක පරීක්ෂණ වල කටයුතු නෑ. එහෙම කරුණෝ ආනාවරණය කිරීම නීති වේ. ඉතින් අපි එනවා. අපි ඇවිල්ලා උත්තරයක් දීලා යනවා. එච්චරයි. ඒක ගණන් ගන්න එපා. නෑ. ඉතින් මං කියන්නේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද? නීතිය ක්‍රියාත්මක වෙනකොට නීතියේ ප්‍රශ්න අහනකොට ඒ වලට ඇවිල්ලා උත්තර දෙන එක අපේ යුතුකමක්. ඉතින් ඒවල උත්තර දෙනවා. අපි එහෙම පිළිගැනීමක් කියලා කියන්නේ නෑ නේද? දැන් දේශපාලනෙන් අයින් වෙලා ඉන්නේ. අපි දැන් අපේ ව්‍යාපාර කටයුතු කරගෙන අපි ඉන්නේ. ඉතින් එතකොට අපිට එක මේක දේශපාලන කටයුත්තක්ද මේක පිළිගැනීමක්ද කියලා එකක් නෑ. අපි සාමාන්‍ය පුරවැසියෝ විදියට ඇවිල්ලා ප්‍රශ්න කියවම වෙල උත්තරය දෙනවා නේද? ජනතාව දේශපාලනෙන් අපේ ප්‍රතික්ෂේප කරයින් පස්සේ ජනතාව අපිව ඕන්නේ නැහැ කිව්වයින් පස්සේ අපි අපේ පෞද්ගලික ජීවිතය අපේ ක්‍රියාත්මක කරගන්න ඉතින් ජනතාවනේ තීරණය කරන්නේ. ජනතාව අපිට එන්න කිව්වා, ජනතාව අපිට යන්න කිව්වා. ඉතින් අපි ඒ ජනතාවගේ තීන්දුව පිළිගත්තා. එච්චරයි. ඒක වෙන කතාවක් මේ මම. නේද? ඒකකින් තම තමන්ගේ දේශපාලන තම තමන්ගේ තීන්දුව. පව් කෝර ව්‍යාපාර ගොඩක් තියෙනවනේ ඉතින් එක එක ජාතිය ව්‍යාපාර අපි කරගෙන යනවා. බොහොමයි.
8: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වන වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේට 7 වන දිනටත් අද ක්‍රියාත්මකයි. අදත් රාත්‍රී 9 දක්වා මහජනතාව සඳහා පොත් ප්‍රදර්ශනය විවෘත වනවා. මේ අතර අදට එදින ලෝක ළමා දිනයට සමගාමීව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී පෙරවරුවේ සිටම විවිධ වැඩසටහන් ආරම්භ වුණා. ඒ අනුව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පොත් ප්‍රදර්ශනයට පැමිණෙන ළමුන් සඳහා කතන්දර පොතක් නොමිලේ ලබා දෙනු ලැබුවා. ලමුන් වෙනුවෙන් තවත් සුවිශේෂී වැඩසටහන් කිහිපයක්ද ප්‍රදර්ශන භූමියේදී ක්‍රියාත්මක බවයි එම සංගමයේ පැවසුවේ. මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ වන්නේ නෙත් FM රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් දරුදරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමියේ ඇති නෙත් FM කුටියේ පොත් කැටය ක්‍රියාත්මක වනවා. මේ අතර දක්ෂතා දක්වන දරුදරියන්ගේ හඬ පරීක්ෂණ වැඩසටහනක්ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝෙහිදී අද දිනටත් ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ නැවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා එහි සිටින නිත් විශේෂ නියෝජිත කේසර් බණ්ඩාර ඇතිපොළ සමකින්.
13: අයිබෝන් තරංග මම මේ වන විට රැඳී සිටින්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ස්ථාපිත නෙත් FM අපේ කුටිය ආසන්නයේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ නෙත් FM අපේ කුටියේ මෙවර ඇල්ෆා ස්ටුඩියෝ හඬ පරීක්ෂණ පැවැත්වෙනවා. ඔබට හැකියාව තියෙනවා ඔබේ දරුවන්ව හඬ පරීක්ෂණ සඳහා යොමු කරන්නට. අද දහස් සංඛ්‍යාත දරුවන් ප්‍රමාණයක් ගමන්ගේ හඬ පරීක්ෂණ සඳහා නෙත් FM අපේ කුටියේ ඇල්ෆා ස්ටුඩියෝ වෙත පැමිණුණා. ඉතින් හෙට දවසේදීත් ඒ අවකාශය අවස්ථාව ඒ ආකාරයෙන්ම හිමි වෙනවා. ඒ වගේම අද දිනේදී රාත්‍රී 9 දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විවෘතයි. ඔබට පුළුවන් පැමිණෙන්නට විවිධ අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය විදිහට ඒ සඳහා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ විවිධ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වුණා සහ රාත්‍රී 9 දක්වා දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් මෙයයි මේ වෙද්දී පොත් ප්‍රදර්ශනයේ තත්ත්වය. අද දවසේදී තවදුරටත් රාත්‍රී 9 දක්වා ජනතාව ඇදී යමින් පවතිනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙත.
8: ස්තුති කේසර. මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිමාවට පත්වන්නේ ඔක්තෝබර් මාස 4 වනදායි. දෙදස් විසිහය ජනවාරි පළමුණදා සිට වසරේ ගත වූ කාලසීමාව තුළ ළමුන්ට හිරිහැර සිදුවීම් ඇතුළු ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලි 7867ක් වාර්තා වී ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා. අදට යෙදී ඇති ලෝක ළමා දිනයේ සම්බන්ධයෙන් net news 7000ක්මෙන් ඒ සභාපති ඉනෝකා රණසිංහ මහත්මිය පැවසුවේ වසරකට පැමිණිලි දසදහසක් වාර්තා වන පවයි.
14: සාමාන්‍යයෙන් වසරකට ආසන වශයෙන් 10000ක වගේ පැමිණිලි ප්‍රමාණයක් අපිට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අපි මේ වෙලාවට කටයුතු සිදු කර අවසානයි. අපිට ලැබෙන පැමිණිලි අදාළ පොලිස් ආණ්ඩුවට යොමු කිරීම, එහෙම නැත්නම් විශේෂ සිද්ධියක් සිදු වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපේම ආයතනයේ පොලිසිය මගින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීම, නඩු කටයුතු වලදී සහභාගී වෙලා දරුවන්ට අවශ්‍ය රැකවරණ සපයා දීම, දරුවෙකුට අධිකරණයේ ළමා හිතකාමී පරිසරයක් තුල සාක්ෂි දීම සහ වෙනස් කටයුතු සිදු කිරීමට හැකි වෙන ආකාරයෙන් සියලුම දරුවෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන සියලුම කටයුතු තම ආරක්ෂක අධිකාරියෙන් මේ වන විට සම්පාදනය කර අවසන්. 2026 වර්ෂයේ ඔක්තෝබර් 1 වෙනිදා වෙන විට 7867ක් පැමිණිලි ලිංගික අපයෝජනයේ පමණක් නෙමෙයි භාර්ය හා ආරක්ෂාව, සයිබර් බුලීන් ඒ වගේ නොයෙකුත් ආකාරයේ පැමිණිලි, අපේ හනතනුව ළමා අපයෝජනයක් යන ගණයට වැටෙන පැමිණිලි 7867ක් අපිට ලැබිලා තියෙනවා.
8: බ්‍රිතාන්‍ය බන්ධනාගාරවල පවතින දැඩි තදබඩේ දැඩි තදබදයට විසඳුමක් ලෙස සිරකරුවන් දහස් ගණනක් නියමිත දඬුවම් කාලයට පෙර නිදහස් කිරීමේ ආන්දෝලනාත්මක වැඩසටහනක් බ්‍රිතාන්‍ය රජය විසින් අද සිට ආරම්භ කර තිබෙනවා. මෙම තීරණයත් සමග සිරකරුවන් 700කට ආසන සංඛ්‍යාවක් එකවර නිදහස් කිරීමට පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. බන්ධනාගාර තුල ඉඩකඩ නොමැතිවීම නිසා සමස්ත අපරාධ විනිශ්චය පද්ධතියම දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර මෙම පියවර සඳහා ගැටලුවට තාක්ෂණික විසඳුමක් සෙවීමට රට රජය උත්සාහ දරමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තුල දැඩි විරෝධයක් සහ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. අපරාධවලින් විඳිතින් බවට පත් වූවන්ගේ අයිතිවාසිකම් සුරකින සංවිධාන පෙන්වා දෙන්නේ මෙලෙස සිරකරුවන් වේලාවට පෙර නිදහස් කිරීම හරහා මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවන බවයි. එමෙන්ම පරිවාසී නිලධාරීන්ද මෙම් පියවරට එරෙහිව වෘත්ති සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමේ සූදානමක් පවතිනවා. බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස මෑතකදී පත් වූ ඇන්ඩි බර්නම් පැවසුවේ මතු ඇති පළමු ප්‍රධාන දේශපාලන අභියෝගයේ මේවන අතර බන්ධනාගාර පද්ධතිය කඩාවැටීම් වැළැක්වීම සහ මහජනතාවගේ නෙළවන චෝදනාවලට මුහුණ දීම අතර දැඩි තීරණයකට එළඹීමට අගමැතිවරයාට සිදුව ඇති බව විචාරකයින් පෙන්වා දෙනවා. net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න net
15: news ඔබ වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන්
16: FM 95 FM 94.8 net FM divine pura divine pura
17: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
18: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
19: එහෙයි
18: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
19: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
18: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
19: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
20: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
19: නෑ.
20: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
19: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒක නෑ, අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න. ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's life එකම ෆ්‍රෙෂ්.
21: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරූද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
17: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.

එකමත් එක රටක එක තාත්ත කෙනෙක් හිටියා. ඒ තාත්තට ලස්සන දුවෙක් හිටියා. අම්මත් නැතුව අර තාත්ත දෝනිව මහෝගයක් වගේ ආදරෙන් බලාගත්තා. ඊටත් කාලෙකට පස්සේ දෝනිට මේ ලෝකෙ ලස්සන පේන පටන් ගන්නවා. ඇයි තාරුණ්‍යයට එළඹෙනවා. දීප්තිමත් ඇස් දෙකක් ඒ දෝනිගේ හිත හොරකම් කරගන්නවා. ඊට පස්සේ තාත්තටත් රහසින් කුල්ලඟක් වගේ පාවෙලා අර දෝනියර දීප්තිමත් ඇසති තරුණයා ළඟට යනවා. තාත්තා තාත්තා කියන්නේ එක දෙයයි. පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ කියලා. කිසිම දරුවෙක් නිසා වැඩිහිටියෙකුගේවත් වැඩිහිටියෙකු නිසා දරුවෙකුගේත් සිත් නොරි දේවා. ඇතැම් ස්වභාවධර්මීය කාරණා ඉවසුම් සිතින් දරාගන්නට වැඩිහිටියන්ටත් දරුවන්ටත් හැකි වේවා. පාර මතක නම් තාමත් ගෙවල් ළඟයි.

එකමත් එක රටක අයෙකුයි මල්ලි කෙනෙකුයි හිටියා. බාලාවදී අයියන්ට ටික සැරපරුෂ හිතෝද්ගාරයි. කැලේ ගිහිල්ලා සෙල්ලමට ඊට පස්සේ අතරමං වුණාට පස්සේ මල්ලි අම්මට නෝක්කඩු කියලා අම්මවත් එක්කගෙන යනවා අයියව හොයන්. අම්මට නෝක්කඩු කිව්වා හින්දා කේන්තියට අයියා මල්ලිට බනිනවා. මල්ලි අඬනවා. මල්ලි අඬන්නේ අයියා බැන්න හින්දා නෙවෙයි, අයියා නැති වෙයි කියලා බයට. සබදාම අනිත් පැත්ත හැරෙනවා. මල්ලි යන්නම යනවා. ඊට පස්සේ අයියාට එදා තනිකම මෙන්න මේ විදිහට දැනෙනවා. ළමයි ඇතුලේ වැඩිහිටියෝ ඉන්නවා. ඒ වැඩිහිටියා මෝරන්න දුන්නොත් ළමාකම නැතුව යනවා. ඒක අනිත් පැත්තත් එහෙමයි. වැඩිහිටියෝ ඇතුලේ ළමයි ඉන්නවා. මං අදහන්නේ ඔයා එයාගේ ජීවිතේ ආත්මේ ඇතුලේ හිටපු දරුවව අඳුරගත්තද කියලා. වැඩිහිටිය ඇතුලේ හිටපු දරුවව ඔයා අඳුරගත්තද? 0711 95 95 95 ඇවිත් කියන්නා.

සහෝදරකම් මතක් වෙනකොට වැඩිහිටියෝ වෙලා හැබැයි ඇතුලේ ඉන්න ලදරුව හැරෙනකොට හිතට තනිකම දැනෙන වෙලාව අපි හැමෝගෙම ජීවිතවල පහ වෙනවා. ඉතින් අපේ කතාව ආදරය ගැන හින්දා මම ඒ කතාව මේ විදිහට ප්‍රේමය වෙනුවෙන් ලඝු කළා. එයාගේ වැඩිහිටි හිත ඇතුලේ හංගගෙන හිටපු ඒ පුංචි දරුවව ඔයා අඳුරගත්තද? ලෝකේ ඉස්සරහා එයා හරිම ශක්තිමත්. රිදුනත් හිනාවෙනවා, වැටුනත් නැගිටිනවා, කඳුළුවාවත් කවුරුත් නොදකින තැනක හංග ගන්නවා. ඒත් ඔයා ළඟදි විතරක් ඒ ශක්තිමත් මිනිහා හෙමින් හෙමින් අතෑරුණා. එයාගේ ඇස් වලින් කියන්න බැරි දේවල් ඔයාට පෙවුණා. නිහඬව ඉන්න වෙලාවට එයාගේ හිත ඇතුළේ කොච්චර කෑ ගැහුවද කියලා ඔයාට දැනුණා. ඒ නිසාම වෙන්නේ එයා ඔයාට මෙච්චර ආදරේ කළේ. මොකද ඔයාට ආදරේ කළේ වැඩිහිටියෙක් විතරක් නෙවෙයි, අවුරුදු ගණනාවක් ආදරයක් බලාගෙන හිටපු ඒ පුංචි දරුවත්. එයාට ඕනුනේ ලෝකයක් නෙවෙයි, කවුරු හරි එයාගේ නිහඬකම තේරුම් ගන්න එක. ඔයාට මහන්සිද කියලා එක පාරක් අහන එක, කිසිම හේතුවක් නැතුව ළඟින් ඉන්න එක, එයාට තමන්ගේ දුක වචන වලින් කියාගන්න බැරි වෙලාවක ඇස් දිහා බලලා මන් තේරුම් ගත්තා කියලා අඟවන එක ඔයා ඒ දරුවව දැක්කා. ඒකයි ඔයා ළඟදී එයා මෙච්චර නිදහස් වුණේ. ඒත් ඔයා ගිය දවසේ එයාට අහිමනේ ආදරේ විතරක් නෙවෙයි, එයාගේ ඇතුළේ අවුරුදු ගානක් හංගගෙන හිටපු පුංචි දරුවව ආයෙ තනි වුණා. ඒත් දැන් එයා ආයෙත් හිනා වෙනවා, ලෝකෙට පේන ආයෙත් ශක්තිමත් වෙනවා. හැබැයි කවුරුත් දන්නේ දෙයක් ඇතුළතින් සිදුවෙමින් තියෙනවා. රෑ නිහඬුණා මෙයාගේ හිත ඇතුළ තවමත් එක ප්‍රශ්නයක්. මාව හඳුනාගත්ත එකම කෙනත් ඇයි මාව දාලා ගියේ?

ආදරණීය තරංගා, අදට ගොඩක් ආදර හිතුන. ඇත්තටම අපි නොහිතන දෙයක් ගැන ඔයාද අපිත් එක්ක කතා කරන්න ඇවිත්. හැම වැඩිහිටි අයගේ හිතේම දරුවෙක් ඉන්නවනේ. මම කියන්නද ආසන්නතම සිද්ධියක්. අපි ළඟ දවසක ගියා ලොකු අක්කගේ පුතාගේ ගෙදර. හැමෝම එකතුන නිසා පුතා කිව්වා හැමෝම කැමති විදියට එළියෙන් කමු කියලා. එක එකනා කැමති දේවල් ඉල්ලුවා. පුතා පාප්පිගෙන් ඇහුවා ඔය ආස මොනා ගන්නද කියලා. එයා හිනා වෙලා මම ආසයි පුතේ පුංචි කාලේ සිය ගෙනපු පැණි ආප්පයක් කාලා කහ ටිකක් බොන්න කියලා කිව්වා. අවුරුදු 20කින් විතර එයාගේ පුංචි කාලට ගිහින් දන්නවද එයා එයා ආස විදියට පැණි ආප්ප හතරක් කෑවා. මට දුක හිතෙන වෙනද එකට නෙවෙයි. මෙච්චර කල් ගිහිල්ලා එයා ළඟ හිටි අර දරුව කැමති දේ අඳුන ගන්න බැරි වුණාට මට ඇඬුණ තරංගා. රමණි සමේද ඔව් ඇත්ත. අපි දන්නෙත් නෑ අපි ඇතුළෙ තවමත් එළමයා ඉන්නවා. විශේෂයෙන් අපි ආදරය කරන කෙනාගේ ඇතුළාන්තේ ඉන්න ළමා ආත්මය අඳුරගත්තාම ඒ ප්‍රේම කතාව හරි ලස්සන.

0: ikke singa simpa pay. Ikkada lo dar tika tika kiwa nadamu aage smartphone ne kara ganne.
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
2: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසිටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
3: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 6767 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
0: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අවිශ්වාසයි වගේ කීමයි සිඟ එකේ තියන්නේ අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටර දාන්නේ විශ්වාසයි වගේ කීමයි එක සිඟ සිම්පල් පේ හිටර නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න
5: දිස්ත්‍රික්ක 14 අරංගකරුවන් 14 එකම කුසලානයක් ජනතා මනාපයෙන් සහජ හැකියාව කිරුළු බලඳින Net FM DJ Night Face to Face Attack Show Super 14 Super 14 දෙවැනි වටේ අතිශය උත්කර්ෂවත් දෙවැනි තරගය අනුරාධපුර දිස්ත්‍රික්කය DJ Flash මොනරාගල දිස්ත්‍රික්කය DJ Shan හිට රෑන් නොවයට ඔබේ මනාපයෙන් ඔබේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න සූදානමින් සිටින්න

0: மன்னாரம் ரேர் வித் தரங்கா. மன்னாரம் ரேர், மன்னாரம் ரேர்.
1: ඇගේ වැඩිහිටිහිතේ සැඟවී සිටි ඒ පුංචි දරුවාව ඔය අදන ගත්තද කියලනේ මේ අහන්නේ. ආදරණීය තරංග, කාලයත් එක්ක අපි හැමෝම වැඩිහිටුව වෙනවා. වගකීම් උර මත තියාගෙන, සිනහවක් මුව මත තියාගෙන මම හොඳින් කියලා ලෝකෙට පෙන්වන්න පුරුදු වෙනවා. ඒත් ඒ වැඩිහිටිහිත ඇතුලේ කවුරුත් නොදකින පුංචි දරුවෙක් ඉන්නවා. ආදරය ඉල්ලන, තේරුම් ගැනීමක් හොයන කවුරු හරි ළඟ ඉඳන් ඔයාට තනියම මේ හැමදේම දරා ගන්න ඕනේ නෑ කියන වචනයක් බලාපොරොත්තු වෙන දරුවෙක් ඉන්නවා. සමහරට ආදරය කියන්නේ වැඩිහිටි මිනිස්සු දෙන්නෙක් එකිනෙකාට ළංවීම විතරක් නෙවෙයි. එකිනෙකාගේ හිත ඇතුලේ ලෝකයෙන් සංගවගෙන සිටින පුංචි දරුවාව හඳුනගෙන ආදරයෙන් රැක ගැනීමත් වෙන්න පුළුවන්. ඉතින් ඔය ආදරය කළ කෙනාගේ මූණ විතරක්ද දැක්කේ? නැත්නම් ඇගේ හිත ඇතුලේ නිහඬව හඬනේ පුංචි දියණිය අඳුනගත්තද? ලරංගන බස්නායක බදුල්ලෙන්.

ඔයා අදරය කරන කෙනා ඇතුළ ඉන්න පුංචි ලදරවා ඔයා කියවල තියෙනවාද ඉඳොයි හත්සිය කළහයි අනුපහයි අනුපහයි අනුපහය නැවිත් කියන්න සුබ මන්දාරම් රැක් තරංග මම කොච්චර වගකීම් වලින් හෙම්බත් වෙලා හිටියත් අම්ම කෙනෙක් වනත් මම මගේ අම්ම ඉදිරියාගේ චූටිදුව ඒ චූටිදුව ඒ ඇදිරි අතර සුරතල් වෙනවා ඒත් අම්ම දන්නේ නෑ තරංග ඒ මල දැන් ශක්තිමත් ගලක් කියලා ඒ තරං අත්දැකින් මට මගේ ජීවිතය දීලා තියෙනවා දැරලිය ගලින් චමරී

A teherun un ivasak. Tulla a teherun kaviak. Aiti karueku sitina magatavana ingiak. Mama. Aya le anhulangak. Himi vana tanoak. Kavia. Ansatui. Ulangak kohama kaviak regine an. කවිය නිදහස් වෙන පාටක් නෑ. කුලඟට අරන් යන්න කියනවා ඒත්.

0: rấm rẻ,
1: quán ta rấm rẻ,
0: mắt ta rấm rẻ, vịt ta rắn gà, ta rắn gà.
2: Amma, ee auntie wage friend kenekda?
3: Ne.
2: Ehenam oya eya ekka hina une.
3: Tava kenek ekka hina wenna. ඒකෙන අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
5: හෙට ඉඳන් මම හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ.
6: Don't worry, we can find a solution to that today itself.
5: Today?
7: Then kisi deyak hitata kal danna one ne. Athama LP Finance wedenna. Then lease ekak paya thunen. LP Leasing. Atha thamai hondama dawasa.
8: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

ආත්මය ඇතුළට කිඳා බහින තරංගා. ඔයාට සුබ මන්දාරම් රැක් වේවා. දැකලා තියනවද ලේන්ස් වසින් වලාකුළු පස්සෙන් දුවන පිරිමි ආත්ම? ඇයි තව මල් එක හිනා වෙන ගස් පදාගෙන ආදරෙන් ගස් එක කතා කරන කොළපාට පිරිමි ආත්ම? ඕ මන් දැකලා තියනව මල් පඳුරු අස්සේ හැංගිලා සමනල් තටුවල පිරුණු පාට කොළයකට ගන්න දඟලන සුන්දර කොළු පරාණ. කොළපාට තන නිල්ලක දිගා වෙලා වරුවක් අහස දිහා බලාගෙන ඇසුරු දිනකල් වලාකුළුල රටාඳින පුදුමාකාර පුංචි ආත්ම ඒවා. හැබැයි එහෙම දකින්න නම් ඒ හැඟීම් වලට පෙරලා ආදරයම තෑගි කරන්න වෙනවා. නිල් පාට ගාම්භීරත්වය අස්සේ පුංචිම පුංචි කොළු ආත්මයන් මහා හුඟක් තියෙනවා. ඉතින් ලස්සනම මල් පොකුරක් ඒ තුරුලට කරලා බලන්න ඒ ඇස් දිලිහෙන විදිය. ගැහන පිරිමි බේදයකින් තොරව අපි අස්ස ඉන්න තවම පණ තියෙන පුංචි වර්ෂන් එක ආදරින් වැළඳ ගන්න තැනක නවතින්නමයි ඕනේ. නැතු අනුත්තරා

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare. සොමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එක.
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි ෆාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක. 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
4: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
5: පොත් අපගේ net වගේ.
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.

තරංග අක්කා අද අහන ප්‍රශ්න හරි ලස්සනයි. අපි හැමෝගෙම ඇතුළේ ඉන්න පුංචි ළමයි. කරදඬු කොච්චර උස්මහත් වුණත් ඒ ළමයා කවදාවත් මැරෙන්නේ නැහැ. මට හිතෙන දෙයක් තමයි ගොඩාක් දඬදඬු පිරිමි හිත ඇතුළේ පොඩි ළමෙක් ඉන්නවා. අවසනාවකට ඒ හිත මොන හේතුවකට හරි ඒ ළමයා වලතාලා දානවා. පණ පිටින් සමහර කවදාවත් එයා වෙලියට ගන්නෙ නැහැ. පබෝ එක හරි. හැබැයි ලස්සන ස්ත්‍රී ආත්මයක් හම්බුණත් ඒ දරදඬු පිරිමියා දන්නෙත් නැතුව ලදරුවෙක් වෙනවා.

සුබමන් ධාරම්රයක් තරංග. ජීවිතේ හැමදේම නැති වුණා වගේ දැනුණු දවස. මගේ රුවණිය ඇතුණු දවස. ඒත් හිත ඇතුලේ මහා මෙරක් බලාපොරොත්තුත් එක්ක ඇය තාම ජීවත් වෙනවා.

ආදරණීය තරංගා. ඔව්, මට හිමි නොවුනත් මේ හිතේ උඩම තැනක නුඹේ නම ලියවිලා තිනවා. හැමදාම එදා වගේම පරිස්සම් කරනවා. මගේ නෝනට මකෝ, මං හිත ඇතුලේ අවකඩ පරිස්සම් කරනවා.

மந்தாரம் ரே வித் தரங்கா.

0: මගේ දරුවගේ නම සජිත නිම්නේ. එයාට වයස අවුරුදු 9යි. මෙයා ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට එළමගේ ධන ඉස් ටික දිගාර ගන්න බැගුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස් ටිකක් සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොට්ටට වගේ තිබ්බේ. දැන් එයා ඒ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා
1: සිටිනවා. ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 071 856 0956.
2: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
3: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබාගත හැකිය.

ජීවිත දෙබෑකර මුරුග සංවැටුනාම හදවතේ ගිම්නෙ වූ දයාසිත සිඳනාම අතීත වේදනා පපුතුරේ හංගාන රෑක මුද මාපියලි කඳලින්ම තෙමවාද නැතු දවන තිමිර පට සිහින බොඳ කෙරවාද හෙටක් නැති ජීවිතය දොර කවලු වැසුවද සංසාර දුර්ගේ කෙම්බිමක් දුටවාද අමාල කැලි නොයන බව කලින් ඔබ කීවාද ගමක් නෑ හිමියනේ ඔබ මතක පුත වැසුවාද කරන්නම් පින් ඉතින් මම නොබට ඇහුනාද මේක තමයි තරංග මගේ මතක බණවරයා මල් මඩුවෙන් රම්‍යා

සියවස් ගණන් බලාගෙන ඉන්න ඕනික මක්තිපුන්න. ඒත් සියවස් ගණනාවක් බලන් ඉන්න ඇති. ඇස් දිහයි කෙල්ලෙම බලන්න ඕනික මක්තිපුන්න. ඒත් ඉතිරුණ හැම තත්පරයකම ඇස් දිහා බලාගෙන ඉන්නති. පරිපූර්ණ නොවනට කමක් නෑ. අහඹ වෙන්න උරුමයක් තියෙනවනේ එහෙම නොවුනත් කමක් නෑ.

असंपूर्ण है, असंपूर्ण है अपेक्षा था।

ඉරයි හඳයි දෙකම මෙහෙ තියෙනවා. ඒත් අයි කියන්නක මේ පාලු ඕන කරන හැමදේම දැනෙනවා. ඒත් මොනවද මේ නොදැනෙන්නේ? हमारी अंदरी कहानी अभी असंपूर्ण कथा हम मोहत में दिनो किसी अंधे अखड़ुई किया ओ अडुअक्तियनो.

बहुमिनी सुन, अर्धवशे न संपूर्ण आदरणीय तरंगा मामा औरतु विषयात के दिए ने आके ना अम्मा के ने ए दरोगे विश्वविद्यालय अवसान वसरे उपाधि उत्सवे तिबुने गया इरिदा अने मामा दरोगे तात सारी अंदगी ने तात कोट्टे का कुद्दा आगे लासन टिक गया इतने दोगे फोन ने के फोटोज गत्ता पी देन्ना के कैमरा कारे के विद्यु आगे ना दो बांधे ने ना पिरमी दरोगे ए पिंतुरत गत्ता दो ए फोटो स्टेटस डाला अभी देना इन्ने का फोटो एक अक्वत अभी देख के ना मैं कद अभी तो तीन था ना अदरनी अम्मे अभी तो तीन था ना फेसबुक स्टेटस से कहीं माने इन्ना मेरे लोग की काटे हुए पैमांगी था ने दारों के लग गया ना बादरे नुस महत करना ඔබ පරාර්ථකාමී දින එක අතහරින ලෝකයේ ඔබට වටිනම සම්පත එච්චරයි අල්ලගෙන හිටියොත් තමයි ඔය දුක දැනෙන්නේ ඇයි තරුණියට එළඹිලා ඇවට ලෝකය වෙනස් වෙලා Facebook status එකකින් දරුවෙක්ගේ ආදරේ මනින්න බෑ මට හිතෙන විදියට අද දරු දිනේ වගේම වැඩිහිටි දිනත් දරුවෙක්ට පුළුවන් නම් ඒ ස්ටේටස් අම්මා තාත්තා බලනවා කියලා දන්නවනම් කමක් නැහැ අම්මව තාත්තව මෙන්ෂන් වෙන දේකුත් අප්ලෝඩ් කළාට හැබැයි දරුවන්ගේ ලෝකේ වෙනස් වෙලා කියලා අම්මලා තාත්තලා අඳුරගෙන තියෙන එක ඒ අම්මලා තාත්තලාගේ මනසේ සාමයට උඟාවක් වටිනවා අම්මලා තාත්තලා කියලා කියන්නේ මේ ලෝකේ පරර්ථකාමී දෙන්නට ඒ දෙන්න මංගි කරගෙන ආත්ම වලට පණ දෙනවා ඊට පස්සේ අතහරිනවා ඒක තමයි ආද

අද මන්දාරම් රාත්‍රියට ඉබිකම් කරන්නවත් අවසර නෑ මට. මහිදවියන්ගේ ගෝර නාඩුව වැඩි වෙලා. නිශාන්ති මාතලෙන්. නිශාන්ති එහෙනම් දුවල දුවල එන්න මේ මගේ සීට් එකට. මං එන්නම් නිශාන්තිගේ ගෙදර. වැස්සට කියන්න මං ආදරේ කිව්වා කියලා හොඳේ.

0: rẻ.
1: Mắn ta rắm rẻ.
2: අලුත්තන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා. සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යකුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: මම ඒ විශේෂයෙන් අවුරුදුකින් මට දැරි සමාරු වැඩිලා බොහෝ කාලයක් මම හිටියා. විශේෂඥ මහත්වරුන්ටෙන් පෙන්නලා බෙහෙත් ගත්තා. කණේදයක් උනේ නෑ. මෙත් එක්කෙන් මෙකෙන් අහලා ඒ ඒදිවේදේ දැනගත්තේ දැනගෙන මම ගියා. ඒක මහත්ය හම්බෙන්න. ගිහිල්ලා බෙහෙත් ගමන් තුනක් දෙනවා මට දැන් හොඳට සනීපයි. දැන් ඒ විදිහ කියන්නත් පැහැටි. මේ කමල් මන්දල මහත්වරු මේ සිද්ධ වෙන්න. විද්‍යාවේ ආසල දේවා කියලා ප්‍රාර්ථනා
2: කරනවා. කතා කරන්න 0777 300 940.

구석 단디, 루드레아 단디, 기릿 단디, 타마사토 베라비리아 단디, 아브사네 파나디, 키시박 노일라 니한드브마니 미안해요, 엄마. 키시박마 노일라 니한드브마니 미안해요, 엄마. 망아사이 අරමට කලින් පණිවිඩය වූ අම්මා මේ කවිය අහගෙන හිටියානම් ඒ අම්මට මේ කවිය ඇතුලේ තියෙනවා උත්තරේ. කුසත් දන්දි, රුධිරයත් දන්දි, කිරිත් දන්දි, තමසතු වෙර වීරියත් දන්දි. කිසිවක් නොඉල්ලා, කිසිවක් නොඉල්ලා නිහඬවම නික්ම යන ඇය අම්මා. ඒ නිසා කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. හැමදේම දෙන්න, ආදරෙන් දෙන්න, ලං වෙලා දෙන්න. එච්චරයි. ලකීගෙන්.

0: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවැනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

සදහවත් සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම ලෝතුරු අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ උතුම් නවාරාහදී බුදුගුණ බලයෙන්, ධර්මී අනන්ත ආශිර්වාදයේ බලයෙන්, මහා සංඝරුනි අනන්ත ආශිර්වාදයේ බලයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවන ලැබේවා. ඔබගේ සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටු වේවායි කියලා මුලින්ම හැමදෙනාටම ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අදත් අපේ නිත්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත දේශනාව මුළුමහත් ලෝකයටම සන්නිවේදනය කිරීම සඳහා තමන්ගේ පින්බර දායකත්වයේ ලබා දෙනවා. නම්බර 17 පන්සල පාර කළුතර උතුරුලිපිනේ පදිංචි කරුණා ජිනදාස ඇතුළු ජාගොඩ පවුලේ පින්වත් පිරිස. ඒ වගේම හෝමාගම පාක්ලින් රෙසිඩෙන්සි පදිංචි මහින්ද පොන්නම්පෙරුම හා ST පුෂ්පා රංජිනි යන දෙමව්පියන් විසිනුත් දායකත්වය දරනවා. ඒ වගේම සුපුරුදු පරිදි තාමත්ම දුරු රටක සිට ඇමරිකාවේ ලාස් වේගාස්හි පදිංචි සුමිත්‍රා කල්ලුතොට සහ අනුර කපුගම සහ දිදුල කපුම කියන පින්වත් පිරිසත් අද දේශනාව සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වය ලබා දෙන පින්වත් ඔබ සියලු දෙනාටමත්, ඒ පවුල්වල ජීවත් වෙන හැම දෙනාටමත් ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාව අවසානයේදී ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. සුපුරුදු පරිදි ඊයේ දවස බදාදා දවස අලියම්ම කාලයේදී උතුම් මහා සෑය වන්දනා කළා. ඒ උතුම් මහා සෑය වන්දනා කිරීමෙන් ලැබෙන අනන්ත කුසල ශක්තිය නිශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම, ඔබ ලෝකේ කොතනක ජීවත්වලා හිටියත් ඔබ සියලු දෙනාටම ඒ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්වත්නි, අද අපේ දේශනාව සඳහා මා පාදක කරගත්තේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුණු කුද්දක නිකායට අයත් පාටලිගාමි කියලා කියන සූත්‍ර දේශනාව. පාටලිගාමි සූත්‍ර දේශනාවෙහි ගාථා පාඨයක් තමයි ඔබට මුලින්ම ශ්‍රවණය කරන්ට ලැබුණේ. මේ දේශනාව ඇතුළෙහි අපිට පේනවා මිනිස්සෙක් තමන්ගේ ජීවිතය තුළ ගුණවත්කම් සහ සිල්වත්කම් ගොඩනගාගත්තට පස්සේ තමන්ගේ ජීවිතයට ලැබෙන ශක්තිය වගේම ආශිර්වාදේ. ඒ ගුණවත්කම සිල්වත්කම නැති වුණාම මිනිස්සෙකුගේ තිබෙන පරිහානීමේ ස්වභාවය පිළිබඳවත් දක්වනවා. ඒත් සමගම දෙවෙනි කාරණාව තමයි යම්කිසි ආකාරයකට දෙවියන්ගේ ඇල්ම බැල්ම කියලා කියන එකත් මිනිසුන්ගේ ජීවිතයට ලැබෙන බව. අපිට මේ දේශනාව මැදදී තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා. අපි අවසානයේදී දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් ඒ දෙවියන්ට පින් අනුමෝදන් කිරීම නිසාම දෙවියන් සතුටටපත් වෙලා අපේ ජීවිතය ආරක්ෂා කරගන්නවා කියලා කියන කාරණාවත් මෙතනදී මතු කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි, ඔබට අද මේ කාරණාවන් පිළිබඳව වඩාත් ප්‍රායෝගිකව සහ ඒ වගේම අපේ ජීවිතේට දැනෙන ආකාරයකට අපි මේක තේරුම් කරගන්න මෙතෙන් පටන් අපි උත්සාහ කරමු. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ කියලා කියන්නේ අප කවුරුත් දන්නවා මේ ලෝකේ එදා මෙදා තුර වැඩ හිටපු ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ. ඒ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේගේ ගුණය කියලා කියන කාරණාව අපි ලෝතුරා බුදුහාමුදුරන්ගේ උතුම් බුදුගුණයන් තමයි නවාරාදී බුදුගුණ විදියට ගුණ 9කට අපි කැටි කරලා සාකච්ඡා කරන්නේ, කතා කරන්නේ. යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ පින්වත්නි ඒ බුදුගුණ උදෙත් හවසත් සිහිපත් කරනවා නම් ඔබට පින්වත්නි බුද්ධානුස්සතියක් බවට පත් වෙනවා. සමත භාවනාවේදී දස අනුස්සති පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ සමත භාවනාවේදී අපි කතා කරන ඒ දස අනුස්සති වලදී බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මෙනෙහි කිරීම කියලා කියන කාරණාව. එතකොට අපිට අපේ ජීවිතේට හොඳට පුරුදු වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුදුගුණ සිහිපත් කරන්නට. උදේත් හවසත් යම් කිසි කෙනෙක් තමන්ගේ බුද්ධ වන්දනාව සිද්ධ කරලා එන් පසුව දැස් පියාගෙන බුදුරජාණන් වහන්සේගේ රූපයක් තමන්ගේ සිතින් මවාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් නවාරාහදී බුදුගුණ එකින් එක අරහන් ගුණේ පටන් ඔබට ඒ ගුණේ සිහිපත් කරන්න පුළුවන් නම් ඒක බොහොම අවබෝධිකින් යුක්තව කළ යුතු කටයුත්තක් පින්වත්. එතකොට තමන්ගේ චිත්ත සමාධියක් ඇති වෙනවා. ඒ චිත්ත සමාධිය තුළෙහි ඔබේ සිත තුළ නිවීමක් ඇති වෙනවා.
ඔබේ සිත තුළ ඇතිවෙන්නා වූ නිවීම සහිත ස්වභාවය තමන්ගේ ශරීරය තුළ තිබෙන රුධිර ධාතුවට පවා දැනෙනවා. තමන්ගේ මනස තුළ ඇතිවෙන්නා වූ මේ ශාන්තිමත් ස්වභාවය තමන්ගේ මුළු ශරීරයේ පුරාවටම ඒ රුධිර ධාතුව දක්වාම පින්වත්නි ඒක දැනෙනවා. ඒතකොට අපි සිත් නිවා ගන්නට පුළුවන් එක ක්‍රමයක් තමයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණය පිළිබඳව සිහිපත් කිරීම. දැන් තථාගතයන් වහන්සේ 45 වසක් එහෙම නැත්නම් අවුරුදු 45ක් තිස්සේ අපට දේශනා කරන්නට යෙදුණු ධර්මයේ පිළිබඳව සිහිපත් කරන විටත් මහා සංඝරත්නයේ පිළිබඳව සිහිපත් කරන විටත් පින්වත්නි අපිට මේ ගුණයම ජීවිතේට ළඟා කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. භාගිතුන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන විශිෂ්ට ස්වභාවය තමයි පින්වත්නි එහි පස්සෙක ඇවිල්ලා බලන්න. මේ සම්දිට්ඨික ගුණයේ එහෙම නැත්නම් මේ ආත්ම භාවයේ තුලදීම ඔබට මේ ගුණය අත්විඳින්නට හැකියාවක් තිබෙනවා. කෙනෙකුට මේ ධර්මයේ තුල තියෙන ගුණය අත්විඳින්නට නම් එයා මේ ධර්මයේ තුල පුහුණුවන්තෙක් බවට පත් කරගන්න ඕනේ. එයා තමන්ගේ ජීවිතය තුල පුහුණු කරන්න ඕනේ. ඔය ඇත්තන්ට මා අද කියා දෙන මේ ධර්ම දේශනාව තුළ පවා ඇතැම් කාරණාවන් තමන්ගේ ජීවිතයට පුහුණුවක් ඇති කරගන්න පුළුවන් නම් ඒ පුහුණුව ජීවිතයට වටිනාම ගුණාංගයක් ජීවිතයට එක්හු වෙනවා. පිරිසුදු චේතනාවකින් යුක්තව පින්වත්නි හිතේ බොහොම සතුටින් ඒ කටයුත්ත කරන්න ඕනේ. හිතේ තරහකින් වෛරයකින් ක්‍රෝධකින් කරපුවාම මොනම කටයුත්තකවත් තමන්ට එහි ප්‍රතිඵල ළඟා කරගන්න හැකියාවක් ඇත්තේ නැහැ. එනිසා පිරිසුදු චේතනා ගෙනදී වාසනා පිරිසුදු අදහස කියලා කියන්නේ ඔබට වාසනාව ඔබේ ජීවිතයට ළඟා කරලා දෙනවා. ඔබ තුළ තිබෙනා වූ විශිෂ්ට ගුණය පැතිරලා යනවා, දසතම පැතිරලා යනවා. දෙවියන්ගේ අල්ම පල්ම පවා ජීවිතයට ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි ඔබට මේ කාරණාව සිහිපත් කරමින් මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග මගධ රටෙහි භාගිතුන් වහන්සේ චාරිකාවේ නිරත වෙනකොට තථාගතයන් වහන්සේ පාටලි ග්‍රාමයේට භාගිතුන් වහන්සේ වැඩම කළා. පාටලි ගාමයට වැඩම කරපු වෙලාවේදී එහි හිටපු බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ වැඩම කරවීම අතිශයින්ම සන්තෝෂයට පත් වුණා. ඒ සන්තෝෂයට පත් වෙලා බුදු කෙනෙකුට කරන ගෞරවයක් විදියට භාගිතුන් වහන්සේට වැඩ සිටින්ද මහා සංඝරත්නයට වැඩ සිටින්ද ඒ අවශ්‍ය කරන බොහෝ දේවල් සකස් කිරීම සිද්ධ කළා. පින්වත්නි තාමත් වැදගත් වෙන අපිට පේනවා මේ පාටලි ගාමේ ඉන්න පිරිස ලෞතර බුදුරජාණන් වහන්සේට වැඩ සිටින්ද කුටි සකස් කරලා, ඒ වගේම ජලබතුන් තිබිලා පහන් දැල්වලා ඇඳ ඇතුළේ සකස් කරලා අර බුද්ධ ගෞරවය ඇති වෙන ආකාරයකට බුදුවරයෙකුට කරන්න පුළුවන් සියලුම උපස්ථානය නැති වෙන ආකාරයකට ඒ සියලු දේවල් සකස් කිරීම සිද්ධ කරනවා.

යම් කිසි බෞද්ධ පින්වතෙක් පින්වතියක් තමන්ගේ නිවසේ තුළ තමන් වන්දනාමාන කරන තැන තුළ පවා ඔබට බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා කියලා කියන හැඟීම යුක්තව ඒ ජීවමාන සංඥාවෙන් යුක්තවම ඔබට ඒ පුද පූජාවන් කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා. අප දැකලා තියෙනවා සමහර ඇත්තන් තමන්ගේ නිවසේහි බොහොම පිරිසුදු තැනක බුද්ධ රූපයක් තබලා, මල් පහන් තබලා, සුවඳ දුම් තබලා, ඒ වගේම පිරිස් සූත්‍ර දේශනාවන් සජ්ජහායනා වෙන ආකාරයකට ඒ පටිගත කිරීම ලස්සනට දාලා තමන්ගේ ස්ථානයේ බලන්න බොහොම ප්‍රියමනාප තැනක් බවට පත් කරගන්නවා. පින්වත්නි, ප්‍රියමනාප තැනක් බවට පත් කරගන්නා තැනකට තමයි දෙවියන්ගේ ආකර්ෂණය පවා මතුවලා තිබෙන්නේ. ඉතාමත්ම අපිරිසිදු, අප්‍රසන්න, ඒ වගේම යම් කිසි ආකාරයකට කිසිදු පිරිසුදු භාවයක් නැති තැනකට දිවියන්ගේ ඇල්ම බැල්ම අපිට පේනවා ලැබීමක් ඇත්තේ නැහැ. පාබට මේ සඳහන් කරන්නේ මේ සූත්‍ර දේශනාවන් වල මේ කාරණාවන් මතු කරලා තිබෙන නිසා. ඒ නිසා ඔබත් පුරුදු වෙන්න තමන්ගේ ජීවිතයේ තුල ඒ තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරන්න පුළුවන් තැනක්. අපට ඇතැම් අවස්ථාවල දැකලා තිබෙන සමහර ඇත්තන් තමන්ගේ නිවසේහි එක කොටසක්ම වෙන් කරගෙන තිබෙනවා. ඒ සම්පූර්ණයම වෙනත් තැනක පරිසරයක තමන්ගේ නිවසේහි අභ්‍යන්තරයේ තැනක ඒ බුද්ධ රූපයක් තබලා බුද්ධ මන්දිරයක් බවට පත් කරගනිමින් පොඩි ආවාස කුටියක් බවට පත් කරගනිමින් බොහොම ලස්සනට ගෞරවයෙන් යුක්තව ඒ කටයුතු කරනවා. තමන්ගේ ආධ්‍යාත්මී දියුණු කරගන්න පුළුවන්, ආධ්‍යාත්මී හදන්න පුළුවන් තැනක් බවට ඒ තැන පත් කරගන්න ඕන. පින්වත්නි, ජීවිතේ පුරුදු වෙන්න ඕනේ උදෙත් හවසත් ඒ වගේ තැනක තමන්ගේ ජීවිතේ අවම තරමින් පැය භාගික පමණ කාලයක්වත් ගත කරන්න. ඒ තමයි ඉතාම වටින්නේ. පාටලි ග්‍රාමයේට භාග්‍යතුන් වහන්සේ වැඩම කළාට පස්සේ තථාගතයන් වහන්සේට මේ පාටලි ගාමේ පිරිස බොහොම ගෞරවයෙන් යුක්තව, බුද්ධ ගෞරවයෙන් යුක්තව මේ කුටියක් සකස් කරලා ඒ සියලුම දේවල් පිරිසිදුව ලස්සනට පිළිවෙලකට ඒවා සිද්ධ කරලා භාග්‍යතුන් වහන්සේට වැඩම කළා. එහෙම නැත්නම් ආරාධනා කළා ඒ කුටිය පිළිගන්න කියලා. භාග්‍යතුන් වහන්සේ ස්ථානෙට වැඩම කරලා මේ කුටිය පිළි අරගෙන මේ ගමේ හිටපු අයට තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරනවා. පාටලි ගාමේ උපාසකී ආමන්තීසි පංචිමේ ගහපතියෝ ආදිනවා දුස්සිලස සීල විපත්‍ය. පින්වත්නි, සීලය කියලා කියන කාරණාවේ තුල තියෙන වටිනාකම පිළිබඳව සඳහන් කරනවා. දැන් සීලය පිළිබඳව අපිට ඉතාමත්ම දීර්ඝ විස්තරයක් විසුද්ධි මාර්ගයේහි පළවෙනි කොටසේදීත් අපිට සීල නිර්දේශයේ විදියට අපිට දක්වන කාරණාවක් තිබෙනවා. ඔබට මතක ඇති මීට පෙරත් අපේ දේශනාවකදී පංචශීල සමාදානිය කියලා කියන රහතන් වහන්සේ පිළිබඳව දැක්වුවා. යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල ප්‍රතිපත්තිගරුක වෙන්න අවශ්‍යයි. යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල සීලයක් විදියට අපි ගත්තොත් එහෙම අප දන්නවා අපේ ජීවිතයේහි මූලිකම සිතුවිලි තුනක් තිබෙනවා. ඒ මූලිකම සිතුවිලි තුන තමයි රාගයේ, දේශයේ, මෝහයේ කියලා කියන සිතුවිලි තුන. රාගයත්, දේශයත්, මෝහයත් කියලා කියන මේ මූලික සිතුවිලි තුනෙන් තමයි මේ ක්ලේශ ධර්මයන් මතුවලා එන්නේ. ඒතර අපි සීලයක් විදිහට අපි ආරක්ෂා කරගන්නකොට අපි එක පැත්තකින් හිතමුකෝ මේවා ගිනි විදිරන දක්වලා තිබෙන්නේ. අපට අපේ සිත් තුළ ඇතිවෙන්නා වූ, ඔබට ඔබේ සිත් තුළ ඇතිවෙන්නා වූ රාගග්ගී, දෝසග්ගී, මෝහග්ගී කියලා තමයි ධර්මයේ තුළ දක්වන්නේ. ඒ කියන්නේ රාගී කියලා කියන එක ගින්නක්, දේශී කියලා කියන එක ගින්නක්, මෝහී කියලා කියන එකත් ගින්නක්. ඒතර මේ ගිනි තුනකින් අපේ ජීවිත නිරන්තරයෙන්ම පිච්චෙනවා. අපේ ගිනි තුනකින් අපේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් පිච්චෙනවා කියලා කියන්නේ අපේ ජීවිතයේ තුළ සීලවන්තකම කියලා කියන කාරණාව අඩු වෙලා ගිහිලා තිබෙනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ මේ රාගයත්, දේශයත්, මෝහයත් පාලනය කරන්න, සම්පූර්ණයෙන් නැති කරන්න, ඒවා එක්තරා ආකාරයකට සිසිල් භාවයකට පත් කරන්න කටයුතු කරනවා නම් අපි හිතමුකෝ එතන යගේ ජීවිතයේ තුළ සීලයක් ආරක්ෂා වෙනවා. එතකොට සීලයක් ආරක්ෂා කරගන්නවා කියලා කියන්නේම පින්නත්නි කෙනෙකුගේ පංච ඉන්ද්‍රියන් සංවර සීලී ස්වභාවයකට පත් කර ගැනීම. අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය හරහා අපි ලබා ගන්නා අරමුණු, ඒ වගේම අපි ඒවා පිළිබඳව ඇති කරගන්නා ගනුදෙනුව ඉතාමත්ම හොඳින් යෝනිසෝ මනසිකාරකින් යුක්තව, යහපත් වූ සිහි කල්පනාවෙන් යුක්තව ඒ කටයුතු අපි කරනවා නම් අපේ ඉන්ද්‍රියන්ගේ යම් කිසි ආකාරයකට සංවරශීලී ස්වභාවයක් ඇති වෙනවා. අපි දන්නවා අපේ සිත, කය, වචනය කියලා කියන මේ තුන් දොරක්. එතකොට සිතින්, කයින්, වචනින් දොරවල් තුනක්
මේ දොරවල් තුනින් සිදුවෙන

වැරදි පුළුවන් තරම් අවම කර ගැනීම, ඒව සම්පූර්ණයෙන්ම ඒ වැරදි තමන් පාලනය කර ගැනීම, ඒ වැරදි සම්පූර්ණයෙන් නැති කිරීම තමයි මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ තුල අපි පුහුණු කරගන්න අවශ්‍ය වෙන කාරණාව බවට පත් වෙන්නේ. ඒ තමන්ට තමන් හෘද සාක්ෂියට තමන් එකග වෙන්න ඕනේ. සමහර ඇත්තන් සිල් රකින්නවා කියලා, සිල් ආරක්ෂා කරගන්නවා කියලා මංචා සහගත විදියට කටයුතු කරන අවස්ථා තියෙනවා. පින්වත්නි, ලෝකේ මොනතරම් දේවල් තිබුණත් තමන්ගේ හෘද සාක්ෂිය ඉතාමත් වටිනවා. යම්කිසි කෙනෙක් හෘද සාක්ෂියට අනුකූලව තමන්ගේ හිතට ගගව තමන් ආරක්ෂා කරගන්නා සීලේ පිළිබඳව තමන්ට විශ්වාසයක් තියාගන්න පුළුවන්. ඔබ දන්නවා අපේ රේණුකානේ චන්දිමල මහා ස්වාමීන් වහන්සේ පවා ලියලා තියෙන පොතක් වංචනික ධර්ම කියලා. ප්‍රියත්තු කියවලා බලන්න වංචනික ධර්ම. ඒ වංචනික ධර්ම කියලා කියන කොට්ටාසය කියවනකොට අපිට පේනවා අපි සමහර වෙලාවට අපි මොනතරම් අපි අපටම වංචා කරගන්නවද කියලා. පින්නත්නි, සීලයක් ආරක්ෂා කරගත්තට අපි ඒ සීලය යම් යම් තැන්වලින් බිඳෙනවා නම්, එතකොට හොරෙන් අපේ සීලය අපි කඩනවා නම්, ඒ වංචා සහගත ස්වභාවය අපි සංගවගෙන ජීවත් වෙනවා නම්, අපි එක්තරා ආකාරයකට තමන් තමන්ටම රවටා ගැනීමක් සිද්ධ වෙනවා. ලෝකයාට රවටා ගැනීමක් සිද්ධ වෙනවා. බොරුල් සිල් රකින්නවා යයි කියලා ඉන්න පිරිස පින්වත්නි, සමාජය තුළ කොයි තරම්නම් පිරිසක් සිටිනවාද? ඒ නිසා ඒ සුදුරෙද්දක් ඇඳගත්ත පමණින්ම, උතුරු සළුවක් දමපු පමණින්ම කෙනෙකුගේ සීලය සම්පූර්ණත්වයට පත් වෙන්නේ නැහැ. කෙනෙකුගේ සීලය ඇඳුමින් වඳින්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. අපි සුදු වස්ත්‍ර අපි යොදාගන්නේ අපේ මානසික පරිවර්තනයක් ඇති කරගන්න. ඒ මානසික පරිවර්තනයේ තුල එයාට දැනෙනවා සිල් ගන්නකොට මම දැන් සීලයක් ආරක්ෂා කරගන්න යන්නේ කියලා කියන හැඟීම, අදහස. එතකොට අපිට පේනවා පන්සිල් සමාදන් වෙන විටත්, ඒ වගේම අටසිල්, දසසිල් සහ භික්ෂුන් වහන්සේලා විදියට කෝටියක් සංවර සීලය ආරක්ෂා කරගන්නකොටත් අපේ අර සිත, කය, වචනේ කියලා කියන මූලික ඉන්ද්‍රිය ධර්මතාවන් ඒ ద్వාරයන් තමයි අපි සංවර සීලී ස්වභාවයට පත් කරගන්නේ. එතකොට සිතෙන් උපන්නා වූ අකුසල චෛතසික මූල ධර්මයන්, එහෙම නැත්නම් ලෝභයේ දේශී මොහය කියලා කියන මේ අකුසල චෛතසික ධර්මයන් තමයි අපි සම්පූර්ණයෙන්ම යටපත් තත්යකට පත් කිරීමක් කරන්නේ. පින්නත් එතකොට කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල ඒ ආරක්ෂා කරගන්නා සීලේ නිසා, අපි උදාහරණයක් විතර ගත්තොත් පංචශීලය ආරක්ෂා කරගන්නා කෙනෙක් ඒ පන්සිල් ඇතුළෙහි තමන්ගේ ජීවිතයේ විශාල සංවරශීලී ස්වභාවයක් ඇති කරගන්නවා. එතකොට ඒ ඉන්ද්‍රියන්ගේ සංවරශීලී ස්වභාවයක් ඇති කරගන්නකොට, ඒ මානසික වශයෙන් තමන්ගේ ජීවිතයේ තුළ සංවරශීලී ස්වභාවයක් ඇති කරගන්නකොට, තමන්ගේ සිතින්, කයින්, වචනයෙන් වැරදි සිදුවන්නේ නැහැ. සිතින් වැරදි සිදුවන්නේ නැහැ. වචනයෙන් අපි කියන බොරු, ඒ වගේම දේශ කිරීම, ඒ වගේම මුසාවාදයන්, ඒ වගේම වැඩකට නැති වචන ප්‍රකාශ කිරීම, මේවා කිසිවක් සිදුවන්නේ නැහැ. එනිසා ඔබට ඔබේ ජීවිතයේ තුළ ඔබ ලස්සන වෙන්න පුළුවන්, අවලස්සන වෙන්න පුළුවන්. ඔබේ මුහුණ ලස්සන වෙන්න පුළුවන්, අවලස්සන වෙන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ හදවත ලස්සන වෙන්න ඕනේ. හොඳට හදවත් ලස්සන මිනිසු තමයි ලෝකයට අවශ්‍ය වෙන්නේ. වයසට ගියත් ඒ වයසට ගියපු කෙනෙකුගේ ජීවිතයේ තුළ හදවත බොහොම ලස්සන නම්, පිරිසුදු නම්, ඒ වගේම ඒ ජීවිතේ බොහොම පරිපූර්ණයි. පින්වත්නි, ඒ හදවතක් ඇතුළෙහි සීලය හොඳට ආරක්ෂා වෙනවා. මිනිසුන්ගේ සිත් තුළ තිබෙන සිතුවිලි යහපත් තත්ත්වයට පත් වෙනකොට, පිරිසුදු භාවයකට පත් වෙනකොට තමන්ගේ ජීවිතයේ තුළ ඒ සීලය ආරක්ෂා වෙනවා. සීලයට පින්වත්නි අපිට පේනවා දෙවියන්ගේ පවා ආශිර්වාදයේ රැකවරණයේ ලැබෙන බව. භාගිතුන් වහන්සේගේ මේ කාරණාව ඔබට මම පැහැදිලි කරන්න බත්ෙන් මට මතක් වෙනවා. අපි අටකතාවන්වල අපට දක්වන කාරණාවන්, අටකතාවන්වල දක්වන කාරණාවක් තිබෙනවා පින්වත්නි, ඔය විසාක කියලා කියන ස්වාමින් වහන්සේ පිළිබඳව. විසාක කියලා කියන්නේ අත වශයෙන්ම ඉන්දියාවේ හිටපු කෙනෙක්. මෙයා ලංකාව ගැන බොහෝ සෙයින් අහලා පැහැදිලා විසාක ලංකාවට පැමිණිලා අනුරාධපුරයේහි මහා විහාරයේදී පැවිදි වෙනවා. පැවිදි වෙන දවසේදී විසාකාව ගෙනාපු තමන්ගේ සියලුම මුදල් විසි කරනවා. එහෙම නැත්නම් මිනිසුන්ව පරිත්‍යාග කරනවා. මෙයා පැවිදි තත්ත්වයකට පත් වෙලා අපට පේනවා, මේ පැවිදි තත්ත්වයකට පත් වෙලා තමන්ගේ ගුරුවරයා යටතේ, එහෙම නැත්නම් තමන්ගේ උපාධ්‍යායන් වහන්සේ යටතේ ශිල්ප ශාස්ත්‍රය හදාල්ලා මේ ධර්මයේ ප්‍රගුණ කරලා තනින් තැනට තනින් තරන්ට මේ විසාක තෙරුන් වහන්සේ වැඩම කරවීම සිදු වෙනවා. විසාක තෙරුන් වහන්සේ අන්තිමේට පින්වත්නි වඩින්නේ සිතුල්පව්ව ප්‍රදේශයට. සිතුල්පව්ව ප්‍රදේශයට උන්වහන්සේ වඩිනකොට ඒ ප්‍රදේශය අපට පේනවා බොහොම කාෂ්ඨ පරිසරයක් බවට පත් වෙලා.
ඔබට සතියකට සිව්පාවකට ඉන්න පුළුවන් පරිසරයක් නෙමෙයි ස්ථානෙ නිර්මාණ වෙලා තිබෙන්නේ. දැන් විසාක තෙරුන් වහන්සේ එක ස්ථානයක් තෝරාගෙන උන්වහන්සේ භාවනාව කරන්න පටන් ගත්තා. පින්වත්නි, උන්වහන්සේගේ ජීවිතයේ තුල ඇතිවිච්ච ඒ සීලවන්තකම නිසාම අපට පේනවා පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔය යහපත් මිනිසු ජීවත් වෙනකොට ඒ යහපත් මිනිසු ජීවත් වෙන පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වීමකට භාජනය වෙනවා. ඒයි ඒ මිනිසුන්ගේ හදවත් හොඳයි, මිනිසුන්ගේ සිත් හොඳයි. ඒ සිත් හොඳ වෙනකොට ඒ චිත්ත තරංග පවා පරිසරයට බලපානවා. පින්වත්නි, දැන් ඔයත් හිතන්නකො, තමන්ගේ ගෙදර හැමදාම තමන්ගේ අම්මයි තාත්තයි සඳු සරවල් වෙනවා, දරුවොත් එක්ක සඳු සරවල් වෙනවා. හැමදාම ගෙදරක තියෙන්නේ ප්‍රියමනාප ස්වභාවයක් නෙමෙයි, සඳු සරවල් වෙන එක, එකිනෙකාතර දොස් පරොස් තබා ගන්න එක, නොයෙකුත් ප්‍රශ්න ගැටලු. පින්වත්නි, ඒ පරිසරය තුළ දෙවියන්ට ඉන්න පුළුවන් තරක් නෙමෙයි, මිනිසුන් ඉන්න පුළුවන් තරකුත් නෙමෙයි. ඒ හැම වෙලාවක් තුළදීම නරක සිතුවිලිමයි මේ අවකාශයට නිපුත් වෙන්නේ. ඒතර මේ පරිසරයක් තුළ ප්‍රියමනාප ස්වභාවයක් ඇත්තේ නැහැ. ඒ ගෙදරක් අඩ අඳුරු බවකට පත් වෙනවා. පරිසරය අපිට පේනවා ලස්සනට ඇත්තේ නැහැ. ඒ නිසා ගෙයක් ඇතුලේ වුණත් මිනිසුන්ගේ සිතුවිලි හොඳ වෙනකොට, කාර්යාලයක වුණත් සිතුවිලි හොඳට තාමත් ලස්සනට ප්‍රසන්නව තියෙනකොට, ඒ අයගේ සිතුවිලි වල වගේම සිතේ කහේ වචනින් සංවරශීලී ස්වභාවයක් ඇති වෙලා අර යහපත් වූ උත්තම ගතිගුණ ඇති වෙනකොට ඒ පරිසරයට පවා පින්වත්නි විශාල බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා අපි ජීවිතයේ තුළ මේ වටිනාකම් හොඳට තේරුම් ගන්නට අපි උත්සාහ කරන්න අවශ්‍ය වෙනවා. දැන් අර විසාක තෙරුන් වහන්සේ ඒ සිතුල් පව ප්‍රදේශයේ එක්තරා ස්ථානයක උන්වහන්සේ භාවනා කරන්න පටන් ගන්නවා. බලන්නකොට භාවනා කරනකොට අර සිතුවේ ඇතිවෙන සිතුවිලි තරංග, ඒ චිත්ත තරංග පවා වටපිටා පරිසරයට පින්වත්නි බලපානවා. ඒ චිත්ත තරංග පිළිබඳව, බ්‍රේන් වේව්ස් පිළිබඳව ලෝකේ පරීක්ෂණය කරලා තිබෙනවා. මිනිසුන්ගේ සිතුවිලි කොහොමද මේ අවකාශයට බලපාන්නේ කියලා කියන කාරණාව. දැන් මෛත්‍රී සිතක් ඇති කරගත්තාම ඒ මෛත්‍රී සිතක් තුළ පවා ඇතිවෙන්නා වූ බලපෑම පිළිබඳව අද විද්‍යාත්මක විදියට පරීක්ෂණය කරලා තිබෙනවා. මේ බුදුදහම පිළිබඳව පින්වත්නි, ওই විවිධ පුජ්‍යලයන් විවිධ අදහස් උදහස් ওই විවිධ ආකාරයේහි තර්ජනයක් වෙන ආකාරයට යම් යම් දේවල් ප්‍රකාශයට පත් කරනවා. මේ සමාජ මාධ්‍ය ජාල පවා. ඒ නිසා ඔබ කිසිසේත්ම ඒවා පිළිබඳ ඇහුම් කන් දෙන්න යන්න එපා. අපේ ලෝතුරා බුදුහාමුදුරුව අපට දේශනා කරපු නිවැරදි ධර්මයක් තිබෙනවා. ඒ නිවැරදි ධර්ම මාර්ගයේ අපි ඉතාමත්ම හොඳින් අපි තීරුම් අරගෙන ඊට අනුකූලව තමයි අපි කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් ඉදර අපිට පේනවා, එතකොට අර චිත්ත තරංග පවා පරිසරයට බලපානවා. විසාක තෙරුන් වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා, වටපිටා ගස් කොළන් වල හොඳට පළදාව තියෙන්න පටන් ගත්තා, වැස්ස වහින්න පටන් ගත්තා, සතා සිව්පාවට ඉන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වුණා. උන්වහන්සේ මාස කීපයක් ඒ ස්ථානයේ වැඩ ඉඳලා ඒ ස්ථානෙන් ඊට පහුවෙනිදා වෙනත් ස්ථානයකට වැඩම කරනවා යයි කියලා කෙන හැඟීම ඇති කරගන්න උන්වහන්සේ රාත්‍රී කාලයේදී සැතපෙන්න ගියපුවාම ඒ ආසන්නයක මහිල ගහ විටපු දේවතාවී කාලෝකයක් විහිදාගෙන ඇවිල්ලා කඳුළු සලනවා. පින්නත්නි, විසාක තෙරුන් වහන්සේ අහනවා, ඇයි ඔබ මේ කඳුළු සලන්නේ? එතකොට උන්වහන්සේට සදහන් කරන්නේ අර දේවතාවියන්, අනේ ස්වාමීන් වහන්සේ මේ ස්ථානෙට වඩින්දි ඉස්සර වෙලා මේ ප්‍රදේශයේ පුදුමාකාර විදියට අමනුෂ්‍යයන්ගෙන් ග්‍රහණය වෙලා තිබෙනේ. ඔවුන් අතර සමගි සම්පන්න ස්වභාවයක් තිබුණේ නැහැ. මිනිස්සෙකුට ජීවත් වෙන්න බැරි තරම් අප්‍රසන්න පරිසරයක් ගොඩනැගිලා තිබුණේ. ඔබ වහන්සේ වැඩම කළාට පස්සේ මේ පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒ නිසා ස්වාමීනි, ඔබ වහන්සේ මේ ස්ථානෙන් වඩින්න එපා, ඔබ වහන්සේ මේ ස්ථානේ වැඩ ඉන්න කියලා කඳුළු සලමින් විසාක තෙරුන් වහන්සේට පින්වත්නි ආරාධනා කරා කියලා අපේ අට කතාවන් වල සඳහන් වෙනවා. දැන් බලන්න, අපේ සිල්වත්කම ගුණවත්කම කියලා කියන කාරණාව වැඩි වෙනකොට පින්වත්නි අපිට පේනවා දෙවිවරු පවා අපිව ආරක්ෂා කරනවා. දෙවිවරු පවා කඳුළු සලමින් අපට අපේ ජීවිතයට ආරක්ෂාවක් සලසා දෙනවා. ඒ නිසා මේවා භාග්‍යතුන් වහන්සේලාගේ අට්ඨකතාවන් හැමතන් වහන්සේලා දේශනා කරපු ධර්මයේ පදනම් කරගෙන අට්ඨකතාවන් නිර්මාණය කරලා තිබුණා. ඒ අටුවා චරින් වහන්සේලා පවා වඩාත් විස්තරාත්මක විදියට දක්වලා තිබෙන්නේ මේ විශිෂ්ට මානසික ගුණාංගයන් මනුෂ්‍යන් විදියට අපි අපේ ජීවිතය තුළ පුහුණු කරගත යුතු බවයි. දැන් බලන්න, භාග්‍යතුන් වහන්සේ මේ පාටලිගාමීයේදී මේ ඉන්න පිරිසට
තමන්ට උදව්පකාර කරපු පිණිසට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙකුගේ සීලයක් නැත්තම් ඒක මිනිස්සෙකුට විපත්‍යක් බවට පත් වෙනවා. අපි ඒකට තමයි වචනයක් සඳහන් කරන්නේ සීල විපත්‍ති කියලා කියන වචනේ. සීලේ සම්පතක් බවට පත් කරගන්න පුළුවන්. ඒ කියලා කියන්නේ තමන් ආරක්ෂා කරගන්නා සීලය තමන්ට සම්පතක්. තමන්ගේ ජීවිතයේ තුළ සීලයක් නැත්තම් ගුණවත්කමක් නැත්තම් ඒක විපත්‍යක් බවට පත් වෙනවා. කොහොමද මිනිස්සෙකුට තමන්ගේ සීලයක් නැති වුනහම විපත්‍යක් බවට පත් වෙන්නේ? පින්වත්නි, ලෞතරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද ගහපතිය දුස්සීලෝ සීල විපන්නෝ පමාදිකරණං මහතින් භෝගජානින් නිගච්ඡති අයම් පටමෝ ආදීනෝ දුස්සීලස් සීල විපත්‍ය. අනනේ පළවෙනිම විපත්‍ය තමයි කෙනෙකුගේ ජීවිතය තුළ සීලයක් නැත්තම්, එයාගේ ජීවිතය තුළ සංවරයක් නැත්තම් අපි ගත්තොත් මෙයා පරිහානි තත්යකට පත් වෙනවා. කොහොමද පරිහානි තත්යකට පත් වෙන්නේ? ඇත්ත වශයෙන්ම තමන් හම්බ කරගත්ත දේවල් තමන්ගින් පිරීහිමට පත් වෙනවා. ඔබ හිතන්න, කල්පනා කරන්න, යම්කිසි මිනිසෙක් පංච දුස්චරිතේටම තමන්ගේ ජීවිතය යොමු වෙලා තිබෙනවා. පංච දුස්චරිතේටම යම්කිසි කෙනෙක් යොමු වෙලා තිබෙනවා නම් ඒ පංච දුස්චරිතයට යොමු වෙච්ච කෙනාට තමන් කොච්චර මිල මුදල් හම්බ කළත් පින්වත්නි, ඒ මිල මුදල් පරිහානී තත්යකට පත් වෙනවා. තමන් හම්බ කරගත්ත දේවල් සම්පූර්ණයෙන් විනාශස් ස්වභාවයට පත් වෙනවා. දැන් අපිට පේනවා සමහර ඇත්තන් ගොඩාක් දුක් මහන්සියලා තමන්ගේ ජීවිතය තුළ මිල මුදල් හම්බ කරනවා. ඒ හම්බ කරගත්ත මිල මුදල් බොහෝ කාලයක් තමන් භුක්ති විඳලා අපිට පේනවා එකපාරටම තමන්ට නරක යාළු මිත්‍රාදීන් තමන්ගේ ජීවිතේට සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් අනියම් සම්බන්ධතා ගොඩ නැගිනවා. ඒ අනියම් සම්බන්ධතා නිසා පින්වත්නි, අර හම්බ කරගත්ත සියලුම දේවල් තමන්ගේ ජීවිතය තුළ බලාගෙන ඉන්නකොට ඒවා සම්පූර්ණයෙන් විනාශස් ස්වභාවයකට පත් වෙනවා. ඔබට පේනවා ඇති සමහර වෙලාවට ඔය වතුකම්කරුවල ජීවත් වෙන අය අහිංසක ජනතාව. ඒ වතුකම්කරුවල ජීවත් වෙන අහිංසක ජනතාව දවස පුරාවට මහන්සියලා තමන්ගේ අතට කීයක් හරි හම්බ කරගත්තට පස්සේ ඒ හම්බ කරගත්ත මුදල් හවස් වෙනකොට අපිට පේනවා අර මත්පැන් හලකට ගිහිල්ලා මත්පැන් පානය කරලා ඒ දා දවසට හම්බ කරගත්ත දේවල් ඒ මත්පැන් හලට දෙනවා. දවසේ කෑමට පමණක් යමක් ඉතුරු කරගෙන ඉතුරු සියලුම දේවල් මත්පැන් වලට තමන්ගේ ජීවිතය යොමු කළාට පස්සේ පින්නත්නේ ඔවුන්ගේ ජීවිතය තුළ කවදාවත් දිවුණුවක් ඇති වෙන්නේ නැහැ. එදා රාත්‍රී කාලයේ නිදාගෙන අයත් උදේ පාන්දර නැගිටලා අයත් අර ආකාරයකටම සුපුරුදු ආකාරයකටම තමන්ගේ ජීවිතය ගත කරනවා. හම්බ කරගන්නවා දවසකට මොනවාරි කණ්ඩදියක් තමන්ගේ ගෙදෙට්ට ගෙන ගන්නවා. ඉතුරු ටික මත්පැනකට තමන්ගේ ජීවිතේ වියදම් කළා. ඔය විදිහට අපිට පේනවා ඇති ඔය සමහර කම්කරුවන්ගේ ජීවිත නගරබද ආශ්‍රිත වගේම වතු කම්කර ප්‍රදේශවල ජීවත් වෙන බොහෝ දෙනෙක් අපිට පේනවා අර තමන්ගේ ජීවිතයේ තුළ සංවරයක් නැතිකම නිසා, පාලනයක් නැතිකම නිසා හම්බ කරගන්නා දේවල් දවසින් දවස මොහොතින් මොහොත තමන්ගේ භෝගයන් එක්තරා ආකාරයකට විනාශයකට පත් කිරීම. සමහර ඇත්තන් අපිට පේනවා තමන්ගේ තිබෙන ආදායමට ගැළපෙන ආකාරයකට නෙමෙයි තමන්ගේ වියදම් සිදු කරන්නේ. ඒ නිසා සීලය කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ තුළ මේ පංචේන්ද්‍රියන් ආරක්ෂා කර ගැනීම, සංවර ස්වභාවයකට පත් කර ගැනීම, ඒ විතරක්ම නෙමෙයි හොඳ අවබෝධයකින් යුක්තව කටයුතු කිරීම. එතකොට තමයි මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ තුළ පරිපූර්ණත්වයට පත්වීමක් සිදුවන්නේ. යම්කිසි කෙනෙක් අපිට පේනවා සීල විපත්තස්ස පාපකෝ කිත්ති සද්ද අබ්බුග්ගච්ඡති. මිනිසුන්ගේ සීලයක් නැති වුනහම අපි නිතරම කියන දෙයක් තමයි එයාගේ තියෙන දුර්ගති ගුණ අපිට පේනවා හැම තැනකම පැතිරලා යනවා. පින්වත්නි, මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ තුළ යම්කිසි උසස් තනතුරක් දරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ උසස් තනතුරක් දරුවට අපි කියනවා ඒ මිනිහගේ ක්වොලිටියක් නෑ කියලා කියනවා, ගුණයක් නෑ කියලා කියනවා. දැන් ඔබ දන්නවා ඇති ඇතැම් වෛද්‍යවරු සිටිනවා, ඒ වෛද්‍යවරු වෛද්‍ය වෘත්තිය වශයෙන් හොඳයි. හැබැයි ඒ මිනිහාගේ ක්වොලිටියක් නෑ, ගතිගුණයක් ඇත්තේ නෑ. එතකොට අපිට පේනවා සාමාන්‍ය මිනිසියෙකුට කතා කරන්න දන්නේ නැහැ. අපර සාමාන්‍ය මිනිසියෙකුට ප්‍රේමනාප විදිහට කතා කරන්න දන්නේ නැහැ. ඒ වගේම මිනිසියෙකුගේ ජීවිතය තුළ තියෙන වටිනාකම්නේ සීලවන්තකම් පෙන්වුම් කරන අවස්ථාවක්නේ. එතකොට සාමාන්‍ය රෝහලකදී සාමාන්‍ය අසරණ ලෙඩෙකුට සලකන ස්වභාවයත්, ඒ වගේම ඔවුන්ගේ පෞද්ගලික වෛද්‍ය මස්ථානයේදී සලකන ස්වභාවයත් හාත්පසින් වෙනස්. මනුෂ්‍යෙක් තමන්ගේ ජීවිතය තුළ ඒ වටිනාකම් ගොඩනගා ගන්නවා කියලා කියන්නේ, ඒ සීලවන්තම් ගොඩනගා ගන්නවා කියලා කියන්නේ ඒ සීලය හැම තැනකම පැතිරලා යනවා. අපි සමහරලාට කියනවා ඒ මහත්ය දොස්තර මහත්ය හොඳ දෙවියෙක් වගේ යයි කියලා කියනවා.
තොර සමහර අය අපි කියනවා ඒ දොස්තර මහත්තයා මහා තිරිසන් මිනිසෙක් හා සමානයි කියලා. මම වෛද්‍ය වෘත්තියට යම් කිසි ආකාරයකට නිග්‍රහයක් කරනවා නෙමෙයි. නමුත් අපිට පේනවා සමාජයේ තුල ඔය කියන කතන්දරේ නිරන්තරයෙන්ම අපිට අහන්න ලැබෙනවා. වෛද්‍ය වෘත්තිය පමණක් නෙමෙයි අනික් සියලුම වෘත්තීන් වලත් ඒ වගේමයි. ඒ නිසා මිනිස්සු අපි ජීවත් වෙන්න උන කාටත් ප්‍රියමනාප වෙන ආකාරයකට අර විසාක තෙරුන් වහන්සේගේ තිබිච්ච වටිනා ගුණයට දෙවිවරු පවා එක දැනගත්තා වගේ. දෙවිවරු පවා කඳුළු සලමින් විසාක තෙරුන් වහන්සේට වන්දනා මනකලා වගේ ආරාධනා කළා වගේ අපේ කීර්තිය හැමතැනකම පැතිරලා යන්න ඕනේ. මිනිස්සු කවදා හරි දවසක අපි මැරෙනකොට අපි ගැන කතා කරන්න පුළුවන් චරිතයක් බවට පත් වෙන්න ඕනේ. මිනිස්සුන්ට නම් අපි කොච්චර හොඳ කළත් පින්වත් ටික කාලයක් යනකොට ඒක අමතක වෙලා යනවා. ඒක වෙනම කතාවක්. නමුත් අපට පේනවා ඉතිහාසය තුළ පවා හිටපු ශ්‍රේෂ්ඨ මිනිසු අපේ සීලයේ පිළිබඳව එහෙම නැත්නම් අපි කරපු වටිනාකම් පිළිබඳව මිනිසු කතා කරනවා. දැන් බලන්නකෝ අපවත් ඉවදාලා නායුණි අරියදම ස්වාමීන් වහන්සේ පිළිබඳව අදත් කතා කරනවා. ගංගොඩවිල සෝමහාඳුරුව පිළිබඳව අදත් කතා කරනවා. පානුදිරි අරියදම ස්වාමීන් වහන්සේ පිළිබඳව, රේණුකාණී චන්දිමල හාමුදුරුව පිළිබඳව, බාලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව පිළිබඳව, මාතර ඥානාරාම හාමුදුරුව වගේ ඒ වගේ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා පිළිබඳව අදත් කතා කරන්නේයි. ඒ කතා කරන්නේ පින්වත්නි, ඒ ඇත්තන්ගේ ජීවිතය තුළ තිබිච්ච මේ වටිනා ගුණය නිසා. එනිසා කෙනෙකුගේ ජීවිතය තුළ එක්තරා ආකාරයකට සීලයේ දුර්වල තත්ත්වයකට පත් වුණොත් එහෙම ඒ සීලයේ දුර්වල තත්ත්වයකට පත් වීම නිසාම ඔහු අප්‍රසන්න අපකීර්ති මිනිසෙක් බවට පත් වෙනවා. ප්‍රේමනාප ස්වභාවයක් ඇති කරගන්න නම් තමන්ගේ ජීවිතය තුළ පින්වත්නි ඒ වටිනාකම තමන්ගේ ජීවිතය තුළ තියාගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ඊළඟට අපිට පැහැදිලි කිරීමක් කරනවා පින්වත්නි, දුස්සීලෝ සීල විපත්තු යඤ්ඤදේව පරිසං උපසංකමති යදි කත්තිය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං. මේතරේ මේ සිල් බිඳගත්ත මිනිසෝ අපි හිතන්න හොරකම් කරපු මිනිසෝ ඉන්නවා. ඒ හොරකම් කරපු මිනිසුන්ට ඇත්ත වශයෙන්ම කොහේ ගියත් ඒ මිනිසුන්ට සබාවක් මැදට යන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඇයි අපි දන්නවා අපි හොරකම් කරලා තියෙන්නේ කියලා. ඇයි අපි දන්නවා අපි කේලම් කියලා තියෙන්නේ කියලා. ඇයි අපි දන්නවා පෙස්සම් ගහලා තියෙන්නේ කියලා. ඒ නිසා අර තමන්ගේ හරද සාක්ෂිය තමයි දන්නේ තමන් හරියටම නිවැරදිව ජීවත් වුණා කියලා. ඒ නිසා ওই වැරදි කරපු මිනිසුන්ට සබාවක් ඉදිරියට ගිහිලා hina වෙලා ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. hina වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි තමන්ගේ හරද සාක්ෂිය අනුකූලව hina වෙන්න බෑ. තොර හිනාවින කෙනා යා දන්නවා තමන්ගේ හදවත ඇතුලේ මම මේ වැරද්ද කරලා තියෙනවා කියලා. මේ මිනිස්සු සමහර ලාවට මිනී මරලත් සමහර ලාවට අපරාධ කරලත් ඇවිල්ලා hina වෙලා ඉන්නවා. ඒ අපරාධ කරලත් මිනිස්සු ළඟට ඇවිල්ලා hina වෙලා තමන්ගේ සමහරලාට අඬනවා, වැළපෙනවා, ශෝකයටපත් කරනවා. පින්නත් මේක බොරුවට. ලෝකීය වංචා කරන කටයුත්තක්. ඒ නිසා අපි අපේ ජීවිතයේ තුල අපි පුරුදු වෙනවා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්න. ඒකට හේවු කෙනෙකුට තමන්ගේ ජීවිතයේ තුල පින්වත්නි කවදාවත් මිනිස්සු මැදට ගිහිල්ලා තමන් මුලාවට පත් වෙච්චි අපකීර්ති මිනිසෙක් බවට පත් වෙන්නේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීල විපත්තු සම්මූලෝ කාලංකරති පින්වත්නි මිනිසුන්ට තමන්ගේ ජීවිතයේ තුල කරපු කියපු දේවල් කොම අවසානයේදී තමන්ට මතක් වෙනවා. අපි මරණ මංචයකට ගියපුවාම මරණ මංචයකදී තමයි අපිට ගොඩක් දේවල් ජීවිතය තුළ මතක් වෙන්නේ. ඔබ දන්නව අවුරුදු ගණනාවක් කෙනෙකුට ජීවිතේ මරණ මංචකේ ඉඳ සිදු වුණොත් එහෙම ඒ සිදුවිච්ච කෙනාට තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම කරපු බොහෝ කරපු කියපු දේවල් ඒවා එකින් එක යාගේ මනසට සිහිපත් වෙනවා. චිත්‍රපටයක තිබෙන දර්ශන අපිට මැවිලා එකින් එක පේනවා වගේ තමන්ගේ ජීවිතේ කරපු කියපු දේවල් පින්වත්නි එකින් එක මැවිලා පේනවා. මහා අපරාධ කරපු මිනිස්සු ජීවිතේ අපිට මුණ ගැහිලා තියෙනවා පින්වත්නි. වරක්මා බෝගම්බර බන්ධනාගාරයේහි මිනී මරපු මිනිවරුන් 5 දිනක් එහෙම නැත්නම් මිනිමරුවන් 5 දිනක් එක මම සාකච්ඡා කරලා තියෙනවා. අපිට පේනවා ඒ ඇත්තු තමන් ගියතින් වැරද්දක් කළාට පස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ තමන් රාත්‍රී කාලෙදී බය වෙන ස්වභාවය. ඒ වගේම නිින්දක් නැතුව ජීවත් වෙන ස්වභාවයේ தત્ත්වය පින්වත්නි ඒ ස්වභාවය தત્ත්වයත් එක්ක අරගෙන බලනකොට අපිට පේනවා ඒ අයිට සුබ රාත්‍රියක් කවදාවත් ජීවිතේ උදා වෙලා නැහැ. තමන් වැරද්දක් කළොත් අපරාධයක් කළොත් ඒ අපරාධය තමන්ට ජීවිතේ කවදාහරි දවසක විපාක විඳින්න සිදු වෙනවා. අපි ජීවිතේ පුරුදු වෙන්න ඕනන්නේ කවදාවත් තමන්ගේ ජීවිතයේ තුල අපි පසුතැවිල්ලක් ඇති නොවන ආකාරයකට කටයුතු කරන්න. ජීවිතේ පසුතැවිල්ලකට පත් වෙනවා කියලා කියන්නේ මේක අකුසලයක් බවට පත් වෙනවා. පින්වත්නි අපි අම තාත්තට අපිට සලක ගන්න බැරුණොත් ජීවිතේ කවදා හරි දවසක අපිට පසුතැවිල්ලට ලක් වෙන්න වෙනවා. තමන් මේ රටේ ලෝකයේ සමාජයේ තමන්ගෙන් වෙන සේවාව ඉටු කරන්න බැරි වුණොත්
පින්වත්නි කවදරි දවසක අපිට පසුතැවිල්ලට ලක් වෙන්න සිදු වෙනවා. නිසි කාලයට තමන්ට දන්පැන් ටිකක් පූජා කරගන්න බැරි වුණා නම් සීලයක් ආරක්ෂා කරගන්න බැරි වුණා නම් පින්වත්නි අපිට පේනවා කවදරි දවසක පසුතැවිල්ලකට ලක් වෙන්න සිදු වෙනවා. ජීවිතය අපි පුරුදු වෙන්න ඕන තමන්ට ඉඩකඩක් ලැබෙන හැම මොහොතකම ඒ උදව් උපකාරය තවත් කෙනෙක් වෙනුවෙන් කරන්නට ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරන්න පුළුවන් නම් පින්නත් ඒවා ගැන හිත හිත කල්පනා කර කර කවදරි දවසක අපිට සතුට වෙන්න පුළුවන්කමක් තියෙනවා. අපේ අම්මා තාත්තට ගුරුවරුන්ට හාමුදුරුවන්ට රටට ලෝකයට ඔබ යම් කිසි ක්‍රියාවක් කළා නම් යහපත් වූ ක්‍රියාවක් කළා නම් ඔබට ඒකේ ශක්තියක් බවට පත් වෙනවා. ඔබට ජීවිතයේ අනුගාමික නිධානයක් බවට පත් වෙමින් ජීවිතේ කවදරි දවසක පසුතැවිල්ලට පත් නොවි තමන්ගේ සසර ගමන මහා ශක්තිමත් කරගන්න පුළුවන් තැනකට ජීවිතේ පින්වත්නිපත් කරගන්න පුළුවන්. ඒ නිසා මැරෙන මොහොත ගැන, මැරෙන අවස්ථාව ගැන, මැරෙන විදිය ගැන අපි කාටවත් කියන්න හැකියාවක් නැත්තේ. එහෙත් කොයි මොහොතේදී හෝ අපි මරණයටපත් වුණත් ඔබට ඔබේ ජීවිතයේ තුළ වඩාත් යහපත් වූ දෙයක් කරගෙන තිබෙනවා නම් ඒ වඩාත් යහපත් වූ දේ නිසාම පින්වත්නි ඔබට ඔබේ ජීවිතයට විශාල ශක්තියක් ලැබෙනවා. භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි ආකාරයකට මිනිසෙක් තමන්ගේ සීලය බිඳගත්තොත් දුස්සීලව ජීවිතය ගත කරොත් එයාට සීලයේ විපත්‍යක් විදිර ධර්මයේ තුල පෙන්වුම් කරන්නේ මරණින් පස්සේ එයා දුගති තැනක උත්පත්ති ලැබනවා කියලා කියන කාරණාව. එතකොට මිනිස්සෙක් මේ ලෞකික ජීවිතය තුළ පරිහානියකට පත් වෙනවා වගේම මිනිස්සෙක් පරලෝකයේ වසිනොත් එයාගේ ජීවිතය තාමත්ම නරක නපුරු තැනකට ගමන් කරනවා. දැන් බලන්න එතකොට සීලෙහි විපත්‍යක් බවට පත් වෙච්ච කාරණාවක්. කෙනෙකුගේ ජීවිතය තුළ සීලේ සම්පත්තියක් බවට පත් කරගන්න පුළුවන්. හොඳට සිල් ආරක්ෂා කරගත්ත කෙනෙක් තමන්ගේ තියෙන භෝගියන් කවදාවත් පරිහානියකට පත් කරගන්නේ නැහැ. හොඳට සීලයන් ආරක්ෂා කරගත්ත කෙනෙකුගේ කීර්තිය හැමතැනකම පැතිරලා යනවා. හොඳට සීල් ආරක්ෂා කරගත්ත මිනිසෙක් වැරද්දක් නොකරන මිනිසෙක් ඕනෑම සබාවක් මැදට යන්න පුළුවන්කමක් තිබෙනවා. ජීවිතේ මරණයට මූණ දෙනකොට ඒ අවසන් මොහොතේදී පවා තමන්ට බයක් සැකක් නැතුව සිහි විකල් වෙන්නේ නැතුව තමන්ට මූණ දීමේ ශක්තියක් තිබෙනවා. ඇයි? එයාගේ ජීවිතේ සීලය බලවත් වෙලා තිබෙනවා. එයා හොඳට සමත විදර්ශනා හොඳට වඩලා තිබෙනවා. සතිමත් භාවය හොඳට පුහුණු කරලා තිබෙනවා. මරණින් පස්සෙත් පින්වත්නි යාට බයක් වෙන්න දෙයක් නැහැ. යාගේ සසර ගමන වඩාත් යහපත් තත්යකට පත් වෙනවා. මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපිට පේනවා පාටලී ගාමී ඉන්න පිරිසට මේ ධර්මයේ දේශනා කළ සීලය තුල තිබෙන්නා වූ වටිනාකම වගේම සීලය පිරිහීම නිසා මිනිසෙකුට ඇතිවන විපත්ති පිළිබඳව මේ කාලපරාසය තුලම අපිට පේනවා. භාග්‍යතුන් වහන්සේ සමග බොහෝ වෙලාවක් මේ ගමේ ඉන්න පිරිස ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා ඉන්පස්සේ අපිට පේනවා මේ සූත්‍ර දේශනාවෙහි වඩාත් වටිනා කාරණාවකට උමිනවා. ඒ කාලේදී මේ අජාසත් රජතුමාගේ ඇමතිවරු දෙදෙනා සුනීත වස්සකාර කියන දෙදෙනා මේ ලිච්ඡවීන් පරාජය කිරීම සඳහා පාටලිගාමයේහි නුවරක් සකස් කරනවා. අපි හිතන්නකෝ නුවරක් කියලා කිව්වට නගරයක් වෙන්න පුළුවන්. ඒ වගේම ලොකු බැම්මක් ගන්නවා වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ සුනීත වස්සකාර දෙදෙනා මේ කටයුත්ත සිද්ධ කරනකොට අපිට පේනවා බොහොම විශ්මිත ආකාරයට මේ කටයුත්ත සිදු වෙනවා. මේ දේශනාව දිහා බලපුවම අපිට පේනවා සුනීත වස්සකාර දෙදෙනා මේ ලිච්ඡවීන් පරාජය කිරීම සඳහා මේ නගරය නිර්මාණය කරනකොට මේ නගරයේ ඉන්න මිනිසුන්ගේ හිත වෙනස් වෙනවා. හිත වෙනස් වෙලා මේ නගරේ හදන්න අපිට පේනවා හැම කෙනාගේම හිත වෙනස් වෙලා උදව් උපකාර කරන දවසින් මේක නිර්මාණය වෙනවා. ඒ දවසින් නිර්මාණය වෙනවා කියලා කියන්නේ එහෙම නැත්නම් තාමත්ම කෙටි කාල පරාසයක් තුළ මේක නිර්මාණය වීම සිදු වෙනවා. පින්වත්නි අපිට පේනවා මේ නගරයේහි එහෙම නැත්නම් මේ සුනීත වස්සකාර දෙදෙනා හදන නගරයේහි පාටලිගාමයේහි මහා බලසම්පන්න දෙවිවරු ඇවිල්ලා මේ ස්ථානවල නැගලා ඉන්නවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ දෙවිවරුත් ඇවිල්ලා ඉන්නවා. සාමාන්‍ය ප්‍රමාණයේ දෙවිවරුත් ඇවිල්ලා ඉන්නවා. මේ මහා බලසම්පන්න දෙවිවරුන්ගේ බලපෑම නිසා මේ නගරයේ තුල ජීවත් වෙන මහා බලසම්පන්න මිනිසුන්ගේ හිත වෙනස් වෙනවා. ඔවුන් යම් කිසි ආකාරයකට බලපෑමක් කරන වෙති ඔවුන්ගේ සිතට. ඔබලා යන්ට මේ නගරය නිර්මාණය කරන්න. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ ඉන්න දෙවිවරු මධ්‍යම ප්‍රමාණයේ මිනිසුන්ගේ හිතවලට බලපෑමක් ඇති කරනවා. සාමාන්‍ය මිනිසුන්ගේ සිත් ඇතුළට ඇවිල්ලා ඒ සිත්වලට යම් කිසි බලපෑමක් කරනවා යන්න මේ නගරය නිර්මාණය කරන්න කියලා. අපිට පේනවා පින්වත්නි අදෘශ්‍යමාන ආකාරයකට මෙහෙම දෙයක් තිබුණාම
කෙනෙකුට හිතෙන්න පුළුවන් දැනෙන්න පුළුවන් මේක මිත්‍යා දෘෂ්ටියක් නේද කියලා. ඔව් සාමාන්‍ය පෘථජ්ජනෙකුට කෙලෙස් සහිත සත්ත්වයෙකුට මිනිසියෙකුට මේ කාරණාව මෙහෙම හිතුණට කෙලෙස් රහිත වූ හිත දිනු කරගත් උත්තමයෙකුට මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට ඔබ දන්නවා ওই සමහර පූජනීය ස්ථාන සකස් කරන විට ඒ පූජනීය ස්ථාන සකස් කිරීමේදී තාමත්ම කෙටි කාල පරාසයක් ඇතුළත මිනිසු බොහෝ දිනක් එක්කවු වෙනවා. ඇතැම් වෙලාවට මේ පූජනීය කටයුත්තට ආරම්භයේදීම සමහර වෙලාවට එකතු වෙන්නේ නැහැ. හැබැයි ටික කාලයක් යනකොට අපිට පේනවා විශාල පිරිසක් එකතු වෙනවා. විශාල පිරිසක් එකතු වෙලා බොහොම සහයෝගයෙන් යුක්තව සමහර ඇත්තන්ට ආරාධනා කරන්නේ නැහැ. හැබැයි අනාරාධිතව ඇවිල්ලා උදව් උපකාර කරනවා. අපිට පේනවා පාටලි ගාමීදී මේ පාටලි නගරයේ සකස් කරනකොට මිනිසුන්ගේ හිත් දෙවිවරු විනාශ කරලා අපි කියන්නේ මේක දෙවිවරු මැව්වා වගේ කියලා කියනවා සාමාන්‍ය ලෝකයේ තුල. පින්වත්නි කාගෙත් හිත් වෙනස් වෙලා ඒ යහපත් වූ කටයුත්තක් අපිට කරන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට මේ නගරේ ඉක්මනින් මේක නිර්මාණය වීම සිදු වෙනවා. බුදුරජාණන් වහන්සේට මේ කාරණාව පේනවා. උන්වහන්සේගේ දිවසින් මේ දිව්‍යඥානින් මේ තිබෙන පරිසරය ඉතාමත් හොඳින් උන්වහන්සේට දැක ගන්නට ලැබෙනවා. මේ දිවිරුන්ගේ බලපෑම නිසා මිනිසුන්ගේ හිත් වෙනස් වෙලා මේ හිත් වෙනස් වීම නිසා මිනිසු හැම කෙනෙක්ම මේ නගරය හදන්න උදව්පකාර කරනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ ආනන්දය මේ තවුතිසා දෙවියන් එක්ක කතා කරලාද මේ නගරය නිර්මාණය කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසා සිටිනවා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි දිවස් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ දිවස් තියෙන කෙනෙකුට මේ වෙන වෙනස බලන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට අපිට සාමාන්‍ය ප්‍රත්‍යජන මිනිසියෙකුට මේක නොපෙනුනාට අර හිත සමාධි කරගත්ත දියුණු තත්යකට පත් කරගත්ත උත්තමයෙකුට මේ ස්වභාවය දකින්නට පුළුවන්කමක් තියෙනවා. දැන් ඔය අපි අහලා තියෙන අපිට මුණ ගැහිලා තියෙනවා කවුරුත් මගෙන් විමසා සිටින්න එපායි කවුද කියලා. ඔය රුවන්වැලි මහා සෑය ළඟදී සමහර ඇත්තන් බොහොම ගැඹුරට භාවනා කරපුවාම ඒ භාවනාව තුළින් ඔවුන්ට යම් සිදුවීම් ඔවුන්ට දකින්න පුළුවන්කමක් තිබෙනවා. ඒක සමහර ජීවීන් සමහරලාට දක්වපු අවස්ථාවන් පිළිබඳ දක්වලා තිබෙනවා. දැන් මේක හුදෙක් අහපුවාම මිත්‍යාවක් නෙමෙයි. ඒක මිත්‍යාවක් බවට පත් වෙන්නේ ඔබ දැකපු නැති නිසා. මමත් දැකපු නැති නිසා. හැබැයි හිත සමාධිගත කරගෙන ඒ ගැඹුරට ගියපු කෙනෙකුට මේ ස්වභාවයේ தත්ත්වය දකින්න පුළුවන්. සමහරට දිව්‍ය සෝතක් තියෙන්න පුළුවන්. ඈත තියෙන දේක් යාට අහින්නට පුළුවන්කමක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේත් පැහැදිලිව සඳහන් කරන්නේ යම්කිසි ආකාරයකට මේ ස්වභාවයේ தත්ත්වයේ මේ දිවස් තියෙන කෙනෙකුට චක්කු විඥානයක් නැත්නම් දිව්‍ය විඥානයක් තියෙන කෙනෙකුට චක්කු ඇසක් තිබෙන කෙනෙකුට දිව්‍ය චක්ෂයක් තිබෙන කෙනෙකුට මේක බලන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් එතකොට ඔයත් හිතන්න මේ ශුද්ධ පරිසරයේ තුල පවා අපිට ඇසට පේන්නේ නැති ජීවීන් දහස් ගණනක් ඇති විවිධ තරාතිරම්වල විවිධ ආත්ම භාවයන් ලබාගත් පිරිස. අපි ඔය සඳහන් කරන බෝගස් වගේ තියෙන තැන්වල, පූජනීය තැන්වල, නිතර වඳින පුදන තැන්වල ඒ වගේ ජීවීන් දහස් ගණනක් ඇති. එතකොට ඒ දහස් ගණනක් වූ ජීවීන්ගේ බලපෑම යම් යම් ආකාරයෙන් විවිධ ස්වරූපයෙන් අපේ මනුෂ්‍ය ජීවිතයන්ට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ සූත්‍ර දේශනාවකදී වඩාත් අවධාරණය කරන්නේ තමන්ගේ සීලවන්තකම කියලා කියන කාරණාව ඉතාමත් හොඳින් ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂා කරගත්තාම ඒක තමන්ගේ ජීවිතේ ලොකු වටිනාකමක් ඇති වෙනවා. තමන්ගේ හෘද සාක්ෂියට අනුකූලව. ඒතර තමන්ගේ හෘද සාක්ෂියනේ දන්නේ තමන් ඇත්තටම සිල්වන්තද, තමන් ඇත්තටම ගුණවන්තද, ඇත්තටම තමන් දුස්සීලෙද කියලා කියන කාරණාව ඔබට මේ ජීවිතය ඔබ තමයි දන්නේ. මිනිසුන්ට තමන්ගේ පෘථජ්ජනයන් විදිහට අඩුපාඩුකම් ඇති වෙන්න පුළුවන්. ඒත් වෙනවත් තමන්ගේ ජීවිතය තුළ හැකිතාක් දුරට ඒ අඩුපාඩුකම් අවම කරගෙන යම් දවසකදී ඒ සියලු අඩුපාඩුකම් තමන්ගේ ජීවිතෙන් අයින් කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් අන්න පින්වත්නි මිනිසෙකුගේ ජීවිතය තුළ ඒ උත්තරීතර ආධ්‍යාත්මික ගුණය වඩාත් හොඳින් ඉස්මතු වෙලා පින්නු කරනවා. භාග්‍යතුන් වහන්සේ ඉන්පසු මේ සුනීත බස්සකාර දෙදෙනා තථාගතයන් වහන්සේට ආරාධනා කරනවා තමන්ගේ නිවසේහි දානය සඳහා. භාග්‍යතුන් වහන්සේ නිවසට වැඩම කරලා දානීය වළඳලා තථාගතයන් වහන්සේ හරි අපූරු කාරණාවක් දේශනා කරනවා. අන්න ඒ කාරණාවත් අපට ඉතාමත්ම වැදගත් වෙනවා පින්වත්නි. යස්මින් පදේසේ කප්පිති වාසං පණ්ඩිත ජාතියෝ සීලවන්තිත්ත බෝජිත්වා සංයතේ බ්‍රහ්මචාරියෝ. යම්කිසි පණ්ඩිත තැනැත්තෙක් පින්වත්නි පණ්ඩිත තැනැත්තෙක් කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ තුළ මේ අවබෝධය ඇති කරගත්ත කෙනෙක්. මේ පණ්ඩිතයා කියලා කියන වචනය අපිට පේනවා ධර්මයේ තුළ විවිධ ස්වරූපයෙන් විග්‍රහ කරලා තිබෙනවා.
යම් කිසි කෙනෙකුට මේ චතුරාරි සත්‍ය ධර්මයේ පිළිබඳව එයාට අවබෝධයක් තියෙනවා නම් මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා කෙනෙක් එයාට යම් කිසි හැදෑරීමක් තියෙනවා නම් අවබෝධයක් තිබෙනවා නම් අපි එයත් එක්තරා ආකාරයකට පණ්ඩිතයෙක් බවට පත් කරගන්නවා. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එතන යම් කිසි කෙනෙකුට පේනවා නම් Tamanට දැනෙනවා නම් මේ කාරණාවන් පිළිබඳව එයා මොකද කරන්නේ? යම් ප්‍රදේශයක වාසය කරනවාද තාමත්ම සිල්වත් ගුණවත් බඹසර රකින ස්වාමින් වහන්සේලා පින්වත්නි තමන්ගේ නිවසට ගෙන්වා ගැනීම සිද්ධ කරනවා. දැන් ඔය ඇත්තන්ට පුළුවන්ද භික්ෂුන් වහන්සේලාගේ සීලය මනින්ට? පින්වත්නි මනස ඇතුලේ තියෙන දෙයක් අපිට මනින්ට මෙෂර් කරන්න හරි අමාරු. යාගේ ක්‍රියාවන් තුළින් තමයි අපිට ඒක බලන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒකත් බොහෝ කාලයක් ගියාට පස්සේ. එකපාරට දැකපු සැනින් මෙයා බුදු වෙලා ඉන්නේ, රහත් වෙලා ඉන්නේයි කියලා කියන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි පොදුවේ අපි අරගත්තට පස්සේ සිල්වත් ගුණවත් කියලා කියන හැඟීම අපිත් කරගන්නවා. සමස්ත භික්ෂුන් වහන්සේලාටම, ඒ භික්ෂුන් වහන්සේලා අතර ඇතැම් අය වැරදි කරනු ඇති, සමහර අය බොහොම සිල්වත් ගුණවත් පිරිසක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ සියලුම මහා සංඝරත්නය කියලා කියන ඒ හැඟීම අදහස ඇති කරගෙන ওই පූජාව කරනවා නම් වඩාත් හොඳයි. පින්නත්තර යම් කිසි කෙනෙක් මේ විදිහට මේ පණ්ඩිතමානි ස්වභාවයෙන් යුක්ත කෙනෙක් ඒ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා තමන්ගේ නිවසට වැඩමවලා ඒ අයට දන්පැන් පූජා කරලා යාතත්ත දේවතාසු තාසං දක්කින මාදිසී තා පූජිතා පූජයන්ති මානිතා මානයන්තිනම් අර දෙවියන්ටත් පිංගනමෝදන් කිරීමක් සිද්ධ කරනවා නම් අර සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාට දානේ පූජා කළා ඉන්පසු දෙවියන්ට යම් කිසි ආකාරයකට පිංගනමෝදන් කිරීමක් කරනවා නම් ඔබ දන්නවා අපේ බෞද්ධ සම්ප්‍රදායට අනුකූලව ගත්තට පස්සේ ලංකාවේ ජීවත් වෙන්න අපි නිතරම විෂ්ණු කතරගම සමන් බිබීසන කියලා කියන නම් ටික අපි සඳහන් කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසන මේ ආදි වශයෙන් නම් අමතරව තමන්ගේ අදහන තමන්ට ඕනෑම දේවතාවෙක් පිළිබඳව තමන්ට සිහිපත් කරලා ඒ පින් අනුමෝදන් කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ දෙවියන්ට පින් දීමක් සිද්ධ කරනාට පස්සේ තතුත්තං අනුකම්පන්ති මාතා පුත්තං ච වරසං දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. එතකොට අර මිනිසුන්ගේ තියෙන යහපත නිරන්තරයෙන්ම ඔවුන් ප්‍රාර්ථනා කරනවලු. යම් කිසි අම්මා කෙනෙක් තමන්ගේ දරුවා තමන්ගේ උරහිසේ තියාගෙන ආදරෙන් සෙනෙහසින් රකින්නවා වගේ ආරක්ෂා කරනවා වගේ මේ දෙවියොත් මේ විදියට මේ දන්පැන් පූජා කරන ඒ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා ආරක්ෂා කරනවා කියලා කියන කාරණාව සඳහන් කරනවා. එතකොට පින්වත්නි ගිහි පැවිදි දෙපාර්ශ්වයටම මේ දෙවියන්ගේ ආකර්ෂණය කියලා කියන එක ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒතර අපිට පේනවා දෙවියන්ගේ ආකර්ෂණය කියලා කියන එක මිනිසියෙකුට පමණක් ජීවිතය තුළ ලැබෙන කාරණාවක් නෙමෙයි. එයා තමන්ගේ ප්‍රතිපත්ති ගරුකව, තමන් අවංකව, තමන්ගේ හෘද සාක්ෂියට අනුකූලව තමන් කටයුතු කරනකොට ඒ සිල්වත් භාවයේ ගුණවත් භාවයේ තමන්ගේ ජීවිතයට මහා ශක්තියක් බවට පත් වෙනවා. ඒ නිසා බලන්න සිල්වත් මිනිසුන්ට, ගුණවත් මිනිසුන්ට තමන්ගේ ජීවිතය තුළ හෘද සාක්ෂියට අනුකූලව තමන් වැරද්දක් නොකර ජීවත් වුණාම තමන්ට ඕනෑම තැනකට යන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් අපි හිතන්ට යම් අවස්ථාවකදී අපිට බන්ධනාගාරගත වෙන්න සිදු වෙනවා. හැබැයි අපි වැරද්දක් කරලා නැහැ. වැරද්දක් නොකර අපිට බන්ධනාගාර වෙන්න සිදු වෙනවා නම් ඒක පෙර සංසාරය තුළ තිබිච්ච අකුසල කර්මයක්. හැබැයි බන්ධනාගාරයට අපිට යන්න පුළුවන්කමක් තියෙනවා. තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා තමන් වැරද්දක් කරලා නැහැ කියලා. වැරද්දක් කරපු හැම මිනිස්සෙකුටම උසාවියකට යනකොට, බන්ධනාගාරයකට යනකොට ඔළුව බිමට හරවගෙන තමන්ට ජීවිතය යන්න සිදු වෙනවා. තමන් වැරද්දක් කරලා නැත්තම් තමන්ට ඔළුව කිලින් තියාගෙන hina වෙලා යන්න පුළුවන්. හැබැයි ඔබ ධර්මයේ දන්නවා නම්, ඔබ ධර්මයේ දන්න නිසා ඔබට පුළුවන්කමක් තියෙනවා. නෑ මම බය නැහැ, මගේ හෘද සාක්ෂියට අනුකූලව මම දන්නවා වැරද්දක් කරලා නැහැ. ඒ නිසා මේක පෙර සංසාරයේ තුල අකුසල කර්මයක් වෙන්න පුළුවන්. මේ අකුසල කර්මය කවදරි දවසක ගෙවි, ඒ ගෙවනකම් මට මේ ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. සිහි කල්පනාව තියෙනවා නම්, ආත්ම ශක්තිය තිබෙනවා නම්, තමන්ගේ මානසික ශක්තිය තිබෙනවා නම්, කායික ශක්තිය තවන්න නිකම්ම ළඟා කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඔබ උත්සාහ කරන්ට යහපත් ලෙස ජීවිතය ගත කරන්න, යහපත් දේවල් සිද්ධ කරන්න. ඒ යහපත් දේවල් ඔබ ජීවිතයට ඔබට සිද්ධ කරනකොට පින්වත්නි, එයම තමයි ඔබේ ජීවිතයේ ධර්මයේ විසින් ඔබව ආරක්ෂා කරගන්න පුංචලෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාටම අද මේ වෙලාවේදී අපේ පුණ්‍ය ආනුමෝදනා ආශිර්වාදය, මා වැඩවාසය කරන මාතලේ විහාරපාරී විද්‍යානන්ද මහපිරින් විහාරස්ථානයේට කවුරු හරි කෙනෙක් වාර්ෂික වශයෙන් දන්පෙන් පූජා කරනවා නම් ඒ සියලු දෙනාටමත් මේ වෙලාවේදී දස දහස් වාරයක් මගේ පුණ්‍ය ආනුමෝදනාව ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න කැමැති. අදත් මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා ඇමරිකාවේ ලාස් වේගස්හි පදිංචි සුමිත්‍රා කළුතොට, අනුර කපුගම, දිදුළු කපුගම කියන පින්වත් පිරිස.
අනුර කපුගම ස්වාම පුරුෂයාට නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. දිදුල කපුගම පුතුණුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. නාවින ආරණ්‍ය සේනාසනයේ වැඩ සිට හදිසි අනතුරකින් අපවත්ව දාලා පින්වත් ස්වාමින් වහන්සේලාට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැසී ගිය ගුණවත්ී කලුතට මෑණියන්ට, ලීලාවති කපුගම මෑණියන්ට, මාටින් සිල්වා පියාණන්ට, තිලකරත්න සොහිරාට, සරෝජා දමයන්ති කලුතට සොහිරියතුළු වර්ග පරම්පරාවේ මිය ගිහෙන්න සියලුම ඥාති තින්තත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හෝමාගම පාක්ලේන් රෙසිඩෙන්සි පදිංචි මහින්ද පොන්නම්පෙර මහා ස්ටි පුෂ්පා රංජින දෙමව්පියන් අද දායකත්වයේ දරුවා ඔස්ට්‍රේලියාවේ සිටින චනුද සේලක පුතුණුවන්ගේ සියලු ග්‍රහපල දුරුවී පූර්ණ නිරෝගී සුවය සඳහා ද එම රටෙහිම පදිංචි තුලිත් නේලක නිපුණ නිහංසා දරුවන්ට සෙත්පත් අඳත් බලාපොරොත්තු වෙනවා. දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ට සහ සහෝදර දෙනාටත් මියගිය නෑදෑ හිතමිතුරන්ටත් පින් අනුමෝදන් කරන්නත් අද දවසේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 17/4 පන්සල පාර කළුතර උතුර ලිපිණී පදිංචි කරුණා ජිනදාස ඇතුළු ජාගුඩ පවුලේ පින්වත් පිරිසත් අද දායකත්වයේ දරුවා. 17/4 පන්සල පාර කළුතර උතුරු ලිපිණී පදිංචිව සිට මෙද වසර 13කට පෙර පරලෝ සැපත් ඉනදාස ජාගොඩ මහතා ඇතුළු සමන්ත ජාගොඩ ලදරුවා, ජෝන් ලියනගේ මහතා, ධර්මසේන ලියනගේ මහතා, මේරි නෝනාගමගේ මහත්මිය නායට සහ කුඩලාතර මල්ලව ආරච්චි වීරක්කොඩි කොන්සෝල් කෝරාල වණිගතුන් යන පවුලේ සියලුම පරලෝසපසිලු ඥාතින්ටත් පින් අනුමෝදන් කරනවා. අද දවසේදී මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වයේ ලබා දුන් ඔබ සියලු දෙනාටමත්, ඒ වගේම ඔබගේ පවුලවල ජීවත් වන හැම දෙනාටමත්, මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ඔබ සියලු දෙනාටමත්, ලෝකවාසී ඔබ සියලු දෙනාටමත්, උතුම් දළදා හාමුදුරන්ගේ පිහිට ලැබේවා, ජයසිරි මහාමුදුරන් මහන්සියගේ පිහිට ලැබේවා, මහා සෑයේ පිහිට ලැබේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීව ලැබේවා, උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්ව දරව පින්නතුන්ගේ වර්ග පරම්පරාවේ මිය ගිලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් සද්ධර්මී ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුලවල මිය ගිලෙන සියලු දෙනාටවත්, මේ රට ජාති යාගවින් ජීවිතය කැප කරපු සියලු දෙනාටවත් පින් අනුමෝදන් වේවා. මේ උතුම් සද්ධර්මයේ වලමහත් ලෝකයටම දේශනා කළ අපවත්ව දල සියලු ස්වාමීන් වහන්සේලාටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දෙනාටම උතුම් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සීළු මල්පේ සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් ගැනීමෙන් සන්තෝෂයට පත්වන දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය අපි හැම දිනාටම ලැබේවා. මේ පින් බලෙන් දෙවියෝද උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වායි කියලා අපි ප්‍රාර්ථනා කරමු.

0: සදාති. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාධහු සාධහු සාධහු. අද බ්‍රහස්පතින්දා නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහාපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධීපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඒ අතර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ නෙතෙෆම් රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වය සහ අපේ සහෘද සැදැහැවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වය දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍යස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට එක රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවැනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0771 41 51 272 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඔක්තෝබර් මාසයේ පළමු වනදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 15 වනදා දක්වා තමයි මේ ගමන නැත්නම් මේ වන්දනාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක්ක මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි ඔබට මේ සාංචි වන්දනාව සිදු කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචිය වැඳපුදාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කරගන්නට පුළුවන් කමක් තිබෙනවා මේ ට්‍රැවල් නෙත් සංවිධානය කරන සුවිශේෂී සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සේල දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 එවගේම 0776 163 872 0776 163 872 තමයි දුරකථන අංක.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව

Nyt FM. Pirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

සම්පජානකාරී හෝතී.

සිගාලේහි වා කජ්ජමානං විවිධේහි වා පානක ජාතේහි කජ්ජමා

විහරති අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහරති

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt-FM. Ferit Mandebjerg. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nyt FM. Nyt FM. Pirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසෙදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

0: Net FM, Spirit Mandebeeld.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංක ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පද්මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.